බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

මම වදින්නෙමි. නුඹ විසින් සුරකින්න අපි මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: ලස්සන ඔබේ සිත් අවදි කරන්නේ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
2: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නවිනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: Wake up. Saturday Hormones Alpha Studio.
6: දවසටම ඕන කරන vitamins Alpha Studio.
5: Yes. Yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුව කරගන්න.
6: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
5: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
7: වෙකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්නශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍යය. ඇසළ පෙරහර මංගල්‍යය
6: 769 වන වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිම

0: විසිතුන් වනදා පළමු පේලි පෙරහරින් අරඹා ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
1: අගෝස්තු 4 වනදා කෝල් මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
0: දෙවෙනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරන අවකයි
1: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙලිය සුරකින උපුල් වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
0: මාත්‍ය සත්කාරය netfm
1: බැති පරදායකත්වය අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: දුණු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
3: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
4: අපේ අම්ම හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාන
5: අම්මලාගේ ආදරයට නියම පදමේ මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
6: තිස් වසරක පළපුරුද්දු සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
0: මේ පින් බර උදැසන ඔබේසිත් අවදි කරන්නේ.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: කවදත් අලුත් කාගේ

0: දැසන සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට
1: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න අද දවසේ ඔබේ නිවහනට ගොඩවදින මම සමිදානන් වහන්සේගේ වදන් මෙන්න මෙහෙම කැටි කරනවා. ඔබේ අසල්වැසියා කවුරුන්ද? මතකද උන්වහන්සේ අසල්වැසියා පිළිබඳව උපමාවක් වදාරනවා. යහපත් සමරිතානුවරයා පිළිබඳ උපමාව. හොර මුලකට අසු වුණු මිනිසෙකු පහර කණු ලබනවා. ඔහු දුබල වී පාරයිනේ වැටී සිටිනවා. ඒ මගින් ලෙවිවරේ කියනවා, "ඔහු මගහැර යනවා. පූජකයෙක්ද ඒ මගින් යන්නේ මගහැරමයි." සමරිතානුවරයෙකුගේ යුදාවරුන් නෙතරම් මායින් නොකළ සමාජ මට්ටමින් පහළයැයි ඔවුන් සම්මත කළ සමරිතානුවා ඒ මගින් යන අතර ඌටෙන් කරන්න තමාගේ කොටුලුවාගේ පිටින් බසිනවා. යහපත් ලෙස බේද දුර්ලමින් කරන්නට ඕනෑදේ සිද්ධ කරනවා. එකී සිදුවීම ඇතුලේ උපමාව වදාරන ජේසුන් වහන්සේ අහනවා, "පහරකෑ යුදයාට සමරිතානුවරයා නොවේද අසල්වැසියා වූයේ කියා." එබැවින් ඔබ ඔබේ අසල්වැසියා කරගන්නට ඕන. එනම් ඔබේ දයාවේ දෑත දිගු හැරෙන්නට ඕන. ඕනෑම කෙනෙකුට කිසිදු බලතාවයක් බලපෑමක් නොමැතිව කිසිදු බාහිර බලපෑමකින් තොරව ඔබට එසේ ආදරය කරන්න හැකිනම් ඔබ ක්‍රිස්තු ශ්‍රාවකෙක්. ඒ භාග්‍ය ඔබට ලැබේවා යයි මම සමිදානන් වහන්සේව යදිනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානු නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට
2: ආයිබුවන්. ගෞරවනීය මා ආදරණීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර දවසේ සුන්දර උදෑසන සාමීය එකමුතුකම කියන්නේ මොකක්ද කියන එක ශුද්ධ කුර්ආනයේ කොහොමද කියලා තියෙන්නේ. ශුද්ධ කුර්ආන අල්ලා දෙවියන් වහන්සේ පවසනවා, "වඅතසිමු බිහබ්ලිල්ලාහි ජමීඅ වලා තෆරකු." ඔබ සාමීය සමගිය සහෝදරත්වයේ කියන කඹය තදින් අල්ලා ගන්න. ඔබ වෙන් නොවන්න කියා අල්ලා දෙවියන් වහන්සේ පවසනවා. ඇයි මේ සාමීය සමගිය සහෝදරත්වයට එකමුතු කමට කඹය පැවසුවේ? කඹය හැදිලා තියෙන්නේ කොහොමද? කොහු එකට එකට අමුණලා ඒක ලණුවක් බාට පත් වෙලා, ලණුව එකට එකට අමුණලා ඒක කඹයක් බාට පත් වෙලා තියෙනවා. මේ කඹය සිංහල අවුරුද් කාලේදී කඹ ඇඳීමේ තරඟයේදී කඹය දෙකට කැඩලා විසිමුණා කියලා අපි කියන්නේ නැහැ. එහෙම වෙන්නේත් නැහැ. කඹය හරි ශක්තිමත්. මේ වගේ මේ කඹයේ තියෙන හැම පුරුකක්ම, හැම කොහු කැල්ලක්ම ඒක අපගේ ජාතිය, මුස්ලිම් වේවා, බෞද්ධ වේවා, ක්‍රිස්තියානි වේවා, සෑම සහෝදරයන් මේ සහෝදරයන් එකමුතු වෙලා තමා මේ කඹය හැදිලා තියෙන්නේ. මේ කඹය ඉබේ කැඩෙන්නේ නැහැ. නමුත් පොඩිම පොඩි බේත් තෙලයක් අරගෙන ඒ විෂ බීජය මගින් කැපිල්ලක් දැම්මොත් ඒ මගින් ඒ කඹය කැඩෙන්නට පුළුවන්. ඒ නිසා අපි සෑම කෙනෙක්ම එහෙම විෂ බීජ වලට ඉඩ නොදී අපි ඒ කඹය ශක්තිමත්ව තබා ගනිමු. බෞද්ධ, මුස්ලිම්, මැලේ, බර්ග, හින්දු කියන සෑම ජාති එකතු වෙලා ඒ කඹය ආරක්ෂා කරමු. ඒත් අල්ලා දෙවියන් අපිට වාසය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: ZFM Alpha Studio with Kasumi and Lehansa.
1: ජීවිතය පුංචි වෙලාවකට හරි අඳුරුනොත් අපේ හිත ඇතුලෙන් පුංචියට මෙහෙම හෙනව නේද? ඒ හරියට මෙන්න මේ වගේ. හෙට දවස මේට වඩා ලස්සන වෙයි. මේක හැමදාම තියෙන්නේ නැහැ කියලා. අන්න ඒවට තමයි අපි කියන්නේ පුංචි බලාපොරොත්තු කියලා. බලාපොරොත්තු හරියට තද වැස්සකට පස්සේ පායන පාට හතේ දේ දුන්නක් වගේ. ඉතින් අපි හැමෝගෙම ජීවිතවල ඒ වගේ ලස්සන බලාපොරොත්තු තියෙන්න ඕනේ. ඔයාලා හැමෝටම good morning කියලා අද Alpha Studio එකට පිළිගන්නවා. ඉතින් අපි බලමු කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ ඉගෙන ගන්න සෙතුමි සෙසන්‍යාකගේ බලාපොරොත්තු මොන වගේද කියලා.
2: ඕලි හන්සනංගි, මම මෙහෙම කියන්නම්කෝ. බලාපොරොත්තු කියලා කියන්නේ නේක වර්ණයෙන් විකසිත සුඳුරු සුවඳවත් මල් වගේ තියෙන නැවුම් ලෙස නිමැවුණු අලුත් හැඟුම් ගොන්නක්. නිත්‍යමන හැම තැනකම අඳුරලවක් මකා දමමින් සොඳුරු මොහොතක් ගෙන දෙන නැවුම් නිමැවුම් තනන්නට හැකි සියුම් බලාපොරොත්තු මටත් ඔයාටත් අපි හැමෝටම තියෙනවා. මේ සුබ උදෑසනේ ලෙහන්ස්නාංගි වගේම මමත් ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා අපි හැමෝගෙම බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට වෙන්න ඕනි කියලා.
1: බලාපොරොත්තු සහතක ලස්සන දවසක් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ උදේ 6 විනාඩි 8යි වෙලාව. ඉතින් බලාපොරොත්තු කියන දේවල් එක එකයිට එක එක විදියයිනේ ලෙහන්සා. ඒකනේ. ඉතින් ඒ එක එක විදි බලාපොරොත්තු එක එක විදියට මල් වගේ හැඩවෙනකොට හරිම ලස්සනයිනේ ලෙහන්සා. ඉතින් එහෙනම් එහෙම කියමුනේ. හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා, සුප වේවා, ජය වේවා.

0: NetFM Alpha Studio with Kasani and Lehansa.
1: කසුනියකි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කිරිමැටියානු බෞද්ධ බාලිකා ජාතික පාසලේ සෙතුමී සසන්‍යාක.
2: සෙතුමී සසන්‍යා, good morning.
3: Good morning.
2: බලන්නකෝ සෙතුමීගේ කටහඬක් ටිකක් ලෙහස්සගේ කටහඬ වගේ දෝ කියලා හිතුනේ මට විතරද?
1: නෑ නෑ නෑ, මටත් අක්කා කතා කරන්න පටන් ගද්දිම එහෙම හිතුණා. මට වඩා ලස්සනයි.
2: මොකද සෙතුමීට හිතුනේ?
3: ලිහන්සනාගේ වගේ තමයි වොයිස් එක. ලිහන්සනාගේ වොයිස් එක හරිම ලස්සනයි.
1: මට වඩාක්කගේ වොයිස් එක ලස්සනයි.
2: හරි හරි, ඇති ඇති. ඉතින් දැන් ඕක අම්මෝ අම්මෝ, ඉතින් හරි හරිම ලස්සන උදැස්සනක් අපි පටන් ගන්න හදන්නේ. හරිම ලස්සන දවසකට අපි යන්න හදන්නේ. හැමදාම මම කියන කතන්දර ටික හැමදාම මේ විදිහටම කියන්න ඕන, නැත්නම් සමහරුන්ට අමතක වෙනවා අපි මේ කොහෙද ඉන්නේ කියලානේ. අර කතාවක් තියෙනවා නේද සෙතුමිත් අහලා ඇති, පොළොවේ පය ගහලා ඉන්න ඕන කියලා. මොකක්ද ඒ කියන්නේ? මොකක්ද ඒ කියන්නේ?
3: මොන ප්‍රශ්නේ ආවත් අපි වැටෙන්න නොදී හැමදේම දරාගෙන අල්ලගෙන ඉන්න ඕනේ වගේ එක.
2: හරියටම හරි. ඉතින් අනිත් එක තමයි අපි සමහර වෙලාවට කිසිම දෙයක් නොදැනෙන වාසේ ටිකක් උඩින් යනවා. පොළොව උඩින්. හරිද? එතකොට අපිට කියනවා අපි පොළොවේ පය ගහලා නම් නෙවෙයි ඉන්නේ කියලා. ඇත්තටම පොළොවේ හොඳට අඩිය තියෙන බරට අඩිය තිබ්බහම තමයි ලෙහන්සා අපිට දැනෙන්නේ බොරළුවල ඒ සැර, වැලිවල ඒ සුමුදු බව, සිනිදු බව, ඔය ඔක්කොම අපිට දැනෙන්නේ. තනකොළවල තියෙන සනීපේ ඔය සේරම අපිට දැනෙන්නේ අපි හරි බරට පොළොවට අඩිය තිබ්බම. ඒක දැනලා තියෙනවද සෙතුමිට?
3: ඕනෙන්ද? අනිවාර්යෙන්ම.
2: සෙතුමි ගමක හැදුණු ලස්සන චූටි කෙලි පොඩ්ඩක් නෙලහන්සා. ඒකම හරි ලස්සනයි. ඒ නිසා අපිට එයාගෙන් අහන දේවල් ගොඩක් තියෙනවානේ.
3: ඔහු අනේ, දැන් ගමක කට්ටිය කිව්වම කසුණියක්කි, අපිට මට වගේ නම් ඇත්තටම ඒ අත්දැකීම නැහැනේ. මං චුට්ටක් විතර ආසයි, ඒ කියන්නේ අර දුෂ්කර කියන පැත්තට. මේ ඒ වගේම අර දුෂ්කර පැත්ත එක පැත්තකින් තිබ්බට කසුණියක්කි, ඒ ගමවල් වල ලස්සන තවත් පැත්තකින් තියෙනවා. ඉතින් කසුණියක්කි කිව්වත් වගේ අපිට අක්කගෙන් අහන්න, දැනගන්න ගොඩාක් දේවල් තියෙනවා.
2: කියන්නකෝ අපිට ඔයගේ ගමේ විස්තර.
3: මම ඉන්නේ පන්නල කියන නගරේ උරුමංකඩි කියන පුංචි ගමේ. ඒක හරිම ලස්සනයි. මා ඔය ගලන් යනවා. මේ වගේ ගොඩනැගිලි ගොඩනන්නේ, හරිම සුන්දර ගමක්. අනේ, කතා පොතක් කියවනෝ වගේ නැද්ද කසුණියක් කිටක්ක කතා කරන්නේ?
2: ඔව්, ඒකනේ මම මේ කට ඇරගෙන ඇස් ලොකු කරගෙන බලන්නේ. ඉතින් කියන්නකෝ සෙතුමි, මම මට දැනගන්න ලැබුණා සෙතුමි හොඳ හැකියාවක් තියෙන දෝනි කෙනෙක් කියලා. ඒ වගේම සෙතුමි පහුගිය කාලේ දිට්ව සුලිකුණාටුවටත් මුහුණ දුන්නා කියලා. ඒකෙන විස්තරය අද්දකීම කියන්නකෝ.
3: දිට්ව සුලිකුණාටුව ගැන ගත්තොත්, දිට්ව සුලිකුණාටුව කියන්නේ ඒකෙදි අපිට ගොඩක් දුෂ්කරතාවයන් වලට මුහුණ දෙන්න සිදු වුණානේ. හැබැයි ඒ හැම අවස්ථාවකදීම අපිව තනි කරේ නැහැ ගොඩක් කට්ටිය. විශේෂයෙන් මතක් කරන්න ඕන ඉස්කෝල ගැන. ඉස්කෝලෙත් ගොඩක් වෙලාවට උදව් කරා. ඒ වගේම ගොඩක් කට්ටිය හැම වෙලේම වැටෙන්න නොදී අල්ලගෙන බොහොම පරිස්සමටි අවස්ථාවලදීත් අපිව තියාගෙන හිටියා.
2: එතකොට මොන වගේ ආපදාවකටද සෙතුමිල මොහොන දුන්නේ?
3: ඒකෙදී නැන්ද කියන්න ඕනි, ඇත්තරම ගෙවල් යට වුණා ගං අතුරෙන්. එතකොට අපේ ගෙදර නම් ටිකක් සාමාන්‍යයෙන් භාගයක් වගේ තමයි යට වුණේ. හැබැයි වෙන ගෙවල් වල ගොඩක් යට වුණා. අපි ඒගොල්ලන්ට ගොඩක් උදව් කරා. එහෙම තමයි. ඉතින්
2: සෙතුමිල ගෙදර භාගයක් වගේ යට වුණේ
3: නේද?
2: පොත් ටික එහෙම පරිස්සම් කරගත්තනේ නේද?
3: ඔව්, පොත් ටික නම් පරිස්සම් කරගත්තා.
2: hina mimi කියන්නේ ඔක්කොම. මට කෝල් කරා මතකද ඒ දවස්වල?
3: ඔව් නේද?
2: කතා කරා ඒ දවස්වල විස්තර කිව්වා. සෙතුමිට ලස්සන කටහඬක් තියෙනවා කියලා කියන්නේ හොඳට ප්‍රසන්ට් කරන්න පුළුවන් නේ ලෙහන්සා?
3: අනිවාර්යයෙන්ම.
2: ලෙහන්සට මොනවද අහන්න තියෙන්නේ? අනිවාර්යයෙන්ම.
1: මට මේ අක්කගෙන් අහන්න ඕනේ, අක්කා හිතන විදිහට ඉගෙනීම අක්කා කොහොමද දකින්නේ? දැන් අපි දන්නවා හැමෝම කියනවා ඉගෙනීම කියන්නේ ආභරණයක්. ඉතින් මට ආසයි අක්කට ඒක කොහොමද දැනෙන්නේ කියලා දැනගන්න.
3: ඕනාගි ඉගෙනීම කියන්නේ ආභරණයක්නේ. අපි කොච්චර කොහොම දේවල් වලින් ඉස්සරහට ගියත් අඩන්නේ ඉගෙන ගන්න එක තියෙන්න ඕනි. එහෙම නැත්තම් බෑනේ. ගෑනු ළමයට තියෙන සුවිශේෂී ආභරණයක් තමයි ඉගෙන ගන්න එක කියන්නේ. ඉතින් අපි මොනවා කරත් ඉගෙන ගන්න ඕනි.
2: මොන බාධකයාවත්?
3: ඕ අනිවාර්යෙන්ම.
2: එයාත් ඔන්න ඉගෙන ගත්ත වචනයක් අනිවාර්යෙන්ම කියලා සනංගිගෙන් නේද? මට දැනගන්න ඕනේ ඔයාගේ දැන් මේ හැකියා ගැන. මෙතන තියෙනවා මෙඩල්ස් වගේ, එතකොට සර්ටිෆිකේට්ස්, දහම් පාසල් සර්ටිෆිකේට්ස් එහෙම මම දැක්ක. කියන්නු කිය මොන වගේද හම්බුනේ කියන?
3: මේ මෙඩල් දෙක හම්බුනේ මම 4-5 වගේ වසරවල ඉද්දි අපේ ප්‍රී ස්කූල් එකෙන් එලිකියුෂන් එක්ස්ටෑම් තිබ්බා. ඒ වගේ හම්බුනේ. එතකොට මේක දදික සර්ගේ අකඩමියෙන් ඒක හම්බුනේ, ඒ මෙඩල් එක. මම ඒකට හරිම ආසයි. ඒක තමයි ගෙනාවේ. එතකොට මේ දහම් පාසලේ විභාගයේ සහතිකයා. එතකොට මේ අපේ ඉස්කෝලේ සහතික තියෙනවා තව සංගීත තරඟවලට. ඒවට සහභාගි වෙලා ගත්ත සහතික.
2: දහම් පාසලේ මොකක් හරි මම දැක්ක තියෙනවා එකක්. දහම් පාසල මොකක්ද?
3: ශ්‍රී සීලානන්ද දහම් පාසල.
2: දහම් පාසලේ මොන වගේ තරඟවලටද දෝනි ඉදිරිපත් වෙන්නේ?
3: ගොඩක් වෙලාවට කතික නම් තව ඉදිරිපත් වෙලා නැහැ. භක්ති ගීත ඒ වගේ වලට තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ගොඩක් එහෙම නැහැ දහම් පාසලේ. ආයි ස්කූල් එකගෙන ගත්තොත් මම මීඩියා යුනිට් එකේ හිටියා. බටහිර තූර්වාදක කණ්ඩායමේ හිටියා. ඒ වගේව තමයි ඉඳලා තියෙනවා.
2: බටහිර තූර්වාදක කණ්ඩායමේ මොනවද වාදනය කරේ?
3: මෙලෝඩිකාව, ඒ වගේම ට්‍රම්පට් එක චුට්ටක් විතර වාදනය කරලා තියෙනවා.
2: චුට්ටක්? අසාධාරණයි. ලෙහසා, ඉතින්
1: මේ අක්ක දැන් ඉන්නේ 12 වසරේ නේද? එතකොට අක්ක මොකද්ද කරන්නේ? ස්ට්‍රීම් එක,
3: බයෝ ස්ට්‍රීම් එක තමයි නංගි තෝරගත්තේ.
2: බයෝ ස්ට්‍රීම් තමයි මේ සති ආපු ඔක්කොම වගේ තෝරගෙන තිබ්බේ නේද? අර මේ පෙරේදාවේ කොහෙද බදුල්ලෙන්ද කොහෙන්ද ආවේ? මට දැන් ගම් පලාතත් මතක නෑ එක පාට. තල් දෙනද කොහෙද?
1: තල් දෙනනේ.
2: බයෝස්ට්‍රීම් නේ තෝරගෙන තිබ්බේ.
1: ඔව්, ඒකත් බයෝස්ට්‍රීම් අක්ක නේද?
2: ඔව් නේ. දකුණේ කේක් එක කැපුවේ.
1: ඌනියානේ
2: දකුණේ අක්කා. එයත් බයෝස්ට්‍රීම් තමයි තෝරගෙන තිබ්බේ නේ. හොඳයි. ඉතින් ඒ හැම බලාපොරොත්තුවක් මිටු වෙන්න කියලා තමයි අපේ ප්‍රාර්ථනාව.

0: ಬೇಬಿ ಸ್ವಾಭಾವಿಕಾಯಿ ಆರಕ್ಷಿತಾಯಿ
1: ಬುದು ಪಿಲಿವಿತಿನ್ ಬೇಬಿ ಉಸಸ್ ವಿನಯಕಿನ್ ಯುತುವ ದೇ ಬೌದ್ಧ ದರುವನ್ಗೆ ಇಂಗ್ಲಿಷ್ ಮಾಧ್ಯ ಅಧ್ಯಾಪನೆ ವೆನುವೆನ್ ಕೆಪವುನು ಸಿಹುಹೆಲೆಯ ಜಾತ್ಯಂತರ ತಕ್ಸಲಾವ ಎಸ್ಐಬಿಸಿ ಇಂಟರ್ನ್ಯಾಷನಲ್ ಬುಡಿಸ್ಟ್ ಕಾಲೇಜ್ ನವತಮ ಶಾಖಾವ ಹೋಮಾಗಮ ದೇವಿ ವೃತ್ತಕರೇ ಎಸ್ಐಬಿಸಿ ಪಿಲಿಯಂದಲ ಅವಿಸಾವೇಲ್ಲ ಹೋಮಾಗಮ ಬಿಬಿಲ ಬಿಂದು 71.8
2: හැමතේකම එක වගේ නෙමේ ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේරසයා ඔබත් අදම ලාඕජී ගන්න
3: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් පෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය
4: හරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න
7: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
8: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
9: කතා
10: කරන්න 077-3940
11: FM 95, FM 94.8, Net FM.
12: Net FM Alpha Studio with Kasani and Lehansa.
10: ෆස්බුක් ලයිව් එකේ නම් අපි ගොඩක් දේවල් කතා කරා. අද අපිත් එක්ක ඉන්නේ පන්නල පැත්තේ දෝණි කෙනෙක් නේද ලෙහන්සා?
13: සෙතුමි සසන්‍යා අක්කා.
10: ඉස්කෝලේ මොකක්ද?
13: කිරිමැටියාන බෞද්ධ බාති සමාවෙන්න. කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසල.
10: සෙතුමි කලින් අර අපේ මේ සෙනසුරාදා ඉරිදා ප්‍රවෘත්ති කිව්වනේ මතකද? දැවැන්ත වැඩක් කරා අපි නාලිකාවක් විදිහට විදුලි නාලිකාවක් විදිහට අපි තමයි ප්‍රථම වතාවට දරුවන්ට අවස්ථාව දුන්නේ මේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනයට සම්බන්ධ වෙන්න. සෙතුමිට ඒ අත්දැකීම ලැබුණා. ඒක කියන්න ඕනේ.
13: ඔව්, හැත්තරම මම ප්‍රවෘත්ති කියන්න මුලින්ම අපිට කලින් දවසක එන්න කිව්වනේ චුට්ටක් ප්‍රැක්ටිස් වෙන්න වගේ.
10: මම හිතන්නේ සමීර මාමත් එක්කද ප්‍රැක්ටිස් වුණේ,
13: මනෝජ් මාමෙක් ප්‍රැක්ටිස් වුණේ. ප්‍රවෘත්ති කිව්වේ සමීර මාමෙක්. එතකොට ආපු එලේ ඉඳන් චුට්ටක් ගැහෙන හදකින් තමයි හිටියේ. අයි මොනා කියයිද දන්නේ නැහැනේ. හැබැයි හරිම සතුටුයි මේ වගේ අවස්ථාවක් උදා කරගන්න ලැබුණ එක. මං ආසම චැනල් එකක් තමයි Net FM කියලා කියන්නේ. දවසක අනිවාර්යෙන් වෙනවා මෙතෙන්ට කසුනි අක්කා වගේ මේ වගේ ලස්සන ප්‍රෝග්‍රෑම් කරන්න.
10: Oh my god, නියමයි. මොහොමයි කොහොමත් මං ඉස්සරහට මේක ලෙහන්සටයි සිතුවීමක් තව ගෙහන්සයි ඉන්නවා. හරි, මේ ඔක්කොටම බාර දීලා මම කොහොමත් ඉක්මනින්ම මෙතනින් යන්න ඕනේ
13: කියන්නේ අපේ පිටිපස්සෙන් ඉන්න ඕනේ නේද නංගි?
10: පිටිපස්සෙන් ඉන්නවා නේද? කවුද නැත්තම් තරවට කරන්නේ?
13: ඉතින් යනවා කියද්දි දුක හිතෙනවා එහෙම කියන්නේ.
10: ඉතින් කියන්නකෝ ඔයාගේ අත්දැකීම ගැන, අර ප්‍රවෘත්ති අත්දැකීම මට ආසයි දැනගන්න.
13: ඇත්තටම සතුටුයි ඒ ගැන. අමුතුම අත්දැකීමක්, වෙනස් අත්දැකීමක්.
10: සෙනසුරාදා තිරිතත සිතුමේ ඒ ප්‍රවෘත්ති කිව්වේ අපිත් එක්ක.
13: මට මතක හැටියට ඉරිද වෙන්න ඕනි. උදේ පාන්දර ඉන්න බැරි නිසා කලින් දවස නැවතිලා තමයි මේ වැඩසටහනට ආවේ. ඒ ගැන තමයි අප්පාජි හිතලා තිබි. මොකද නැත්තම් මහන්සිනේ.
10: ඔව්, උදේට ඇවිල්ලා ප්‍රවෘත්ති කියන්න අමාරුයිනේ. මට මතකයි මට මමත් එදා හිටියා මේ සෙතුමේ ආපු පළවෙනි දවසේ ප්‍රවෘත්ති කියන්න. ඒ පුහුණු වීම කටයුතු වල ඉඳලා මම බලාගෙන හිටියේ. ඒ උනන්දුව කැපවීම අප්පච්චි ඇවිල්ලා නේද සෙතුමිට ඒ දුන්න අවස්ථාව. දැන් ආයි කියනවා නම් ඒ වැඩේ නිසා ලෙහන්සා ගොඩාක් ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවෝ මේ ලංකාවට මෙහෙවුණා. ගොඩාක් නාලිකා වලින් පවා ඇහුවා අනේ මේ දරුවෝ කොහෙන්ද, මේ දරුවෝ කොහෙන්ද එහෙම කියලා. ඉතින් ඒ නිසා ඒ කවි ආය ආය මතක් කරන්න ඕනි සෙතුමිය. මට එතනින් තමයි මුලින්ම මම සෙතුමිව දැක්කේ.
13: ඔව් නේද?
10: හරි, දැන් මට කියන්න සෙතුමිගේ ඉස්කෝලෙන් සෙතුමිට ලැබෙන ශක්තිය ගැන, ගුරුවරුන්ගෙන් ලැබෙන ඒ ආශිර්වාදය ගැන.
13: ඉස්කෝල ගැන ගොඩක් මතක් කරන්න ඕනි. අප ඉස්කෝල විශේෂයි නැද එදත් මතක් කරන්න යුනිෆෝර්ම් එක. ඇත්තරම වෙනස් යුනිෆෝර්ම් එකක්, අලුත් ඉස්කෝලයක්. අප ඉස්කෝලෙ පටන් අරන් අවුරුදු 14 ගොඩට නොවැඩි. ඉතින් එච්චර චූටි කාලෙකද මේ වගේ දුරක් එන්න අප ඉස්කෝලේ ඉදිරියටම ඇවිත් තියෙනවා.
10: ඉස්කෝලෙ කියන්න නම
13: කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසල.
10: යුනිෆෝර්ම් එකේ මොකද විශේෂත්වය?
13: යුනිෆෝර්ම් එක තද නිල් පාට සාය සහ යුනිෆෝර්ම් එකේ මේ සුදු පාට ෂර්ට් එක. වෙනි ස්කූලේ සුදු ගවුනේ නේද අඳින්නේ?
10: හරි හරි.
13: එතකොට අපේ ස්කූල ගැන පුත්තලම් දිස්ත්‍රික්කේ හලාවත කලාපේ වැඩිම අජනාදරයට පත් කීර්තිමත් ජාතික පාසලක් තමයි කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසල කියලා කියන්නේ. ගොඩක් අය එන්න අපි ස්කූලෙට පෙරම් පුරනවා. එතකොට අපි ස්කූලේ ක්‍රීඩා පැත්තේනේ, කියන්නේ විෂය සමගාමී විෂය බාහිර කටයුතු වලින් ගොඩක් ඉදිරියට ගිය ස්කූලයක්. මේ වගේ ඉස්සරහට එන්න ස්කූලේ ගොඩක් උදව් කරා. ඊයේත් මම මැඩම්ට වැඳලා තමයි ආවේ.
10: මැඩම්ගේ නම කියන්නකෝ.
13: දුලීකා ප්‍රියදර්ශනී මැඩම්.
10: මැඩම්ලගෙන් ලැබෙන ආශිර්වාදය අති මහත් නේද?
13: ඔව්, අනිවාර්යෙන්ම. එතකොට ප්‍රසන්න මිස්සත් මතක් කරන්න ඕනේ අපි ස්කූලේ මං කිව්වන කලින් මීඩියා යුනිට් එකේ ඉන්නවා කියලා, හිටියා කියලා. එතකොට ප්‍රසන්න මිස්සුත් ඊයේ ගොඩක් උදව් කරා. හැමෝම ආදරෙන් මතක් කරනවා
10: ස්කූලේ නේද? මට පවුලේ විස්තර අපි Facebook live එකේ කතා කරා. හැබැයි දැන් සමහර වෙලාවට Facebook live එකට එන්න බැරි අය ඉන්නවනේ නේ ලෙහන්සා. FM 95.4 net අහගෙන මේ වෙලාවේ කුස්සිය උයනවා, එහෙට මෙහෙට යනවා. උදේට ඉතින් හරි කලබලයි නේ ගෙදර. සමහර විට වාහනේ යන ගමන් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඒ අයට ඇහෙන්න පවුලේ විස්තර, පවුලෙන් ලැබෙන ඒ ශක්තිය ගැන කියන්නමු.
13: අපි හැමෝගම ජීවිතේ ප්‍රශ්න බාධක ඒවයිනවා. මගේ ජීවිතේ දැන් ප්‍රශ්න බාධක අපේ ජීවිත හැමෝගම තියෙනවානේ. අපේ පවුලේ ඉන්නේ මමයි, මල්ලි, අප්පච්චි, ඒ වගේම අපේ ගෙදර සීයා, ඒ වගේම බාප්පලා ගෙදර තමයි අපේ කිරියම්මා ඉන්නේ. එතකොට මම මේ වෙලාවේ අම්මගෙන මතක් නොකර ඉන්නම්. මම ප්‍රශ්න බාධක ගැන එනවා කියලා කිව්වනේ ඒ නිසා. එතකොට ඇත්තටම වැටෙන නොදී ගොඩක් අවස්ථාවල අල්ලගෙන ඉන්නේ අපේ පවුලේ කට්ටිය තමයි. අපේ කිරියම්මා සීයා මං ඉස්ට්‍රෙස්සර වෙලාවට මං එයාලා ළඟට ගිහිලා තුරුළු වෙනවා. එයාලගෙන් කතන්දර අහනවා. ඒ දෙන්නවත් මතක් කරන්න ඕනි. මෙච්චර දුරක් ඉන්න යෝධ බල යෝධ ශක්තිය තමයි අපේ අප්පච්චි. පවුලෙන් ලැබෙන ආශිර්වාදය, මේ වගේ දුරක් ඉන්න එයාලා කරන කැපකිරීම අති මහත්.
10: අප්පච්චි තමයි හැම කැපකිරීමක්ම කරන. ධෝනිව උදේද, පාන්දරද, තවල්ද, රෑද, මැදියමද කියලා බලන්නේ නැනේ. අප්පච්චි ධෝනිව අරගෙන හැමෝ ළඟටම යනවා. මෙහෙම එක්කගෙන එනවා. හැම අවස්ථාවක්ම ධෝනිට උදා කරලා දෙනවා. අප්පච්චිට ආදරේ කියලා ලෝකෙට මැහෙන්න කියන් අද ඒක ලොකු අවස්ථාවක් කරා.
13: මගේ ජීවිතේ එකම වීරයාට මං ගොඩාක් ආදරෙයි.
10: කවුද එකම වීරයා?
13: ඔහු නමින් රංග ඉන්දික.
10: අප්පච්චිනේ?
13: ඔව්, අනිවාර්යෙන්ම.
10: හැම අප්පච්චි කෙනෙක්ම මේ වෙලාවේ මතක් වෙනවා නේ ලෙහන්සා?
13: ඔව් අනේ,
10: අප්පච්චිලා හැම තමයි. අප්පච්චිලා අපිව අර පස්සෙන් තියාගෙන නේද අපිව තදට අල්ලගෙන ඉදිරියට මරංගන යන්නේ අප්පච්චි තාත්තා නේද? ඉතින් තාත්තලා හැමදාම ගෙදරටම හයි අරගෙන එනවා. ඒ නිසා හැම තාත්ත කෙනෙක්ම ආදරෙන් මේ වෙලාවේ නිතිෆි මල්ෆා ස්ටුඩියෝ එකෙන් මතක් කරනවා. ආදරේ හොඳේ.

0: NetFM Alpha Studio with Kosuni and Lehansa.
1: නැතිෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ දෙහය විනාඩි 35යි වෙලාව. බර්ත්ඩේ කේක් එක කපනේවත් අපිට ෆොටෝස් එවනවා. හොඳයිද හොමානේ අපිට නොදී කේක් කන්න? ඔන්න දැන් අපි නැතිෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් කපන්නයි යන්නේ කේක් එක.
2: අද 43 වෙනි උපන්දිනය සමරනවා අපේ තාත්තා ලසන්ත. එයාට සුභම සුභපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවලු. ඊට පස්සේ අවිෂා හේමමාලි අද එයාගේ 20 වෙනි උපන්දිනය සමරනවා. අද අපේ අම්මගේ බර්ත්ඩේ එක. අම්මගේ නම ශිරන්ති ෆොන්සේකා කියලා අපිට එවලා තියෙනවා. ඊට පස්සේ මෙන්න ලිටල් කිඩ්ස් පෙර පාසලේ අවුරුදු 3 වෙනි උපන්දිනය සමරනවා අමීෂා සිතිවිලි බබා. එයාටත් සුභම සුභපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
1: පැල්මටුල මහින්ද විද්‍යාලයේ 7 ශ්‍රේණිය ඉගෙන ගන්න විදුර රෂින අද උපන්දිනය සමරනවා. එයාටත් සුභපන්දිනයක් වේවා. ඊළඟට කොහෙටද යන්නේ?
2: ඊළඟට අපි යනවා පොළොන්නරුව පැත්තට. පොළොන්නරුව පැත්තේ සිහස් කාවින්ද එයාගේ 18 වෙනි උපන්දිනය සමරනවා. එයාගේ අයියා තමයි අපිට එවලා තියෙන අද අපේ මල්ලිගේ උපන්දිනය කියලා.
1: මේ හැමෝටම අද සුබ උපන්දිනයකට සුභාසිරි. මතකද දවස ජූනි 15 වෙනිදා? ඉතින් ඉන්න තැනක ඉඳලා සතුටින් දවස පටන් ගන්න කොහොම හරි. හරි, අපි දැන් අන්තිම මිනිත්තු කිහිපේ ඉන්නේ නේද ලෙහන්සා? යන්න කලින් මොනවද හිතෙන්නේ? අද ඇල්ෆා ස්ටුඩියෝ එකට ආවා, නව අත්දැකීමක් ලබා ගත්තා. කලින් නැතිෆෙම් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ප්‍රවෘත්ති කියන්න, මොකද හිතෙන්නේ කියලා සෙතුමි කියන්නකෝ.
3: කියන්න වචන නැහැ. ඇත්තටම සතුටුයි, ගොඩක් සතුටුයි. ප්‍රවෘත්ති කියන්න ආවා. එතකොට දිට්ට සුරිකුණාටු අවස්ථාවලදී අපි මාව මේ දුරකථනය සම්බන්ධ කරගත්ත කසුරු නැන්ද? එතකොට ආයේ දැන් ආවා. බලාපොරොත්තු තියෙනවා දවසක ගින්දර හැන්දෑවේ වාසියක් වගේම.
1: ඕ මයි ගොඩ්,
3: ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඒක අනිවාර්යෙන් කියන්න ඕනි. ලොකු හීනයක්.
1: අනේ නියමයිනේ, ඒකට නම් අපොඩි අත්දෙන්න ඕන. දැන් ඉස්සෙල්ලා කිව්ව මං වගේ වෙන්න ඕනි කියලා. එකමන්නේ ඕවරෝල් කැරක්ටර් එකක් වෙන එක හොඳයි.
3: ඔව්, කසුනි අක්කා වගේ කොහොමත් වෙන්න ඕනි. අතර මැද්දෙන් තමයි බාෂි අක්කා මතක් කරන්න ඕනි. මං හරි මාසයි ඇත්තරම මේ වගේ ස්ටුඩියෝ එකක අනිත් අයට සින්දු දාලා හිත සනසවන, ගිනි අවුලවන්නේ නැතුව හිත ආදරෙන් සනසන නිවේදිකාවක් වෙන්න.
1: ආදරෙන් සනසන, ගිනි අවුලන්නේ නැති කෙනෙක් වෙන්න තමයි අපි වෙන්න ඕන නේද ලෙහන්සා? සෙතුමි අක්කට අපි සමුදෙමුද?
2: ඉතින් මට කියන්න ඕනේ අපේ සෙතුමි අක්කට, අක්කගේ හීන හැම එකක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ. අපි කියන්නේ මදි නොකියන්න හරියන්න ඕනේ කියලා. අක්කා අන්න ඒක අපි කියන්නේ ඒ ආශිර්වාදය ලැබිය යුතු කෙනෙක්. ඉතින් ඔයාට අනිවාර්යෙන්ම ඔයාගේ හැම හීනයක්ම අනිවාර්යෙන් සැබෑ වෙනවා. එතකොට ඉතින් ඔයාත් චුට්ටක් හිතන්න, ලෙහන්ස නංගි මෙහෙම කිව්ව නේද කියලා. එතකොට මාවත් මතක් කරන්න. මන් දන්නවා අපේ කසුනි අක්කිට ඒ විදිහටම තමයි අක්ක වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් අක්කට ගොඩාක් ස්තුතියි අද අපි දෙන්නගේ දවසත් ආලෝකමත් කළාට.
1: ඉස්කෝලේ නමයි ආයේ කියන රටටම ඇහෙන්න.
2: ඉතින් මේ ඉන්නේ කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ සෙතුමි සසන්‍යා අක්කා.
1: දිස්ත්‍රික්කය, පළාත, ඒව ඔක්කොම කියලාම යන්න.
3: ඉස්කෝලේද?
1: ඔව්, මේ දෝනේ ඉන්න දිස්ත්‍රික්කය
3: මං කුරුණෑගල දිස්ත්‍රික්කේ. ඉස්කෝල යන්නේ පුත්තලම් දිස්ත්‍රික්කේ.
1: ඉන්න පන්නල නේද? හරි. ඉතින් පන්නල ඉඳලා ආවෙ මේ විදිහට. ධෝනිට ප්‍රාර්ථනා කරනවා හැමදේම සුබ වෙන්න කියලා. අර හීනවලට යන්න පුළුවන් වෙන්න කියලා. මමත් ඔයාගේ ළඟින්ම ඉන්නවා හැමදාකම අර හිටියා වගේම. ආතරේ, ඉතින් මම ආසම දේ අද අහපු ආසම දේ මොකද දන්නවද ලෙහන්සා?
2: කියන්නකො.
1: ගෙන අවුලවන්නේ නැතිව හැමෝටම ආදරණීය කෙනෙක් වෙන්න. හා, ඉතින් ගෙන අවුලවන්නේ නැතුව හැමෝටම ආදරණීය කෙනෙක් වෙන්න. එහෙම කෙනෙක් වෙලා ලෝකෙට ලස්සන දෙයක් දෙන්න. ඔයා බබලව ගන්න. එතකොට අනිත් හැම තැනම ආලෝකමත් වෙනවා. මම කසනි.
2: මම ලෑන්සා.
0: NetFM Alpha Studio with Kasuni.

0: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
4: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිත වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල්නෙට් අමතන්න 0112 863 363 0766 7016 72

0: ආයුබෝවන්. අද 2026 ජූලි 15 වනදා බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. net news සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල. එම්බාපේ ප්‍රමුඛ ප්‍රංශ බලෑණියේ සිහින බොඳ වෙයි. ප්‍රබල ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානයේ අවසන් සටනට. දෙමළ මුස්ලිම් අලුත් දේශපාලන සන්ධානයේ පිටුපස සිටින මහා මොලකරු එළියට. හරිනි සහ විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් එකම ගුවන් යානයකින් දෝහා බලායයි. අගෝස්තු මැදතෙක් ඩෙංගු ගැන අවධානයෙන් ඉන්න සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්. හෝමුස් හරහා යන නැව් සඳහා බැනවූ 120ක අතිරේක ගාස්තු යෝජනාව ප්‍රම්ප් හකුලා ගනි.
1: net news the truth people trust.
2: මැදපෙරදිග කලාපයේ නැවත උණුසුම් වෙමින් පැවතියදී ලෝක කුසලාන පාපන්දු පිටියත් වඩාත් උණුසුම් වී තිබෙන

0: संध्या। आप अंदुए महामंगल्य
1: FIFA World Cup 2026।
2: දෙදහස් විසිහය ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරංගාවලියේ ශූරතාවයේ දිනාගනු ඇතැයි බොහෝ දෙනෙකු අනාවැකි පළ කළ කිලියන් එම්බාපේ ප්‍රමුඛ ප්‍රංශ කණ්ඩායමේ සිහින බොඳ කරමින් මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤ අද සමත් වුණා. ඒ ගෝල දෙකට බිඳුවක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින් අමරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේ පැවති මෙම අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය පරාජය කරමින් ලුයිස් ඩී ලා ෆුවෙන්ටේ ස්පාඤ්ඤයේ කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කළේ ලෝපුරා පාපන්දුලෝලින් අන්දබන්ද කරමින්. තරගයේ පළමු භාගයේ මැද කොටසේදී ප්‍රංශ පසුපෙළ ක්‍රීඩක ලූකස් ඩීනිය අතින් සිදු වූ අත්වැරැද්දක් හේතුවෙන් ස්පාඤ්ඤයට දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථක කරගත් මිකෙල් ඔයාර්සබල් ස්පාඤ්ඤය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා. පළමු භාගයේදී දැක් වූ අසාර්ථක ක්‍රීඩා විලාශයෙන් මිදී ප්‍රංශය දෙවැනි භාගයේදී පෙරලිකාර ක්‍රීඩාවක නිරත වනු ඇතැයි අපේක්ෂා කළද වඩාත් විශ්වාසයෙන් යුතුව ක්‍රීඩා කළ ස්පාඤ්ඤයේ පේද්‍රෝ පෝරෝ මනනම් ගෝලයක් වාර්තා කළේ ඩැනි ඔල්මෝ සමගෙක්වයි. ඒ ගෝල දෙකට බිඳුවක් ලෙස ස්පාඤ්ඤයේ ජයග්‍රහණය තහවුරු කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලිය පුරාම ප්‍රතිවාදීන්ට එකම එක ගෝලයක් පමණක් ලබා දෙමින් අතිශය පසුපල ආරක්ෂණයක නිරත වූ ස්පාඤ්ඤ ක්‍රීඩකයින් හමුවේ ප්‍රංශයේ ප්‍රබල ඉදිරිපෙළට කිසිදු අවස්ථාවක් හිමි වූයේ නැහැ. ප්‍රංශයට සිය පළමු ඉලක්කගත ප්‍රහාරය එල්ල කිරීමට පවා තරගයේ 81 වන මිනිත්තුව දක්වා බලා සිටීමට සිදුවීම විශේෂත්වයක්. ස්පාඤ්ඤය මීට පෙර 2010 වසරේදී ලෝක පාපන්දු කුසලානයේ ජයගෙන ඇති අතර ඒ අනුව තම ඉතිහාසයේ දෙවැනි ලෝක කුසලාන කිරුළ වෙනුවෙන් ලබන ඉරිදා පැවැත්වෙන 2026 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේදී සටන් වැදීමට නියමිතයි. එහිදී ස්පාඤ්ඤය සමග තරග වදින්නේ කවුරුන්ද යන්න අද පැවැත්වෙන එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර දෙවැනි අවසන් පූර්ව තරගයේ ප්‍රතිඵල අනුව තීරණය වනු ඇති. මෙම පරාජයත් සමග පිටපෙට තෙවැනි වරටත් ලෝක කුසලාන අවසන් මහා තරගයකට පිවිසීමට ප්‍රංශයේ සතුව තිබූ සිහිනය බොඳ වී ගිය අතර වසර 14ක් පුරා ප්‍රංශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඩිඩියර් ඩෙෂැම්ස් මෙම තරගාවලියෙන් පසු දූරයෙන් සමුගැනීමට නියමිතයි. ඒ අනුව ලබන සෙනසුරාදා පැවැත්වෙන තෙවැනි ස්ථානය සඳහා වන තරගය ඔහුගේ අවසාන තරගය වනු ඇති. ඒ අනුව එම තරගයේදී කිලියන් එම්බාපේට මෙවර තරගාවලියේ සිය රන් සපත්තුව සඳහා වන සටන තවදුරටත් ඉදිරියට ගෙන යාමට අවස්ථාව හිමිවනවා. ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් එළඹෙන අගෝස්තු මස මැදභාගය වන තෙක් අකණ්ඩව අවධානයකින් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ සඳහා ජනතාවගේ සහය අත්‍යවශ්‍ය වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
3: මේ රෝගීන් ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා මේ කණ්ඩායම් විශාල වෙහෙසක් දරමින් ඉන්නවා. සමම කියන්නේ ඔවුන්ට මේ වචනකින්වත් ඔවුන්ගේ ධෛර්යය බිඳෙන ආකාරය කටයුතු කරන්න එපා. ඔබේ උපරිම සහාය ලබා දෙන්න. මොකද ඒ අය දරා ගන්න බැරි ප්‍රමාණයක් වැඩ කරමින් ඉන්නවා කියන එක කියන්න පුළුවන් ෆීල්ඩ් එකේ. රෝහල් තුලත් එහෙම තමයි. රෝහල් තුල අපි සමහර තැන්වල ඩෙංගු සඳහා විශේෂ වාට්ටු හැදුවා. සමහර තැන්වල අපි මෙඩිකල් වෝඩ්ස් වල තිබුණු සමහර රෝගීන් වෙනත් ඒ ආශ්‍රිත වාට්ටුවකට යවලා ඩෙංගු රෝගීන් සඳහා පානව වෙන් කරගෙන ඉන්නවා. කාර්ය මණ්ඩලයේ සමහර තැන්වලින් අමතර වශයෙන් ලබා දීලා තියෙනවා. හැබැයි අපේ විශේෂඥ වෛද්‍යවරු අපේ හෙදලදාරීන් සෞඛ්‍ය සහායකයන් ඒ වගේම අපේ එම්එල්ටි ඇතුළු මේ සමස්ත කාර්ය මණ්ඩලය සෑහෙන වෙහෙසක් දරාගෙන තමයි මේ රෝගිනී ජීවිත ආරක්ෂා කරගෙන තිබෙන්නේ. මොකද සමහර කෙනෙක් රෝහල් ගත වෙන්නේ රෝගේ උත්සන්න වුණාම. සමහර කවිත්‍ර අනවශ්‍ය ලෙස ආයුෂ ලබා ගැනීමෙන් අනතුරුව මේ ඔක්කොම තත්ත්වෙට මුහුණ දීලා තමයි මේ රෝගී මරණ ප්‍රමාණය අඩු කරගන්න විශාල මහන්සියක් දරනවා. ඒකට මගේ අයියලා ඉල්ලීම තිබෙන්නේ තව මාසයක්. මේ අපි ජූලි මැද අගෝස්තු මැද වෙනකන් මේ ව්‍යායාම අත්හරින්න එපා. මදුරුවත් එක්ක හොඳ සටනක් දීලා සමස්ත පිරිසු කිරීම කටයුතු වේගෙන් කරගෙන යන්න එක දවසක් කළා හරියන්නේ නැහැ. ඒකට මාධ්‍යෙන් ලැබෙන සහාය ගැන මම ස්තුතිවන්ත වෙනවා.
2: අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය ඊයේ රාත්‍රියේ කටාර් රාජ්‍ය බලා දිවයිනෙන් පිටත්ව ගියා. ඒ කටාර් රාජ්‍යයේ හිටපු නායක ෂෙයික් හමාඩ් බින් ඛලිෆා අල් තානිගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහායි. අග්‍රාමාත්‍යවරිය දෝහා බලා පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-217 දරන ගුවන් යානයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද එම අවමගල් උත්සවයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවයි කටුනායක ගුවන්තොටුපළ නෙට් නිවුස් නියෝජිතවරු පැවසුවේ. කණින් කොණින් ඇසුරු කතා විශේෂාංගය දැන්
4: කණින් කොණින් ඇසුරු කතා. කණින් කොණින් ඇසුරු කතා.
5: අදත් කණින් කොණින් ඇසුරු කතා සමග මම තරංග රුක්ෂාන් ජයසේ.

0: පසුගිය සතියේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වෙච්ච ශාන්ත බණ්ඩාරගේ දුවගේ වෙඩින් එක තිබ්බා. මේක තිබ්බේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක. මේකට මහින්ද, ගෝටා, මෛත්‍රී, රනිල් මේ ඔක්කොම වගේ ඇවිල්ලා හිටියා. කට්ටියන් බොහොම සතුටින් සාමීචයෙන් ආගිය තොරතුරු දේශපාලන කතා කළා කියලා තමයි වාර්තා වන්නේ. මෛත්‍රීපාල සිරිසේන ඇවිල්ලා ඉන්නවා දැකපු අනුර ප්‍රදර්ශන යාප ළඟට ඇවිල්ලා ආ සර් දැක්කේ ගොඩ කාලකින්නේ කියලා කියලා තිනවා. එතකොට මෛත්‍රීපාල සිරිසේන කියලා තිනවා ආ මගේ මේ නම්බරේ අලුත්නේ. ඒකයි කායිකවත් කන්ටැක්ට් වෙන්න බැරි වුණේ කියලා. ඔය අතරතුරේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිරා පැත්තකටලා කෑමක කයින්නේදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිරා එතෙන්ටම ගිහිල්ලා ඉඳගෙන කතා බහ කරමින් කෑම කෑව කියලාත් වාර්තා වෙනවා. ඉතින් රනිලුයි ගෝටයි නාමලුයි තුන්දෙනාම එක මේසක ඉඳගෙන කෑමක කකා කතා කර කර ඉන්නේදී ඒක තමයිලු මේ වෙඩිමෙති පිටිච්ච හොඳම සිද්ධිය කියලා කට්ටිය කතා වෙලා තියෙන්නේ. මේකේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිරා නාමල් රාජපක්ෂගේ දේශපාලන නිසා අනාගතය ගැන උපදෙස් වගේකුත් දුන්නා කියලා කියන්නේ. මාධ්‍ය ආදන ප්‍රධානියගේ දියණියගේ වෙඩින්නෙකුත් පසුගියදා ප්‍රසිද්ධ හෝටලයක තිබ්බා. වැඩේ කියන්නේ සමාජ මාධ්‍යවල කට්ටිය මේ ශාන්ත බණ්ඩාරගේ පුතාගේ වෙඩින්න එකයි මේකයි පටලවගෙන. ගොඩක් අය දාලා තිබ්බේ මාධ්‍ය ආදන ප්‍රධානියගේ වෙඩින්න එක තමයි කොළඹ තිබ්බේ කියලා. හැබැයි මේ වෙඩින්න එක තිබ්බේ ගාල්ලේ එලිමහන් ලස්සන තැනක. මේකට විදේශිකයෝ ඇතුළු 250ක් විතර ඇවිල්ලා හිටියා. විචිත්‍රවත් සංස්කෘතිකංගේ කීමකී නොකී දේවල් ගොඩක් තිබ්බා. විදේශිකයන්ට ආපු හින්දා. මේකට ආපු විදේශිකයෝ ලාංකික ඇඳුමෙන් සැරසිලා හිටපේ කාගෙත් කතා බහට ලක් වුණා. මනාලි ඕස්ට්‍රේලියානු රජයේ විදේශ සහ වෙළඳ කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය දූතවරියක් කියන්නේ. මනාලි ඕස්ට්‍රේලියාව පහබල හමුදා මේජවරේක්ලු දෙමළ පක්ෂ ටික පෙරේදා එකතු වෙලා එකට එකතුණානේ විවිධ දේවල් මේ කට්ටිය කතා වුණා. ඒව දැන් එළියට අවිල්ලා තියෙනවා. ඔය අතරතුරදී മന്ത്രി කෙනෙක් අහලා තිනවා මේ ඔයාලට සජිත් එක්ක එකට වැඩ කරන්න බැරි හින්දා නේද මේ කට්ටිය වෙනම එකතුනේ කියලා. එතකොට ඒකට බලන් හිටපු කෙනෙක් උත්තරයක් දීලා තිනවා එහෙම එකක් නැහැ. අපි ඉතින් මීට කලුත් මෙහෙම දෙමළ පක්ෂ එකතු වෙලා වැඩ කරලා තිනවනේ. ඉස්සරහට එන ආණ්ඩුත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා තමයි අපේ ප්ලෑන් එක කියලා මේකද කියලා තිනවා. කොහමද දේශපාලන වේදිකාවෙන් නම් tire පිටපස කියන්නේ මේ දෙමළ පක්ෂ ටික එකතු කරන්න පිටපස ඉන්නේ UMP කේ ඉහළම පෙළේ ඉන්න ප්‍රබලෙක් කියලා කට්ටිය කතා වුණා කියලා.
1: කනින් කොනින් ඇසුණු කතා හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන බාණ්ඩ ප්‍රවාහන නෞකා සඳහා පැනවීමට තීරණය කර තිබූ 20% අතිරේක ගාස්තුව ඉවත් කර ගැනීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවරගෙන තිබෙනවා. ඔහු පවසා ඇත්තේ එම ගාස්තුව වෙනුවට ගල්ෆ් කලාපීය රටවල් විසින් ඇමරිකාව තුල සිදු කරන බිලියන ගණනක දැවැන්ත වෙළඳ සහ ආයෝජන කිවිසුම් ආදේශ කරන බවයි. සියත්‍රුත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව නිවේදනය කර ඇත්තේ ඇමරිකාව විසින් ඉරාන වරායන් ඉලක්ක කර ගනිමින් යලිත් වරක් නාවික අවහිරතා පැනවීමට පැය කිහිපයකට පෙරවීම විශේෂත්වයක්. ඇමරිකාව සහ ඉරානය අතර හුවමාරු වන දරුණු ප්‍රහාර මාලාව හේතුවෙන් හෝමු සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් නැව් ගමනාගමනය මුළුමනින්ව පාහේ අඩාල වී ඇති අතර මේ හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලද සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඇමරිකානු මධ්‍යම බලයනිය හෙවත් සෙන්කොම් ආයතනය ඊයේ රාත්‍රියේ නිවේදනය කළේ වාණිජ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉරානය සතු සන්නද්ධ හැකියාවන් විනාශ කිරීමේ අරමුණින් තවත් අතිරේක ප්‍රහාර මාලාවක් දියත් කළ බවයි. ඉරාන න්‍යෂ්ටික බලාගාරයේ පිහිටි බුෂේ රැතුළු නගර කිහිපයකට ප්‍රහාර එල්ල වී ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍යද වාර්තා කර සිටියා. මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් තෙල් නැව් දෙකකට ප්‍රහාර එල්ල කළ ඉරානය ඊට ප්‍රතිචාර ලෙස බහරේනයේ සහ ජෝදානයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින්ද ප්‍රහාර එල්ල කළ බවයි ප්‍රකාශ කර තිබෙන්නේ. පසුගිය සඳුදා ප්‍රකාශයක් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ හෝමු සමුද්‍ර සන්ධියේ භාරකරුවා ඇමරිකාව බවයි. ඇමරිකානු හමුදාවේ ප්‍රහාර මැදේ ඉරානය හැර සෙසු සියලුම රටවලට හෝමු සමුද්‍ර සන්ධිය විවෘතව පවතින බවත් තෙල් සැපයුම පෙර පරිදිම සිදුවන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා. කෙසේ වෙතත් මෙම නාවික අවහිරතා හේතුවෙන් දැනටමත් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ඉරානය තවදුරටත් දැඩි පීඩනයකට ලක්වනු ඇති බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.
2: විශ්වාස කරන සත්‍ය
1: නෙට් නිවුස් නිමාව. නෙත්නිවස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. ඒතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවස් YouTube නාලිකාවට සහ නෙත්නිවස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: FM 95 FM 94.8 Net FM
6: Good morning. දැන් වෙලාව 07:00.

0: අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mula Kampola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasayen ganna puluwa rawattannat ba
5: Melwa eka Lankawa eka
6: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
7: රසට ගුණට උයන්න පිටේ 3-5
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු
9: ඇන්කර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
10: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
11: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි
12: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
13: දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
14: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
15: Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම

0: Good morning. Velavu de hatai vinadi hatai. Ada Wednesday badada. Buen dia, Achinua.
1: Buen dia.
0: Hari satrim buen dia kena. Mukada pancha kollo tika baradunata dukaida?
1: Na iting.
2: ඔව් ප්‍රංශකොල්ලෝ ඉතින් මේ වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරෙන් කාලෙත් ප්‍රංශකොල්ලෙක් මෙහෙ පරාද වුණා.
1: පරාද වුණා නේ.
2: දස්කොන් කියලා මතකනේ නේ.
1: ඔව් නේ.
2: ඉස් ගසුන් කෑවනේ ප්‍රමිලත් එක්ක ඇයි හොඳයි කන් කරන්න ගිහිල්ලා. මේ හැබැයි මෙහෙම එකක් තියෙනවා දැන් ස්පාඤ්ඤෙට්නේ පරදුනේ. දැන් හරියට බැලුවොත් මේ ස්පාඤ්ඤෙයි ප්‍රංශෙයි කියන්නේ දෙකක් නෙමෙයි එක කහලක.
1: ආහ
2: ප්‍රශ්න ප්‍රංශය හරිනම් ඔය ඔක්කොම මැච් ටික දිනන්න ඕනේ. මොකද ප්‍රංශයට කලින් කිව්වේ ගෝල් දේශය කියලා නේද? ඒගොල්ලන්ට ගෝල් ගන්න එක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ.
1: අමාරු වෙන්න බෑනේ.
2: අමාරු වෙන්න බෑනේ. ඒගොල්ලන්ගේ රටේ නමනේ. මේ හැබැයි ස්පාඤ්ඤයට මේ ඒ දවස්වල කිව්වේ හිස්පෙනියා කියලා. මේ දැන් රෝම අධිරාජ්‍ය තිබිච්ච කාලේ තියෙනවානේ. එතකොට ඔය ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය ඔය වටපිටාව මුළු හතරමායිමම මේ අයිති වෙලා තිබුණේ රෝම අධිරාජ්‍යයට තමයි. ඊළඟට නැපෝලියන් බොනපාට් වැඩි කාලයක් යන්නේ 1800 ගණන් වල මුල් යුගයේනේ 19 වෙනි සියවසේ. මේ එතකොටත් නැපෝලියන් බොනපාට් ඔය ප්‍රංශෙන් කෑල්ලක් යුද්ධ කරලා අල්ලගෙන තිබුණා. හැබැයි එයා මේ පෙන්නුවේ හරියට මුළු ස්පාඤ්ඤයම ප්‍රංශය යටතේ තියෙනවා වගේ තමයි. එතකොට දුර්වල පාලනයක් තිබිච්ච හින්දා මේ ස්පාඤ්ඤ මිනිසුත් යම්කිසි ප්‍රමාණයක් කැමති වෙලා හිටියා නැපෝලියන් බොනපාට් යටතේ මේ රාජ්‍ය මේ ඒ කියන්නේ නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයට එකතු වෙන්න මේ ඇත්තටම නැපෝලියන් බොනපාට්ගේ මල්ලි තමයි ජෝසප් බොනපාට් තමයි ස්පාඤ්ඤ ඇත්තටම පාලනය කරන්නේ. එයාට තමයි බාර දීලා තිබුණේ. සහෝදර සමාගම් මේ දවස්වල තිබිලා තියෙනවා නැපෝලියන් බොනපාට්ද කියලා අදාළ නැහැ. ඉතින් කොමාරි මේ ඊට පස්සේ දැන් හරියට බැලුවොත් බෝබන් කියන රාජවංශය තමයි 1700 ගණන් වල ඉඳලම ඔය ප්‍රංශය සහ ස්පාඤ්ඤය කියන මුළු කලාපෙම පාලනය කරේ
1: කරලා තියෙනවා.
2: අප්පගුඩප්පගේ දරුවෝ.
1: ඔව් නේ.
2: 14 වෙනි ලුයි රජුරෝ ඉතින් හරි ප්‍රසිද්ධයි නේ අවුරුදු 4 මේ රජකමට ඇවිල්ලා මම හිතනවා රජතුමා හිටියා අවුරුදු 73ක් කොහෙද රජකම් කළා. එයානේ කිව්වේ මේ මමයි හිරු කියලා සූර්යාදි රාජ්‍ය හැටියෙන්නේ පෙනේ හිටියේ. ඉතින් ඇත්තම ප්‍රංශයේ දියුණුම කාලයක් මොනවා වුණත් මේ ප්‍රංශයේ කලාවන් ලෝකේ ඇත්තම ලෝකේ අවිවාදිතව පිළිගන්නවනේ ලෝකේ රට තමයි ප්‍රංශය කියලා. මොකද ඒ තියෙන කලාගාර, ඒ තියෙන සංස්කෘතිය, ඒ තියෙන කෑම බීම ඔක්කොම අර රේටිංස් වලින් ගත්තම ලෝකේ මේ වඩාත්ම සංස්කෘතිකමය රට ලෙස ලෝකේ බහුතර දෙනාගේ පිළිගැනීම තමයි මේ ප්‍රංශය කියලා කියන එක. ඉතින් ඒකට 14 වෙනි ලුයි රජුරුවන්ගේ දායකත්වය සෑහෙන මේ හේතු වුණා. කොච්චර හේතු වුණාද කියනවා නම් ඊළඟට මේ ශ්‍රේෂ්ඨ ප්‍රංශ විප්ලවය වෙන්නත් ඒකම හේතු වුණා. මොකද එයා සැහැන්න ණය වුණා ඒවා කරන්න. හයිවේ හදන්න නෑ, සෝරි, හයිවේ හදන්න
1: පැටලෙනවා.
2: ගොඩාක් රජ කරන්න ගියාම සමහර රටවල රජවරුත් එක්ක ලුයි රජතුමා පැටලෙනවා. මේ ඉතින් ඒකෙන් හින්දා අන්තිමට එයා ඒ හදපු අධිසුපකෝපෝගී රට හින්දා වටේ පිටේ ණය වෙලා ප්‍රංශ විප්ලවයත් වෙලා තමයි මේ ඉවර වුණේ. ඉතින් ඒකෙන් හින්දා මේ ප්‍රංශයයි ස්පාඤ්ඤයයි භාෂා දෙයක් කතා කරට ඒ භාෂාවත් ළඟින් යන භාෂා එක කාලයක් එකට හිටිය කට්ටිය දැන් ওই ෆුට්බෝල් වලින් ගහමරා ගත්තා. අනිත් එක කියන්න ඕනේ දිනනවා නම් ඊයේ තමයි දිනන්න ඕනේ දවස මේ ප්‍රංශය. මොකද දන්නවද මේ හේතුව? ඊයේ තමයි මීට අවුරුදු 3-400 කලින් ජූලි 14 වෙනි දාවක තමයි ශ්‍රේෂ්ඨ ප්‍රංශ විප්ලවය සිද්ධ වුණේ. එදා මුන්ට ගෝල් දෙකක් ගහගන්න බැරුණානේ මං කියන්නේ. ඉතින් හිතන්නකො කොහොම වුණත් මේ ඇත්තටම අපේ ටවුන් එකේ, ඇත්තටම අපේ කියන්නේ නුවර ටවුන් එකේ හිටිය ලස්සනම කඩවසම් තරුණයා තමයි අර වීර නරේන්ද්‍ර සිංහ පරාක්‍රම රජුරුවන්ගේ කාලේ. කවුද දස්කොන් අධික අධිකාරම් මිනිස්සයාට චිත්‍රාඳින්න පුළුවන්, කවි කියන්න පුළුවන්, කාන්තා ආකර්ෂණයේ ඉහළයි. ඉතින් බෙල්ල බේර ගන්න පුළුවන් ඔච්චර දේවල් කරලා. ඈ අපි අනේ අහමු සින්දුවක්. හැලෝ ටවුන් පටන් ගමු මෙහෙම නැද්ද?
0: ඒ දෙන්නගේ ගැන කියලා පටන් ගමු ඉතින්.
2: ආ හා හා හා
0: හා දස්කොන් ප්‍රමිලා ගැන කියලා පටන් ගමු.
2: ඒ කියන්නේ බෙල්ල කියන්නේ සින්දුලිය වෙනවනේ.
1: අන්න ඒකයි.

0: FM 94.8 Net FM Divainapura.
1: උදේ 7යි විනාඩි 16යි.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322
3: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
5: දැන් ඕන නෑදුව. Union Bank වේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
6: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
11: ඉන්න තැනම ඉඳන් ගනුදෙනු පහසුයි LB SIM app එකෙන්.
12: පහසුව සලසයි, සුහදව සලකයි. LB run අය.
13: BYD Sea Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Sea Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
14: කතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් ඔබේ ගෙදර අදම fiber fit කරගන්න
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322

0: උදේ 7යි විනාඩිය 23යි ඇල්ගොරිතම් වෙලාව ගොළු බැලුවත් අපි කොහෙද ගියේ කියලා.
1: එකපාර මිසින් වෙලා වගේ
0: අද ඉතින් පොඩ්ඩ අමුතු දවසක්නේ. ප්‍රංශ කොල්ල ටිකේ පැරදීලා.
1: අද අමුතු දවසක්.
0: මොකද මට දුකයි.
1: අයියේ දුක.
0: එම්බාපේ ගෙදර කියන නිසා.
1: සමහර විට අර මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කිව්වත් දන්නේ නැහැ. දැව හිටිය ඇති.
0: ඇති කියලා නේද?
1: එක්කෝ මේක නවත්තමු.
0: අපි ඇස්වා වදුනත් දන්නේ නැහැ
1: කියලා. එහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයා ඇස්වා කතා වෙන්න පුළුවන් ඇත්තට.
0: ඔව් ඒකනේ අපි කිව්වනේ.
1: අපි කියන්නේ එහෙම වෙනවා මිනිස්සුන්ට.
0: වැඩ පෙන්නවා කිව්වා විතරයි.
1: කිව්වතරයි කොල්ලගේදර.
0: කොල්ලගේදර.
1: කොල්ලගේදර මේ කමක් නැහැ ඉතින් එහෙම තමයි නේ. ඇත්තට මං හිතන්නේ ඔය මං හිතපු ඒකත් වෙන්න පුළුවන්.
0: මොකද්ද?
1: يعني ගර්ල්ෆ්‍රෙන්ඩ් කිව්වත් දන්නේ නැහැ.
0: ඔව්.
1: මේ ඇති දැන්.
0: ඇති.
1: ඕ මම නැත්තම් වර්ල්ඩ් කප් එක.
0: ඔය දෙකෙන් එකක් තෝරගන්න.
1: එකක් තෝරගන්න කියන්නේ නැති කොල්ල ගැලින්ම බලන්නේ නැති මේ වර්ල්ඩ් කප් නවද ගහන්න බැරිද?
0: ඔව්.
1: කියලා ආයෙත් නැති. හරිද මේ කරන්න දෙයක් නැහැ ඉතින්. ප්‍රංශය පරාද වුණා. ස්පාඤ්ඤය දින්න. හැබැයි ස්පාඤ්ඤය දිගටම මේ හොඳ ගේම් එකක් දුන්නේ. ලොකුවට කතා බහ නොවුනට ඒගොල්ලෝ අපි දැක්කනේ පෝර්චුගල් පෘතුගාලයට ගහලා ඊට පස්සේ බෙල්ජියමට ගහලා එහෙම තමයි ටික ටික සෙමි ෆයිනල්ස්
0: වලට ආවේ.
1: කන්සිස්ටන්ට් සහ මේ টপ ලෙවල් එකේ ඉන්න කට්ටිය තමයි ආජෙන්ටිනාවේ එහෙම නෙමෙයි. පොඩි පොඩි රටවල් ටිකක් දාගෙන ඒගොල්ලන්ට සපෝට් නේ. එහෙම තමයි දැන් කට්ටිය කතාව යන්නේ. අර ICC එකට ඉන්දියාව ඉන්නවා වගේ තමයි FIFA එකට
0: ආජෙන්ටිනාව.
1: එහෙම කියනවා කට්ටිය. අපි දන්නේ නැහැ. හරිද? අපිව දන්නේ නැහැ. අපි රිසර්ච් එකක් කරෙත් නැහැ. ඉංගලන්ඩ් සහ ආජෙන්ටිනා මේ දෙගොල්ලන්ගෙන් කවුද මේක දිනන්නේ කියලා මට පොඩි නිකන් ඉවක් තියනවා ආජෙන්ටිනාව වෙන්නත් පුළුවන් කියලා.
0: අපේ ඉව අපි නොකියමු දැන් එකක් කියලා දැන්
1: වගේ එකක් තියනවා. ඉතින් බලමු කොහොමද වෙන්නේ කියලා. මේ කොහොම හරි දැන් අර මේ ස්පාඤ්ඤනේ මැච් එක වින් කරේ සාරා. ස්පාඤ්ඤය ඉන්නවා මේ කොල්ලෙක් අවුරුදු 19යි. හරිද? මෙයාගේ නම තමයි මේ ලැමින් යමල් කියලා කියන්නේ. යමල් කියවම දන්නවා. යමල් මේ වෙනකොට ලෝකයේ ඉස්සරහාම ඉන්න සහ මේ ගොඩ දෙනෙක් කතා බහට ලක් කරලා තියෙන ක්‍රීඩකයෙක්.
0: රයිට්.
1: දැන් මෙයාගේ නම මේ ලැමින් යමල්නේ. ඉන්දියාවේ පාරක ස්ට්‍රීට් එක ඔය ජර්සි විකුණනවානේ. අපිත් තියෙන්නේ. දැන් මේ ටිකේ කොටුවේ පැත්තේ එහෙම ගියොත් මෙසිගේ ජර්සියම බලාගන්න පුළුවන් තියෙනවා. වල ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙසිගේද රොනාල්ඩෝගේද එහෙම. ඉතින් යමාල් ගෙත් තියෙනවා. කොහමද දන්නවද
0: තියෙන්නේ?
1: ලක්ෂ්මී යමාල් කියලා. එහෙම ඒක එහෙම අර ඒගොල්ලෝ පොඩ්ඩක් එහෙම අර අර දේව වන්දනාවත් එක්ක ඉන්නේ. ඉතින් ලක්ෂ්මී යමාල්.
0: ලක්ෂ්මීලා ගිහින් ගන්න එක.
1: ඔව්. ඉතින් ওই ફોટો එකක් එහෙම මේ ටිකේ වෛරල් ගියා සෝෂල් මීඩියා වල අර ෆොරිනර්ස් ටිකක් ගිහිල්ලා අර ජර්සි ගල්ලගෙන ඉන්නවා. ලක්ෂ්මී යමාල්.
0: යමාල්ව දකින්නවත් දන්නේ නැහැ.
1: දකින්නවත් ඇති ඉතින්. එන ඩ්‍රාම එකක් දැම්ම අයියේ. ඊයේ වැදිලා වැටිලා කකුල් අල්ලගෙන
0: එන
1: පියෝ සිනමා අයියේ. එහෙම කොමාරි කමක් නැහැ. ඉතින් ස්පාන්
0: ක්‍රීඩකයන්ගේ කොහොමද සිනමා වැඩි නේද?
1: තියෙනවා.
0: පොඩ මහන්සි වැඩි වුණාම කකුලක් අල්ලගෙන වටෙනවා.
1: ඒවා තියෙනවා.
0: එහෙමයි තියෙනවා.
1: දැන් එහෙනම් මහන්සි වැඩි වුණා එහෙම සෙමි ෆයිනල් ලැවිල්ලානේ.
0: ආ.
1: අපි ওই නිතරම වැටෙන්නේ ක්‍රිකට් ටීම් එකේ.
0: ඔව්.
1: ඕවරේට බෝල තුනක් විතර දැම්මම පස්සේ වැටෙනවා.
0: ඉවරයි.
1: විතර තුන දාන්න.
0: ඔව් අපි දෙන්නා දැන් ICC එකෙන් ඇවිල්ලා එක්කන් යනවා.
1: නැහැ ඉතින් වෙන දේවල් අපි කිව්වේ. හරි. ඔහොම තමයි අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. අද දැන් මොකද වෙන්නේ කියලා කවුද ඊළඟට ස්පාඤ්ඤයත් එක්ක අවසන් මහා තරගී ක්‍රීඩා කරන්න කියලා අපි බලමු.
0: බලමු.
1: ඉතින් ඕව දැක්කට පස්සේ අපිට හිතෙන දේ තමයි මේ පෝෂණය කියන එක. දරුවන්ට කොච්චර වැදගත්ද කියලා.
0: ඔව්.
1: නේ පෝෂණය නැත්තම් ওই සෙල්ලම් දාන්න බෑ. සාමාන්‍යයෙන් දරුවෙක් වර්ධනය වෙන අවධියේදී අපි එයාට එයාගේ මානසික ක්‍රියාකාරීත්වය ඊට පස්සේ ප්‍රතිශක්තිකරණය ඊට පස්සේ එයාගේ ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය ඊට පස්සේ එයාගේ දෘෂ්ටි පරාසයන් මේ දේවල් වර්ධනය වෙන්න අවශ්‍ය වෙන පෝෂක පදාර්ථ ඒ විදිහටම දෙන්න ඕන.
0: අනිවාර්යෙන්.
1: ඒව දුන්න නැත්තම් ඉතින් එම්බාපෙල වගේ කොල්ලෝ යමාල්ලා වගේ කොල්ලෝ
0: හාලන්ලා වගේ කොල්ලෝ
1: ඔයා කිල්ලු ටිකක් හොයාගන්න නෑ දැන් කොල්ලෝ ගැන විතර අපි කිව්වේ. කොල්ලෝ අදාගන්න අපිට බැරි වෙනවා.
2: දැන් මේ පෝෂණය ගැන කිව්වම මේ ලෝකේ ආහාර රේටින්ග්ස් වලින් මේ හොඳම රටවල් 50න් අතරට ලංකාව ඇවිල්ලා තියෙනවා.
1: ඇවිල්ලා තියෙනවා.
2: ඉතින් ලංකාව මේ ඇත්තටම මේ ඉතාමත් හොඳ ෆුඩ් වේරියේෂන් එකක් තියෙන
1: රටක් නේ.
2: අපි අර කල්නුත් කිව්වා මේ දඹදෙන යුගයේ ලියවෙච්ච කැලිසන්නස කියන පොතේ බඩ වර්ග විතරක්. ඒක මේ ගිහියන්ටම ලියපු පොතක් නෙමෙයි හාමුදුරන්ට දාන දෙන එක පිළිබඳව තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මහා සංඝරත්නයට දාන දෙන්නේ නැහැ නේ නිකන් වල්පල්.
1: ඔව්නේ.
2: දෙන්නේ උතුම්ම දේවල්නේ. සාංගික දානයන්නේ. ඉතින් බඩ වර්ග විතරක් 100 ගාණක් තියෙනවා ඒකේ. කෙහෙල් බඩ, කිතුල් බඩ, පොල් බඩ. ඉතින් හිතන්න අනිත් ඒවා කොච්චර තියෙනවද කියලා. ඉතින් බඩ ගැන හිතනවා නම් පෝෂණය ගැන අනිවාර්යෙන් හිතන්න ඕනේ.
1: හිතන්න ඕන.
2: ඉතින් අර ලෝකෙත් හොඳම මේ රේටින්ග්ස් වලට ඇවිල්ලා තියෙනවා. මේ අපිට එකපාරක් මේ විදේශිකයෙක් කිව්වා ලංකාවේ මේ තියෙන ෆුඩ් කම්බිනේෂන් එක ගැන. ඉදියාප්පයි කිරි හොදි යාට ලෝකෙ හම්බෙච්ච හොඳම කෑමක් කිව්වා. ඊළඟට මී කිරි කිතුල් පැණි. අසම සමයිනේ
1: කම්බිනේෂන් එකනේ.
2: මේ යෝධයාට මට පොල් සම්බෝලයි මඤ්ඤොක්කයි හාල් මැස්සෙක් බදලා දෙන්න බැරි වුණා.
1: බැරි වුණානේ.
0: එහෙනම් ඒක ආයුඩට එනවා.
2: ආයුඩට එනවා.
1: මොනවාද කියලා.
2: ඒවා මොනවාද කියලා හිතෙනවා. ඉතින් මේ බඩගිනි වෙලාවේ ඕක කතා කරන්න නැතුව අපි මේ පෝෂණය ගැන තියෙන සරලම පිළිතුර.
1: ඔව්.
2: ඉතින් අපි දීලා ඉමු.
1: ඒක තමයි. දැන් ලංකාව ලෝකේ රෑන්කින් අතර පෝෂණය අතින් ගත්තට පස්සේ ඒ වගේ ඉස්සරහට අවිල්ලා තියෙනවා කියලා කියන්නේ අපිට මේ බැලන්ස් ඩයට් එකක් හදා ගන්නවා කියන වැඩේ යටි අමාරු දෙයක් නෙමෙයි. ඉතින් ඔන්න අපේ පොඩ්ඩන්ට නේ ඉස්කෝලේ යද්දි වෙන්න පුළුවන්, පන්ති යද්දි වෙන්න පුළුවන්, ගෙදර ඉද්දි වෙන්න පුළුවන්. හැම වෙලේම බොහොම සමබර ආහාර වේලක් දෙන්න කියලා අපි මතක් කරනවා. ඊට පස්සේ කට්ටිය ඔල්ලු ටිකේ මිනිස්සරේ ෆුට්බෝල් ගහලා FIFA මෙයා ඉස්සරහට ඒක ඒ බැලන්ස් ඩයට් එකත් එක්ක අපි වට මතක් කරනවා එක පීඩියා ප්‍රෝ දෙන්න කියලා. පොඩ්ඩගේ වර්ධනයට සහ යාට අවශ්‍ය කරන පෝෂක පදාර්ථයන් ලබා දෙන්න පුළුවන් සහ අපි කිව්වේ ප්‍රතිශක්තිකරණය නේ. ඊට පස්සේ ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය මේ දේවල් වලට තැන්ක පීඩියා ප්‍රෝ උදව් වෙනවා.
0: රයිට්.
1: හරි.
0: ඇංකපීඩියා ප්‍රෝ එකක් දෙන්න. ඉතින් උදේට ඔය සමහර බබාල මේ උදේට කන්න නැතු යනවනේ.
1: අහහ.
0: ඕක හදලා දෙන්න ඉතින් නේද?
1: ඔව් නේ එහෙම.
0: වැඩි වෙලාවක් යන්නේ
1: නැහැ. එහෙම කට්ටියත් ඉන්නවා නේ උදේට වැඩි කන්න නැතුව එන බබාල ඉන්නවා. බබාල විතරක් නෙමෙයි ඉතින්. ලොකු ලොකු බබාලත්
0: ඉන්නවා. බබාලත් ඉන්නවා.
1: කන්න නැතු වෙන. හරි. දැන් ඔහම නොකා නොබී දුවන්න. හේතුව මොකද්ද? වෙලාවට ඉස්කෝලේට යන්න ඕන.
0: ඉන්නවනේ.
1: නැත්තම් වෙලාවට වැඩට යන්න ඕන.
0: ට්‍රැෆික් එකට අහු වෙනවා.
1: ට්‍රැෆික් එකට අහු වෙනවා. ලේසි නෑ ගමන. පාරට බැස්සට පස්සේ කීයට ගමනාන්තයට යන්න වෙයිද කියලා හිතාගන්න බෑ. ඉතින් අපි වට මතක් කරනවා කඩවති. ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක තියෙනවා. ඒකෙන් අපාර්ට්මන්ට් එකක් ගන්න. අපාර්ට්මන්ට් එකක් ගත්තට පස්සේ වට ඔය කිසි ප්‍රශ්නයක් නෑ. මොකද නුවර ඊට පස්සේ ගාල්ල මාතර නේ ඊට පස්සේ ඔය කටුනායක අධිවේගී මාර්ගේ මේ ඔක්කොම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3ක දුර තියෙන්නේ.
0: සෙන්ටර් එක ඉන්නේ
1: කියලා. හරිම හරි. ඒ කියන්නේ සෙන්ටර් එක තමයි ඉන්නේ. ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ මීටර් 300ක දුරකින් තමයි නුවර පාර
0: තියෙන්නේ.
1: ඇවිදගෙන යන්න පුළුවන් දුර මීටර් 300ක් ඇවිදින්න බැරි නම් මං කියන්නේ වැඩක්
0: නැහැ.
1: 300ක්වත් අඩුම ගන්න ඇවිද. ඒ 300 තියලා තියෙන්නේ ඒක අපි කලින් කිව්වනේ ඇවිදින්න ඕනට.
0: ඔව් නැත්තම් ඔය වාහනෙන් ගෙදරට
1: ඒකනේ එහෙම බෑනේ. ඉතින් මෙන්න මෙතන අපි මේ කියන ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ මේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකෙන් අපාර්ට්මන්ට් එකක් ගත්තට පස්සේ ෆුලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එක විතරක් නෙමෙයි වාට තව හම්බෙන දේවල් තියෙනවා. වාට ස්විමින් පූල් එක හම්බෙනවා, කිඩ්ස් පූල් එක හම්බෙනවා, ජිම් එක, ඊට පස්සේ ස්කයි ගාර්ඩන් එක, මල්ටි ෆන්ක්ෂනල් හෝල්. මේ හැමදේම එක්ක රුපියල් මිලියන 31කට වාට මේ අපාර්ට්මන්ට් එක ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේකේ වටිනාකම තව ටික කාලෙකින් රුපියල් මිලියන 51ක් විතර වෙයි කියලා තමයි මේ වෙනකොට ඇස්තමේන්තු ගත කරලා තියෙන්නේ. ඒකින්ද ඉක්මන් කරලා 13:22 කෝල් එකක් දීලා ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කර ගන්න.
0: ඕකේ. හරි. මේ දැන් ඔය මට ප්‍රශ්නයක් තියෙනවා.
1: මොකද්ද? ෆුට්බෝල් ගැනද?
0: නෑ දැන් අපි මේක දැන් ටික කාලක් ඉඳන් කියනවනේ. තාම මේ ගත්තේ නැත්තම්
1: මොකද්ද?
0: ඔයාගේ ප්‍රශ්නයක් කියන්නේ.
1: මොකක් ගැනද ඔය කියන්නේ?
0: ප්‍රයිම් ගැන කියන්නේ.
1: ප්‍රයිම් ගැන. අපි ඉතින් කියලා තියෙන්නේ.
0: ඔව්.
1: මේ අපාර්ට්මන්ට් එක ඉවර වෙයි. ලිමිටඩ් අපාර්ට්මන්ට්ස් තියෙන්නේ. 13:22 කියලා හොට්ලයින් එකක් තියෙනවා. ඔකට කතා කරන්න පුළුවන්. අපිව සැකන යන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ වෙබ්සයිට් එක තියෙනවා. ගිහිල්ලා බලන්න පුළුවන් මේක කොහොමද හදලා ඉවරනාම තියෙන්නේ, මොඩල් ටික කොහොමද කියලා. ඒ බලලා ඉක්මනින් කෝල් එකක් දෙන්න. ඉතින් ආයි පරක්කු වෙලා ඉතින් අපිට දොස් කියන්න එපා.
0: එපා. හරි. NSP බැංකුවෙන් ඔයාට National Savings Bank එකෙන් ඔයාට පණිවිඩයක් එවලා තියෙනවා අපිට කියන්න කියලා ඕගොල්ලන්ට.
1: ඔයාට කියන්න කියලා අපිට කිව්වා.
0: අපිට කිව්වා. ඒ හින්දා අපි ඔන්න ඕගොල්ලන්ට කියනවා දැන්.
1: ඔව්. ජාතික ඉදිරි කිරීමේ බැංකුව NSB බැංකුව මේගොල්ලන්ගේ දත්ත පද්ධති database එක අප්ඩේට් කරගෙන යනවා මේ
0: ටික.
1: හරිද? යාවත් කාලීන කරමින් සිටිනවා.
0: රයිට්.
1: හරිද? ඔයාට කරන්න තියෙන්නේ දැන් ඔයාට NSB බැංකුවක මේ වෙනකොට account එකක් තියෙනවා නම්
0: හරි.
1: ඒකට අදාළ ওই දත්ත ටිකක් තියෙනවා බැංකුවට දුන්නු. ජාතික හැඳුනුම්පත් අංක කියයි, ඊට පස්සේ ස්ථීර ලිපින කියයි, නැත්නම් ඔයා මේ වෙනකොට පදිංචි වෙලා ඉන්න ලිපිනේ කියයි, නේ ස්ථාවර දුරකථන අංක ජංගම දුරකථන අංක කියයි විද්‍යුත් තැපැල් ලිපින ඊමේල් කියයි ඊමේල් නොතියෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ මොකද NSBA එක කියන්නේ ඒ කාලෙදම් පටන් ගත්ත account තියෙනවා ඊමේල් එන්න කලින් පටන් ගත්ත accounts තියෙනවා
0: තියෙනවානේ
1: හරිද එතකොට ඒගොල්ලන්ට ඊමේල් නැති වෙන්න පුළුවන් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ ඔයා දුන්නු දත්ත ටිකක් තියෙනවානේ සමහර විට ඒ කාලේ account එක පටන් ගනිද්දි ඊමේල් එකක් වාට තිබෙන්නේ නැහැ දැන් වාට ඊමේල් එකක්
0: තියෙනවා
1: අන්න ගිහිල්ලා update කරන්න බැංකුවට ගිහිල්ලා ළඟම තියෙන ශාඛාවට ඔයාගේ බැංකු ගිණුමයිති ශාඛාවට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ details ටික update කරගන්න මොකද ඩිජිටලයිස් කරගෙන යන්නේ වැඩි එහෙම කරගෙන යද්දි ඔයාගේ දත්ත ටික හරියටම enter කරගන්න පුළුවන් වුණොත් ඒකේ වාසිය ඇති වෙන්නේ ඔයාට
0: yes
1: ආයෙ ඔයාගේ account එක එහෙම වෙන අයට එතකොට ප්‍රවේශ වෙන්න access කරන්න බෑ කියන්න බෑ නෝවාගේ account එකෙන් ඩොලර් මිලියන 2.5ක් විතර ගෙවුවොත් ඔස්ට්‍රේලියාවට වගේ
0: ඒකයි නිකන්
1: ප්‍රශ්නයක්නේ එහෙම දෙන්න එපා
0: වැකියුම් එකක් වගේ එක සැරේට
1: කියා එහෙම ඉඩ දෙන්න එපා ඔයාගේ account එක හැම වෙලේම ආරක්ෂාකාරීව තියාගන්න ඉතින් බොහොම ගුණාත්මක ආසුරක්ෂිත බැංකු සේවාවක් ඔයා වෙනුවෙන් දෙන්න තමයි ජාතික ඉදිරි කිරීමේ බැංකුව මේ වැඩේ පටන් අරගෙන තියෙන්නේ
0: ඕකේ ඒක නිසා යන්න ඔයාගේ details ඔයාගේ මේ මේ තොරතුරු ටික වෙනස් වෙලා නැත්නම් ඒත් කමන්නේ ගිහිල්ලා කියන්න පරණේවම ටික තමයි තියෙන්නේ වෙනස් වෙලා නැහැ කියලා තහවුරු කරලා එන්න
1: ඔව් verify කරලා ඔයාට හිමින් සරෙන්න පුළුවන්
0: yes හරි අපි යන්න ඕනේ සින්දුවක් අහන්න ඊට පස්සේ මොකක්ද දන්නවද කරන්න තියෙන්නේ
1: මොනවද තියෙන්නේ
0: කසාගල සුපර් මාකට් එක ගැන මතක් කරන්න ඕනේ නේ.
1: ඊළඟ අපි මේ සින්දුවට යන කලින් එක මතක් කරලා ඉමු.
0: ඒකනේ.
1: මොකද දැන් මේ ජයග්‍රාහි
2: මාස. අද දවසේ මෙතන ප්ලෑන් කරන්න පුළුවන් නේ.
1: ඔව් නේද? මෙතන සින්දුව ආන ගමන් ඔයා ප්ලෑන් කරන්න. මොකද
2: යන්න මොනවද ගන්න තියෙන්නේ කියලා.
1: මොනවද ගන්න තියෙන්නේ සහ කොහෙටද යන්න ඕනේ කියලා. මොකද මේ කසාගල ග්‍රීන් සුපර් මාකට් ගත්තොත් දැන් කොළඹ තියෙනවා, අතුරුගිරියේ තියෙනවා, මුල් ඒරියාවේ තියෙනවා, කොළඹ දිස්ත්‍රික්කය ඇතුලේ. ඊට පස්සේ ගම්පහ ගත්තොත් ගණේ මුල්ල තියෙනවා, කුරුණෑගල ගත්තොත් නාරම්මල තියෙනවා. නුවර ගියොත් ඔයාට ගම්පල ශාඛාවක් හම්බෙනවා. ඒ වගේම තමයි මාතලෙත් තියෙනවා. ඉස්සරහට ඔන්න මාළබේට ශාඛාවක් එනවා අන්න දැන් ඔයාට පුළුවන් අපේ සින්දු අහන ගමන් හිමින්සරේ කල්පනා කරන්න මොන ශාඛාවටද යන්නේ මොනාද ගන්න
0: කියලා යන්නේ කියලා මට මොකද්ද ළඟම
1: ළඟම කියලා ඉතින් වෙලදපොලේ මිලට වඩා අඩුවෙන් ඔයාට ඕන කරන දේවල් ගන්න නම් යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට

0: FM 95 94.8 Net FM Divainapura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: උදේ 7යි විනාඩි 38යි.
4: හා කොහෙද මේ දෙන්න උදේවන්ද?
5: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්, බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
4: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
3: දැන් ස්විස්ටෙක් ගාවෝයි සේරම තියෙනවද?
4: නෑ නෑ. හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිබිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
5: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
6: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
1: සින්ඩරෙල්ලා යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
7: Big big dinumai bonanza bonanza.
8: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort අංකය 2343 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු.
11: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
12: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
13: SLT Mobitel Pure TV නිල විකාශක
14: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol Paracetamol විශේෂයකි.
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
15: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC Finance. හරියන්න හරිම තැන.
16: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
17: වාව්! ඇඟටින් එකක්?
18: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
12: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
13: SLT Mobitel Pure TV නිල විකාශක.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
19: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.

0: අපිට මේ සින්දු වල වචන වල සමහර තේරුම් අපි ඉඳලා හිටලා කිව්වට ගොඩ දවසෙන් කියන්න බැරුණා නේ.
1: ඒකනේ.
2: ඔව්නේ.
0: දැන් මේ සින්දුව එහෙම අපි කිව්වට වැඩිය වචනේ තේරුම දන්නේ නැති. පෙම් සිලිලාරේ සවනත විහිදී විසිරි විසිරෙන්න. හරිද? දැන් ඔය වගේම තියෙනවා තාම මොකද්ද? සිල්ලාර
1: සිත නයන.
0: මොකද්ද දැන් මේ සිල්ලාර කියන්නේ? සිල්ලාර කියන්නේ රළ. රළ වගේ රැළිති. කියන එක තමයි. ඉතින් බොච්ච ලස්සන උපමාවක්ද නේ? නෙව අහගන්න ඉතින් ඇල්ගෝ ටවුන් එකටම එන්න ඕනේ. මෙ වෙන ගංගානේ ගාටන් දෙපා.
2: ඔව්.
0: එච්චර ටවුමක් තියාගෙන.
2: ඔව්. ඔය මේ ගම්මල හිටියා කියලා ඇහෙන්නේ නැහැ
0: මේවා.
2: ටවුමෙම ඉන්න ඕන.
0: ඔව්.
2: ටවුම සුසර කරන්.
0: ඉන්න කරන්නේ කරන්.
1: මේ දෙන්න සිංහල අද. එයා සුසරලු, මෙයා සිලිලාරලු.
2: එහෙම තමයි.
1: ඔව්.
2: හිටපුවම ෆුට්බෝල් උගන්නනවා, ක්‍රිකට් උගන්නනවා,
0: පාපන්දු
1: සිංහල උගන්නනවා,
2: යුද්ධ කරන හැටි.
1: ඔව්, එක එක භාෂාවල් වලින් ගුඩ් මෝර්නින් කියන උගන්නනවා.
2: උගන්නේ ඒකයි.
1: කවක් නැහැ.
2: මේකේ ගොඩක් ඒවා තියෙනවා.
1: මේක එන්සයික්ලෝපීඩියා එකක් කියලා.
2: අන්න. දැන් අපි උගන්නන්නේ ගෙදර වහල ගහන.
1: වහල ගහන්නේ කොහොමද කියලා.
2: හරිද? වහල ගහන හැටි තමයි උගන්නන්න යන්නේ.
1: ඔව්.
2: වහල ගහනවා නම් ආයෙත් වෙන මොකුත් නෙමෙයි. රයිනෝ ප්‍රීමියර් රූෆින් චීට්ම තමයි.
1: Yes.
2: අවුරුදු 60ක් රයිනෝ අපිත් එක්ක ඉන්නවා. අවුරුදු 60ක් ඉන්න. ඇතර අපි කවදාවත් හිතලා නැහැ නේ. අවුරුදු 60ක් රයිනෝ අපිත් එක්ක හිටියා කියලා.
0: මට අපි එච්චර කල් හිඳලා නැහැ නේ.
2: ඒක නේ දශක
0: 6ක් නේ.
2: දශක 6ක් පුරාවට
0: අපේ ජීවිතෙන් භාගයක් වගේම රයිනෝ ඉඳලා තියෙනවා.
2: රයිනෝ ඉඳලා තියෙනවා. ඉතින්
1: නෑ මගේ නම් නෑ මෛත්‍රට.
2: ඔයාගේ
0: අපේ ජීවිත වලින් භාගයක් විතර ඉඳලා
1: තියෙනවා. මාව එදාල කරගන්න බාහු දෙන්නගේ
2: වල. අපි දෙන්නගේ තුනෙන් එකක්
1: කරගන්න.
2: හරිද? ඉතින් අවුරුදු 60ක් දශක 6ක් පුරාවට අපිත් එක්ක හිටපු බ්‍රෑන්ඩ් එකක් තමයි රයිනෝ කියලා කියන්නේ.
1: හරි.
2: ඔන්න දැන් රයිනෝ රූෆින් ෂීට් නව තාක්ෂණයෙන් සන්නද්ධ කරලා ඉවලා තියෙනවා. මොනවද දන්නවද මේ අලුතෙන් ඇවිල්ලා තියෙන ෆීචර්ස් ටික? පළවෙනි එක තමයි අපි වාට කියලා දුන්න මේ ස්වාභාවික මැටි ලේයර් එකක් තියෙනවා.
1: Yes.
2: ඒ කියන්නේ ෂීට් එකේ යටපැත්තේ තමයි මේ ලේයර් එක තියෙන්නේ.
1: Okay.
2: මේ ලේයර් එක නිසා ගේ ඇතුලේ මේ උණුසුම රැඳෙන්නේ නැහැ.
1: ඒ
2: සාමාන්‍ය රස්නේ. නිකන් රස්නේ කාලෙකට වහින්න නැති කාලෙකට අපිට ඉස්සර ලොකු ප්‍රශ්නයක් තිබ්බා ගේ ඇතුළේ හරිම මේ ඉන්න බෑ.
1: ඔව්.
2: ඊට වඩා ගෙදරින් එළිය ඉන්න හොඳයි.
1: හොඳයි.
2: මේ කට්ටිය ෂර්ට් එහෙම ගලවගෙන ටී-ෂර්ට් ගලවන් ඕම තමයි ඉන්නේ. ඉන්න අමාරුයි.
1: ඒක සිරස නැහැ.
2: ඉතින් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. වා මේ දාන රූෆින් ෂීට් එක රයිනෝ නම් මොකද මේ මැටි ලේයර් එක නිසා මේක ඇත්තටම සාර මේ ආලේපයක් නෙමෙයි. පේන්ට් එකක් නෙමෙයි. කිමිකල් එකක්වත් මුකුත් නෙමෙයි. ඇත්තටම මේ ස්වාභාවික මැටි.
1: රයිට්.
2: වඩ තේරෙයි මේ ෂීට් එක උස්සද්දි මේ බර දැනෙනවා. මොකද මැටි ලේයර් එකකුත් තියෙනවානේ. ඒකෙන්ද මේ බර වාට දැනෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ බය නැතුව අනිවාර්යෙන්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාන්න කියලා. ඔය ගේ ඇතුලේ වාට සිසිලස රදව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ආයෙ වාට සිවිලිමක් එහෙම ගහන්න ඕනෙත්
1: නැහැ.
2: යට ඉඳන් බැලුවම අර ඔක්කොම මැටි පාටට පේන නිසා හරි ලස්සනට මුළු ගෙදරම වහලා පේනවා. එතකොට අලුතෙන් සිවිලින් ගහලා ප්‍රශ්න ඇති කරගන්න ලොකු වැඩ දෙක කරගන්න ඕනේ නැහැ.
1: කරන්න ඕනේ නැහැ.
2: හරිම පහසුවෙන් ආට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක ඔය ගෙදර ලස්සන කරගන්න වගේම ගේ ඇතුලේ සිසිලස රදව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කෝල් එකක් දෙන්න මෙන්න මේ හොට්ලයින් එකට 1396. 1396 ට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න.
1: හරි. මම කල්පනා කරේ ඇති මේ බ්‍රෑන්ඩ්ස් එනවා, බ්‍රෑන්ඩ්ස් යනවා, බිස්නස් පටන් ගන්නවා, බිස්නස් නැති වෙනවා. අවුරුදු 60ක් තිස්සේ.
2: ඔව්.
1: අර එකම කියන්නේ එකම ස්ථාවරයක ඉන්න කියන්නේ වැටෙන්නේ නැතුව මාර හොඳ දෙයක් කරන්න ඕනේ නේද?
2: ඒකට ඉතින් ඕන එකම එක දෙයයි.
1: මොකද්ද?
2: ඒ තමයි මේ කස්ටමර්ගේ ට්‍රස්ට් එක.
1: විශ්වාසය.
2: විශ්වාසය කියන ඒ දේ සම්පූර්ණ කරගන්න බැරුව ගියොත් කිසිම බ්‍රෑන්ඩ් එකකට සාර කාලයක් ඉන්න බෑ. ඉතින් අවුරුදු 60ක් කියන්නේ ලේසි නෑ. අපි කිව්වනේ දශක 6කටත් එහා ඉඳලා තියෙනවා රයිනෝ අපිත් එක්ක. ඒ විශ්වාසයෙන් ඉඳ රයිනෝ

0: මාසයයි කියන එක සෑහෙන්න මේ එකතක යනවනේ නේ
1: මුදල් ගනුදෙනු වලදී.
0: ඔව්.
1: විශ්වාසය නැත්තම් මං කියන්නේ ඒ ගනුදෙනු වලට යන්න එපා.
0: Yes.
1: නේ ඊට පස්සේ ඔය නිකන් හොඳට ඉන්නේ තරහ වෙන්න පුළුවන්.
0: අපි පර්ස් එකවත් කාටවත් සාමාන්‍යයෙන් දීලා යන්නේ නැහැ
1: නේ. දීලා යන්නේ නැහැ නේ.
0: සල්ලි තියෙන නිසා.
1: ඒ තරම් විශ්වාස නැහැ. දැන් සාරා කියන්නේ ඒක. දැන් මේ අපි දෙන්න එක්ක මෙහෙම නුවයි මාත් එක්ක එකට හිටියට
0: ඔය දෙන්නට නම් කොහොමද දෙන්නේ?
1: අවදාවත් පර්ස් එකවත් අපිට දීලා යන්නේ නැහැ. ඔය කාඩ් එකක්වත් අපිට දීලා යන්නේ
0: නැහැ.
1: ඉතින් විශ්වාසය නැහැ.
0: මේරාට මගේ සල්ලි ටික
1: මම
0: බය නැතුව LB එකට දෙනවා.
1: අන්න ඒකයි. මොකද අවුරුදු 55ක් LB එක අපිත් එක්ක හිටියා.
0: රයිට්.
1: දශක 5කට එහා.
0: 5කට එහා.
1: ඉතින් එහෙම නිකන් ඉන්නත් බෑනේ. දශක 5ක් මේ නිකන් ඉඳලා නැහැ. ඔයාලා දැන් මෙතන තියනවා දැන් ඔය එක එක ශ්‍රේණිගත කිරීම් තියනවානේ ලෝකේ නේ. ශ්‍රේණිගත කිරීම් තියනවා, රේටින්ග්ස් තියනවා. ලෝකේ ඉන්න දවැන්ත සමාගම් බොහොම ස්වාධීනව මේ මූල්‍ය ආයතනවල මූල්‍ය ශක්තිය ගැන කාලෙන් කාලෙට එක එක රිසර්ච් කරනවා. එහෙම එක කට්ටියක් තමයි ෆිච් රේටින් කියලා කියන්නේ. මුළු ලෝකෙම පිළිගත්තු රේටින් එකක්.
0: රයිට්.
1: ෆිච් රේටින් එකට අනුව මේ වෙනකොට A- කියන ශ්‍රේණිගත කිරීම හම්බෙලා තියෙනවා LB Finance එකට. ඒ වගේම තමයි ලංකා රේටින් එකෙන් A+ කියන අගයත් හම්බෙලා තියෙනවා LB Finance එකට. එතකොට ඉතින් ආයේ ඔයාට විශ්වාසය සම්බන්ධ සැක තියෙන්න විදිහක් නැහැ. මොකද මුළු ලෝකයක් පිළි අරගෙන තියෙනවා විශ්වාසනීයත්වය වෙනුවෙන් LB Finance ආයතනය. ඉතින් ඔයාටත් ගිහිල්ලා ඔන්න ඔයාගේ FD එක දාන්න පුළුවන්. කෝල් එකක් දෙන්නත් පුළුවන්. නම්බර් එකකුත් තියෙනවා. අපි නම්බර් එක ඔයාට මතක් කරන්නම්. එතකොට යන්න කලින් ඔයාට කෝල් එකක් දීලා නේ. එහෙම වැඩි විස්තර දැනගෙන යන්න පුළුවන් නේ.
0: Yes.
1: LB Finance එකට කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් එකෙන් 01212200 01212200
0: හරි. අද කවද්ද ආචි?
1: අද ඔයාගේ දවසේ සතුටුම, يعني ඔයාගේ සතියේ සතුටුම දවස.
0: ඔව්.
1: අද ඔයාගේ දවස.
0: නෑ, සතුටුම දවස නෙමෙයි. සතුටුම දවස එන්න සයිකල් එක පටන් ගන්න ආද.
1: ඒක ආරම්භ වෙන තැන.
0: ආරම්භ වෙන තැන. තාම ග්‍රාෆ් එකේ යට ඉන්නේ.
1: අන්න හරි. අපි අර ඊයේ ගිව්වේ පොඩි මෙයාගේ තියෙනවා මේ හැපිනස්
0: සයිකල් එකක්.
1: කර්ව් එකක්.
0: කර්ව් එකක්.
1: හැපිනස් කර්ව්.
0: කර්ව් එකක්.
1: ඒ කියන්නේ
0: ආයි රවුම එනවා අනිත් පැත්තේ.
1: ඒක දැන් තමයි උඩට යන්න පටන්
0: ගන්න.
1: ඒක පීක් එකට යනවාසේ කුරාද වගේ වෙද්දි.
0: කොහොමhari බදාදට මම සතුටු වෙන එක හේතුවක් තමයි බදාදට මස් කරි 3-5 දාලා විජය ලගේ චිකන් එකක් කන්න පොඩි chance එකක් තියෙනවා.
1: ආ ඔය ඕවා කරනවනේ. ඔය ඉන්න දැනට ගිහලා පොඩි පොඩි ශිල්ප දාලා එහෙම පොඩි වැඩ තියෙනවනේ.
0: ඊයේ තැදුවා විජය ප්‍රොඩක්ට්ස් දාලා චිකන් කරි එකක් ආයේ. දැන් කියන්න බකෝ අපිට නෑනේ කියලා.
1: නෑ මෙහෙමයි දැන් ඔය සාර සමහරලාට අපිට සමහර නෙමෙයි ගොඩක් කලවට අපිට එහෙම අරන් එනවා. එහෙම අරන් එනේම හරි රහයි.
0: එහෙමද?
1: ඉතින් ඒකට හේතුව සාරගේ එහෙම ලොකු හැකියාවක් නෙමෙයි. ඒක පිටිපස්සේ විජය ඉන්න නිසා.
0: විජය ඉන්න නිසා.
1: ඉතින් අපේ ගෑන් ළමයින්ට අපේ අම්මලට උනත්
0: නේ
1: අපේ ගෙවල් වල ඉන්න මේ වෙලාව අපි වහන් ඉන්න නැන්දලට
0: නේ
1: අපේ ආදරණීය ගෘහණියන්ට උනත් ඒගොල්ලන්ට ඉතින් ආයෝ ශිල්පේ අලුතෙන් පිහිටන්න දෙයක් නැහැ. ශිල්පේ තියෙන අත්ගුණේ ඔක්කොම තියෙනවා. හැබැයි අපි කියනවට නිකන් විජේ try කරලා බලන්නකෝ. මේ විජේ try කරලා බැලුවට පස්සේ තේරෙයි රස කොහොමද කියලා.
0: රස කොහොමද කියලා ඔන්නෝගලන්ට විජේ මස් කරි 3-5 තියෙනවා, මාළු කරි 3-5 තියෙනවා, කිරට මිරිසට ඕන විදිහකට රසට හදා ගන්න ඕන නම් විජේ ප්‍රොඩක්ට්ස් ගන්න WP ලාංඡනය බලලා ගන්න අමතක කරන්න එපා.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.70 313 36 36.

0: සැකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න. අවුරුද්ද පුරාම ඔබේ නිවසත් සෞභාග්‍යයෙන් ඉතිරේවි. මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
2: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
3: LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිං මුදල අඩුම පොලියට.
4: දැන් මාම තන්න
3: 0112200.
5: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසිං මුදලත් වැඩි වෙලා.
6: බය වෙන්න එපා. වැඩිවුණු ලීසිං බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774064397.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
9: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
10: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
11: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
12: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන් මම තන්න prime group 1322.
1: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
13: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
14: FM 95 94.8 Net FM දිවයින පුරා
15: වෙලාවුද යටයි දැන්.

0: සත්‍ය. ඔබ වෙත ගෙනෙන්නේ
1: හරිගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආතරෙන් අපිට කවපු පත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. ලෝක පාපන්දු ලෝලීන් මවිතයට පත් කරමින් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගෙන් ස්පාඤ්ඤය ලැබූ ජයග්‍රහණයත් සමග ලොව ප්‍රමුඛතම කෘතිම බුද්ධි හෙවත් AI මාදිලි බහුතරයක අනාවැකි බිඳ වැටී තිබෙනවා. මුළු ලොවක අවධානය දිනාගත් මෙම පාපන්දු මහා මංගල්‍යයේ මෙවර කිරුළ හිමි කරගන්නේ කවුද යන්න පිළිබඳව ලොව ප්‍රමුඛතම කෘතිම බුද්ධි හෙවත් AI මාදිලි නවයක් අවසන් පූර්ව වටය ආරම්භ වීමට පෙර සිදු කළ අනාවැකි ඇසුරෙන් අල් ජසීරා පුවත් සේවය විශේෂ සොයා බැලීමක් සිදු කර තිබුණා. ඒ අනුව එම AI මාදිලි නවයෙන් පහක්ම අනාවැකි පළ කර තිබුණේ මෙවර පාපන්දු ලෝක කුසලානීය ප්‍රංශය ජයගනු ඇති බවටයි. මෙම AI මාදිලි නවය තම අනාවැකි පළ කර තිබුණේ කණ්ඩායම්වල ශක්තිමත් භාවය, ක්‍රීඩකයින්ගේ දක්ෂතා පුහුණුකාරීත්වය, ඉතිහාසයේ මෙන්ම මෙව තරගාවලියේ දැක් වූ දක්ෂතා යන සියලු දත්ත විශ්ලේෂණය කරමින් මේ අතරින් ප්‍රංශය මෙවර ලෝක කුසලානේ දිනාගනු ඇති බවට ජෙමිනි, ග්‍රෝක්, ඩීප්සීක්, ලේෂා සහ ක්වෙන් යන AI මාදිලි පහක් අනාවැකි පළ කර තිබුණා. අනෙක් AI මාදිලි හතර අනාවැකි පළ කර තිබුණේ වත්මන් ලෝකශූර ආජන්ටිනාව මෙවරද ලෝක කුසලානේ ජයගනු ඇති බවටයි. ChatGPT, Claude, Copilot සහ Meta AI ආජන්ටිනාව ජයගනු ඇති බවට අනාවැකි පළ කර තිබූ AI මාදිලි හතරයි. මීළඟට නිවුස් පෙරවරු නවයට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: FM 95, FM 94.8, Net FM.

0: උදේ 8යි විනාඩි 8යි ඇල්ගොරිතම් වෙලාව.
1: හරි. දැන් මේ ඔන්න ඕක තමයි අපි කියන්නේ. AI වලින් ඔයගොල්ලන්ගේ කැම්පස් වල තියෙන සයිමන්ට්
2: සයිමන්ට් කරන්න එපා කියලා.
1: ඔවා කොච්චර වැරදිලාද?
0: ඔයා මන්දිහා බලන් කියන්නේ මොකද ඔක?
2: අර ඊට වැඩිය මං හිතන්නේ දක්ෂයි අර කකුලුවා හරි මකුලුවා හරි අර මොන ටීම් එකද දිනන්නේ කියලා. බූවල්ලානේ.
1: බූවල් එක්ක එහෙම ඉතිසර.
2: ඔක්ටපස්නේ තිබ්බේ.
0: ආ ඔව් ඔක්ටපස්.
1: අන්න ඒකයි අපි
0: කියන්නේ. මගෙත් මේ බලාපොරොත්තු සෑහෙන ගොඩක් සුන්නුනායි නිවුස් එක ඇහුවාට පස්සේ. මම මුලින් අර කියන ටික අහගෙන හිටියා කමක් නැහැ ක්ලෝඩ් නැහෙනේ කියලා.
1: හැබැයි
0: ඊට පස්සේ බේලි ක්ලෝඩ් ඉන්න.
1: නෑ මේ ඇත්තට මේක තමයි. දැන් ඔය මේ AI ගැන ඔය කතාවත් එක්ක දැන් net news මේ පැය අහගෙන හිටියා නම් ඔයාට ඇහෙන්නේ නැති ඒ ප්‍රවෘත්තිය AI හරියට කියලා නැහැ. AI ට වැරදිලා.
2: ඔව්. AI ට වැරදිලා.
1: AI එහෙම උනේ.
2: ඇයි AI එහෙම කළේ?
1: ඇයි එහෙම උනේ? අන්න ඊළඟට අපිට එන ප්‍රශ්නේ ඕගනේ. ඉතින් કૃත්‍රිම බුද්ධිය ගැන ලෝකේ මේ වෙනකොට ලොකුවට පරීක්ෂණ සිද්ධ වෙනවා. කොච්චර ලොකුවට සිද්ධ වෙනවද කියනවා නම් විවිධ ශාස්ත්‍රවල ඉන්න වැඩ කරන කට්ටිය බය වෙලා තියෙනවා ඉස්සරහට තමන්ගේ රස්සාව බව නැති වෙයි කියලා.
0: රයිට්.
1: මේ අපි තුන් දෙනාට උනා. ඔව්. ඒ වෙන්න පුළුවන් කියලා
2: දැන්တමත් AI වලින් දුවන රේඩියෝස් තියෙනවා.
1: තියෙනවා.
0: මං කල්පනා කරන්නේ. එතකොට මට උදේට නැගිටින්න ඕනේ. එතන ගුඩ් මෝර්නින් වෙලා උදේ 7යි කියලා ඔයගලන්ට කියන්න රොබෝ කෙනෙක් හිටියොත්.
1: කොහමදනේ?
0: කොහමද?
1: කියලා වාගේ
2: එක්ස්ප්ලේන්. ඒක තමයි දැන් මෙහෙමනේ ලෝකයේ මිනිස් මොළය මම කියන්නේ ඒ කියන්නේ වේගයෙන් සහ ධාරිතාවෙන් අභිභවා යන්න පුළුවන්. හැබැයි තීරණ වලින් මං හිතන්නේ අභිභවා යන්න හම්බෙන්නේ නැහැ කවදාවත්.
1: අනිවාර්යයෙන්මනේ.
2: ඔව්. ඒ කියන්නේ ධාරිතාවේ කියුබික් කොච්චරද සෙන්ටිමීටර් කොච්චරද හෝමෝසේපියන්ගේ මොළේනේ මේ ඒකෙන් දැන් ආව සර්වර් එකක් අත්තුත් ඒ වගේ මොළ කීයක්ද
1: කීයක්දනේ
2: ඈ අපිට මතක තියාගන්න බැරි තරම් ප්‍රමාණයක් සර්වර් එකකට මතක තියාගන්න පුළුවන් එතකොට සමහර වෙලාවට විශ්ලේෂණය අපිට වැඩිය වේගෙන් සමහර ලාවට අපිට ලොකු ගාණක් දුන්නොත් ඊට වැඩිය වේගෙන් කැල්කියුලේටරය
1: ඒක
2: සලා දෙනවනේ ඉතින් එතකොට ඒ තීරණ මොනවාද විශ්ලේෂණය සහ දත්ත ගබඩාකරණය අපේ මොළේ ඉක්මවා යන්න පුළුවන් ඔය යන්ත්‍ර සූත්‍ර වලට. හැබැයි තීරණ ගන්න අපි කොහෙන්ද? දැන් මම කියලා මාව පෙන්වන්න කිව්වොත් අපේ අත අපි කොහටද තියාගන්නේ? කොහටද තියාගන්නේ?
0: පපුවට.
2: පපුවට. ඒ හරියන මොළේටනේ තියාගන්නේ ඔක්කොම තීරණ ගන්න එතනින්. අපි කවුරුවත් මම කිව්වොත් ඔළුවට අත තියාගන්නේ නැහැ නේ ඔළුවට අත තියාගත්තොත් නියම් මොකක් හරි අවුලක් කියලා හිතන්නේ නේද අපි ඔළුවට අත තියාගෙන මොන හරි අවුලක් වුණා
1: ඔළුව රිදුණා
2: ඔළුව රිදුණා වාගේ අප්පා ස්පාඤ්ඤේ දින්න ප්‍රංශ පරාදයි කියලා නේ අපිට කියන්නේ මේ ඉතින් ඒ වුණාට මාව පෙන්වන්න ඕන නම් මම හදවතට තමයි ඉතින් හදවතෙන් ඇත්තටම ඉතින් මොලේට ලේ යන්නේ හදවතින්නේ මොලේ තීරණය ගන්න හදවතින් දෙන මේ ඉන්ධන වලින්නේ ඉතින් ඒකේ විද්‍යාත්මක සත්‍යයක්ත් තියෙනවා කොහොම වුණත් අපි තීරණ ගන්නකොට හදවත කියන එකත් අපි පාවිච්චි කරනවා ඔය ක්ලෝට්වත් ගාමිනීට එහෙම නැත්නම් ජෙමිනීට
1: ජෙමිනි
2: හරිද ඩීප් සීක්ට මෙටාට චැට් ජීපීට ඔය හදවතක් නැහැනේ ඉතින් ඒකින්ද සමහර ලාවට මෙසි ගහන බෝලේට ගහන්නේ එයාගේ පුහුණුව සහ ඒ සියල්ලම එක්කනේ
1: අන්න හරි
2: හරිම තීරණේ ගන්ඳ එයා බොහොම තප්පරෙන් මිනි තප්පර ගානකින් මේ ගෝලි ඉන්නේ කොහෙද කියලා දැකලා එයා සමහර ලාවට කකුල එන්නේ වෙන පැත්තකට කික් එකට හැබැයි බෝල යන්නේ තව පැත්තකට ඉතින් ඒක වෙන්නේ අර සංසිද්ධින් එක්ක ඔන්න ඕක AI මං හිතන්නේ කවදාවත්
1: ගණන් කරගන්න පුළුවන්
2: වෙයි ගණන් කරගන්න පුළුවන් වෙයි කියලා මොලේ වර්ධනය කරනවා වගේම හදවතත් වර්ධනය කරගන්න නැත්තම් ලංකාවේ ලොකුම විශාලම ලකුණු ප්‍රමාණය අරගෙන විශ්වවිද්‍යාලයට උසස් අධ්‍යාපනයට යන අය කවුද අපේ හිතවත් දොස්තර මහතුරුනේ ඉතින් අපි දැක්කනේ මම කියන්නේ දෙවි ගොල්ලෝ වගේ වෛද්‍යවරු ඉන්නවා හැබැයි තමන් නිදාස අධ්‍යාපනයෙන් මේ බුලත් පිටි විකුණන අම්මගෙනුත් අධ්‍යාපනය ලැබලා ඇබිලිපිටිය රෝහල ඒ වගේ පැත්තක සේවය කරලා සේවය කර කර ඉන්නකොට තමන්ගේ සෞභාග්‍ය වෙනුවෙන් ගුවන්තොටුපොළට ගිහිල්ලා රෝහල් අධ්‍යක්ෂකවරයාට SMS එකක් යනවා නම් සර් මම අයිස්ප්‍රිතාලෙන් අයින් වෙලා රට යනවා කියලා.
1: ඔව්.
2: එතකොට එයාගේ හදවත අපි හදලා නැහැනේ. එයාට හાર્ට් ඔපරේෂන් කරන්න පුළුවන් වුණත් නේද? නේද? හදවත විවෘත කරලා ඇදී අනන්තවත්.
1: ඔව්.
2: අපි හදවත දියුණු කරලා නැහැනේ. ඉතින් ඒකෙන්ද මොලේ වගේම මිනිසුන්ගේ හදවතත් දියුණු කරන්න පුළුවන්. අපි ඇල්ගෝ ටවුන් එකෙනුත් ඕක කරමින් ඉන්නේ.
1: අනිවාර්යයෙන්ම මේ වැඩේ තමයි.
2: මොලේයි හදවතයි දෙකම ටවුන් වල ඉන්න ඕනේ එහෙම මිනිස්සු.
1: අන්න ඒකයි. දෙකම වැඩ කරන කට්ටිය නේ.
2: ඔව්.
1: ඉතින් ඒක නිසා තමයි මේ අපි මේ ඔය නිවුස් එකත් එක්කම මේ AI ගැන කතා කරන්න ඕනේ කියලා
0: හිතුවේ.
1: AI ත් එක්ක අපි හදවතේ වටිනාකම ගැනත් කතා කරා. ඇත්තටම සාර මේ ওই විදිහට ඔය කියපු කතාව හරියන ඔය කියපු කතාව හරිය. ඒ කියන්නේ මේ AI වලට AI එකක් කියලා කියන්නේ අද වෙනකොට ඔය අපි පාවිච්චි කරන ChatGPT වෙන්න පුළුවන්, DeepSeek වෙන්න පුළුවන්, Gemini වෙන්න පුළුවන්.
0: ලෝඩ්
1: වෙන්න පුළුවන් මේව නොලෙජ් බේස්. ඒ කියන්නේ මේ තා කාලයක් පුරාවට මිනිස්සු හොයාගත්තු දේවල් නේ, අන්තර්ජාලවල පද්ධති ගත කරලා තියෙන දැනුම, මේ දේවල් ඔක්කොම යාගාව තියෙනවා. ඒ තියෙන දත්ත ටික ඒ වෙලාවේ ඇනලයිස් කරලා තමයි යා උත්තර දෙන්නේ. හැබැයි යාට අපේ මනස නැත්තම් අපේ අපි කියන ඉමෝෂන්ස් හැඟීම් වැඩ කරන විදිය කියව ගන්න බෑ. අදටත් ලෝකේ કૃත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් මේ පරීක්ෂණ කරන පරීක්ෂකයින් මුහුණ දීලා ඉන්න ලොකුම අභියෝගය තමයි මේ ඉමෝෂනල් බැරියර් එක. මේ කොහොමද මේ අපේ සංවේදීතාවයන් අපේ හැඟීම් කියන මේ බැරියර් එක AI වලට කඩාගෙන යන්න ඉඩ දෙන්නේ කියලා. කොහොමද ඒක දෙන්නේ කියලා. දුක වෙන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්. ඊට පස්සේ කනගාට අපි අර කියන්නේ මේ වචනයක් තියෙන එම්පති කියලා, සහකම්පණය කියලා. අන්න ඒ වගේ දේවල් AI එකට එන්නේ නැහැ. ඉතින් අර නුවා කිව්වා වගේ මබාපේ ගහන්නේ කොහෙටද, ඊට පස්සේ යමාල් කොයි පැත්තෙන් ෂූට් කරයිද, අන්න ඒ දේවල් ඒවා ඒ මොහොතේ ඒගොල්ලන්ගේ හිත වැඩ කරන විදිහට නේ, අවුරුදු ගානක පුහුණුව ඒ මොහොතේ අර ඇඩ්‍රිනලින් වැඩ කරන විදිහට.
2: පහුගිය දවස්වල බොහොම කනගාටුදායක ලෙස නෝවේ කණ්ඩායම වත් උනානේ. ඒක හිටියනේ ගෝ ටයිම්බර්.
1: ඔව්. අර උස මහත.
2: ඔව් හාලන්. හවුද?
1: හාලන්.
2: හාලන් හාලන්. අර මේ හෙඩ් එකක් කරනවා. හිතාගන්න පුළුවන්ද ඔළුවෙන්ද එයා කියන්නේ පන්දුවට ගැහුවේ ඔළුවෙන් තමයි. හැබැයි ඒ තීරණේ ආවේ ඔළුවෙන්ම වෙන්න බෑනේ.
1: ඒ වෙලාවේ තියෙන කන්ඩිෂන් එකනේ, තමන්ගේ රට මතක් කළා කොහොම හරි ෆයිනල් යන්න ඕනේ, තමන්ගේ බලාපොරොත්තු අපේක්ෂාවන් මිලියන ගානක මිනිස්සුන්ගේ බලාපොරොත්තුත් එක්ක ක්‍රීඩා කරන්නේ. අන්න ඒක AI එකට ගණන් කරන්න බෑ. ඒ නිසා තමයි ඔය ජෙමිනිලට ක්ලෝඩ්ලට වැරදුනේ. ඒකින්ද මං කියන්නේ. එහෙම සයිමන් කරන්න එපා. වරදින්න පුළුවන්.
0: දැන් ඔක කියන්න සුදුසු කාලයක් නෙමෙයි යචීමේ.
1: රටේ දරුවන්ට කියන්නේ.
0: නෑ මෙහෙමයි. අපි මෙහෙම කියමු. අපි රීවර්ඩ් කරමු. පාවිච්චි කරන්න හරියට.
1: ඔව්. ඒ කියන්නේ ඇත්තම
2: හරියට පාවිච්චි කරනවා නම් Taman දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕනේ.
1: සන්නද්ධ.
2: එයා වැරද්දක් කිව්වොත් ඒක ආයි ඒ ඩවුට් එක හිතට දැනෙන්න ඕනේ.
1: දැනෙන්න ඕන.
0: ඒ කියන්නේ එයාගෙන් අහන්න එපා මේක හරිද නැද්ද කියලා. ඔයා කියන මේකයි වෙන්න ඕනේ. මේකේ මට ස්ට්‍රක්චර් එකක් දෙන්න. අර ඒ වගේ දේවල් වලට උදව් ඉල්ල ගන්න.
2: නෑ නෑ ඔය හැමදේම මිනිසා විසින් කරපු නිර්මාණනේ. ඉතින් අපිට ඒගොල්ලන් නටවන්න පුළුවන් වෙන්න ඕනේ. ඔව්. ඒගොල්ලන්ට අපිව නටවන්න
1: දෙන්න එපා. ඉතින් මැච් එකට යන්න කලින් තමන්ගේ ප්‍රතිවිරුද්ධ ටීම් එක ඇනලයිස් කරගන්න AI පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා AI කියන විදිහට මැච් එක ගහන්න බෑ. එතකොට වැරදිනවා.
0: ෆේල් වෙන්න පුළුවන්.

0: FM Anu Paha Anu Hatrai Dasyama Ada Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: උදෑසන විනාඩි 21යි
6: පසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්ව විජය මස්කරි තුන පහ කුඩු
7: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
10: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13:22
11: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
4: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
12: දැන් ඕන නෑදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ
13: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
14: මම අනුදි ගුණසේකර මේ ශ්‍රී ලංකා කිරුළ මාව තරුවක් කළා දැන් ජීවිතේ හැමතැනම මට දිදුලන්න වෙලා දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරුවෙන් Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
15: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටින ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
16: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
17: SLT Mobitel Pure TV නිල විකාශක
18: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
19: LOLC Finance හරියන්න හරිම තැන
20: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
21: කතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
22: රසට ගුණට උයන්න පිටේ තුන පහ
23: බුද්ධ ගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරි ආහාර පින්කම් සහ දාන ශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112863362 0767 316 7672
4: ඇය ගානක් ඩ්‍රයිව් කරලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උසහනය.
11: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.

0: ඔබේ 8 විනාඩි 29 අල්ගොටාම වෙලාව
1: අපිට අවුල් එන්නේ ඉන්නේ
0: පොඩ්ඩක් අවුල් එන්නේ
1: අර මේ එම්බාපේ ගොලුවා නේ මබාපේ ගොලුවට වෙච්ච දේත් එක්ක හරිම අවුල් එන්නේ
0: හරිම හිතා ගන්න බැරි
1: එහෙම නැහැ නේ අපි හිතුවේ දැන් ඊටරු
0: චා බංගත්තේකට පත්
1: අන්න ඒකයි දැන් මේ ලෙජන්ඩ්ස් ලගෙන් ඊටරු නේ මෙසි නේ
0: ඔව්
1: ලෝකෙම දන්න දැන් කොහමද ඊට පස්සේ ආයෙ කට්ටිය කියනවා නෑ නෑ මරියත් ලෙජන්ඩ් මේ
0: එහෙම නෙමෙයි
1: අපි කියන අර කට්ටිය දැන් නම් කිව්වම දන්න ඉන්නවනේ
0: ෆුට්බෝල් නොගහන අයත්
1: දන්න අන්න හරි මෙසි කිව්වම හැමෝම දන්නවා රොනාල්ඩෝ කිව්වම කට්ටිය දන්නවනේ මැරඩෝනා කිව්වම ඉස්සරේ කට්ටිය දන්නවා එහෙම ඉතින් එහෙම කට්ටිය ගත්තොත් අපිට ඉතුරු වෙලා ඉන්නේ දැන් ඔන්න මෙසි විතරයි අපි බලමු හෙට එළි වෙද්දි මෙසි ඉදීද නැති වෙයිද කියලා.
0: එතකොට මෙසි ඇත්තටම greatest of all time.
1: All time. කියලා ඉතින් ඒකට උත්තර දෙන්නත් බෑ එහෙම. ඊට පස්සේ රොනාල්ඩෝ ෆෑන්ස්ලා තරහ වෙනවා. ඒගොල්ලෝ ගලින්ම රේඩියෝ ඕෆ් කරන්න. ප්‍රශ්න.
0: ඒගොල්ලන්ට අයිතියක් නැහැ. මොකද රොනාල්ඩෝ දැන් ඔල්රෙඩි ගෙදර ගියානේ.
1: ගෙදර ගියානේ නේ. ඊට පස්සේ දැන් රොනාල්ඩෝලා මෙසිලා ගෙදර ගියා වගේ නෙමෙයි.
0: ඔව්.
1: හිතන්න රාජ්‍ය සේවයේ ඉන්න ඔයා ගෙදර ගියා.
0: ගෙදර ගියත්.
1: ඒ කියන්නේ විශ්‍රාම ගිහිල්ලා.
0: ඔව්.
1: ඔයාගේ සේවා කාලය සම්පූර්ණ කරලා.
0: ඔව්.
1: ගෙදර ගියාට පස්සේ ඔයා හැම නිකන් ඉන්න කැමති නැහැ.
0: ඔයා
1: කැමති ඔයාගේ දරුවන්ට නේ දරුවන්ගේ දරුවන්ට බරක් වෙන්නේ නැතුව කරදරයක් වෙන්නේ නැතුව පොඩි බිස්නස් එකක් එහෙම කරගෙන
0: නේ
1: තමන්ගේ ඔය හීන ව්‍යාපාර දිනන්නේ ගොඩක් අයට සාමාන්‍යයෙන් ජොබ් එකක් කරපෝ ඔය අටපහ වැඩ කරපු අයට ලොකු ව්‍යාපාර හීන තියෙනවා ඒක කවදා හරි තමන් විශ්‍රාම ගියාට පස්සේ හරි නැත්නම් විශ්‍රාම වයසට කලින් විශ්‍රාම ගිහිල්ලා හරි ඒ වගේ ව්‍යාපාර වලට යන්න හීන දගින අවස්ථා අපි සෑහෙන්න දැකලා තියෙනවා. ඉතින් විශ්‍රාම ජීවිතයේදී විශේෂයෙන්ම රාජ්‍ය සේවකයින් මෙතනදී රණවිරුවන් ගැනත් අපි කතා කරන්න ඕන.
0: ඒගොල්ලෝ
1: සාමාන්‍යයෙන් ටිකක් කලින් විශ්‍රාම යනවනේ. ඒගොල්ලන්ගේ සේවා කාලය සම්පූර්ණ කරලා එහෙම ගිය ඕන කෙනෙක්ට ව්‍යාපාරයක් ගැන නැත්නම් තමන්ගේම දෙයක් ස්වයන් රැකියාවක් වෙන්න පුළුවන් ආරම්භ කරන්න ලොකු ආසාවක් තියෙන්න පුළුවන්. හරිද? හැබැයි ඔකට හරස් වෙනවා මූල්‍ය ශක්තිය කියන එක.
0: ඒ
1: සල්ලි නැහැ.
0: නේ?
1: පෙන්ෂන් එකෙන් ඔක්කොම කරන්න බෑ නේ දරුවන්ට. එහෙමනේ දැන් අපේ ඔය දැන් ඉන්නෝනේ සියලා ඇච්චිලිම අපිට මතකයි. ඒගොල්ලන්ට වඩා දේවල් අරගෙන ඉන්නේ
0: අපිට.
1: පෙන්ෂන් එක හම්බුනාට පස්සේ ඕකෙන් ඉතින් අපිට තියෙන ඔක්කොම අරන් දෙනවා.
0: ඔක්කොම අරන් එනවා.
1: අවුරුද්දටද නත්තලටද නේ අලුත් අවුරුද්දද එහෙම වෙනසක් නැහැ. ඉතින් පෙන්ෂන් එකෙන් එහෙම ඔක්කොම කරන්න බෑ. ඉතින් ඒක නිසා තමයි ඔක තේරුම් ගත්තු යුනියන් බැංක් එක ඔයාට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් දෙන්න තීරණය කරලා තියෙන්නේ.
0: හරි.
1: අවුරුදු 75ට අඩු 75 වෙනකන් ඉන්න විශ්‍රාම ගිය ඕනම කෙනෙක්ට ඒ කියන්නේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය ඕනම කෙනෙක්ට ඔන්න දැන් පුළුවන්කම තියෙනවා මේ රුපියල් මිලියන 8 වෙනුවෙන් උත්සාහ කරන්න.
0: උත්සාහ කරන්න.
1: උත්සාහ කරන්න. හරි. උත්සාහ කරන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි. ලොකු ડોකියුමන්ට් ප්‍රමාණයක් ඕනේ වෙන්නේ නැහැ. හරිම ඊසිලි වාට මේක අප්‍රූව් කරගන්න පුළුවන්. හරිද? අනුමත කරගන්න පුළුවන් ණය. ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ ණය ගෙවාගෙන යන්න ඔයාට අවුරුදු 15ක් හම්බ වෙනවා. හිමින් සැරේ ගෙවාගෙන යන්න පුළුවන්. ලොකු පොලියක් මේකට ඇඩ් වෙන්නෙත් නැහැ. බොහොම සාධාරණ පොලියක් තමයි තියෙන්නේ. හරිද? ඉතින් ඒ විදිහට එතකොට ලොකු උත්සාහයක් දෙන්න ඕනේ නැහැ. අන්න ඒකයි අපි
0: කියන්නේ. ඇයි අප කරවන්න ඕනෙත් නැහැ.
1: අප කරවන්න ඕනෙත් නැහැ.
0: එතකොට වැඩි වහන්සි වෙන දෙයක් ඇත්තෙම නැහැ.
1: එතකොට ඉතින් එකම උත්සාහය ඔයාට ළඟම තියෙන යුනියන් බැංකුවට යන එක තමයි.
0: ඒක විතරයි.
1: ඒ උත්සාහය දුන්නට පස්සේ ඔයාට පුළුවන් මේ ණය අනුමත කරගන්න. ඉතින් ඒක අනුමත කරගත්තට පස්සේ ඔයාට ඔන්න පුළුවන්කම තියෙනවා ඔයාගේ ව්‍යාපාරයක් වාසිහින දකින්න විදිහට.
0: ඒ
1: කියන්නේ ඔයාගේ විශ්‍රාම ජීවිතේ කාටවත් බරක් වෙන්නේ නැතුව බලයක් කරගන්න ඔන්න පුළුවන්කම තියෙනවා. ඒක ඔයාට විතරක් නෙමෙයි ඔයා ව්‍යාපාරයක් කරනවා කියන්නේ ඒක මේ රටේ ආර්ථිකයටත් ලොකු ශක්තියක්. ඉතින් මතක් කරන්න ඕන ඔන්න මේ ජූලි 18 වෙනිදා ඒ කියන්නේ සෙනසුරාදා නේ සාර.
0: සෙනසුරාදා.
1: Saturday Union Bank වල Pensioners Day එකක් ඔන්න සූදානම් කරලා තියෙනවා. විශ්‍රාමිකයින්ගේ දිනයක්.
0: හරි.
1: සූදානම් කරලා තියෙනවා. 18 වෙනිදා උදේ 10 ඉඳලා හවස 3 වෙනකම් මේ වැඩේ යනවා.
0: හරි.
1: ඔයා එන්න ඕන කොල්ලුපිටිය Union Bank ප්‍රධාන මූලස්ථානයේ ඉදිරි පිටට.
0: හරි.
1: එන්න කලින් ඔයා කෝල් එකක් දෙන්න ඕන.
0: හරිද?
1: නම්බර්ස් දෙකක් තියෙනවා. අපි මොකද කරන්නේ මේක බෙදාගෙන නම්බර් එක කියනවාද? මම එක නම්බයක් ඔයා එකක් කියන එහෙම කරමු.
0: ඔයා එක කොනකින් පටන් ගන්නකෝ.
1: මම පටන් ගන්නවා. හරිද? මෙන්න මේ නම්බර් එකට ඔයාලට කෝල් එකක් දෙන්න පුළුවන් ලියාපදිංචි වෙන්න. මේ ලියාපදිංචි වෙන්නේ ජූලි 18 වෙනිදා තියෙන විශ්‍රාමිකයන්ගේ දිනය.
0: ඔව්.
1: වෙනුවෙන් යුනියන් බැංකුව තමයි මේක සංවිධානය කරන්නේ. මෙන්න නම්බර් එක 01178 81 85 55. 01178 81 85.
0: අවනම්බර් එකක් තියෙනවා.
1: ඒක හරි.
0: ඔව්. 01178 81 81
1: බිදු එකයි හතයි අසුව එකයි අසුව එකයි අසුවකට ඔට කෝල්ල දෙන්න පුල නම්බර්ස් දෙගත්තින කැමති නම්බේකට කෝල්ලයක් දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. ඉතින් ඇතුළත්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ. එහෙම ගාස්තු ගෙවන්නේ ඒ ප්‍රශ්න මුකුත් නෑ. හැබැයි එන්න කලින් මේ නම්බර්ස් වලට කෝල් කරලා ඔයාලා ලියාපදිංචි වෙන්න ඕන. එදාට නොමිලේ වෛද්‍ය කඳවුරු තියෙනවනේ. ඊට පස්සේ ඇස් පරීක්ෂාවන් කරනවා, වෛද්‍ය සහායන තියෙනවා. මේවට ඔයාලට සහභාගි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි
0: උපදෙස් තියෙනවා ඔයාලට
1: ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඔයාලට මූල්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ මිලියන 8.9 විතරක් නෙමෙයි, තව ඕන තරම් බැංකු ගනුදෙනු ගැන විස්තරවාට දැනගන්න පුළුවන්කම තියෙනවා.
0: රයිට්. ඒක නිසා ඔන්න එදාට යන්න. අර අපේ මම හැමදාම කියනවා වගේ WhatsApp එකේ අපිට දාලා අහනවනේ.
1: අවුනේ.
0: මේක කරන්න පුළුවන්ද මේක කරන්න? ඔය ප්‍රශ්න ඔක්කොටම එදාට ඔයාලට ගන්න පුළුවන්.
1: අන්න හරි. 18 වෙනිදා ගියා නම් ඔය ප්‍රශ්න ඔක්කොම ටික කියලා ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන්.
0: ගන්න පුළුවන්. හරි. ඔයාලට දැන් net අහගෙන ඉන්නවා නම් දවසේම ඔයගොල්ලන්ට මේ ඇහෙනවා ඇති මේ දම්රෝ එකකින් ඔෂින් මැෂින් එකක් ගත්තොත් ඔයාලට රුපියල් 8000කට වඩා වටින ස්ටීම් අයන් එකක් නොමිලේ.
1: නොමිලේ. ස්ටීම් අයන් එක. ස්ටීම් අයන් එක රුපියල් 8000කට වඩා වටින. 8000ක් නෙමෙයි 8000කට වඩා වටින ස්ටීම් අයන් එකක් ඔන්නවත් නොමිලේ ගන්න පුළුවන්. දම්රෝ වොෂින් මැෂින් එකක් ගත්තොත්. ඉතින් දම්රෝ ප්‍රදර්ශනාගාර මේ වෙනකොට තියෙනවා ලංකාව පුරාම සාරා. අපි කියවන 160ක්. ගණන් බැලුවොත් 160ක් තියෙනවා. ඊට පස්සේ ඔය වර්ගඩි 50000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. මේ ඕන ප්‍රදර්ශනාගාරයකින් ඔයාට පුළුවන් දම්රෝ වොෂින් මැෂින් එකක් මිලදී ගන්න.
0: ඉතින්
1: දම්රෝ කියලා කියන්නේ ලංකාවේ ගෘහණියන්ගේ මේ විශ්වාසයේ දිනපු නාමයක්. ඔය වොෂින් මැෂින් නිසා සෑහෙන්න ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන් වුණා. හස්බන්ඩ්ලා එහෙම බර්ත් දෙකේම තෑග්ගක් දෙද්දි එහෙම තියෙන අවස්ථා වොෂින් මැෂින් සර්ප්‍රයිස් gift එකේ ගෙදරට එවපු.
0: gift එක වොෂින් මැෂින්
1: එක. අන්න හරි. හැබැයි දම්රෝ වොෂින් මැෂින් එකක් තමයි එවන්න ඕනේ. සහයවල තියෙන්නෙත් එහෙම තමයි. ඒක ඓතිහාසික සත්‍යයක්. ගොඩක් ලංකාවේ ගෘහණියන් පාවිච්චි කරන්නේ දම්රෝ වොෂින් මැෂින්. ඉතින් තාම නැත්තම්. සහ ඔය අලුතෙන් බදපු කට්ටිය ඒගොල්ලෝ දැන් ළඟදීනේ තමන්ගේ ජීවිතේ පටන්
0: ගත්තේ.
1: එතකොට වොෂින් මැෂින් එකක් තියෙන්න විදියක් නැහැ නේ. ඒකෙන්ද ඉක්මනට වයිෆ්ට වොෂින් මැෂින් එකක් කරන් දෙන්න. එතකොට ප්‍රශ්න ඔක්කොම නැති වෙලා යනවා.
0: හරි.
1: දම්රෝ වොෂින් මැෂින් එකක් ගන්න.
0: දම්රෝ වොෂින් මැෂින් එකක් ගන්න.
1: ස්ටීම් අයන් එක නොමිලේ.
0: ඔව්.
1: ඒක දෙන්නම්. ඒ කියන්නේ රෙදි හොදන්නේ හස්බන්ඩ්. ඒක ඔය දෙන්න කතා වෙලා.
0: ඒව ඔයගොල්ලෝ ප්‍රශ්න විසඳ ගන්න.
1: ඕන කරන ටික දෙන්න.
0: අපි වැඩේ ලේසි කරා වුණා. අතේ රෙදි හොදන්න ඕනේ නැහැ දැන්. මේ ඔයාලට පුළුවන් වොෂින් මැෂින් එකේ දාලා බටන් එක ඔබන්න ඉතරයිනේ තියෙන්නේ.
1: ඉතරයි තියෙන්නේ. වැඩේ හරි.
0: හරි. දැන් මේ ආචී අපි කතා කරන හැමතිස්සෙම මේ ජෙනරේෂන් ගැප් එක ගැන. නේද?
1: ඔව්.
0: අපි දෙන්නත් දැන් වෙන ජෙනරේෂන් එකනේ මෙතන.
1: ඔව්. දැන් මේ මේ මේ ආවට පස්සේ අපි දෙන්න ලොකු සෑහෙන ප්‍රශ්නයක් වුණානේ.
0: ප්‍රශ්නයක් වුණානේ.
1: අපි දෙන්නගේ මේ තාරුණ්‍ය නේ නව යෝන් වයසට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. තාරුණ්‍යක් නෙමෙයි නව යෝන් නවිතා.
0: නව යෝන් විය අපේ.
1: හරිද අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ මේ වයසක කට්ටියක වැඩ කරන්න ගනුදෙනු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මත ගැටුම් ඇති වෙනවා නේ. ප්‍රශ්න ඇති
0: වෙනවා.
1: මේකට හේතුව ජෙනරේෂන්
0: ගැප් එක. අපි දැන් අපිට එහෙමනේ. අපි අපිට වඩා පල්ලෙහැන් යන කට්ටියට, ඒ කියන්නේ දැන් ඔයා ඔයාගේ වැඩ කරනවා නම් ඔයා දැන් ඔයා ඔයාගේ ඉස්කෝලේට ගියොත් ඔයා කියනවා දැන් ඉන්න ළමයි මාරු අපි නම් ඉස්කෝලේ ওই කාලේ හොම නෙවෙයි කියලා කියනවා.
1: අපි ඔහොමද ඔය කාලේ? අපි ඔහොමද ඉස්කෝලේ ගියේ?
0: ඔව්.
1: එහෙම දැන් මෙහෙමයි. මෙහෙම කතාවක් තියෙනවා.
0: කොහොම කතාවක්?
1: හරිද? දැන් අපේ පහල පරම්පරාවේ
0: රයිට්
1: දුක් වින්ද කියලා
0: ජෙන් ඇල්ෆාද
1: නෑ නෑ අපිට පහල නෙමෙයි අපේ පහල
0: ඒ
1: කියන්නේ පිටිපස්සෙන් එන කට්ටිය නෙමෙයි මේ ඉස්සරහින් අපිට කලින් ගිය
0: කට්ටිය
1: හරිද ඇල්ෆා කියන්නේ ඔය ඇල්ෆා බෙටා කියන්නේ අපිට ඉස්ස මේ අපිට පස්සේ එන කට්ටිය නෙමෙයි ඊළඟට එන්න ඉන්න කට්ටිය නේ අපි මේ කියන්නේ අපිට කලින් ආපු
0: කට්ටිය
1: අපිට ඉස්සරහින් දැන් යන කට්ටිය ඒගොල්ලන්ගේ පරම්පරාව තියෙනවනේ දැන් ඔය ඒ පරම්පරාවේ නිතරම කියන දෙයක් තමයි
0: හරි
1: අපේ කාලේ මෙහෙමනේ අපේ කාලේ අපි මෙහෙම දුක්කින්ද මෙහෙම දුක්කින්ද අපිට මෙහෙම මෙහෙම දේවල් නැතුව මෙහෙම දේවල් තියාගෙන තමයි අපි මෙච්චර දුර ආවේ කියලා.
0: ඔව්.
1: මේ ඇත්තටම සාරා ලෝකේ රටවල් ගත්තට පස්සේ
0: රයිට්
1: ලෝකේ අපි දන්නවනේ ජන සමාජයන් ගත්තට පස්සේ
0: හරි
1: ඒක ඉස්සරහට යනවා කියලා කියන්නේ.
0: ඔව්.
1: ඒ කියන්නේ ඉදිරි ගමනක් තියනවා කියලා කියන්නේ. අපේ પરම්පරාව විදපු දුක් අපි ඊළඟ પરම්පරාවට ඉතුරු කරන්නේ නැහැ. හරිද? ඔය සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියලා ලෝකේ තියෙනනේ සංකල්පයක්. තිරසාර සංවර්ධනය කියලා. ඒකද කියන්නේ මොකක්ද දන්නවද? අපේ પરම්පරාවට තියෙන සම්පත් අපි ඊළඟ પરම්පරාවට ඉතුරු කරලා තමයි
0: යන්නේ.
1: පාවිච්චි කරන්න ඕන. ඕනම සම්පත. ඒ කියන්නේ රෙයාර් රිසෝසස් කියලා කියන්නේ. ඒ කියන්නේ හිඟ සම්පත් කියලා කියන්නේ. ඒ දේවල් අපි ඊළඟට එන પરම්පරාව. දැන් අපි නම් ඔයා මම නම් ඇල්ෆා එක බෙටා එක. අපි ඔය ඉන්නේ චූටි චූටි කට්ටිය බට්ටෝ ඉන්නේ. ඒගොල්ලෝ ගැන හිතලා තමයි අපි ඒව පාවිච්චි කරන්න
0: ඕනේ.
1: ඒගොල්ලන්ටත් මේ අපි දැකපු ලස්සන ලෝකේ ඉතුරු කරන්න ඕන. අපි යම් ආකාරයකින් දුක් විඳනනම්. එහෙම කතාව ලස්සන වෙන්න දුක් විඳින්න ඕන. මම වාර කියලා තියනවානේ එහෙම පොඩි දුක් ටිකක් විඳින්න කියලා. ඔයාට කවදාද දවසක කතාව ලස්සන කරගන්න පුළුවන්.
0: එතකොට කිව්වා කිව්වා.
1: ඇඩින්න කියන්න ඕන. අපේ කට්ටිය අඩන්න කැමති.
0: මම මෙහෙමයි කරේ කියලා.
1: ඉමෝෂනල් ස්ටෝරීස් වලට
0: කැමති. කැමතිනේ.
1: හරිද? ඉතින් අපි විදපු දේවල් අපි ඊළඟ પરම්පරාවන් වලට ඉතුරු කරන්න හොඳ නැහැ.
0: හොඳ නැහැ අනිවාර්යයෙන්.
1: ඒක තමයි ශ්‍රේෂ්ඨ ජාතියක ලක්ෂණයක් වෙන්නේ. අධ්‍යාපනය වෙන්න පුළුවන්, සෞඛ්‍ය වෙන්න පුළුවන්, සමාජ ජීවිතය වෙන්න පුළුවන් මේ ඕන දෙයකදී. අපි විදපු දේවල් නෙගටිව් දේවල් අපි ඊළඟ પરම්පරාවට ඉතුරු කරන්නේ නැහැ. හැබැයි ඒව විදපු බවට කතාව අපි ඒගොල්ලන්ට කියලා තියෙන්න ඕන. මොකද එහෙම නොවුනොත් සැප පහසු කාල දුර්වල මිනිස්සුන්ව බිහි කරන නිසා. ඒක නේද? ඒ කතාව කියන්න ඕන.
0: ඒක ඇත්තනේ ඒකට.
1: ඔව්. හැබැයි විදින්න එහෙම ඉඩ දෙන්න ඕනේ නැහැ.
0: ඉඩ දෙන්න ඕනේ නැහැ. හරි, ඒක නිසා තමයි අචි දැන් මේ දැන් අපි දුක් විඳින්නේ නැති නිසා, කියන්නේ අපි දුක් විඳින්නේ නැති නිසා නෙවෙයි, සාපේක්ෂව අඩු නිසා අපේ පොඩ්ඩෝ දැන් අපිටත් පල්ලෙ හැංගෙන කට්ටිය අර පණ්ඩිතයි කියලා කියනවනේ. ඒ පණ්ඩිතයි නෙමෙයි ඒගොල්ලෝ, හරි මේ ඉන්ටෙලිජන්ට්. ඒ කියන්නේ ඒක මන් දන්නා ඉතින් ඒක.
1: ආ ඒක තමයි. මට තේරුණා.
0: තේරුණා නේද?
1: ඔය මට ගොඩක් අය කියනවනේ. මං හිතුවේ ඇත්තටම මං පණ්ඩිතයි කියලා. නෑ නෑ, ඉන්ටෙලිජන්ට්.
0: ඉන්ටෙලිජන්ට්.
1: හරි.
0: ඔයා එන්සයික්ලොපීඩියා ප්‍රොබ්ලම්වනේ.
1: අන්න හරි. ඒක හදාගෙන ඉස්සරහට යනවා.
0: මේ මං ඇහුවා මෙයාලේ අම්මට කෝල් එකක් දීලා, "මෙයා මෙච්චර පණ්ඩිත කියලා. මෙයා එන්සයික්ලොපීඩියා ප්‍රවීණ." නෑ, පණ්ඩිත නෙමෙයි ඇත්ත වශයෙන්ම කියනවා නම්.
1: පණ්ඩිතයයි.
0: පණ්ඩිතයයි කියන්නේ මොකද? ඒකේ වර්ධනේ තියෙනවනේ කොටස් කීපයක්.
1: නෑ නෑ, ඇත්තට මේ පණ්ඩිතයි කියන්නේ වැරදි වචනයක් නෙමෙයි. අපි දැන් ඔය ගන්න විදිහනේ වැරදි.
0: ඒකනේ මං හොඳ විදිහට කිව්වේ.
1: අන්න ඒකයි. ඉතින් අපි මේ කතා කරේ ජෙනරේෂන් ගැප් එක ගැන, ඊළඟ પરම්පරාවන් ගැන, ඒගොල්ලෝ අපිට වඩා දියුණුයි කියන එක. ඉතින් ඒගොල්ලෝ එහෙම දියුණු වෙද්දී ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණය නේ, ඊට පස්සේ ඒගොල්ලන්ගේ ශාරීරික වර්ධනය, ඊට පස්සේ ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටි වගේ තත්ත්වයන් ගැන අපි බොහොම සැලකිල්ලෙන් ඉන්න ඕන. මොකද මේ හැදෙන්නේ අපේ ඊළඟ
0: પરම්පරාව.
1: ඒ කොටසනේ, ඒ කියන්නේ ජානමය කොටස අපි බොහොම සුපිරි විදියට හදන්න ඕන. එහෙම නැත්නම් අපේ රටම ලෙඩ වෙනවා. රට ලෙඩ වුණොත් ලොකු ප්‍රශ්න ගොඩකට අපි මුහුණ දෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ බොහොම සමබල ආහාර වේලක් එක්ක ඒගොල්ලන්ට එන්සයික්ලොපීඩියා ප්‍රෝ දෙන්න කියලා. එන්සයික්ලොපීඩියා ප්‍රෝ කියලා කියන්නේ අපේ පොඩ්ඩන්ට ඕන කරන යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ එක්ක එන අතිරේකයක්. සප්ලිමන්ට් එකක් විදිහට මේක වඩ ගන්න පුළුවන්, පොඩ්ඩන්ට දෙන්න පුළුවන්. ඉතින් එන්සයික්ලොපීඩියා ප්‍රෝ විතරක් දෙන්න එපා. එක එක මේක කියනවා. මොනවද දන්නවද තව දෙන්න ඕන? බොහොම සමබල.
0: සමබල ආහාර වේල.
1: ආහාර වේලකුත් දෙන්න
0: ඕන. එක සයිඩ් එකකින් එන්සයික්ලොපීඩියා ප්‍රෝ දෙන්න.
1: දෙන්න. අන්න හරි.
0: එතකොට අර ඒක බූස්ට් එකක් වෙනවා ඔයාගේ බබාගේ වර්ධනයට.
1: ඔය කිව්වේ බූස්ට් එක, සයිඩ් එක. වචන ටික තියෙනවා.
0: හරි, ඔයගලට මතක් කරනවා මෙල්වා ස්ටීල් දාන්න කියලා. ඔයගලන්ගේ කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා නම්, ගෙදර හදනවා නම්, ඔෆිස් ස්පේස් එකක් හදනවා නම්, මොකද මෙල්වා කියන්නේ අවුරුදු ගානක් ලංකාවේ විශ්වාසය දිනාගෙන ඩිසපොයින්ට් වෙන්නේ නැතුව, ඔයාව ඩිසපොයින්ට් කරන්නේ නැතුව හිටපු බ්‍රෑන්ඩ් එකක්. ඒ නිසා බය නැතුව අත තියන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක්. කල් පවතින දෙයක් හදනවා නම් මෙල්වා ස්ටීල් දාන්න.
1: මෙල්වා ස්ටීල් කියලා කියන්නේ ලංකාවේ අංක 1 ස්ටීල් එක. ඒ වගේම තමයි ලංකාවේ වැඩිම ප්‍රමාණයක් ස්ටීල් නිපදවන කර්මාන්ත ශාලා සහිත ආයතනයක් තමයි මෙල්වා ස්ටීල් කියන්නේ. ඉතින් ඔයගෙ ඉදිකිරීම ඉදිකර ගන්න නම් කල් පවතින විදිහට, ශක්තිමත් විදිහට මෙල්වා ස්ටීල්ම දාන්න. මොකද ලංකාවේ ගොඩාක් අය දැවැන්ත ඉදිකිරීම, දක්ෂිණ අධිවේගී මාර්ගයනේ, කොළඹ ගඩනායක අධිවේගී මාර්ගය, මේ ඔක්කොම මෙල්වා ස්ටීල්ම තමයි.
0: ඒ මොකද මෙල්වා එක ලංකාවේ
1: එක

0: FM Anupaha 94.8 Net FM Divainapura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
2: උදේ 8 විනාඩි 45යි
3: හැමතේකම එකම වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
4: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 කේ සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 13/22
6: අලුතන කඩම මිල කසාගල green super ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල ගම්පොළ කසාගල green super ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ
7: ස්ථාවර ජංගම දුරකථනාංක විද්‍යුත් තැපැල් ලිපින ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
8: දම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මිට දිවයිනපුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13/96 අමතන්න
10: 2026 FIFA උණුසුම ජූනි 12වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
11: SLT Mobitel Pure TV නිල විකාශක
12: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
13: ඉන්දියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන් රෙඩ් බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
14: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0447 31 33 540

0: උදෑසන විනාඩි 49යි ඇල්ගොතාම වෙලාව. අපි යන්න ඕනේ අපේ අන්තිම පැයට.
1: හරි.
0: ඊට කලින් කරන්න වැඩ ටිකක් තියෙනවා.
1: තියෙනවා. ඔන්න අපේ නුවා එනවා මේ පැත්තට.
0: ඔව්.
1: නුවා එනවා නුවා එනවා
0: නුවා එනවා. මේ බිසි මිනිස්සු එක්ක වැඩ කරද්දි
1: ඈතිදන් ආවේ.
0: හරි බිසි. කෝල් දෙනවා මේ පැත්තෙන් අනිත් පැත්තෙන් තව කවුරු හරි එවිලා කතා කරනවා.
2: ඒ කියන්නේ වැඩසටහන් කිරීම විතරක්
0: නෙමෙයි
2: මාධ්‍ය කරන කියන්නේ. මාධ්‍ය කළමනාකරණ කියන්නේ.
1: මාධ්‍ය කළමනාකරණ. රාජ්‍ය පාලනේ ඔක්කොම තියෙනවා.
0: ලොකු මිනිස්සු දෙන්නේ එකකම මම මේ

0: කෙනෙක් නම් අපේ වැඩිහිටි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් ඔයාලට පුළුවන් මාස 25ක ස්ථාවර තැන්පතුවකට යන්න. ඒක කල්පිරෙද්දි 114.5ක පොලියක් ඔයාලට හම්බෙනවා. ඒ වගේම තමයි මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරෙද්දි 113.5 බිංදුවක පොලියක් ඔයාලට හම්බෙනවා. ඊට පස්සේ දැන් අපි ඒ කිව්වේ ජේෂ්ඨ පුරවැසියන්ටනේ. ඊට පස්සේ එනවනේ මේ ඕනෑම කෙනෙක් ජේෂ්ඨ නොවන කනිෂ්ඨ ඔයා මම වගේ කට්ටිය FD එකක් පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. ඔන්නවාට දින 50කින් දින 5කට FD දාන්න දෙන්නේ. දින 50කින් කල්පිරීමේදී 111.12ක පොලියක් හම්බෙනවා. දින 200කින් කල්පිරෙද්දී වාට 111.62ක පොලියක් හම්බ වෙනවා. ඉතින් මේ වෙන කොහෙන්වත් නෙමෙයි LB Finance එකෙන් තමයි මේ දේවල් වාට හම්බෙන්නේ. LB SIM app එක තියෙනවා දැන්. ඩවුන්ලෝඩ් කරගන්න වාට පුළුවන් Play Store එකට යන්න. මේ Android phone එකක් නම් පාවිච්චි කරන්නේ. නැත්නම් වාට පුළුවන් App Store එකට යන්න ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ වාට ලංකාවේ ලෝකේ ඕනම තැනක ඉඳලා ඔයාගේ FD එක ඕපන් කරන්න පුළුවන් සහ මැනේජ් කරන්න පුළුවන් රිමෝට්ලි.
1: ඕකේ.
0: මොකද රිමෝට්ලි කියන්නේ?
1: රිමෝට්ලි කියන්නේ
0: දුරස්තව. අන්න හරි. ඔයා ඉන්න තැන ඉඳලා ඔයාට පුළුවන්කම තියෙනවා මේ app එක through ඔයාගේ FD එකක් අලුතෙන් පටන් ගන්න, FD එක මැනේජ් කරන්න සහ ලක්ෂ 3ක් දක්වා ඔයාට ණයක් ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා මේ FD එකෙන්.
1: රයිට්.
0: ඉතින් යන්න LB Finance එකට වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර එකට. සාර නම්බර එක
1: කියන්නේ
0: 0112200. හරි.
1: 0112200. තියෙන ප්‍රශ්න ටික ඔක්කොම අහන්න කෝල් කරලා.
0: නෑ නෑ, තියෙන ප්‍රශ්න ඔක්කොම මේ නම්බරේට කතා කරලා කියන්න එපා.
1: නෑ, මං කියන්නේ ෆික්ස් ඩිපොසිට් ගැන
0: තියෙනවා.
2: මෙහෙම එතෙන්දම කතා කරලා කියන්න එපා. ඔයාගේ ප්‍රශ්න තියෙනවා නම් විභාග දෙපාර්තමේන්තුවට කතා කරලා කියන්න. ඒගොල්ලෝ ප්‍රශ්න පත්‍ර වලට දායි.
0: දායි නේ. අන්න ඔව්. එහෙම ප්‍රශ්න
2: නෑ නේද?
0: විසඳුම් නැති ප්‍රශ්න තියෙනවා නම් ඒගොල්ලන්ට කියන්න, ඒගොල්ලෝ දාලා ඒ උත්තර ගනි කොහොම හරි.
1: ඔව්.
0: අපිටත් එහෙම කෝල් දෙනවා සමහරවල්.
1: නේද?
0: ඒක පාර ඔයගොල්ලන්ගේ ප්‍රශ්න එහෙම තමයි. අපි ඔයගොල්ලන්ට හරි සමීපයි.
1: හ්ම්.
0: අපිට කෝල් දෙනවා.
1: මේකට මොකද කරන්නේ කියලා.
0: සමහර ප්‍රශ්න ඉතින් අපි දවසම හිතේ තින්න අපිටත් උත්තර නැහැ.
1: උත්තර නැහැ. අපේ ප්‍රශ්න වලට තව ප්‍රශ්නයක් එකතු වෙන එක විතරයි වෙන්නේ. හ්ම්. හරි. අපි මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නොවි ඔයගොල්ලන්ගේ වහල ගහ ගන්න කොහොමද කියලා. Rhino Premier Roofing Sheet දාන්න. වෙන සිම්පල්.
0: ඔව්. දැන් මේ Rhino Premier Roofing Sheet වල වාසි දෙකක් තියෙනවා.
1: මොනවාද?
0: වාසි සහ මේ නවීකරණයන්.
1: රයිට්.
0: يعني නවීන තාක්ෂණය යොදාගෙන කරපු අලුත්ම වැඩ දෙකක් තියෙනවා. අපි එකක් කිව්වා, ඒ තමයි අර මැටි ලේයර් එක.
1: ඕකේ.
0: තව දෙයක් තියෙනවා. ඒ තමයි හයිඩ්‍රොෆෝබික් කෝටින් කියලා කියන්නේ.
1: රයිට්.
0: මේක තියෙන්නේ ෂීට් එකේ උඩ. දැන් අර මැටි ලේයර් කියන්නේ යටපැත්තේ. මේක උඩින් තියෙන මේ කෝටින් එක නැනෝ තාක්ෂණය යොදාගෙන තමයි මේක කරලා තියෙන්නේ. ඒකින්ද ජලය ඔයාගේ වහලේ රැඳෙන්නේ නැහැ.
1: ඒකින
0: වතුර අවශෝෂණය කරගන්න උරා ගන්නෙ නැහැ. උරා ගන්නේ නැති නිසා ඔය ඇල්ගී වර්ග වෙන්න පුළුවන්, පාසි වර්ග වෙන්න පුළුවන්. මේ දේවල් ඔයාගේ වහලේ වර්ධනය වෙන්නෙත් නැහැ. ඒ නිසා ඔයාගේ වහල සෑහෙන්න කාලයක් ඔයාට අලුත් පිට පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
1: රයිට්.
0: තෙමෙන්නේ නැති නිසා, පෙගෙන්නේ නැති නිසා වහල ඉක්මනින් කැඩලා යන්නෙත් නැහැ, ඉරිතලන්නෙත්
1: නැහැ.
0: ඔයාට ඔයාගේ වහල බොහොම කාලයක් නේ. කැම නිකන් මෙහෙමනේ දැන් ගෙයක් හදන්නේ පරම්පරාවෙන් පරම්පරාවට තියෙන්නේ. එතකොට වහල විතරක් පරම්පරාව යන්න කලින් ගලවලා දාන්න උනොත් ලොකු ප්‍රශ්නයක්
1: වෙනවා.
0: ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඔයා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් නම් දාන්නේ. මොකද මේ දැන් අපි අර කියපු හයිඩ්‍රොෆෝබික් කෝටින් එක කලිනුත් තිබ්බා. හැබැයි දැන් ඒක තුන් ගුණයක් බලය වැඩි කරලා තියෙනවා.
1: තුන් ගුණයක්.
0: තුන් ගුණයක්. හරි, තුන් ගුණයක් බලය වැඩි කරලා තියෙනවා. දැන් කොහොමත් වතුර රැදෙන්නෙම නැහැ.
1: වarning
0: එහෙම ආසාවට හරි වතුර වහල උඩ තියාගන්න ඕන උනත් එහෙම හිටින්නෙත්
1: නැහැ. එහෙම බෑ
0: දැන්. එහෙම වෙන්නේ නැහැ, sorry.
1: හරි,
0: ඒකින්ද මේ ඔයාට පුළුවන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එකක් ගන්න 1396 හොට්ලයින් එකට කෝල් එකක් දෙන්න.
1: එහෙම
0: නැත්නම් ළඟම ඉන්න ඒජන්ට්ව හම්බෙන්න යන්න. ඒජන්ට් කියන්නේ මේ CID එකේ එහෙම මුකුත් නෙමෙයි. ඔයාට යන්න තියෙන ළඟම තියෙන හાર્ඩ්වෙයාර් එකට.
1: හાર્ඩ්වෙයාර් එකට. රයිට්. ඔයගලන්ට පුළුවන් කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ ඉන්වෙස්ට් කරන්න. මතක් කරනවා අපි සැනින් සැරේට මතක් කරා ඔයගලන්ට වගාවක අයිතිකාරයෙක් වෙන්න ඕනේ නම්
0: මෙන්න මේ නම්බර් එකෙන් කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් ආයෝජන අවස්ථා ගැන වැඩි විස්තර දැනගන්න. 0111207777 0111207777.

0: Paha FM anu hatarai da jumata Net FM Velava oba veta gena enne
1: Rapunzel wage man nan inne mawa bera gana kawuruth enaka
2: ape daruan apata wada idirien itin age kathawa liyanna ayata ida harinna commercial credit
1: උදෑසන විනාඩි 57යි දැන්.
3: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකන මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක ලංකාවේ එක.
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්මම තන්න. Prime Group 13/22
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
9: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
10: Union Bank වේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
11: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
12: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්

0: ද මහත්මයා වසර 90ක විශ්වාසය
1: FM 95 94.8 Net FM දිවයින පුරා
2: වෙලාව දෙනා මෙයි දැන්

0: සත්‍යා, ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සේකෙන්නේ ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන.
4: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බෑන් බෑ අලුත් වන අලුත් පැයි දිවස්ම at news.
6: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. මෙදපෙරදිග කලාපයේ යුද නොසන්සුන්තාවය තවදුරටත් උත්සන්න කරමින් බහරීනයට සහ ජෝදානයට දරුණු ප්‍රහාර එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරවල වගකීම භාරගනිමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කළේ බහරීනයේ පිහිටි අමරිකානු හමුදා කඳවුරු අවිගබඩා සහ සන්නිවේදන මධ්‍යස්ථාන කිහිපයකට තමන් සාර්ථක ප්‍රහාර එල්ල කළ බවයි. මෙම ප්‍රහාර සමග වහාම ක්‍රියාත්මක වූ බහරින් රජය එරට වැසියන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස අවස්ථා කිහිපයකදීම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මේ අතර සිය ගුවන් සීමාවට ඇතුළු වූ මිසයිල් හතරක් සාර්ථක විනාශ කළ බවයි ජෝදාන ආරක්ෂකංශ පවසන්නේ. එම ප්‍රහාරය එල්ල කළේ ජෝදානයේ පිහිටි අමරිකානු මධ්‍යස්ථාන ඉලක්ක කරමින් බවත්, එසේ නොමැතිව තමන්ට ජෝදාන රජය හෝ එරට ජනතාව සමග කිසිදු සතුරුකමක් නොමැති බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය කියා සිටියා. ඉරානයේ විසින් හෝමු සමුද්‍ර සන්ධියේදී එල්ල කරන ලද තවත් ප්‍රහාරයකින් සිය තෙල් ප්‍රවාහන නෞකා දෙකකට හානි සිදු වී ඇති බවයි එක්සත් අරාබියමි රාජ්‍ය පවසන්නේ. මෙම ප්‍රහාරයෙන් ඉන්දිය ජාතික නාවිකයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම තත්වයට ප්‍රතිචාර දක්වමින් අමරිකානු හමුදා පිටපිටම තුන්නන දිටන් ඊයේ රාත්‍රියේ ඉරාන මිලිටරි ඉලක්ක වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ ඉරානයට ඉතා දරුණු ලෙස තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවයි. මේ අතර කලාපීය නොසන්සුන්තාවයේ හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන්ද යළිත් වතාවක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.9% ඉහළ ගොස් සටහන් වූයේ අමරිකානු ඩොලර් 84.87ක් ලෙසයි. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: net news the truth people trust. FM 95 FM 94.8 net fm

0: මේ දවසක් මං අපේ අම්මත් එක්ක කුස්සියේ අම්මා වැඩ. මං කුස්සියේ ඉන්න. අපේ අයියා. හරි. අයියා ඇවිල්ලා නේද කෝ? ෆ්‍රිජ් එක අරපන්. මං හරිය. දැන් වහපන්. මම හෙව්වා. ආ දැන් ආය අරපන්. හරි මං හරිය. දැන් ආය වහන්න.
1: හෙව්වා.
0: ආය බලන් ඉන්නවා. අද කොතබ කරනම අර රන්න ෆ්‍රිජ් එක අරන. අර. මං හරිය. වහන බණ්ඩ. හෙව්වා. මේක කෑ ගහලා අම්මට නේද කියනවා. අම්මේ කොහමද ෆ්‍රිජ් එක හදන්න කිව්වොත් මේ කරන්ට් එක වදින්නේ නැහැ නේ කියලා.
1: මල්ලිව දාලා දෙයක් කරේ.
0: අම්මට කෑ ගහලා කියනවා අම්මේ මේ ෆ්‍රිජ් එක කරන්ට් එක වදිනවා කිව්ව නේද? කොහොමද වදින්නේ නැහැ නේ.
1: නුවාව එමට අරන්.
2: නෝ
1: නෝ ආවමට දාලා චෙක් කරලා
0: ඒ යුද්ධත් එහෙම තමයි
1: යුද්ධත් ඒ වගේ තමයි නේ ඒක ඒක අයව එමට දාලා
0: බලනවා
1: වැඩේ කරගන්න බලනවා දැන් මේ ඇත්තට අපි දැන් යුද්ධ ගැන මතක් කරානේ නිවුස් අහගෙන හිටියානම් ඇහෙන්නේ නැති නේ එහෙම මෙහෙට ගහනවා මෙහෙන් එහෙට ගහනවා ඒගොල්ලොත් වැදුන්නේ නැහැ කියනවා මේගොල්ලොත් වැදුන්නේ
0: නැහැ
1: මේ ගහනවා කාටද
0: දෙන්නේ ඔය වැදුන්නේ නැහනේ
1: අන්න ඒ වගේ ප්‍රශ්න එනවා හරි දැන් මේ විදිහට මේ කලාපීය කලාපීය කියන්නේ මේ අපේ කලාපේ නෙමෙයි මැද පෙරදිග ගල්ෆ් කලාපේ අන්න හරි ගල්ෆ් කලාපේ තත්ත්වයන් ටික ටික තීරුව වෙද්දී
2: උත්සන්න වෙද්දී
1: මෙන්න මෙහෙම අපිට බොහොම අබිරහස් ප්‍රවෘත්ති වර්තා වෙනවා
2: තව අබිරහසක්ද
1: අබිරහස් ඇතුලේ අබිරහස් තියෙනවා හරිද ඒ තමයි රුසියාව සතු TU 214 PU කියන අතිවිශේෂ ගුවන් යානය
2: හරි
1: මේකට කියනවා මේ ෆ්ලයින් ක්‍රෙම්ලින් කියලා
2: රයිට්
1: දැන් රුසියාවේ සියලු පාලක තීරණ ගන්නේ ක්‍රෙම්ලිනේනේ
2: ක්‍රෙම්ලින් වලනේ ඔව්
1: ක්‍රෙම්ලින් මුල් කරගෙන තමයි තීරණ ගන්නේ
2: ක්‍රෙම්ලින් has decided කියලා නේ කියන්නේ
1: අන්න එහෙමනේ කියන්නේ නේ ක්‍රෙම්ලිනේ තීරණය කරන ලදි කියලා නේ කියන්නේ එතකොට අපි පුටින්ටත් කියනවා ක්‍රෙම්ලිනේ කියලා පුටින් කියන තනි මිනිස්සයා තමයි ක්‍රෙම්ලිනේ විධායක ජනාධිපතිවරයා රුසියාව ඉන්න ඉතින් මේ ප්ලේන් එකට මේ අතිවිශේෂ ගුවන් යානයට කියනවා ෆ්ලයින් ක්‍රෙම්ලින් කියලා
2: රයිට්
1: අන්න ඒ කියන්නේ ක්‍රෙම්ලිනේ පියාඹනෝ අහසින් දැන් තීරණ ගන්නවා නම් රුසියාවට අදාළ අතිශය තීරණාත්මක තීරණ අහසින් ඉදන් ගන්නවා නම් ඒ මෙන්න මේ ගුවන් යානයේ ඉඳලා අපි කියන්නේ කමාන්ඩින් එයා ක්‍රාෆ්ට් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. හරියටම කියනවා නම් ඔය ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන Air Force 1 එක වගේ තමයි. මේ ළඟදී එක වෙනස් කරලා තිබ්බනේ වෙන ප්ලේන් එකක් අලුත් ප්ලේන් එකක් අරගෙන පරණ එක ඔන්ලයින් කරලා Air Force 1 එකත් වෙනස් කරලා තිබ්බා. කොහොම හරි මේ ගුවන් යානය ඔන්න දැන් ඉරානයේ ඉමාම් කමේනි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බැහැලා තියෙනවා මේ සතියේ ආරම්භයේදී. තමයි මේ විදිහට ආවි. හැබැයි මේක ලෝකයට අනාවරණය වෙන්න ඊට තව දවස් කිහිපයක් ගියා. බොහොම රහසිගතව තමයි මේ ගුවන් යානය ආවේ. ජාත්‍යන්තර ගුවන් යානා දර්ශක තියෙනවනේ ඔය ට්‍රැෆික් පෙන්නන ඒවා තියෙන එකේ ඇප්ස් තියෙනවා සයිට් තියෙනවා. ඒවයි මේ අංකය පෙන්නලා තිබ්බා. හැබැයි මේක කොහෙටද යන්නේ කියන එක ගැන හරියට දක්වලා තිබෙන්නේ
2: නැහැ.
1: ඉතින් කැස්පියන් මුහුද හරහා ඇවිල්ලා රුසියාව ඉදලා මෙන්න මේ විදිහට ඉමාන් කමේනි ජාත්‍යන්තර ගුවන් තොටුපළට මේ ගුවන් යානය ගොඩ බැහැලා තියෙනවා. මොනවාද මේ ගුවන් යානයේ ගිනාවේ? කවුද මේ ගුවන් යානයේ
2: ආවේ?
1: අතිශය අපි කියනවා මේ
2: රහසිගතයි
1: මේ මේක මේක මොකද්ද අපි කියන්නේ මේ කන්ෆිඩෙන්ෂල් වැඩ.
2: රයිට්.
1: කවුරුත් දන්නේ නැහැ මේකේ මොකද්ද සිද්ධිය කියලා. ඉරානයේ මේ ගැන එහෙම ලොකුවට වාර්තා කරලත්
2: නැහැ.
1: හැබැයි ජාත්‍යන්තර මාධ්‍ය මේ පැමිණීම වාර්තා කරලා තියෙනවා මොනා මේ ප්ලේන් එක ඇතුලේ ගේන්නේ නැද්ද කවුරු වෙන්නේ නැතිද සාමාන්‍යයෙන් ඒ කියන්නේ පුටින් ආව හා සමානයි ෆ්ලයින් ක්‍රෙම්ලින් නේ පුටින් දාවේ
2: ක්‍රෙම්ලින් සමානයි පුටින්ද එතකොට ෆ්ලයින් ක්‍රෙම්ලින් කියන්නේ පුටින් ආව
1: වගේ තමයි ආව වගේ තමයි ඇයි මේ පියාඹගෙන තගහණියක් මේ යුද්ධයේ මැද්දේ ඇමරිකාව මේ විදිහට ප්‍රහාර එල්ල කරන්න පටන් අරන් දවස් 4ක් ගත වෙද්දී මේ අබිරහස් ගුවන් යානය මේ විදිහට හදිසියෙ ගොඩ බෑවේ ඇයි කියන කතාව මේ වෙනකොට මුළු ලෝකෙම හිතනවා කල්පනා කරනවා අපි දන්නේ නැහැ මොනවටද ආවේ කියලා. ඉතින් අතිශයම අපි කියන්නේ සොෆිස්ටිකේටඩ් කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ටම ආවේනික වෙච්ච අතිශය දියුණු sannivedana පද්ධති තියෙන.
2: එහෙම
1: ලේසියෙන් බාහිර ඉදන් කාටවත් ජෑම් කරන්න බැරි කාටවත් හොරෙන් අහන් ඉන්න බැරි විදියට දියුණු sannivedana පද්ධති තියෙන ගුවන් යානයක් තමයි මේ ගුවන් යානය.
2: මේකට
1: කියනවා මේ ඩූම්ස් ඩේ ප්ලේන් කියලා. ඇමරිකාවේ ඩූම්ස් ඩේ ප්ලේන් එකට හා සමානයි. ඒ කියන්නේ ඩූම්ස් ඩේ ප්ලේ කියන්නේ සාමාන්‍යයෙන් ඇමරිකාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් කෙල්ල වුණොත් ඒ කියන්නේ ගොඩබිම සියලු පාලන මූලස්ථාන විනාශ වෙනවානේ. එතකොට ඇමරිකානු රජය ගුවන්ගත වීමේ හැකියාවක් තියෙනවා. ගුවනේ ඉඳලා විධාන එල්ල කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතකොට ඒකට තමයි ඩූම්ස්ඩේ එයාක්‍රාෆ්ට් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඔය ෂෙප් මේ අපි දැන් දන්නවනේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානයේ තියෙන ඇපෝස් 1 එකම තමයි ගොඩක් කලාවට ඩූම්ස්ඩේ එක වෙන්නේ. නෙස්ට් එක ප්‍රහාරයක් එල්ල වුණොත් ඊට කලින් ඒක ඇපෝස් 1 එල්ල වුණොත් ඒක ඩූම්ස්ඩේ එයාක්‍රාෆ්ට් එක බවට පත් වෙනවා. ඉතින් ඒක හා සමාන එකක් තමයි මේ රුසියාව විතර ඇවිල්ලා තියෙන ගුවන් යානය. අත්‍තර මේකයි යාවේ මොනවද අරගෙන ආවේ? කවුද මේක ආවේ? මොකද්ද මේකේ තිබ්බ රහසිගත පණිවිඩය? මේ ගැන ලෝකේ හොයනවා. ඉරානයට උදව් කරන්න දාවෙනේ. රුසියාව තකහණියක් මොනාට දාවේ? යුද්ධයක් මැද්දේ තමන්ගේ අති විශේෂම රහසිගතම ගුවන් යානය අරගෙන ඇවිල්ලා මේ විදිහට ගොඩ බාන්නේ ඇයි? මොන හේතුවක් නිසාද? මේ වගේ රිස්ක් එකක් ගන්නෙ ඇයි? මොන හේතුවක් නිසාද කියලා ලෝකෙම මේ වෙනකොට කොට කතා වෙනවා. අපි දන්නෙත් නෑ මොකක්ද ඇත්තටම හේතුව කියලා. අපි බලමු ඉස්සරහට මේ දේවල් එළි වෙයි. ඉතින් අර ෆ්‍රිජ් එක වගේ තමයි. ෆ්‍රිජ් එකේ කතා වගේ තමයි. නුවා ලවා. ආසියා ෆ්‍රිජ් එක ඇරෙව්වා වගේ. රුසියාව ඇවිල්ලා තියෙන ඉරානයේ ලවා. මොනා හරි ෆ්‍රිජ් එකක්
0: අරගන්නද
2: තමයි. ද කියලා.
1: ද කියන ප්‍රශ්නේ තියෙනවා.
2: ඩූම්ස්ඩේ ඇයාක්‍රාෆ්ට් කියලා කිව්වහම මචං මතක් වුණා ඩූම්ස්ඩේ ක්ලොක් කියලා එකකුත් තියෙනවානේ. ඒක මොනවාද මිඩ් නයිට් කියන්නේ රෑ 12ට ලං වුණා කියන්නේ ලෝකෙ විනාශ වෙනවා කියන්නේ.
1: ඔව් ඩූම්ස් ඩේ ක්ලොක් එක.
0: එතකොට දැන් මනික ලං වෙන පාටක් නැද්ද?
2: නෑ ඒක ඒක මෙහෙමයි. ඒ ලෝකෙ සාමයට අදාළ දෙයක් කරොත් ඒක මිඩ් නයිට් වලින් දුරස් වෙනවා. හැබැයි ලෝකෙ තව යුද්ධ ඇති වෙන්නේ නැති වෙන්න ඒක මිඩ් නයිට් එකට
1: ලං වෙනවා. 12ට
0: ලං වෙනවා නේද?
2: එතකොට කියුබන් මිසයිල් ක්‍රයිසිස් එක කාලේ තමයි ඒක වැඩිපුරම 12ට ලං වෙලා තියෙන්නේ. හැබැයි දැන් මේ තත්ත්වෙ මේ විදිහට ඉස්සරහට ගියොත් සමහර විට ඩූම්ස්ඩේ ක්ලොක් එක 12 වදින්නත් පුළුවන්.
1: නොවදින්නත්.
0: අද රෑට වදින්නේ නැහැ නේද?
2: අද රෑට වදින්නේ නැහැ.
0: කොහොමද අපේ අනේ වැදුණොත් නම් හෙට එන්න
2: ඕනේ. හැබැයි මෙහෙමයි.
1: ඉවරනේ මේ ඔක්කොම.
2: කවුරු හරි ඔය එක රටක් නියුක්ලියර් බෝම්බ එකක් දාන්න තීරණය කරොත් එතකොට ඩූම්ස්ඩේ ක්ලොක් එකේ 12 වදින්න පුළුවන්.
0: ඔබ ඩාම් ඩූම් වෙන්න ඉඩ තියෙනවා. මේ ලෝක සාමය ගැන කිව්වම අපි දකුණු ආසියාවේ දෙවනි තැනට ඇවිල්ලා තියෙන ලෝක සාමය.
1: අපි කොහොමද සාමෙන්
2: ඉන්නේ?
0: අපිට ඉතින් ඔළුව උඩින් මොනවා ගියත් එච්චර ගහන්න නැහැ නේ.
1: කරන්නත් බැහැ.
0: බුතානේ තමයි අංකයකට ඇවිල්ලා තියෙන්නේ. ලෝක සාම දර්ශකයේ අපි 90 ගණන් වල ඉඳන් 67ට ඇවිල්ලා තියෙනවා. දකුණු ආසියානු කලාපයේ දෙවනි ස්ථානයේ අරන් තියෙනවා. ඉතින් මේක ටුවරිසම් වලට ඇත්තටම හොඳයි. මේකෙන්ද අනේ කොහෙවත් යන ගිනිගෙඩි දාගන්න නැතුව මෙන්න මේක ඉන්නේ උන් ඉඳපල්ලා.
1: අනේ
0: ආතල්ගේ මේ ඇල්ගෝ ටවුන් එක අහගෙන
1: ටවුම්
0: එකේ එක එක මරා ගන්න යන්න නැතුව
1: නේද? සතුටින් සමාදානෙන්
0: සතුටින් සමාදානෙන් ජොලියෙන් ආතල්ලකින් අර සිකුරාදා ඩීජේ නයිට් එක අහලා හැමදාම සතිය 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගෝ ටවුන් නාලා ඊට පස්සේ ජනිය ඇවිල්ලත් එක විකාරයක් කරනවා මෙතන අම්මෝ ඊට පස්සේ අර ගෑනුලා මේ වෙලාව උම්මා දීගෙන දීගෙන දීගෙන යනවා නේද? ඉතින් ඕක ඉන්න සාමයෙන් නේද?
1: අනේ ඒක මේ ටික ආගෙන
0: දර්ශකයා අපි එකට එමු කොහොම හරි.
1: අනේ ඒකයි

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
3: උදේ 9යි විනාඩි 19යි
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Nathan Vadina. Rhino premier roofing sheet. Fetivistra Sandha. Tahatunai Anuhaya Amatana.
6: රස්තියාදුවක් නැතුව එල්බී නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම එල්බී ෆයිනෑන්ස් එකට එන්න.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: හැමතේකම එක වගේ නෙමෙයි. Lauji පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය. ඔබත් අදම Lauji ගන්න.

0: ගොවිසි ලොතරැය.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නිල විකාශක.
3: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
4: ඉනාවේ දිම්පල් මුණේ එන්නේ පිම්පල් අවුට් කරන්න සිම්පල්. තනෝදය ජනත් පිම්පල් අවුට් ආයුර්වේද ඖෂධ සාරය ජාත්‍යන්තර තාක්ෂණයට සකසා ඔබ වෙතට ජනත් පිම්පල් අවුට් පිම්පල් වලට සිම්පල්
5: වෙනස්ම රසය වෙනස්ම විදියට වෙජ ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
7: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
8: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
9: ජූලි 15 JJ Mills A6 අවිසාවෙල්ල ප්‍රධාන අනුග්‍රහය
10: මම අනිදි ගුණසේකර දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරු Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න
11: රහට හතරක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජනත් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි
12: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
13: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාකසාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්
8: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න

0: උදේ 9:28යි අල්ගොටාමේ වෙලාව.
1: අපි මොනවද කියන්නේ? මේවා දැක්කද?
0: මොකද?
1: අර අර අපේ මේ පාර්ලිමේන්තුවේ තියෙනවානේ මේ රාජ්‍ය ගිනුම්කාරක සභාව කියලා.
0: නේ.
1: ඔය හර්ෂද සිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා තමයි ඒකේ ප්‍රධානීත්වය දරන්නේ. හරිද? දැන් මේ මෑතක මම බැලුවා. ඒක මරු.
0: ඒක
1: කතාව කියන්න ඕනේ කියලා හිතුවා. හරිද? මේ ඒක කිව්වේ නැත්තම් අපරාධයි.
0: ඕකේ.
1: ඇයි දන්නවද? මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. දැන් ඔකට එනවනේ මුදල් අමාත්‍යංශේ.
0: ඔව්.
1: ඒගොල්ලෝ කතා කරනවා ඊමේල් සර්වර් එකක් ගැන.
0: හරි.
1: ඒගොල්ලන්ගේ ඊමේල් සර්වර් එක. හරිනම් මේ සර්වර් එකේ කාලේ ඉවරයි 2019 අවුරුද්දේ.
0: 2019.
1: ඊට පස්සේ දැන් මේ ඉන්නේ අපි මොන අවුරුද්දේද? 2026. අවුරුදු 7කට පස්සේ. ඔව්. සර් ඒක නිලධාරි මහත්තයෙක් කියනවා. සෑයක වැඩ කරනවා තාම. අප්ඩේට් එන්නේ නැහැ. අප්ඩේට් නැහැ වැඩ.
2: දැන් ඔගේ ලස්සන වීඩියෝ එකක් දන්නවද? මුදල් අමාත්‍යංශයේ තියෙන්නේ කා යටතේද? ජනාධිපතිතුමා
1: යටතේ.
2: ජනාධිපතිතුමා යටතේම තමයි රට ඩිජිටල් කරන ඒ කාර්යසාධක බලකායක් තියෙන්නේ.
1: ඩිජිටල් අමාත්‍යංශයේ තියෙන්නේ.
2: ඩිජිටල් අමාත්‍යංශය තියෙන්නේත් ජනාධිපතිතුමා යටතේ. එතකොට මේ ජනාධිපතිතුමා දන්නේ නැතුව ඇති. ජනාධිපතිතුමා ඉන්නේ ඕකේ අප්ඩේට් චෙක් කරන්න නෙවෙයිනේ. ඉතින් මේ එකම දැන් අමාත්‍යංශ දෙකක ඕක වෙනම අමාත්‍යවරු දෙන්නෙක් යටදී තිබ්බනම් තව කමක් නැහැ කියන්න
1: පුළුවන්.
2: අනිත් එක රටේ විධායකය යටදී තියෙන්නේ.
1: ඔව් ජනාධිපතිවරයා යටදී.
2: ඔව් දැන් ඕක කියන්නත් ඔතෙන්ට මෙන්න ඕනේද? නෑ අනිත් එක රට ඩිජිටල් කරන්න සල්ලි දෙන්නෙත් මුදල් අමාත්‍යංශයෙන්.
1: අමාත්‍යංශයෙන් නේ. ඔව් ඉතින් මේල් සර්වර් එක අවුට්ඩේට් වෙලා මොන අවුරුද්දේද 2019. හැබැයි තාම වැඩ කරනවා.
2: ඒ කියන්නේ අරගල හිටත් කලින්.
1: ඔව් හිටත් කලින්.
2: ඒ කියන්නේ සිස්ටම් චේන්ජ් කරන්න ඕනේ කියන්ටත් කලින්.
1: කලින් සිස්ටම් එක අප්ඩේට් වෙලා. හැබැයි ඉතින් අප්ඩේට් එන්නේ නැති වුණත් වැඩ කරන ඉඳස වැඩ කරගෙන යනවා. දැන් සාමාන්‍යයෙන් අපි ෆෝන් එකක් ගත්තට පස්සේ අපේ Android එකක් වෙන්න පුළුවන්, iPhone එකක් වෙන්න පුළුවන්. ඔවට මේ අප්ඩේට් වෙනවනේ. ඔය අප්ඩේට් එක අපි අප්ඩේට් කරගන්න කියලා කියන්නේ. ඒකත් එක්ක ඔය security එක සම්බන්ධයෙන්, device එකේ security එක සම්බන්ධයෙන් අප්ඩේට් සෑහෙන ප්‍රමාණයක් එනවා. මොකද hackersලා කියන කට්ටිය සාර මතනේ ඉන්නේ. ඒගොල්ලෝ සෑහෙන අලුත් දේවල් ඉගෙන ගන්නවා. එක හැක් කරන්න තියෙන පාරක් වැහෙද්දි ඒගොල්ලෝ තව පාරක් හොයා ගන්නවා. එතකොට ඒ පාරත් වහන්න පුළුවන් එක ඉන්නේ ඊළඟ අප්ඩේට් එක. එතකොට අපේ මේ සර්වර්ස් වල මේ අප්ඩේට් එක අවුරුදු 7 ඇවිල්ලා නැහැ. ඉතින් හරි ලේසි පාරවල් ටිකක් තියෙන නැති හැකර්ස්ලට. ඉතින් අපි අය දන්නවද කියන්න මේ ඔයාට ඕනේ කියලා හිතුවේ. ඔන්න දැන් ජාතික ඉදිරි කිරීමේ බැංකුව NSB බැංකුව තමන්ගේ දත්ත පද්ධති යාවත්කාලීන කරන්න පටන් අරගෙන තියෙනවා. ඔයාගේ ගිණුම් සම්බන්ධ තොරතුරු තියෙන පද්ධති database ඔහොම තියන්න එපා මුදල් අමාත්‍යංශය වගේ.
0: ඔව්
1: බලන්න අපිට ගන්න වෙන උදාහරණ.
0: ඔව් හරි දුකයි හැබැයි
1: නෑ මුදල් අමාත්‍යංශය කියන්නේ රටේ සමස්ත මුදල් පද්ධතියට වගේ කියන ආයතනේ.
0: ඔව්
1: එතන සර්වර් එක වගේ වාගේ සර්වර්ස් තියාගන්න එපා. ආවට ගියාට හරිද? ඉතින් ඒවා අපි අප්ඩේට් කරන්න ඕන. දැන් ඔන්න NSB බැංකුව APR අරගෙන තියෙනවා. ජාතික හැදුනුම් පත්තංකය. දැන් සාමාන්‍යයෙන් account එකක් පටන් ගන්න දෙනවනේ know your customer කියලා form එකක්. ඒ form එකට අනුව ඔයාට අදාළ වෙන ජංගම දුරකථන අංක වෙන්න පුළුවන්. ඊට පස්සේ ජාතික හැදුනුම් පත්තංක වෙන්න පුළුවන්. ඔයාගේ තැපැල් ලිපින වෙන්න පුළුවන්. email ලිපින වෙන්න පුළුවන්. මේ දත්ත ටික ඔයා enter කරපු දේවල්. ගිණුම පටන් ගත්තෙ දුන්නු දත්ත ටික දැන් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. phone number එක වෙනස් වෙලා, email එක වෙනස් වෙලා නේ. ලිපිනේ වෙනස් වෙලා, පදිංචිය වෙනස් වෙලා හැම වෙලා තියෙන්න පුළුවන්. ඉතින් යන්න ළඟම තියෙන ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට ගිහිල්ලා මේ data ටික update කරගන්න. වෙනස් වෙලා නැත්නම් ඒගොල්ලන්ට කියන්න
0: වෙනස් වෙලා නැහැ
1: කියලා verify කරගන්න. මොකද මේ දත්ත පද්ධති යාවත් කාලීන කරද්දී වාගේ බැංකු කටයුතු වඩාත් ගුණාත්මක හා සුරක්ෂිත කරන්න නම් අනිවාර්යයෙන්ම මේ දේවල් අවශ්‍ය වෙනවා. මේ ආරක්ෂාව කියන එක එහෙම update කරේ නැත්නම් අපි ඒකයි කිව්වේ. කැලින්ම ඩොලර් මිලියන ගණන් එහෙම විසික් කළා යන්න පුළුවන්.
0: සිංහල යන්න පුළුවන්.
1: ඊට පස්සේ ප්‍රශ්න. හරිනේ. හරි. දැන් ඒකත් එක්ක ඊළඟට අපි මතක් කරන්න ඕන වාට කඩවත පැත්ත ගැන.
0: Yes.
1: කඩවත යනවා මේ apartment project එකක්. කාගේද prime ලා?
0: Prime ලා. වෙන කාගේවත් නෙමෙයි prime.
1: වෙන කාගේවත් නෙමෙයි apartment වැඩක් ගැන අපි කිව්වොත් prime ලා
0: තමයි. Prime තමයි.
1: Prime කඩවත අලුත්ම මේ residence එක තමයි අපි මේ වාට කියන්නේ. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි අපි කිව්වා මීටර් 300යි නුවර පාරට. ඒ වගේම තමයි ලංකාවේ අධිවේගී පිවිසුම් සියල්ලටම යන්න පුළුවන් කඩවත අධිවේගී පිවිසුමට මේ විනාඩි 3ක දුර
0: සෙන්ටර් එකක තියෙන්නේ.
1: සෙන්ටර් එක අන්න මධ්‍ය ලක්ෂයක තමයි මේක තියෙන්නේ කඩවත නගරේ. ඉතින් රුපියල් මිලියන 31කට ඔන්නවට පුළුවන්කම තියෙනවා මේ apartment එක. මිලදී ගන්න. ඉතින් ඉක්මන් කරන්න. මොකද බොහොම සීමිත අපාර්ට්මන්ට් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මේකේ වටිනාකම මිලියන 51ක් වෙන්න පුළුවන් කියලා ඉස්සරහට ඔන්න ගණන් බල්ලා තියෙනවා. 31 51 වෙද්දී ඔයාට හිතෙයි අපරාධය ඒ කාලේ තමයි ගන්න තිබ්බේ කියලා. ඒකින්ද ඉක්මන් කරලා ගන්න. 13:22 නම්බරයකට දැම්ම කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න.
0: ඕකේ. හරි. අපි යනවා ඊට පස්සේ දම්රෝ එක පැත්තට.
1: කොහෙද යන්නේ?
0: දම්රෝ එක පැත්තට යන්නේ මොකද දන්නවද? මේ දවස්වල වොෂින් මැෂින් එකක් ගත්තොත් ස්ටීම් අයන් නැද්දෙනවා. ඕගොල්ලෝ දම්රෝ ෆෝම් මැට්‍රස් එකක් ගත්තොත් 10%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. එතකොට ඉතින් දම්රෝ එකට යන්න නැතුව වෙන කොහේ යන්නද
2: කියන්නේ? කොහෙද යන්නේ යන්න තියෙන්නේ?
1: ඉතින් දම්රෝ කියලා කියන්නේ ලංකාවේ අංක 1 ගෘහ භාණ්ඩ නිෂ්පාදකයා. නිෂ්පාදකෙක් නේ ලංකාවේ අපේම කර්මාන්ත ශාලා ඇතුළේ තමයි මේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ අපේම ශිල්පීන්ගේ අතින්.
0: yes.
1: ඒක තමයි විශේෂත්වයේ දම්රෝ වල තියෙන. ඉතින් ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණ වොෂින් මැෂින් වෙන්න පුළුවන් ෆ්‍රිජ් වෙන්න පුළුවන් මේ ඕන දෙයක් වාට දම්රෝ එකට ගියොත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි Samsung සහ Panasonic වගේ ලෝ ප්‍රකට බ්‍රෑන්ඩ්ස් වලිනුත් ඔයාලට ඕන කරන ගෘහ විදුලි උපකරණ ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
2: ඔව් දැන් කොරියාවේ ඉඳන් ආපු කට්ටියට නම් අපි කියන්න තියෙන්නේ Samsung.
1: ඒගොල්ලෝ කියන්නේ එහෙමයි නේ. ඒගොල්ලෝ අපි තමයි මේකට Samsung කියලා කියන්නේ.
0: ඕකේ.
1: ඉතින් දිවයිනපුර දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට තියෙනවා. මේ ඕන තැනකින් ඔයාට පුළුවන් දම්රෝ වගකීමත් එක්ක මේ කියපු ගෘහ භාණ්ඩ ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න.
0: හරි. අපි මං කල්පනා කරේ ඇල්ගොටවුමේ මේ ගෙවල් ගෘහයට ආශ්‍රිත
2: ගෘහාශ්‍රිත
1: ගෘහාශ්‍රිත
2: ඩොමෙස්ටික් කන්නේම සිංහලෙන් කියන්නකෝ අමාරුෙන් ගෘහාශ්‍රිත කියන්නේ නේ
0: සිංහලෙන්. ඔව් මට ඩොමෙස්ටික් කියන වචනේ ආවා ඉතින් කමන්නේ කොහමද
1: ඔය එම ආවම වචනේ කියන්නේ
0: ඒ රිලේටඩ් දේවල් ගොඩක් කියන ගෙවල් ගන්න විදිය කියනවා ගෙදර හදන විදිය කියනවා හරිද ගෙදර අලුත් වැඩියා කරන විදිය කියනවා ගෙදරට ගන්න ඕන බඩු ටික කියනවා ඊට පස්සේ ගෙදර කෑම උයන විදියත් කියනවා අපි කෑම උයන මේ ගෙදර විජය ප්‍රොඩක්ට්ස් තාලා
2: අනිවාර්ය නාගරික සමාජයක් කියලා කියන්නේ ඔය ඔක්කොම තියෙන්න ඕනේ
1: වුණ ගන්නේ
2: නගරම් කෙනෙක් වෙන්න නම්
1: ඒකයි නගරම්ලා අපි ඔක්කොම ඉතින් අපි මතක් කරනවා ආට විජය ගැන විජය නිෂ්පාදන ගැන අනිවාර්යයෙන්ම WP ලාංඡනය බලලම ගන්න කියලා කියනවා. ඉතින් විජය මාළුකරි මිශ්‍රණය දැන් ඔන්න තියෙනවා කිරට නැත්තම් මිරිසට මස්කරි තුන පහයක තියෙනවා අපේ සාරගේ ෆේවරිට්. මේ ඕන දෙයක් ඔයාට විජය නිෂ්පාදන විදිහට විජය නමින් ගන්න පුළුවන්.
0: ඔයා එක කිව්ව නැතිනම් මම හිතරින්දුනා දැක්ක
1: නෑ ඒ තමයි වාට ඒක කියන්න මොනුණානේ මස්කරි තුන පහක තියනවා කියලා.
0: මගේ අර හෝලි ග්‍රේල් කියන්නේ අපි. ඒක තමයි මගේ හෝලි ග්‍රේල් එක.
2: දෝ මොකද්ද?
0: වන්නේ. දැන් මම සිංහල වචනේ ආයි කියන්න යන්නේ මම ඉංග්‍රීසි වචන වලයි කියන්නේ. කොමාරි WP ලාංඡනය බලලා විජය ප්‍රොඩක්ට්ස් ගන්න කියලා මතක් කරනවා. මොකද එතකොට අමුතුවෙන් වැඩ කිට දාලා රස කරන්න දෙයක් නැහැ.
1: අනිවාර්යයෙන්ම.
0: ඔටෝ රස වෙනවා ආගේ කැමික.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura Velava Obaveta Gena Enne
1: Cinderella Wage Mannan Inne Mama Bela Ganna Kavurut Tanaka
2: Ape Daruan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: දෙනමයයි විනාඩි 40යි දැන්
4: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
7: SLT Mobitel Pure TV නිල විකාශක
8: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
8: LOLC finance හරියන්න හරිම තැන
11: වැඩි විස්තර සඳහා 011157555 අමතන්න
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජ වෙනා කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
13: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 15 වෙනිදා මට්ටක්කුලිය නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
7: SLT Mobitel Pure TV නිල විකාශක
14: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
15: ඔබට ළඟම පිහිටි ජාතක ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතක හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
16: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්

සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට කවදත් අලුත් කාගෙත් නෙත්

0: උදේ 9යි විනාඩි 44යි අල්කුටාවුමේ වෙලාව.
1: හරි. එහෙනම් ඉතින් අපි යමුනේ ඔන්න ඔය ඉතින් ඔය හිටිය ඇතිනේ නේ.
0: ඔව් කියන්නේ. හිටිය ඇති. හිටිය ඇති.
1: ඇතිද?
0: ආ මට තව මේ වැදගත් රාජකාරී තියෙනවා.
1: තියෙනවනේ.
0: කරන්න.
1: ආ ඔය මේක පාට් ටයිම් නේ කරන්නේ.
0: පාට් ටයිම් කරන්නේ.
1: වැඩ ගොඩක් අතර එකක් මේක.
0: ඔව්. වැඩ ගොඩක් අතර එකක්.
1: මේ දැන් ඔව් යන්නත් ඕනේ යන්න කලින් කියන්න දේවල් ටිකුත් තියෙනවා. අර ගෙදර ගියානේ හාලන්ලා කට්ටිය අපි දැන් ෆුට්බෝල් සීන් එකේ ඉන්නේ ෆුට්බෝල් සීන් එක යුද්ධ ඔක්කොම මැද්දේ ඉන්නේ.
0: ඔව්.
1: මේ හාලන්ලා මාර වැඩ පටන් අරගෙන තියෙනවා. හාලන් තනියම නෙමෙයි. නෝවේ ෆුට්බෝල් ෆෙඩරේෂන් එක ඒගොල්ලන්ගේ රට ඇතුලේ මේ ෆුට්බෝල් බලාගන්න කට්ටියක් ඉන්නවා අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් වගේ. ඒගොල්ලෝ තීරණය කරලා තියෙනවා මේ තීරණය කරලා මේ වෙනකොට ඒගොල්ලෝ සටන පටන් අරගෙන තියෙනවා. ඒ තමයි ඊශ්‍රායලය ෆීෆා වලින් අයින් කරන්න.
0: ඕ
1: මේ වෙනකොට
2: කොහොමද පටන් ගන්න තියෙන්නේ?
1: නෝවි.
2: හහහ
1: නෝවේ මැදි
2: ඒගොල්ලෝ ඉතින් ඔය වගේ කේස් වලට කොහොමත්
1: නේ අපිට එරික් මහත්තයාව මතකයිනේ අපිටත් ඒ කාලේ සෑහෙන කතා බහ ඇති කරපු චරිතයක්නේ. ඉතින් කොහොම හරි මේ වෙනකොට ඔය ඊශ්‍රායලය මේ මැද පෙරදිග කලාපයේ විශේෂයෙන්ම පලස්තීනයේ සහ ඉරානයේ සහ ලෙබනනයේ කරන දැවැන්ත ජන සංහාරයට පිළිතුරු විදිහට අපි ඊශ්‍රායලය ෆීෆා වලින් අයින් කරමු කියන බලපෑම කරන්න පටන් අරගෙන තියෙනවා. නෝවේජියානු ජාතික කණ්ඩායම, බාබන්දු ජාතික කණ්ඩායම ඇතුළු ඒගොල්ලන්ගේ මුළු ගවර්නින් බොඩි එකම සහ ජනතාවත් මේකට සෑහෙන්න උදව් කරනවා. මොකද අපි දැක්කනේ මේ නෝවේ පාපන්දු කණ්ඩායමට ලොකු පිළිගැනීමක් තිබ්බා. අපි ඒක මතක් කරා ඔයාට ඔස්ලෝ වගනුවරදී ඒ පිළිගැනීම දැවැන්ත විදියට සංවිධානය කරලා තිබ්බා. ඉතින් ඒකෙන් පස්සේ ඒගොල්ලෝ ඔන්න ඊශ්‍රායලය ෆීෆා වලින් අයින් කරන්න ඕනේ, නැත්නම් ඊශ්‍රායලය කොන් කරලා දාන්න ඕනේ කියලා ජාත්‍යන්තරව කියලා තියෙනවා.
2: මං හිතන්නේ නෝවේ මිනිසුන්ගේ සිතුම් පැතුම් පිළිබඳව හොඳටම තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් තමයි ඒ උදා වුනේ. දැන් සාමාන්‍යයෙන් පෙරදිලා දිනලා යනකොට රෙඩ් කාපට් දාලා පිළිගන්නේ. පෙරදිලා යනකොට එහෙම කරන්නේ
1: නැහැ. කරන්නේ නැහැ
2: නේද?
1: ඇත්තටම මේ නෝවේ රාජ්‍යය කියලා කියන්නේ නුවා මේ සාරා ලෝකයේ මානව දර්ශක වලින් ඉස්සරහින්
2: ඉන්න රටක්.
1: සෑහෙන සමෘද්ධිමත් රටක්. සහ
2: සමහර අය චෝදනා කරනවානේ නෝවේ මේ ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍ර. මම නම් හිතන්නේ මම දන්න නෝවේ හැටියෙන් නම් ඒ මිනිස්සුන්ට ඕනේ අර ඒගොල්ලෝ වගේ අනිත් ඔක්කොල
1: ඉන්න
2: කතන්දරයක් තමයි තියෙන්නේ.
1: ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නීති රීති මේ හරිම වෙනස්.
2: ඒ කියන්නේ ඉන්නේ රජ කෙනෙක්.
1: ඒ කියන්නේ මේ මෑත කාලීනව ඔය දැන් නෝවේත් යම් යම් ත්‍රස්ත ප්‍රහාර සිද්ධ වුණානේ ඔය විදිහට අන්තවාදී සංවිධාන මැදිහත් වෙලා ඒ අවස්ථාවලදී ඒගොල්ලෝ යම් යම් නීති සම්මත කරා. ඉස්සෙල්ලම මේ ත්‍රස්තවාදී නායකයගෙන් අහන ප්‍රශ්නේ තමයි, නැත්නම් මේ ප්‍රහාරය එල්ල කරන්න ආපු කෙනාගෙන් අහන, අත්අඩංගුවට ගත්තු කෙනාගෙන් අහන ප්‍රශ්නේ තමයි, ඔබට නීතිඥ සහය වමනාද? නීතිඥයෙක් නැත්නම් රජයේ මැදිහත් වෙලා නීතිඥය දෙනවා. අන්න ඒ පසුබිම හදලා දීලා තමයි නීති මේ විදිහට ඒ වගේ අපිට හිතාගන්නවත් බෑ.
2: නෑ ඒක තමයි මේ මානසිකත්වය හැදෙන්නේ. දැන් මේ නෝවේ පාසල්වල ඉගෙන ගන්න අපේ ලාංකික දරුවෝ ඉන්නවා. දැන් ඒ ගිහිල්ලා පදිංචි වෙලා දැන් ඒ දෙමෝපිය අපේ මිත්‍රෝ ඉඳන් කියනවා ඒ නිකන් අර සමානුපාතික මානසිකත්වයේ අධ්‍යාපනයේම තියනලු. ඒ කියන්නේ මේ ලංකාව වගේ තැනක ඉගෙනගෙන ගිහිල්ලා තරංකාරී අධ්‍යාපනයක ඉගෙනගෙන ගිහිල්ලා අනිත් එකට පොත පෙන්නන්න නැතුව විභාග පාස් වෙලා විභාග පාස් වුණොත් තමයි ඉහළට යන්න ඕනේ. ඒ කියන්නේ එක්කෙනෙක් වැඩි ලකුණු ගන්නකොට අනිත් එක්කෙනෙක් කොහොමත් කැපෙනවානේ. ඒ කියන්නේ පාඩම් කරන්න එපා කියන එක මොකක්වත් නෙමෙයි. තරංකාරී විභාග රටාවේ තියෙන්නේ එහෙම තමයි. ඒ විදිය ඒකනේ අපිට වැඩි ලකුණු ඇවිල්ලා අපි පාස් වෙලා යනකොට ෆේල් වෙන සෙට් එකක් අනිවාර්යෙන්ම ඉන්නවා. ඔක්කොමලා පාස් වුණා කියලා ඒ යන්නත් බෑනේ. ලකුණු මට්ටම් ඒකට බලපානවා. ඉතින් නෝවේ තියෙන්නේ එහෙම ක්‍රමවේදයක් නෙමෙයි. හැම කෙනාටම මොකක් හරි අවස්ථාවක් උදා වෙනවා සහ ඒ අධ්‍යාපනයේ තියෙන අනිත් එක්කෙනා ගැන අනිත් එක්කෙනා හිතන්නම ඕනේ.
1: ඕනේ. එහෙම නැත්නම් ඉස්සරහට යන්න බෑ.
2: කොමියුනිටි එකක් විදිහට ජීවත් වෙන්නම ඕනේ.
1: අන්න හරි.
2: කියන එක තමයි පුංචි කාලේ ඉඳන් ඔළුවට දාන්නේ.
1: දාන්නේ.
2: ඉතින් එහෙම ඔළුව හැදුනෙන් පස්සේ ඒගොල්ලෝ ලෝකය ගැන හිතන්නේ අයියෝ හරි නෑ නේද අර ඊශ්‍රායලයේ අරගොල්ලන්ට කරන විදිහ කියලා එහෙම තමයි හිතන්නේ ඒගොල්ලන්.
1: ඔව්. ඒක ඉතින් අර අපි හිතන පරාසයට වඩා සෑහෙන
2: ඉස්සර. ඒක අපේ අධ්‍යාපනයේ තේරුම් ගන්නව බෑ.
1: බෑ. අපි දන්නේ අපිට ඕනේ දැන් ත්‍රස්තවාදීෙක් වුණත් කවුද අපි අහනවද නීතිඥ සහාය ඕනේ
2: කියලා.
1: කෙලින්ම ඇතුළට දැම්මා ආයේ කොමාරි ගමන්නේ අපිට ඕනේ ඉවර කරලා දාන්න. නෝවේ එහෙම නෙමෙයි ප්‍රශ්න දිහා බලන්නේ. ඉතින් එහෙම තමයි ලෝකේ රටවල් දියුණු වෙද්දි ජන සමාජ දියුණු වෙද්දි හිතන පතන විදිහත් දියුණු වෙනවා.
0: දියුණු වෙනවා. හරි. අපි යන්න ඕනේ. යන්න කලින් මතක් කරන්න ඕනේ යුනියන් බැංකුව ගැනත්.
1: ඔව්.
0: මේ වැදගත් දේවල් ගොඩක් කියන්න තියෙනවා.
1: අන්න ඒකයි.
0: අපි දවසම කතා කරන්න ඕන. අපි දවසම කතා කරමු.
2: සා අනිත් එක මගේ යාළුවා මේ නෝවේ ගැන මේ කිව්ව ලස්සන කතාවක් තියෙනවා. එයා දැකපු හොඳම බෞද්ධ රට නෝවේ කියලා කිව්වා.
1: අන්න ඒකයි. ඒ ගැන හිතන්න. ටිකක් ඔයගොල්ලෝ හිතන්න. හරි. ඒකම අපි මතක් කරනවා යුනියන් බැංකේ ගැන. ඔන්න දැන් මේ 18 වෙනිදා, ඒ කියන්නේ මේ වෙන සෙනසුරාදා විශ්‍රාමිකයින්ගේ දිනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා යුනියන් බැංකුව.
0: ඕකේ.
1: හරිද? ඔයාට කරන්න තියෙන්නේ ඔයා රාජ්‍ය සේවයේ නිරත වෙලා මේ වෙනකොට විශ්‍රාම ගිහිල්ලා ඉන්න කෙනෙක් නම්, රාජ්‍ය සේවකයෙක් නම් රණවිරුවන්ටත් මේ හැකියාව තියෙනවා. උදේ 10 ඉඳලා හවස 3 වෙනකම් පැවැත්වෙන මේ පෙන්ෂනර්ස් ඩේ එකට සහභාගී වෙන්න කොල්ලුපිටියේ තියෙන යුනියන් බැංකු ප්‍රධාන ශාඛාව ගාවට තමයි ඔයාට යන්න තියෙන්නේ. එදාට ඔයාට මූල්‍ය උපදෙස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි අර මතක් කරපු රුපියල් මිලියන 8 පෙන්ෂන් ලෝන් එක ගැන වෙන්න පුළුවන්. මේව ගැන වැඩිදුර දේවල් දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි නොමිලේ පැවැත්වෙන වෛද්‍ය කදවුරු, ඊට පස්සේ වෛද්‍ය සායන ඇස් පරීක්ෂාවන්ට එහෙම වට සහභාගී වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යන්න කලින් කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් 2.

0: අපිත්‍යං යන්න කලින් මතක් කරනවා මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගෙන අමතක කරන්න එපා. වගේ වැඩ වෙන්න පුළුවන් ඉස්කෝලේ අනම්මනම් සයින්මන්ට් කරන ගමන් වෙන්න පුළුවන්. ඔලුවේ කැකුම් වෙන්න පුළුවන්. අඟේ පතේ අමාරු වෙන්න පුළුවන්. පොඩි පොඩි හිමිරිසාවල් එන්න පුළුවන්. මෙල්ඩෝල් එකක් බොන්න එතකොට ආටික් මං සහනයක් දැනේ. හැබැයි ඉදිරියටම තියෙනවා නම් ડોක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න කියලාත් මතක් කරනවා.
1: හරි, එහෙනම් ඉතින් අපි අද දවසට යනවා ඔන්න මෙතන ඉඳලා. අද වදාද අද ඉඳලා සාරගේ සතුට පටන් ගන්නවා මේ සතියේ. එහෙනම් අපි බ්‍රහස්පතින්ද කියන්නේ හෙට උදේ 7 වෙද්දී අල්බර්ට් ටවුන් එක කරන් එන්න.
0: ඕකේ.
1: හැමෝම ටවුමට සෙට් වෙමු. එතකන් කට්ටිය පරිස්සමින් ඉන්න. මම ආචින්.
0: මම සාරා.
2: මම නුවා.

0: Dead FM Algo Town.
1: Brought to you by
2: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
3: Melwa box bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasayen ganna puluwa. Rawattannat ba.
4: Melwa eka Lankawa eka.
5: Surakshita parisareka pehita superi watinakamak sahita apartment eka adama win karaganna Kadawata Lifestyle Residences. Dan mawathanna Prime Group 1322.
6: Wenasma rasaya wenasma widiyata. Vijaya instant noodles rasa hatarakin.
7: Shaktimat samagamaka buddhimat ayojanaya. Masa 25 ka stavara tanpatuwa kalpirimedi 14% saha Jeshtha purawasi sandaha 14.5% අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු
8: ඇන්කර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
9: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
10: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි
11: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
12: දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
13: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
14: එන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
3: Melwa box bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasayen ganna puluwa rawattannat ba
4: Melwa eka Lankawa eka

0: වසර 90ක විශ්වාසය.
1: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.
3: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන් රෙඩ් බ්ලැක්. ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.
4: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: Omil Baby Saban ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරින් අඩංගු Omil Baby Saban.
7: මුදලාලි
8: අනෝනා
7: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
9: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
8: විජේ දාන්න ඔක්කොටම
9: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
7: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපිත් තහුවෙමු
10: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
11: Upuls International, Moragahayata Ratnapura Sahabandara Vela, Tailoring Kalave Niyama Urumak Karuwange Siya Wasaka Visheshtatwaya, Upuls International.
12: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
13: මට කොලෙස්ටරෝල් වැඩි වෙලා තිබුණා 374 ඊට පස්සේ මම ගියා ගැලෙච්චි හොට පස්සේ කමල් බඳුරු මහත්මයා ගාවට බෙහෙත් ගන්න දවස් 30 තිබුණේ දවස් 30 චෙක් කරනකොට 194ට අඩු වෙලා තිබුණා හිතන්නවත් බැරි විදිහට මට මේ විදිහට අඩු වීම ගැන සතුටුයි ඉතින් දවස් 30ක් වාගේ ඇතුළතදී මගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වෙන්න මට බෙහෙත් දෙනවා වාව සනීප
12: කතා කරන්න 077 309 940
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවිනසූ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
15: ගුඩ් මෝර්නින් වේලාව උදේ 10යි

0: ඔබ වෙත ගෙනෙන්නේ
1: හරිගිය හරිම තැනට ගිහින්ද එල්ෝල්සියකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕනේ
2: එල්ෝල්සි ෆයිනන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
6: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට්නිවුස් සමග මම කේසර. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා එම ධුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධීපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර ජනාධීපතිවරයා වෙත යවූ සිය ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරක් මේ දක්වා ලැබී නොමැති බවත් ජනාධීපතිවරයා මෙම ඉල්ලා අස්වීමේ ලිපිය බහර ගැනීම හෝ නොගැනීම පිළිබඳව මේ දක්වා කිසිදු සඳහනක් කර නොමැති බවත් අප කළ විමසීමකදී සරත් අබේකෝන් මහතා පැවසුවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය සිය පෞද්ගලික හේතුවක් මත ගත් තීරණයක් බවයි. මහාචාර්ය සරත් අබේකෝන් මහතා මීට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන්ද කලක් සේවය කළා. මීළඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: FM 95 FM 94.8 Net FM
8: Brought to you by
9: Akunu lake namahu bavana rata purama rasa gena yana Aule sayama rasa karakana Mather freela noodles taste ke trust ka
10: හද රෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඌ නෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
11: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
12: දේ දුනුමාවත

ගුඩ් මෝර්නින් සුබ උදෑසන. වෙලා උදේ 10යි විනාඩි 10යි. අද ජූලි මාසේ 15 වෙනිදා බදාද දවස. අපි පටන් ගන්න හදන්නේ සතුටු සිතින් ෆැමිලි පිටින් නහන ඔයාලට සුපුරුදු දේදුණු මාවත. සතිය මැද දවසක් උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක තවත් ලස්සන සුන්දර දවසක අපි දවසේ වැඩ කටයුතු ටික පටන් අරගෙන තියෙන වෙලාවත් සතුටින් දවස පුරාම ඉන්න තියෙන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අපි දේදුරු මාවතේ මේ පැයි අද දවසේ වැඩ කටයුතු ටික අපි ආරම්භ කරන්නේ. දවස පටන් ගන්නකොටම අද උදේ පාන්දරම අපිට ලොකු පාඩමකුත් එක්ක තමයි මේ ලෝකෙ වටේම ඇහෙන ප්‍රවෘත්තිත් එක්ක අද දවස පටන් ගන්න අවස්ථාව හම්බ වුණේ. මේ දවස්වල මුළු ලෝකෙම අවධානය දිනාගත දෙයක් තමයි FIFA World Cup එක කියලා කියන්න පාපන්දු ලෝක කුසලානේ. ලෝකෙම බලාගෙන හිටියා ඒගොල්ලන්ගේ ස්ථාපකය කිලියන් එම්බාපේ ප්‍රමුඛ ප්‍රංශ කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනීවි කියලා. හැබැයි ස්පාඤ්ඤ කණ්ඩායම හමුවේ 2-0 විදිහට බොහොම දරුණු පරාජයකට මුහුණ දෙන්න ප්‍රංශ කණ්ඩායමට සිද්ධ වුණා. අපි බලාපොරොත්තු වෙන දේවල්, අපි ප්ලෑන් කරගෙන ඉන්න දේවල් කවදාවත් හිතන්නේ නැති විදිහකට, කිසිම වෙලාවක හිතා ගන්න බැරි වෙන විදිහට මගහැරිලා යන්න අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩි. හැබැයි ඒකත් එක්ක ආයෙත් පාරක් අර ෆීනික්ස් කුරුල්ලෙක් වගේ නැගිටින බලාපොරොත්තුවත් එක්ක තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ. ඒ කතාවත් එක්ක තමයි අපි දේදුරු මාවතේ වැඩ කටයුතු ටික අද පටන් ගන්න හදන්නේ. 0112-1255-33-63 අපේ නම්බර එකට අදත් කෝල් එකක් ගන්න, WhatsApp message එකක් දාන්න 0711-95-95-95. මේ දවස් ටිකේම මම ඕගොල්ලන්ගෙන් ඇහුවේ මේ රටේ තියෙන ගම් ගැන නගර ගැනනේ. අදත් ඉතින් වෙනසක් කරලා නැහැ, ඒ ගැනම තමයි මම Facebook post එකේ සඳහන් කරලා තියෙන්නේ. කොස් ගහ තියෙනවනේ, කොස් ගහේ නම් තියෙනවා, එක එක කෑලිවල තියෙන නම් දාපු ගම් සහ නගර සෑහෙන තියෙනවා ලංකාවේ. මමත් දෙකක් විතර දන්න. වරකාපොල තියෙනවා, පණාවැන්න තියෙනවා. ඔයත් ඒ වගේ ඒවා දන්නව නම් යන්න අපේ net fm facebook fan page එකට. මුලින්ම කරන්න ඕනි දේ තමයි facebook fan page එක follow කරන එක. ඊට පස්සේ මන් දාලා තියෙන post එකට පහලින් comment එකක් දාන්න. දවල් එකට කලින් මං ඔයාව එකතු කරගන්නවා මේ පැත්තට. එනං ඉතින් මේ පටන් ගන්නේ වාගේ මගේ දේදුණු මාවත. මං ඉන්නවා දවල් එක වෙනකම්. මම ජනී.

වෙලාව 10:16. කෝපි කෝපයක් හදාගෙන බොන්න නියම වෙලාව තමයි මේ වෙලාව. හැබැයි ඉතින් කෝපි එකක් බොනවා කියලා ඔය ආවට ගියාට කෝපි තෝරගෙන බීලා හරියන්නේ නැහැ. අපේම රටේ නියම කෝපි අටවලින් නිෂ්පාදනය වෙන ෆ්‍රීලන් කෝපි එකක රස තමයි වා අනිවාර්යෙම බලන්න. කෝපි එකක් බීලා අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපේ දවසම ප්‍රබෝධයෙන් ගත කරන එකනේ. උදේට විතරක් නෙමෙයි දවසේ ඕනිම වෙලාවක පොඩි කම්කැලි කම්මැලිකමක් දැනෙනවා නම් ඔයා ගැළපෙනම දේ තමයි අරගන්න ඕනි කෝපි කෝප්පයක්. කෝපි කිව්වට පස්සේ අපිට අර දැනෙන නියම රසය, ඒකේ තියෙන සුවඳ වෙන කිසිම පානයකින් අපිට අරගන්න බෑනි. ඒ වගේම තමයි මේ කෝපි රසයේ කෝපි සුවඳ වෙන අමතර ප්‍රොඩක්ට්ස් වලට වඩා හොඳට ඔයාලට දැනෙනවා ෆ්‍රීලන් කෝපි කුඩු පැකට් එකක් අරගත්තොත්. ඒකට හේතුව වෙන්නේ ස්වභාවික කෝපි අටවලින්ම විතරයි ෆ්‍රීලන් කෝපි කුඩු එක නිෂ්පාදනය වෙන්නේ. ලෝකෙ හැමෝම හොයන ලංකාවේ අපේම කෝපි රසය වගේ ළඟම තියෙන කඩේට ගියත් බොහොම පහසුවෙන් බලන්න පුළුවන්. අරගන්න ෆ්‍රීලන් කෝපි පැකට් එකක්ම මුදලාලි මහත්තයාට මුදලාලි නෝනට නම කියලම ඉල්ල. සිංදුවට යන්න කලින් මං කට්ටිය එකතු කරගන්නවා බොහොම ඉක්මනින්. මට WhatsApp messages ගොඩක් මේ වෙනකොටත් ඇවිල්ලා තියෙනවා. මං කට්ටිය එකතු කර ගන්න හදන්නේ. අපේ සම්පත් තමයි මට මුලින්ම message එක දාලා තියෙන්නේ 9:45ට යා message එක දාලා. නෑබඩ ජම්බාර කන්ද උඩ කැඳ ගහ සෙවන තියෙන කළු ගලේ පොල් රොටි කඩේ ඉඳන් තමයි අපේ සම්පත් අපි වහගෙන ඉන්නේ. එයාගේ අම්මවයි තාත්තවයි මල්ලිවයි සිංදුවට එකතු කර ගන්න කියලා කියන ජනී මමත් ඉන්නවා කියලා මොරටුවේ සුජානි අර හැමදාම වගේ ලස්සන message එකක් දාලා තියෙනවා. වරකාගොඩ අනුරගාමන්ට් එකේ සෙට් එකත් සුපුරුදු විදිහටම අදත් අපි වහගෙන ඉන්නවා. රමණී, තමරා, සාමා, නදී, සමන්මලි, දේවි, පූජා, ගංගා, කුමුදු, සඳුනි, සම්පත්, රුමේෂ් මේ කට්ටියම ගොඩක් ආදරෙන් මං සින්දුවට එකතු කරගන්නවා. හයි හයි සුදු මහත්තයෝ, ගුඩ් මෝර්නින්. එයවිල්ලා ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක. කලින් වරකාබොල අනුරගාමන්ට් එකට. මං යනවා රත්නපුරේට ගිහිල්ලෙන්න. රත්නපුරේ ගල්ලෑල්ලි දක් මේවිල්ලා අපේ ගම්පලාති. සශී අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අම්මා චිත්‍රා, තාත්තා බොජේ බොතේජු, හස්බන්ඩ් චමීර, පුතා ශාක්‍ය, මේ ඇතුළු කට්ටියම ගොඩක් ආදරෙන් මේ හන්න යන සින්දුවට මං එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරිතීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
1: වේලාව දැන් 10යි විනාඩි 23යි.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
2: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි. කවෙන් ගේට් 4 අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරිතීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටින ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
9: මම අනිදි ගුණසේකර. දන්නවද මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
10: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 15 වෙනිදා මට්ටක්කුලිය නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
11: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
12: වැඩ කරන ගමන් රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි. අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
13: ජූලි 15 JJ Mills A6 අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
9: මම අනිදි ගුණසේකර. දන්නවද මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
2: වසර 64ක් පුරා ලාංකේය සමය ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
14: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්.
2: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්
12: දැනුමයි සතුටයි වාසි පුරවගෙන නෙත් ඇංගලුම් චාරිකාව 2026
15: වෙකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
2: 769 වන වරටත් හෙළ පිඹ සොරකින දිවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
15: ජූලි 23 වනදා පළමු පේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
16: අගෝස්තු 4 වනදා කෝල් මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
15: දෙවෙනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරන වගයි
16: නීල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවි නුවරට එන්න
15: මාත්‍ය සත්කාරය net fm
17: බැති බරදායකත්වය
18: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලය අතුරගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
19: දුනු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
20: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
21: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාල
22: අම්මලාගේ ආදරයට නියම පදමින් මාතර ෆ්‍රීලන්
23: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
24: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා වාතකඩ පැල්මඩුල්ල
25: මේ හස්බන්ඩ්
26: මොකද වයිෆ්
25: ඔයාට අතීතයේ යන චාන්ස් එකක් හමුරදී ඔයා මාව මැරි කරනවා දාපෝ
26: නැතුව
25: අනේ හිතේ ඇති තමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩේ මං ආපහු සරයක් කරයි කියලාද
27: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
1: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් අපි හැමෝටම මේ දවස්වල මතකයේ තියාගන්න ඕනි නමක් තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ මොකද අපි හැමෝටම අර ජොබ් එකෙන් රස්සාවෙන් ලැබෙන මුදලට අමතරව තව දවසේ වියදම කවර් කරගන්න මාසෙ වියදම කවර් කරගන්න අතට ගාණක් එන්න ඕනි තව කොහේ හරි අමතර පැත්තකින් අන්න එහෙම අමතර මුදලක් ඔයාට හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් හරහා ඔයාට ලබා දෙන වගා සැලසුම් දැන්වා ඉඩමක් තියෙන කෙනෙක් නම් සින්නක්කර ඉඩමක් තියෙනවා කියන්නකෝ ඒ ඉඩමේ වගා කරන්න අවශ්‍ය කරන උපදෙස් ටික විතරක් දීලා නවතින්නේ නැතුව ඒ වෙනුවෙන් අවශ්‍ය කරන කෘෂි උපකරණ ඊට පස්සේ පොහොර වර්ග මේ හැමදේමත් ලබා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමෙනි ඒ වගේම තමයි ඔයාට ඉඩමක් නැති වුණත් ඔයා වෙනුවෙනුත් සුවිශේෂී වගා සැලසුම් තියෙනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගාව ඒක හන්දා ඔයා වගා කරලා සල්ලි හොයන්න කැමති කෙනෙක් නම් දියුණු වෙන්න කැමති කෙනෙක් නම් ඉඩමක් තිබුණත් නැතත් ඔයා කතා කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 0111 437 1250 තමයි නම්බර් එක කන්නන්තොට ඉඳන් නිලන්ති කතා කරා සුපුරුදු විදිහටම මේ කන්නන්තොට පැත්තර නම් කරන්ට් එක නැහැ නේ කවදාවත් දුව නිදිලු එයා වැඩ කරන ගමන් අමාව අහගෙන ඉන්නවා කියලා කිව්වේ මග්ගොණ මෛත්‍රීපාල අයියා කතා කරා මංගලිකා මදුකා මදුරංග මදුසංක කටියම එකතු කරගන්න කියලා කිව්වා පොළොන්නරුවේ රමණී තාම කටහඬ සාමාන්‍ය තත්වයට පත් වෙලා නැහැ රමණී එකතු කරගන්නවා රමණීව මීටියාගොඩ සුමන නැන්ද කතා කරා දුල්කදුවවත් එකතු කරගෙන අපි මේ සින්දුව අහමු බදුරලේ ඉඳන් අශෝක අක්කා කතා කරා උදේවරුේ දලු ටික කඩලා ඇවිල්ලා දැන් ගෙදර වැඩ ටික පටන් ගන්න ගමන් තමයි ඉන්නේ ගෙදර කට්ටියම ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න ගණේ මුල්ලේ ඉඳන් අයිරාංගණී නැන්දත් කතා කරා අමෝද් පුතා අනෝමා දුව ඒ වගේම තමයි ඔවෙන් පුතාවයි ලිවෝන් පුතාවයි එකතු කරගන්න කියලා කිව්වා වත් එක අරවින්ච ගොඩ වැවිලා කරවින්ච ටික කඩාගෙන ඇවිල්ලා විකුණන්න කඩේට දාන්නලු හදන්නේ එල්බීඩිය පුන්සරාත් කතා කරා ගොඩක් ආදරෙන් මං එකතු කරගන්න අපි දැන් පහුගිය දවස් ටිකේම චිත්‍රපටි සින්දු ඇහුවානේ. ඒ සින්දු ගැනත් මම පොඩි විස්තරයක් ඉදින් අහන්න යනකොට කිව්වා. මේ අපි අහන්න යන්නේ චංචල රේඛා චිත්‍රපටිය වෙනුවෙන් මිල්ටන් මල්ලවාරච්චි මහත්මයයි නීලා වික්‍රමසිංහ මහත්මියයි කියපු සින්දුව. මේ සින්දුවට මියුසික් කරලා තියෙන්නේ සරත් දසනායක මහත්මයා. සින්දුව ලියලා තියෙන්නේ අජන්තා රණසිංහ.

0: ඒ සින්දුවත් එක්ක මං යන්න හදන්නේ අවිස්සාවේල්ල පැත්තට. ඒකට හේතුවක් තියෙනවා. දැන් අපේ රටට ඩොලර් අරගෙන ඉන වැඩේදී සෑහෙන බර වැඩ කොටසක් කරන කණ්ඩායමක් තමයි අපි ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වෙලා ඉන්න අපේ ආදරණීය සහෝදරයෝ සහ සහෝදරියෝ. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් මුළු දවසක්ම සතුටින් තියන්න බලාගෙන නිත්‍යෆේම් අපේ කණ්ඩායම මේ දවස්වල ජීවය ඔබයි ඇඟලුම් චාරිකාව අරගෙන ඔයාගේ ගාමන් ෆැක්ටරියකට එනවා. ඉතින් අද ඒ ගමනේ අපේ කණ්ඩායම නතර වෙලා ඉන්නේ අවිස්සාවේල්ල පැත්තනේ තමයි. වැඩි විස්තර දැනගන්න අපේ කණ්ඩායමේ විමුක්ති සම්බන්ධ කරගත්ත විමුක්ති ගුඩ් මෝර්නින්.
1: Good morning.
0: අද මොකද වෙන්නේ?
1: මේ වැඩේ කියන්න කලින් මම පොන්ටි ඉල්ලීමක් කරනවා නිකම් බොරුවට එන්නම් එනවා කියලා නම් කියන්න එපා ජනේ දත්ත මගදී ඈ.
0: ඊයේ තනකම් බලන් හිටියද?
1: ඔව්. මේ එනවනම් ඇත්තටම එන්න ඕන. මොකද දැන් මේ කීප දිනෙකම කියලා දේදුන මාවතේ ජනේ කෝ එන්නේ නැද්ද
0: කියලා
1: ගොඩක් දෙනෙක් ඕ බලාපොරොත්තු වෙන හැබැයි එන්න ඕන එනවනම්.
0: හරි මොකද වෙන්නේ අද?
1: ඉතින් අද මේ අවිසාවෙල්ල පැත්තෙම තමයි ජනිත් අපි ඉන්නේ. දේදුණු මාවත අහගෙන ඉන්න හැමෝටම කියන්නේ මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා ඇති මේ වගේ ඇඟලුම් ආයතනවල අහගෙන ඇති. ඉතින් ඒ තැන් වලටත් අපි ඉස්සල්ලාම කියන්නම් එන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ ජීවය ඔබයි ඇඟලුම් ප්‍රවර්ධන චාරිකාවේ අද අවිසාවෙල්ලට ආපු වෙලාවේ JJ Mills ආයතනයේ C8 කියන තැනට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතනත් වෙනදා වගේම සුපුරුදු විදියට අපේ 3-piece බෑන්ඩ් එක ඉන්නවා. සුපුරුදු විදියට සංගීත රත්නයත් එක්ක එකතු වෙන්න පුළුවන් තෑගි බෝගත් තියෙනවා. ඒ වගේම අපේ අනුග්‍රහක ආයතනවල නිෂ්පාදන අඩු මුදලට මිලදී ගන්නත් අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ පියුමාලී එදිරිසිං අපේ ප්‍රවීණ රංගන ශිල්පිනත් තව ටික වෙලාවකින් එයා දැන් මේ වෙනවා කියලා කතා කරා. මේ ළඟ ඉන්න කියලා තව ටික වෙලාවකින් අපිට පුළුවන් වෙයි මේ අවස්ථාව උදා කරලා දෙන්න මේ පරිශ්‍රයේ හැම දිනටම ඇයව දකින්න ලස්සන සෙල්ෆියක් ගන්න කතා කරන්න ඒ chance එකක් තියෙනවා.
0: මම එනවා කියලා කියන්නේ
1: නැහැ. මේ ඉතින් ජරි මේ වැඩේ අපිට මේ තනියම යන්න පුළුවන් ගමනක්
0: නෙවෙයි.
1: අපිට අනුග්‍රහක ආයතන මේ කීපයක් ඉන්නවා. එයාලගෙන විශේෂයෙන් මතක් කරන්න ඕන මේ පියුමාලි වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ අපි මතක් කරමු ජන මේ ඩාලිබට්ල ආයතනය. ඩාලිබට්ල ආයතනයේ බිග් ටුවින් ලේඩි රේසරය අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ මේ කාන්තාවන් කොහොමද සමාජයේ ඉස්සරහට යන්නේ පිරිසුදුව ඉන්නේ කොහොමද කැපී පේන්න ඉන්නේ කොහොමද මේ සම්බන්ධව කතා කරන්න ඇය එකතු වෙනවා තව ස්වල්ප මොහොතකින් ඩාලිබට්ල ආයතනයේ බිග් ටුවින් ලේඩි රේසරය. ඒ වගේම ජනට ආයතනය මතක් කරනවා වසර 60ක් පුරාවටම පාරිභෝගික විශ්වාසය දිනාගත් ආයතනයක් විදිහට ප්‍රමුඛ පෙළේ සම්නාමයක් යටතේ ඔබට රූපලාවන්‍ය නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. ඒ වගේම අපි මතක් කරන්න ඕන තවත් අපේ අනුග්‍රහක ආයතන දෙකක් ඉන්නවා. ක්ලීනෝල් ආයතනය ගෙදරට අවශ්‍ය කරන සෑම භාණ්ඩයක්ම අපේ රටේ නිෂ්පාදන විදිහට ඔබට මිලදී ගන්න පුළුවන්කමක් ලැබෙනවා විශේෂ වට්ටම් සහිතව. ඒ වගේම රිච් ලයිෆ් ආයතනය නැවුම් මිලකිරිවල සාරය ඔබට බෙදා හදා දෙමින් නිෂ්පාදන පෙළක් අදවසේදී ඔබට ඒ අඩුකල මුදලට ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මෙන්න මේකයි තාක්ෂණයේ වෙනකොට මේ පැත්තේ අපි වැඩේ පටන් ගන්න තියෙනවා. අපි බලාපොරොත්තු දෙනවා ඔයාලට ළඟදිම ඔයාගේ තැනකට එන්නම් කියලා මේ දේදුණු මාවත අහගෙන ඉන්න ජනිත් වහන මේ හැමෝටම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වනම් අපි ආයෙත් හමු දවසක.
0: බොහොම ස්තුතියි.

0: FM Anupaha, FM Anuhatrai Dashmata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: වේලාව 10යි විනාඩි 43යි
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
7: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
9: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
10: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර ගාල්ල

0: ബേബി സ്വാഭാവികമായി ആരക്ഷിതായി
1: ഹരിഗിയെ ഹരിമ തനട്ട ഗിയേണ്ട എല്ലോ എൽ സിയൊക്കെ ഇന്നലെ ഒന്നെ കത്ത്
2: മാത് ഹറിയാന്ന് കേ ഹരി തനട്ടമേ അന്നോണി
3: എല്ലോ എൽ സി ഫൈനാൻസ് ഹറിയാന്ന് ഹരിമ തന വെടി വിസ്തര സദാ ബിന്ദു ഐ കെ കൈ പഹൈ 715 555 അമതന്ന
4: അസ്ഥി വേദനാവാൻകിൻ പീഡാവിന്തര ഒബട്ട് ആക്ടീവ് പ്ലസ് വിത്തിൻ നൊബിലി സൗഖ്യ വരുമുളുവാക് ജൂലി 24, 25 ഹൊരണ ആക്ടീവ് പ്ലസ് സെന്റർ 2 പരിശ്രേതി പെരുവരു 9:30 സിറ്റ രാത്രി 8 ദക്വാ നൊബിലി രോഗ പരീക്ഷാവ സഹ പ്രതികാര സദാ വിശേഷ വട്ടാം അവതണ്ട 0156 0956 0956 0324 2276
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: Damro Foam Mitt සඳහා 15% වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින Foam Mitt දිවයින පුරා Damro ප්‍රදර්ශනාකාරවලින්.
8: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
9: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් ඔබ තදම රස බලන්න
10: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 3131 540
11: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්
12: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
13: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
14: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
15: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
16: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනය අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
15: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
14: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
13: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
15: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
17: Brought to you by
18: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narambala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
19: Oya try karanna ganna vijaya aapapiti
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13:22
1: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
11: ඇන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
9: DFM ALGO TOWN
15: SLT Mobitel Fiber Nisa Deng Hema Gedaram Novena Sadivegen Superior Tama Fiber Fit Okkuma Devices Connect Karanna Gaming World Low Latency Fast and Stable Unlimited Thoraganna Package Rasan Obe Gedara Adama Fiber Fit Karaganna
4: Velawa Oba Weta Gena Enne
3: Rapunzel Wage Man Nan Inne Mawa Beraganna Kawuru Tenaka
5: Ape Daruan Apata Wada Idirien Itin Age Kathawala Yanna Ayata Ida Harinna Commercial Credit
12: වෙලාව 10:48
13: මේ හස්බන්ඩ්
16: මොකද වයිෆ්
13: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
16: අහහ
13: මොකද කරන්නේ
16: ඔයා? ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකේ.
13: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
2: මනි මනි මේ
0: Paul ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
12: වෙලාව 10:49. මං ඔයාලට මතක් කරන්න හදන්නේ සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. කැන්සර් එකක් වෙන්න පුළුවන්, ඩයබටික් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඇඟේ පතේවනවා හරි අර හමේ රෝග වෙන්න පුළුවන්, ධනිස් අමාරු වෙන්න පුළුවන්. එකී මෙකී නොකී සුව කරන්න බෑ කියලා කියන ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙන සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ ආයුමා ආයුර්වේද වෙදමැදුරේ තමයි කමල් බන්දුල වීරා පෙරෝ වෙදමහත්තයා ඉන්නේ. කමල්බන්දුල වීරපිනෝ වෙද මහත්තය කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරේ. සඳුද අඟහරුවාද පෝය දවස් හැරුණම ඉදිරි හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘතයි. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරලා වැඩි විස්තර දැනගන්නත් වෙලාවක් වෙන් කරගන්නත් ඔයාට පුළුවන්.

0: ஜானி ஏக்க தே துனுமாவத தே துனுமாவத
1: FM 95.8 Net FM Divaina Pura

0: Anu Paha FM Anu Hatarai Tak Shuma Ata Net FM De Dunu Mamata De Dunu Mamata
1: Brought to you by
2: Atunu Lake Namahu Bhavan Rata Purama Rasa Genayana Aule Sayama Rasa Karakana Mater Freela Noodles Taste Ke Trust Ke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
6: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774 463 97.

0: ಹಾಸ್ಪಿಸಿ ಪಾಲಿಸಿದ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪುಮಿಯನ್ ಟೈಮ್ಯುಗಳ ಲೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್
1: දෙදහස් විසිහය FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නිල විකාශක.
3: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya. මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036. ඔබට ළඟම පිහිටි ජාතක ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතක හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව

0: වසර 90ක විශ්වාසය
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
2: කිරි තේ සීනි එක පැක් එකගෙන සර් කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
3: රත්ති 3 in 1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වඩිනවා
2: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
4: සර් රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ
5: බොක්ස් බාර් නම් වෙනදපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
4: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක
6: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන් රෙඩ් බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
7: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
8: Wake up. Saturday hormones. Alpha Studio.
9: Dava Satamona Karana Vitamins. Alpha Studio.
8: Yes. Yes. Energy morning vibe එක තෙක දවසම සුබ කරගන්න.
9: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
10: Good morning.
8: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
11: ලාව ඔබ වෙත ගෙන එන්නේ
12: හැමතේකම එක වගේ නෙමෙයි ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න
13: වෙලාව දැන් 11:01

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකේ ලෝන් එක ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
6: අම්මා ආතරින් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
7: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
2: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම net news.
8: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේ වසාදමා ඇති වෙළඳසල් පරිශ්‍රයක කුලි පදනම මත පදිංචිව සිටි පිරිසක් අතර ඇති වූ ගැටුමකින් 53 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳද තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබවයි දඹුල්ල පොලිසිය පවසන්නේ. මෙලෙස ඝාතනයට ලක්වැත්තේ එම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි සුනිල් රත්නායක නැමැති අයෙක්. මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී නිරන්තරයෙන් අඬදබර ඇතිකර ගන්නා අය බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. සිද්ධිය වන අවස්ථාවේදීද ඔවුන් දෙදෙනා අතර පැවති අඬදබරය අතරතුර යාබද කඩකාමරයේ කුලි පදනම මත පදිංචිව සිටි පුද්ගලයා පැමිණ ඔවුන් දෙදෙනාටම රීප පටියකින් පහර දී ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කළ දඹුල්ල පොලිසිය නිලධාරීන් යාබද කඩකාමරයේ සිටි පුද්ගලයාගේ හැසිරීම පිළිබඳව සැක සිටි ඇති අතර පහර දීමට යොදාගත් රීප පටියද සොයා ගැනීමෙන් පසු සැකකරුව එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
2: net news the truth people trust fm 95 fm 94.8 net fm
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
10: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
11: ජනි එක දේ දුනුමාවත.

වෙලාව 11යි විනාඩි 10යි තප්පර 0.2යි හරියටම කියනවා නම් වෙලා. අපි ඇවිල්ලා ඉන්නේ සතුටු සිතින් ෆැමිලි පිටින් අහන දේදුණු මාවතේ දෙවෙනි පැයට. දකුණු කකුල පෙරට තබා සතුටු සිතින් අපි දේදුණු මාවතේ දෙවෙනි පැයේ වැඩ දෙක පටන් ගන්නකොටම මන් දන්නව ඔයගොල්ලෝ බලාගෙන ඉන්නේ මේ පැත්තට කෝල් කරලා WhatsApp messages ඉවල ඕගොල්ලන්ගේ නම් කියන කංකි. ඇත්තම කියනවා නම් තාම මේ පැත්තර 10යි 2ට දාපු WhatsApp messages වත් මම කියවල නැහැ. ඒ තරමට මගේ වැඩ සුපිරි. මං කට්ටියව එකතු කරගන්න හදන්නේ. රයිට් අපි යමු හාලියලට මුලින්ම ගිහිල්ලෙන්. හාලියට ගල උඩ 12 කණුවේ නිෂාන් සැලුන් එකේ ඉඳන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් ඇවිල්ලා තිනවා. ඒ වගේම තමයි උපුල් ඉලෙක්ට්‍රොනිකස් එකේ කට්ටිය, GMA ස්ටෝර්ස් එකේ කට්ටිය, සුද්ධ හෝටල් එකේ කට්ටිය මේ ඔක්කොම එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තින්නේ උපුල් ප්‍රියංකර. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්න. ඊළඟට හයි ජනී මල්ලි, ගුඩ් මෝර්නින්. ඔයා හන්දා අපි ලංකාවේ ගම් නගර ගැන සෑහෙන දැනගන්නවානේ. එහෙම කියලා මට දාලා තින්නේ අපේ කඩවත ලක්මාල්. එයා කියනවා කුමාරිමිස්ව, දුල්මිව, ගයාන්ව, දිනිදුව සින්දුවකට එකතු කරගන්න කියලා. හයි ජනී අයියේ සුභ උදෑසනක් වේවා. අදත් ඔයාව සද්දෙටම හගෙන ඉන්නේ. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න පුළුවන් නම් චාමික සිරිමාන්නගේ සින්දුවක් දෙන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාන්නේ අපේ අකුරැසි යෂෝ. අද නම් මට හිතෙන්නේ නැහැ දෙන්න පුළුවන් වෙයි කියලා. හෙට මං අනිවාර්යයෙන්ම ඔයාගේ ඉල්ලීම ඉටු කරන්නම් යෂෝ. සුබ දවසක් වේවා ජනී. අදත් ඔයාව හගෙන ඉන්නවා කියලා මහරගම ඉඳන් අපේ දුලානි මැසේජ් එකක් දාලා කියලා කියන තියෙනවා. එයාගේ දුවවයි පුතාවයි මහත්තයවයි සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකෙත් මේ වෙලාවේ අපිව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා අපේ විනීතක්ක මැසේජ් එකක් දාලා තිනකොට අනුරාධපුරේ සඳලිත් මැසේජ් එකක් දාලා තිනවා එයාත් මාව අහගෙන ඉන්නවා කියලා. හයි ගුඩ් මෝර්නින් ජනී අයියේ, කිරිබත් ගොඩ ඉඳන් සඳුනි මම. මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා අපේ සඳුනි. හස්බන්ඩ් ඉන්නවා නිරංජන්, පවුලේ ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. දෙනුවන් මක් හරි දෙනුවන් අයියවත් එකතු කරගන්න කියලා තියෙනවා. 10 ඉඳන් 1 වෙනකල් I love you 2 කියලා මට ඉවලා තියෙන කවුද දන්නවද? ආ, හෝකන්දර රුක්මනී. එයා කියනවා හස්බන්ඩ් දයාසේනවත් එකතු කරගන්න කියලා. අද නම් ඔක්කොම වැඩ තියෙද්දි ඔයාට මුලින්ම මැසේජ් එකක් දැම්මලු. බලමු 12ටවත් මැසේජ් එක කියවයිද කියලා. අන්තිමට හරි ෂුවර් එකටම කියනවා කියලා දන්නවා කියලා තියෙනවා. ඔව්, අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දැම්ම මං දවල් එකට කලින් කොහොම හරි කියනවා. අර කියන වෙලාව තමයි පොඩ්ඩක් එහා මෙහා වෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ගුඩ් මෝර්නින් ජනී, මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා බරුදැල්පොළ SL ප්‍රනාන්දු අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ නාවලපිටියේ රුවන්තික අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයා කියනවා එයාගේ පවුලේ හැමෝමයි මේ වෙලාවෙ ඉතහගෙන ඉන්න හැමෝමයි සින්දුවකට එකතු කරගන්න කියලා. මඩ කෝල් කරපු කට්ටිය අතර ඉන්නවා මහරගම චාන්දනී අක්කා. ටී-ෂර්ට් නමන ගමන් තමයි ඉතින් සුපුරුදු විදිහට මාව අහගෙන ඉන්නේ. හස්බන්ඩ් සමන්, එතකොට හසිත පුතා, ජනීෂ පුතා, අනුෂිකා දුව, එයානම් ඉතින් ෂොප් එකට වෙලා වැඩ කරන ගමන් ඉන්නේ. මහරගම දික්වැල්ලේ ගම්පොල්ල ඉන්න යාළුව හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. ගම්පොල. කහපොල හේලිත ෆැෂන් එකේ ඉඳන් චතු අදත් මට කතා කරා. අද ඒගොල්ලන්ගේ මිස් ඇවිල්ලා ඉන්නවලු. මං ඇහුවා මිස්ගේ නම මොකක්ද කියලා. මට හිතෙන්නෙම ෂුවර් එකටම අපේ චතුට ඒගොල්ලන්ගේ මිස්ගේ නම මතක නෑ. මට නම කිව්වේ නෑ. සමන්ති, අජන්ති, ඊට පස්සේ මානෙල්, ජයශාන්ති, ඊට පස්සේ රූපා, නිලූකා, සුනේත්‍රා, ප්‍රියා, අනූපම. කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගමන් අපි යනවා 138 බස් එකේ නැගලා. දේදුරු මාවතේ දෙවනි පැයේ වැඩ ටික පටන් ගන්න. මේ පැත්තට කෝල් කරන්න, WhatsApp messages එවන්න. තාම මම 10යි 14ට එවපු messages තමයි කියවන්නේ. නම් කියවුනේ නැත්තම් ඉවසගෙන අහගෙන ඉන්න. එකට කලින් අනිවාර්යෙන් කියනවා.

ගොඩාක් වෙලාවට කාර්යාල වෙලාවන් වල. ඊට පස්සේ ඉස්කෝල ඇරෙන ඉස්කෝල පටන් ගන්න ටයිම් වල. බස් එකේ යනවා කියලා කියන්නේ අනිවාර්යෙන් ඇඟේ පතේ අමාරුව හැදෙනවම තමයි. දවස් දෙක තුනක් ඔය පොල්පටෝල වගේ තියෙන බස් එකක ගියා කියලා කියන්නේ හොඳ ගණන් ඉතින්. එහෙම ඉතින් දනිස් අමාරු ඇඟේ පතේ අමාරු තියාගෙන නම් බස් වල යන්න වෙන්නේ නැහැ රජු. ඔය අමාරු හැම දෙයකටම හොඳටම සුව වෙන්න පුළුවන් බෙහෙත් තියෙන තැනක් තමයි සෙවනගල කිරි ඉබ්බන්නාර වෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර කියලා කියන්නේ. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තය කියලා කියන්නේ අර දෙවි කෙනෙක් වගේ නිකන් හාස්කම් වලින් සුව කරනවා වගේ. හැබැයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කෙළ පැමිණි ආයුර්වේද වෛද්‍යවරේ. ඒ නිසාම තමයි රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග වෛද්‍යවරයෙක් වුණු කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා හොයාගෙන සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට ලංකාවේ වටින්ම කටියෙයින් සඳුදා අඟහරුවාද පෝය දවස් වහලා තියෙන්නේ ඇයි කියලා සමහර අයට ප්‍රශ්නයක්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්කනේ වැඩ කරන්නේ. එතකොට ඒවට අවශ්‍ය කරන පැල ටික හොයාගන්න ඕන. අඩුම කුඩුම ටික බඩුමුට්ටු ටික හොයාගන්න ඕන. අන්නේ දේවල් වලට තමයි මේ දවස් ටික වෙන් කරලා තියෙන්නේ. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. සෙවනගල කිරි ඉබ්බන්නාර බෝග හහන්දි තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට යන්න කලින් කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගන්න කියලා කියන්නේ ඒ තරමටම කටියන හන්ද. 0777 300 940 0773 273 540 කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. WhatsApp එක වැත්ත බලනකොට ගාලා හොඳද? සඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන්දි යව එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. මහනුවරම් පිටි ආරියට එලසිගේ සෝමතිලක අයියා ආදිත්‍ය මල්ලි මම එකතු කරගන්න. බුලත් කොහොපිටියේ ලෑවල ඉඳන් අපේ ජයන්පති අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. සුදු මැණික මටත් සින්දුවක් දෙන්න. පැටලිලාද මාව? ජනී බබු අපිටත් සින්දුවක් දෙන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. මේ ඇවිල්ලා ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක. එක සින්දුවක් නෙමෙයි සින්දු ගොඩක් ඉල්ලන්නේ. සනත් රසිඳු කඹුරාවින්නෝ බින්තිනගා මාලින්ද තනූෂ ශාක්‍ය විහාර කුට්ටපිටි නිලු සමන්ත මන්දාරා හුලංගස් දළුවේ චාරිකා රුවන් යාලගේදුව තරුෂි මැගිනෙන්ද අල්ලපුගෙදර ප්‍රියංගිකා සමන් යාලගේ දරුව බලංගොඩ දිස්නාකා ඉන්ද්‍රාණියක්කා කඩේ නංගි මේ හැමෝම එකතු කරගන්නවා. අපේ රමණි සුමේදක් අපිට මෙසේජ් එකක් දාලා තිනවා කළුතර ඉඳන්. දෙව්ලි ශෂි තුසිත කල්හාරි එවින් පැටිය බාතියෙක් කැනඩාවින චන්න ඇන්ජි මිෂෙල් ඒන්ජල් ඒඩ්‍රියන් එක පුංචි සොෆියා එකතු කරගන්න කියලා කියන. අහංගව පාංචාලී ඉඳන් දිස්නක්කත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඉරේෂා නිලන්ති අයගොලන්ගේ බොස් සාමානන්ද අයියා මේ සින්දුවට එකතු කරගන්න කියලා කියනවා. දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාර චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනිත් අපි වහගෙන ඉන්නවලු. හායි ජනියෝ අපිටත් සින්දුවක් දෙන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. බෝකුන්දර 10 කණුව පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ ඉන්න සාලිය මංගලී ශිරන්ති සංජීව මහේෂ් ලක්මුතු එක මදුවන්ත ඇතුළු කට්ටිය. මල්ලි අදත්තාව අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ රිකිල්ල ගස් කඩයි මයිලපිටියේ තියෙන සැලොන් දිනේෂ් රී එකේ ඉන්න සෙට් එක. ඒ සෙට් එක අතර ඉන්නේ ලස්සන ගෑල්ලමයි තුන්දෙනෙක්. සංදීපනී නංගි නුවන්තිකා නංගි ඒ දෙන්නගේම අක්කා තමයි ශාමා විජේසිංහ අක්කා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා අපි මේ අහන්න යන සින්දුවට.

0: FM Anupaha, FM Anuhatarai Dashma Atta, Net FM.
1: Velave kolahai vinadi visitunai.
2: බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාකාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිසාවෙල්ල හෝමාගම බිබිල 071-898-898.
3: පෘථිවියෙන්දල අඟහරුට රේල් පාර? ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: Wow! Anchor එකක්?
8: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි Anchor tin එකක්. Freshness lock වී තවත් සුරක්ෂිතව එන Anchor. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
9: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ. කතා කරන්න 077-3940.
10: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි. අගය කරන්නට, තෑගි බෙදන්නට, වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
11: ජූලි 15 JJ Mills A6 අවිසාවෙල්ල ප්‍රධාන අනුග්‍රහය.
12: මම අනුදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
13: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
14: කතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්.
15: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්.
10: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net ඇංගලුම් චාරිකාව 2026.
16: මේ හස්බන්ඩ්
17: මොකද වයිෆ්?
16: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
17: අහහ
16: මොකද කරන්නේ ඔයා?
17: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකේ.
16: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
18: මනි මනි මේ
19: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත

සිංදු අහන්න යන්න කලින් කෑම හදන හැටි ගැන මම කියලා දෙන්න හදන. නෑ මම ඒක නෙවෙයි, ඉතින් අමුතුවෙන් ඔයාලට කියලා දෙන්න උරි වෙන්නේ නැහැ නේ. කෑම හදන හැටි ගැන කියලා දෙනවට වඩා මම මේ ඔයාලට කියන්න හදන්නේ හොඳම කුළුබඩු ටික හොයාගන්න කොහොමද කියලා. බොහොම ලේසි, ෆ්‍රීලන්ස් අන්නාමේ යට තියෙන කුළුබඩු ටික එකතු කරගන්න. අපි දැන් බත් කනවා කියලා කියන්නකො දවල්ට. එහෙම කනකොට එක එක විදිහට එළවලු වර්ග ජාතියක් කීපයක් අපි හදනවනේ. සමහර ජාති කිරට හදනවා, සමහර ජාති මිරිසට හදනවා, තවත් සමහර මොනවහරි ජාති බෙදලා වගේ හදනවා, තෙල් දාලා වගේ. එහෙම ජාති ජාති කෑම කෑම හදනකොට අමු තුන පහ වගේම බෙදපු තුන පහත් ඔයාට අවශ්‍ය වෙනවා. බෙදපු තුන පහ වුණේ නම් මොකද කරන්නේ? සාම්ප්‍රදායික පරණ ක්‍රමයේ තමයි බෙදපු තුන පහකුරු ටිකක් ඕනි වෙච්ච ගමන් අමු තුන පහකුරු ටිකක් ගන්නවා, ඕක කබලේ තියලා බෙද ගන්නවා. ගමේ අවට ඉන්න කට්ටියටවත් නහයක් තියාගෙන ඉන්න නෑ, හචින් යනවා, ඉවරයක් නෑ. දැන් හොඳම බෙදපු තුන පහ ඔයාට අරගන්න පුළුවන්, කලුකුඩු කලුකුඩු අරගන්න පුළුවන්. බොහොම ලේසියෙන් ෆ්‍රීලන්ස් අන්නාමේ යටතේ එන ෆ්‍රීලන් බෙදපු තුන පහ කුඩු එකත් එක්ක අර අපේම රටේ දේශීය අමුද්‍රව්‍ය විතරක්ම යොදාගෙන නිෂ්පාදනය වෙන හන්දා බෙදපු තුන පහ කුඩු පැකට් එකකින් ඔයා බලාපොරොත්තු වෙන ඒ රසය, ඒ සුවඳ, ඒ විදිහටම අරගෙන එනවා ෆ්‍රීලන් බෙදපු තුන පහ කුඩුත් එක්ක. වාගේ ගෙදර මුළු තැංගෙයි හදන කෑමකින් මුළු ගමම සුවඳ වෙනවට ඔයා කැමතියි නම් ෆ්‍රීලන් බෙදපු තුන පහ කුඩු මිශ්‍රණයක් එක්ක කෑම වේල හදාගන්න. ගමම සුවඳ වෙනවා වගේම කෑමට එකතු වෙන අයගේ රසදිව පිනා යනවා. සිංදුවට යන කලින් මට අග්ගාල කට්ටියක් එකතු කරගන්න හදන්නේ WhatsApp එකේ ඉන්න දේවතුරේ ඉන්න චන්දියක්ක අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඒගොල්ලන්ගේ ගමේ ඉස්කෝලේ පුංචි දුවලා පුතාලා කට්ටියක් මං හිතන්නේ ජයග්‍රහණයක් අරගෙන අවිල්ල තියෙනවා. මොනරාගල මියන කඳුර මහාවිද්‍යාලය සමස්ත ලංකා නර්තන තරඟාවලියේදී ප්‍රථම ස්ථානයක් ලබාගෙන තියෙනවා. ඉතින් ඒ පුංචි දුවලා පුතාලා කට්ටියටම සුබ පතන්න කියලා තමයි අපේ දේවතුරේ චන්දියක්ක මැසේජ් එක දාලා තියෙන්නේ. හස්බන්ඩ් සුමුදු, චූටික්කී, දිනිදු පුතා, පූජා දූ ඇතුළු සෙට් එකම සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. අයියේ අපිවත් මතක් කරන්න කියලා යටියන්තොට මහාවිද්‍යාලය ගාව තියෙන ෆැමිලි කුකින් හොටෙල් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න නිපුණි නංගි මැසේජ් එකක් දාලා තියෙනවා. තාත්තා ඩික්සන් ඇතුළු පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලේවල තියෙන්නේ. ගොඩක් ආදරෙන් මං එකතු කරගන්න. මාත් ඉන්නවා බණ්ඩාරවෙලේ ඉඳන්. බණ්ඩාරවෙල ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙන කෙනාගේ නම දාලා නැහැ. සුබ උදෑසනක් ජනි, කෑගල්ලේ තිමුදි කිචන් එකේනොත් අපි ඔයාව අහගෙන ඉන්නේ. එහෙම කියලා මැසේජ් එක දාලා තිනවා සුරේක අක්කා, කුමාරි අක්කා, රමණී අක්කා. මේ වෙලාවේ net අහන හැමෝම එකතු කරගන්න කියලා අපේ රසික. මම එකතු කරගන්නම් කට්ටියම.

0: මේ ඇවිල්ලා ඉන්නේ 2026 FIFA World Cup සීසන් එකත් එක්කනේ අපි. දැන් ඉතින් මේ දවස්වල හැමෝම කතාබහ කරන්නේ 2026 පාපන්දු ලෝක කුසලානය පිළිබඳ. 2010 අවුරුද්දේ ස්පාඤ්ඤ කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කරාට පස්සේ තවත් ලෝක කුසලානයක බලාපොරොත්තු එක අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඊයේ රාත්‍රියේ උදා කරගන්න. අද රැටත් ඒ වගේම තරගයක් තියෙනවා. ඒ තමයි හැමෝම බලාගෙන ඉන්න මීළඟ අවසන් පූර්ව තරගය. ඒ එංගලන්ත කණ්ඩායම සහ ආජන්ටිනා කණ්ඩායම අතර. එංගලන්තේ ගත්තොත් එහෙම හැරී කේන් මේ පැත්තෙන් ඉන්නවා. ආජන්ටිනා කණ්ඩායම ගත්තොත් එහෙම ලියනෝල් මෙසි ඉන්නවා. මේ තරගය අද රැට, ඒ කියන්නේ හෙට පාන්දරට වෙන්න, රැ 12 මාරට තමයි ශ්‍රී ලංකාවේ වෙලාවෙන් ආරම්භ වෙන්නේ. ඔය තරඟ ඔක්කොම දැන් ඉතින් ගෙදර ටීවී එකට වෙලා බලන්න විදිහක් නැහනේ. රෑ 12 මාරට විතර කවුද මේ ටීවී දාගෙන ඔය මැච් බලන්නේ? ලේසිම දේ තමයි නිදාගෙන ඉඳගවන් රෑට ඇඳට වෙලා ෆෝන් එකේම මැච් එක බලන එක. දැන් මේ දේවල් වලට ඔයාට අවස්ථාව හම්බ වෙනවා. ඔයා SLT PO මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නවා. මොකද නොමිලේම ඔයාට FIFA World Cup එක බලන්න අවස්ථාව SLT PO මොබයිල් ඇප් එකත් එක්ක හම්බ වෙනහම. මේ ගැන විස්තර කියාගෙන රට වටේට යන අපේ කණ්ඩායමේ සමාජිකයා තමයි අපේ ඉෂාන්. ඔන්න ඉෂාන්ව සම්බන්ධ කරගන්න හදන්නේ. ඉෂාන්, මේ බාර වර්ල්ඩ් කප් එකේ සිතු දේ නොම වේ, නොසිතු වේම දේ, නොසිතු දේම වේ.
1: ඔව් තමයි නේද, හැම දේම දිවෙන්නේ. ඔව් තමයි, ඉතර දේ වෙන්නත් නෑ නේද, වෙන දේ හිතා ගන්නත්.
0: ඒකනේ.
1: ඔව් තමයි. ඉතින් අපි අද දවසේ ඉන්නේ ජනේ කිව්වා වගේ මට්ටක්කුරි ආදරණීය පුරවරේ ඉඳලා තමයි මේ ලස්සන වැඩ කටයුතු අරගෙන නර. දැන් ජනේ කිව්වා අර ලස්සනට මේ විස්තරේ FIFA වර්ල්ඩ් කප් 2026 ගැන, ඒ අතර අර ටීවී නාලිකා දෙස් නාලිකා රසකුත්
0: මම දැන් මෙතන මේ SLTPO මොබයිල් ඇප් එක දිගේ අරගෙන තමයි මම මේ හැමදේම දන්නවා වගේ කිව්වේ.
1: මම දන්නවා දරිතම් මෙච්චරම දැනුමේ සාර්ථක වෙලා තියෙන මේ ඇප් එක නිසා කියලා මටත් දැන් තේරෙනවා. ඉතින් ඔන්නේ වටිනාකම තමයි කියන්න වෙලා තියෙන මට්ටක් කුලියට. ඉතින් අර ඉස්සතින් නැවෙන්නෙත් නැහැ. ඉතින් මේ පියෝ මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ස්මාර්ට් ෆෝන් එකට ආවොත් එහෙම මට්ටක් කුලියට හරියට මේ ප්‍රධාන අපි ඉන්නේ ග්‍රවුන්ඩ් එක ළඟ තමයි ඉන්නේ. මේ පැත්තට එනවනම් ඔල ලස්සන තෑගි බොක හිමි කරගන්න පුළුවන්, DJ සංගීතයට සතුට විහිර විඳින්න පුළුවන්, විනෝදාත්මක තරඟ වලට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් මේ SLT මොබිටර් කියන්නේ දැනට ලංකාවේ තියෙන පුළුල්තම ආවරණයේ විතරක් නෙමෙයි, වේගවත්ම සහ ස්ථාවරම අන්තර්ජාල පහසුකම් අපිට දෙන්නත් මේ SLT මොබිටර්. මේක කියන්නේ හේතු ගොඩක් තියෙනවා. දැන් මේ ෆයිබර් තාක්ෂණය උනත් ජනේ ගෙදරකට වෙන්න පුළුවන්, බිස්නස් එක කරන තැනකට වෙන්න පුළුවන්, එන්නේ සැටලයිට් තාක්ෂණය හරහා නෙවෙයි. අර මේක ගෙදරකට ඉන්න අපි කතා කරන
0: කේබල්
1: එකක් රැහැණක් කරානේ. අන්න එතකොට අර කාලගුණ විපර්යාස වල විදුලි කොටනකොට අර ස්ලෝ වෙන්නේ, හිර වෙන්නේ, එහෙම දේවල් නෑ. ඒක අපි කියන්නේ දැනට ලංකාවේ තියෙන ස්ථාවර සහ වේගවත්ම අන්තර්ජාල පහසුකම් ලබා දෙන SLT මොබිටෙල් 5 කනෙක්ෂන්. ඒ විතරක් නෙවෙයි, අද දවසේ මේ පැත්තට එනවන PO TV පහසුකම්, SLT මොබිටෙල් 4G රවුටර් එකක් ඉන්න පුළුවන්, SLT මොබිටෙල් SIM එකක් ඉන්න පුළුවන්. මෙන්න මේ සියලු පහසුකම් ඩිස්කවුන්ට් වට්ටම් වාසි වටිනාකම් එක්ක අද දවසේ අරගෙන යන්න පුළුවන්. මේ විතරක් නෙවෙයි, ආයිමත් මතක් කරනවා, අර PO මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා මේ පැත්තට එනවනම් ඔබේ ස්මාර්ට් ෆෝන් එකත් අරගෙන ඔන්න ඒ මොහොතේම ලස්සන වටිනාකමක් සෑකුත් අරගෙන යන්නත් පුළුවන්. ඉතින් මේ වෙලාවේ කවදත් අපි net අහන් ඉන්න හැමෝට අපි මතක් කරන්න, අපි ජනියක ජේදුර මාව තහන් ඉන්න වෙලාවේ ඔබත් මේ මට්ටක් කුලිය අවට ඉන්න කෙනෙක් නම් අමතක කරන්න එපා. මේ පැත්තට එන්න මේ පැත්තට ඉන්න හැමෝටම ඔන ලස්සන වටිනාකමක් තෑග්ගක් කියම ආ දවසේ අරගෙන යන්න පුළුවන්. බොහොම ස්තුතියි ජනි සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුතියි ඉෂාන් විස්තර කියන්න මේ පැත්තට ආවට. අපි දැන් හැමදාම මේ කතා බහෙන් පස්සේ FIFA ලෝක කුසලානේ වෙනුවෙන්ම නිර්මාණය වුණු නිල තේමා ගීත අහනවනේ. මේ අපි අහන්න යන්නේ 2010 අවුරුද්දේ පැවැත්වුණු FIFA ලෝක කුසලානය. ස්පාඤ්ඤ කණ්ඩායම තමයි ජයග්‍රහණය කරේ මේ ලෝක කුසලානේ. මේ වෙනකොට අවසන් මහා තරගයේ ක්‍රීඩා කරන අවස්ථාවත් ස්පාඤ්ඤ කණ්ඩායම දිනාගෙන උදා කරගෙන තියෙනවා. ඒකත් එක්ක අපි අහමු 2010 අවුරුද්ද වෙනුවෙන් නිර්මාණය වුණු ගීතය.

0: paha. FM anu hatarai ta jumata. Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්නේ
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
2: නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: වේලාව 11 විනාඩි 45
6: දිවයිනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්

0: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න. ඔබේ නව නිවස හෝ නව ව්‍යාපාරය සෞභාග්‍යයෙන් ඉතිරේවි. ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක.

0: තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2677 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින් උපල්ස් ඉන්ටර්නැෂනල් මොඩගහයට රත්නපුර සහ බණ්ඩාර වෙල ටේලරින් කලාවේ නියම උරුමක්කරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය උපල්ස් ඉන්ටර්නැෂනල්
1: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න SLT මොබිටෙල් පියෝ TV නිල විකාශක
2: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
3: අපේ අම්මා ගෙදර ආවද
4: නැහැ අම්මා මෙයා යන දිව්වා

0: අක්මා විතෙල් ෆැටිලිව බයවෙන්න එපා. සෙවනගල ලිව බූස්ටින් කැප්සුල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit.
5: වෙලාව දැන් 11:48.
6: මේ හස්බන්ඩ්
7: මොකද වයි?
6: දවා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
7: දන්නව.
6: මොකද්ද?
7: මගේ ඔළුව.
6: තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
8: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
9: කාලය බොහොම වේගයෙන් නිගිල්ලිලා වගේ යනකොට මට මතක් කරන්න හදන්නේ ඩිලෙටා නිෂ්පාදන ගැන. දැන් ඔයා දන්නවනේ ඔයා පේරවගා කරන කෙනෙක් නම් නැත්නම් ඔයාගේ යාළුවෙක් හරිවා අඳුරන කෙනෙක් හරිවා ඉන්න ගම්පලාත කෙනෙක් හරි පේරවගා කරනවා නම් එයාගේ පේරවගාවේ පළදාව හොඳම මිලකට අරගන්න බලාගෙන ඉන්න කණ්ඩායම තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායමේ අරගන්න පේරවලින් හදන්නේ අපි හැමෝම ආහාර අතිරේකයක් පෝෂණ අතිරේකයක් විදිහට මේ දවස්වල හොය හොය අරගන්න ඩිලෙක්ට් අනිෂ්පාද. දැන් මෙහෙමයි, ඔයාගේ පේරවගාවේ පළදාව හොඳ මිලකට විකුණ ගන්න ඕනි නම් ඔයා කතා කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. අනිත් කතාව කියන්නේ අපේ වෙළඳ මහත්වරුන්ට, වෙළඳ මහත්මීන්ට. ඔගොල්ලන්ගේ කඩේ බිස්නස් වැඩි කරගන්න ඕනි නම් හැමෝම හොය හොය අරගන්න දෙයක් ඔගොල්ලන්ගේ කඩේ තියෙනවා. එහෙනම් ගැළපෙනම දේ තමයි ඩිලෙක්ටා නිෂ්පාදන. ඩිලෙක්ටා නිෂ්පාදන වෙනුවෙන් ඔයාගේ කඩේටත් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න දැන්ම කතා කරන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. කතා කරන්න ඕනි නම්බර් එක තමයි 011 437 1250. මේ නම්බර් එකෙන්ම කතා කරලා අතට අමතර ආදායමක් හොයාගන්න. වගා කරන්න කැමති ඔයාට ඉඩමක් තිබුණත් නැතත් ඔයා වෙනුවෙන්ම සුවිශේෂී වගා සැලසුම් ලබා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා. සින්දුවට යන්න කලින් මන්ට අග්ගාල කෝල් කරපු කට්ටියක් එකතු කරගන්න හදන්නේ. ඇත්තටම සෑහෙන දෙනෙක් ඉන්නවා නම් කියනකම් බලාගෙන අලවේ කරුවක කතා කරා. රුක්මන්, අමපාණි, ඒ දෙන්නව එකතු කරගන්න කියලා කිව්වා. අර ඊයේ මගේ පෑන උස්සන් ගිහිල්ලා තිබුණානේ මෙතෙන්ට ආපු කෙනෙක්. පෑන හම්බ වුණාද කියලා ඇහුවා. බල්බිටමල්ලි උපාලි අයියා කතා කරා. පවුලේ හැමෝම වයිෆ් දම්මි, තුෂාන්, මිහිරංග පුතාලා දෙන්න එකතු කරගන්න කියලා කිව්වා. ගාල්ලේ මල්කි ගොනපුරේ ඉන්නේ, අපිව එකතු කරගන්න කියලා කෝල් එකක් දුන්නා. ගලිගමුවේ කෝට්ටේ පොළේ ඉඳන් කල්යාණී අක්කා කතා කරා. පුතාලා නම් ඉස්කෝලේ ගිහිල්ලා ඉතින් කල්යාණී අක්කා තමයි ගෙදරට වෙලා ඉන්නේ. තනියේ යන්න දෙදරු මාව තහනු. කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා කතා කරා. අසංක මල්ලි එකතු කරගන්න කියලා කිව්වා. දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණින්දු, බිම්සර කට්ටියම එකතු කරගන්න. ගල් අක්මීමණින් ඉඳන් ලක්ෂ්මී අක්කා කතා කරා. හිම්බිරිස්සාව හැදිලා. ගිෂාන්, මදුශංක

0: ගියව්වා කියලා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. අර හැමදාම මට මල්ලෙවන අනුරාධපුරේ ඉන්න නිපුණි නංගි බං එකතු කරගන්නම්. ඊට පස්සේ ප්‍රියංගනී මෙසේජ් එකක් දාලා තියෙනවා. මාත් net එකම තමයි ඉන්නේ. ලංකාවට ගියා ඩබල් වැඩ කියලා මෙසේජ් එකක් දාලා තිනවා. යාළුවා ලංකාවට ගියාලු. ආ කුවේට් ඉඳන් අපි වහගෙන ඉන්න කෙනෙක්. චාමර වීරසිංහගේ සින්දුවක් දෙන්න කියලා රයිගම ගලේ කඩේ ඉඳන් අපේ චරච්චන්ද්‍ර ඩයස් අයියාත් මෙසේජ් එකක් දාලා අපිට කියලා තිනවා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා හොරණ සත්හෙල ගාමන්ට් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න සෙට් එක මෙසේජ් එකක් දානවා. රමණි මිස්, නිලු, අනුරාධ, කමනී, ඊට පස්සේ ශ්‍රියානි, හර්ෂණ, ඊට පස්සේ මැනිකේ, මොදිත, ඊට පස්සේ සේපාලිකා, හේමා, නිරෝෂා, සුරංගනී, චමිලා, චාන්ද්‍රානී, නන්දා, දයානි මේ කට්ටියම එකතු කරගන්නවා. සුබ දහවලක් ජනිතයි. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලා තිනවා පරකඩු ඉඳන් සුභාෂිනී. වාගේ පවුලේ හැමෝමත් එක්කම මං කට්ටියම මේ සින්දුවට එකතු කරගන්න. ජනි බෝයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා යටියන්තොට ටයිටැනික් සැලුන් එක ඉස්සරහා තියෙන ත්‍රිවිල් පාක් එකේ ඉන්න ලසා බෝයි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කසුනුයි ලසාවයි එකතු කරගන්න කියලා තමයි කියන්නේ. කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. තව නම් තියෙනවා සෑහෙන ගොඩක්. ඇත්තටම කිව්වොත් තාම 10:28ට ආපු මැසේජස් තමයි මං කියවන්නේ. ඊළඟ පැයේ අනිවාර්යෙන් ඒ හැමෝගෙම නම් ටික මං කියනවා. දවල් එක වෙනකන් අහගෙන ඉන්න.
1: කල්ප කාලයක් පුරා සංසාර චාරිකා

0: වසර 90ක විශ්වාසය.
1: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: කිරි තේ සීනි එක පැක් එකේ නස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
3: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
2: ඇයි කේතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නස
4: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ
5: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
6: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
7: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ඉතින් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
8: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලෞජී ගන්න
11: සුබ දහවලක වේලාව දවල් 12:00

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙතගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3672.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: ආයුබෝවන්. අද 2026 ජූලි 15 බදාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කසුනි නානායක්කාර ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
5: රස්තල කවුළුවෙන් වෙඩි තැබූ නිලධාරියා මාරු කළ තැන හෙළිකිරීම ගැන බන්ධනාගාර නිලධාරීන්ගෙන් විරෝධයක්. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා දුරයෙන් ඉල්ලා අස්වේ. හිටපු අමාත්‍ය SB ගේ සහෝදරයා පොලිස් අත්අඩංගුවට. මැද පෙරදිග යුද උණුසුම තව දුරටත්. බහරේනයට සහ ජෝර්දානයටත් ඉරානයෙන් ප්‍රහාර. ප්‍රංශයේ පරාජයෙන් ලොව සුපිරි AI මාදිලි රැසක අනාවැකි බොරු
0: වෙයි.
5: ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ප්‍රංශය ලැබූ පරාජයත් සමග බොහෝ අනාවැකිකරුවන්ද පරාජයට පත්වුණා. මිනිසුන් පමණක් නෙවෙයි ජනප්‍රිය AI මෙවලම් ගණනාවක්ද ඒ අතරට අයත්. මේ අතර මීගමුව බන්ධනාගාර ගැටුමේදී කවුළුවෙන් වෙඩි තැබූ නිලධාරියා ලෙස ප්‍රසිද්ධියට පත් වූ නිලධාරියාගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් තවත් පුවතක් අද වාර්තා වුණා. ඒ ඇතුළු කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. මේකමුව බන්ධනාගාරයේ පසුගිය දාහටගත් ගැටුමේදී බන්ධනාගාර ලී ගේට්ටුවේ කවුළුවෙන් වෙඩි තැබූ නිලධාරියාව ස්ථාන මාරු කළ බන්ධනාගාරයේ පිළිබඳ හෙළිකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් සිය විරෝධය පළ කර තිබෙනවා. ඇතැම් මාධ්‍ය ඊයේ දිනේ එම නිලධාරියා ස්ථාන කළ බන්ධනාගාරය පිළිබඳ වාර්තා කර තිබුණා. ඒ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසූ බව සඳහන් කරමින්. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිදු කළ බව කියන එම අනාවරණය දැඩි පිළිකුල් සහගත වෙහෙලා දකින බවයි බන්ධනාගාර නිලධාරීන් පැවසුවේ. සිදුවීමට ගිය මහා විනාශයක් නතර කිරීමට සිය ජීවිතය ගැනද නොසිතා මීගමුව බන්ධනාගාරය තුළට වෙඩි තැබූ සිය සහෝදර බන්ධනාගාර නියාමක නිලධාරියාට මේ වන විට මරණ තර්ජනද එල්ල වී ඇතැයි බන්ධනාගාර නිලධාරීන් පවසා තිබෙනවා. එවන් පසුබිමක් තුළ පෙරටත් වඩා සිය සහෝදර නිලධාරියාගේ ආරක්ෂාව ගැන සිතා කටයුතු කරන ලෙස ඔවුන් බන්ධනාගාර පරිපාලනයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර එම නිලධාරියා ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය නාලිකාවක් මගින් පළමුව අනාවරණ කළේ net news ඔස්සේ. කෙසේ වෙතත් එම අනාවරණයේදී එම නිලධාරියාගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ඔහු ස්ථාන මාරු කළ බන්ධනාගාරය පිළිබඳ අප අනාවරණ කළේ නැහැ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා එම දුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබෙනවා. මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ සිය ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරක් මේ දක්වා ලැබී නොමැති බවත් ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම බහර ගැනීම නොගැනීම පිළිබඳ මේ දක්වා කිසිදු සඳහනක් නොමැති බවත් අප ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී සරත් අබේකෝන් මහතා පැවසුවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර දොරේ නිලාස්වීමට ගත් තීරණය සිය පෞද්ගලික හේතුවක් මත ගත් තීරණයක් බවයි. මහාචාර්ය සරත් අබේකෝන් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන්ද කලක් සේවය කළා. මේ වන විට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් දොරේද හිස්ව පවතින අතර එම දොරේ දැරූ මංජුලා මඩහපොළ මහත්මිය පසුගියදා විශ්‍රාම යාම හේතුවෙන් එම තනතුරේ වැඩ බැලීම සඳහා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඊශාන් විජේතිලක මහතා පත් කර තිබෙනවා. අමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සිය දුරකාලය නිමා කර නොබෝ දිනකින් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඔහුට උපහාර පිරිනැමීමට සහ සමුගැනීමේ උත්සවයක් ඉකුද්දා වොෂින්ටන් බෞද්ධ විහාරයේදී සංවිධාන කර තිබුණා. එහිදී අදහස් දැක්වූ මහින්ද සමරසිංහ මහතා කියා සිටියේ රට වෙනුවෙන් අනාගතයේදීද සේවය කිරීමට සූදානම් බවයි.
1: මට මේ රජය යන්න කිව්වේ නෑ. මගේ මේ රජය බලයට පත් වෙලා ආණ්ඩුවක් පිහිටවලා තානාපතිවරු 1000 දෙනෙක් හිටියා. කලින් ආණ්ඩුව පත් කරපු ඒ 1000 දෙනාගෙන් 16කටම කාලේ ඉවර වෙන්න ඉස්සෙල්ලා එන්න කිව්වා. මට කිව්වා ඔබතුමා ඉඳලා තවදුරට වැඩ කරගෙන යන්න. ඒ වගේම මම මේ රජයත් එක්ක බොහොම හොඳට වැඩ කරා. කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. මේ ඊයේ පෙරේදා ජනාධිපතිතුමත් එක්ක සම්බන්ධ වෙලා තුමාගේ අස්සන ලබා ගත්තා. අපි ගැසට් කරපු නිවේදනයකට ඒ නිවේදනය හරපි බලාපොරොත්තු වෙනවා ළඟදීම බොහොම සුභ ආරංචියක් අපේ ශ්‍රී ලංකාවේ ජනතාවට දෙන්න ටැරිෆ් රේට් එක තවත් අඩු කිරීමේ වැඩපිළිවෙලක් හැටියට. ඉතින් එවැනි දේවල් අත්‍යවශ්‍යම මට කරන්න පුළුවන් වුණේ මගේ දේශපාලන අදහස් කොහොම වුණා, මගේ දේශපාලන න්‍යාය කොහොම වුණා. මම අත්‍යවශ්‍යම මේ තනතුර බාරගත්ත දායි නම් දේශපාලනය කරේ නැහැ.
5: එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා.
1: මම හැම වෙලේම වැඩ කරලා තියෙන්නේ මගේ මව්බිම වෙන. ඊට වඩා ලොකු දෙයක් මට නැහැ. ලංකාවට ගියාට පස්සෙත් මම වැඩ කරන්නේ මගේ මව්බිම වෙන. මම සේවය කරන්නේ මගේ මව්බිම වෙන. ඒ සේවය නතර වෙන්නේ නැහැ. සේවය එක දිගටම ගෙනේනවා. මිලත් වඩා උවණාවකින් ලංකාවට ගියාට පස්සේ මිලත් වඩා උවණාවකින් වැඩ කරනවා. හැබැයි දේශපාලනය කරන්න නෙමෙයි. මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙන්න යන්නේ නැහැ. දේශපාලනය කරන්නේ නැතුව රට සේවයක් කරන්න පුළුවන්. ඒ වගේම මේ ආණ්ඩුවෙන් මගේ උදව්වක් කිල්ලුවොත් හිතුවොත් ඒගොල්ලෝ මට ඒ අය ගෙනියන වැඩ පිළිවෙලට දායක වෙන්න පුළුවන් කියලා මට ඇවිල්ලා කිව්වොත් මම පසුතැවිලි වෙන්නේ නැහැ. රට වෙනුවෙන් මේ සේවාව දෙන්න.
5: ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2026 ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු පෙරහර අද රාත්‍රියේදී වීදි සංචාරය කෙරෙනවා. අද සිට දින 15ක් පුරා පැවැත්වෙන මෙම පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතව ඇත්තේ ලබන 29 වනදායි. මෙම පෙරහැර මංගල්‍ය සඳහා එක්වීමට උතුරු නැගෙනහිර පළාත්වල සිට 25,000ක් පමණ වන බැතිමතුන් පිරිසක් කුමන සහ යාල වනෝද්‍යානය හරහා කතරගම පුදබිමට පැමිණ සිටි බවයි නෙත් නිවුස් නියෝජිතයින් පැවසුවේ. ඒ පිළිබඳ නවතම තොරතුරු කතරගම පූජාභූමියේ රැඳී සිටින නෙත් නිවුස් නියෝජිත එම්.කේ. නන්දසේනගෙන්.
6: මොහොතේ රැඳී සිටින්නේ කතරගම පූජාභූමි සීමාවේ. අද තමයි රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පවත්වන ලබන ඇසළ පෙරහැර මංගල්‍යයේ මංගල පෙරහැර අද රාත්‍රියේ අති උත්කර්ෂමත් ආයුරින් පැවැත්වීමට සියලු කටයුතු ද ඇති බව බස්නායක හිමියන් තිල්ල මදුසංක මහතා ප්‍රකාශ කළා. මෙලෙස අද දින ආරම්භ වන පෙරහැර 29 වෙනි දින මහා පෙරහැර පවත්වා 30 වෙනි දින මැලික්ගඟේ ජීවමාලි තොටුපළේදී දිය කැපීමෙන් අනතුරු වන පෙරහැර මංගල්‍ය නිමාවටපත් වෙනවා. උතුරු නැගෙනහිර ප්‍රදේශයන් විසිට යාල වනෝද්‍යානය හරහා පාදචාරිකාවේ පැමිණෙන බැතිමතුන් 25,000ක පමණ පිරිසක් ඊයේ දිනේ වන විට පූජා භූමියට පැමිණ ඇති බව නිරීක්ෂණය කරයි වනජීවි නිලධාරීව පවසනවා. එමෙන්ම මේ වන විටත් විවිධ ප්‍රදේශයන් සිට බැතිමතුන් කතරගමට ඇදී ආකාරයක් දක්ගන්නට පුළුවන්. මෙවර පෙරහැර මංගල්‍ය සාර්ථක කර ගැනීම සඳහා උඩරට පහතරට සබරගමු සම්ප්‍රදායට අදාළ නර්තන කණ්ඩායම්, අලි ඇතුන්, පත්ති කාවාඩි, ඉරිකෙලි සංදර්ශන යනාදී විවිධාංග රැසක් ඇතුළත් කිරීමටත් කටයුතු යොදා තිබෙනවා. මම කතරගම නන්දසේන පූජා භූමියේ සිට නෙට් නිවුස් හිමියනි.
5: මුදල් වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරු සුරාබදු බලපත්‍රයක් ලබා දෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 2,75,00,000ක මුදලක් ලබාගෙන ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ අනුවම කොට්ටාසේ මූල්‍ය සහ වාණිජ අපරාධ විමර්ශනාංශය මගින් සැකකරු අත්අඩංගුවටගෙන ඇත්තේ හඟුරංකිත ප්‍රදේශ ශේදී. මෙම සැකකරු අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
7: පාපන්දුවේ මහා මංගල්‍යය
8: FIFA World Cup 2026.
5: ලෝක පාපන්දු ලෝලීන් මවිතයට පත්කරමින් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පළමු අවසන් පූර්ව තරගයෙන් ස්පාඤ්ඤය ලැබූ ජයග්‍රහණයත් සමග ලොව ප්‍රමුඛතම කෘතිම බුද්ධි හේවත් AI මාදිලි බහුතරයේ කණාවක බිඳ වැටී තිබෙනවා. මුළු ලොව කවදහනේ දිනාගත් මෙම පාපන්දු මහා මංගල්‍යයේ මෙවර කිරුළ හිමි කරගන්නේ කවුද යන්න පිළිබඳව ලොව ප්‍රමුඛතම කෘතිම බුද්ධි හේවත් AI මාදිලි නවයක් අවසන් පූර්ව වටය ආරම්භ වීමට පෙර සිදු කළ අනාවකිය අසුරින් අල්ජෙරිසීරා පුවත් සේවය විශේෂ සවාබැලීමක් සිදු කර තිබුණා. ඒ අනුව එම AI මාදිලි නවයෙන් පහක්ම අනාවකි පළ කර තිබුණේ මෙවර පාපන්දු ලෝක කුසලානයේ ප්‍රංශය ජයගනු ඇති බවටයි. මෙම AI මාදිලි නවය තම අනාවැකි පළ කර තිබුණේ කණ්ඩායම්වල ශක්තිමත් භාවය, ක්‍රීඩකයන්ගේ දක්ෂතා, පුහුණුකාරීත්වය, ඉතිහාසයේ මෙන්ම මෙවර තරගාවලියේ දැක් වූ දක්ෂතා යන සියලු දත්ත විශ්ලේෂණය කරමින්. ඒ අතරින් ප්‍රංශය මෙවර ලෝක කුසලානයේ දිනාගනු ඇති බවට ජෙමිනි, ග්‍රොක්, ඩිප්සීක්, ලේෂස් සහ ක්වේන් යන AI මාදිලි නවයම AI මාදිලි පහක අනාවැකි පළ කර තිබුණා. අනෙක් AI මාදිලි හතරක අනාවැකි පළ කර තිබුණේ වත්මන් ලෝක ශූර ආජන්ටිනාව මෙවරද ලෝක කුසලානයේ ජයගනු ඇති බවටයි. ChatGPT, Claude සහ Meta AI ආජන්ටිනාව ජයගනු ඇති බවට අනාවැකි පළ කර තිබූ AI මාදිලි හතරයි. අනුශූරතාවය පිළිබඳ මෙම AI මාදිලි අතර දැඩි මත බෙහෙදාත්මක තත්වයක් පවතින අතර ප්‍රංශය සහ ආජන්ටිනාව ඒ සඳහා සමසමව නිර්දේශ වී තිබෙනවා. තෙවැනි ස්ථානය සඳහා ස්පාඤ්ඤයට වැඩිම අවස්ථාවක් ඇති බව AI මාදිලි හයක්ම එකගතාව පළ කර තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත් ස්පාඤ්ඤය හමුවේ ප්‍රංශය ලැබූ පරාජය හේතුවෙන් ලොව ජනප්‍රිය AI මාදිලි පහකම අනාවැකි මේ වන විට බිඳ වැටී අවසන්. ස්පාඤ්ඤයේ හෝ එංගලන්තයේ මෙවර පාපන්දු ලෝක කුසලානයේ ජයගත හොත් මෙම AI මාදිලි නවයේම අනාවැකි බිඳ වැටෙනු ඇති. මේ අතර මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දෙවන අවසන් පූර්ව තරගය අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. වත්මන් ලෝක ශූරීන් වන ආජන්ටිනාව සහ එංගලන්තය අතර එම තරගය පැවැත්වෙනවා. මැදපෙරදිග කලාපයේ යුද නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න කරමින් බහරේනයට සහ ජෝදානයට දරුණු ප්‍රහාර එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරවල වගකීම බහරගනිමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කළේ බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු අවිගබඩා සහ සන්නිවේදන මධ්‍යස්ථාන කිහිපයකට තමන් සාර්ථක ප්‍රහාර එල්ල කළන බවයි. මෙම ප්‍රහාර සමග වහාම ක්‍රියාත්මක වූ බහරේන රජය එරට වැසියන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස අවස්ථා කිහිපයකදීම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මේ අතර සිය ගුවන් සීමාවට ඇතුළු වූ මිසයිල හතරක් සාර්ථකව විනාශ කළ බවයි ජෝදාන ආරක්ෂකංශ පවසන්නේ. එම ප්‍රහාර එල්ල කළේ ජෝදානයේ පිහිටි ඇමරිකානු මධ්‍යස්ථාන ඉලක්ක කරමින් බවත් එසේ නොමැතිව තමන්ට ජෝදාන රජය හෝ එරට ජනතාව සමග කිසිදු සතුරුකමක් නොමැති බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය කියා සිටියා. ඉරානය විසින් හෝමු සමුද්‍ර සන්ධියේදී එල්ල කරන ලද තවත් ප්‍රහාරයකින් සිය තෙල් ප්‍රවාහන නෞකා දෙකකට හානි සිදු වී ඇති බවයි එක්සත් අරාබි එමිරාජය පවසන්නේ. මෙම ප්‍රහාරයෙන් ඉන්දිය ජාතික නාවිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවත් පවසනවා. මෙම තත්වයට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු හමුදාව පිටපිටම තුන්වන දිනටත් ඒ රාත්‍රියේ ඉරානයේ මිලිටරි ඉලක්ක කර මිසයිල සහ ඩ්‍රෝන අඩවි වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ ඉරානයට ඉතා දරුණු ලෙස තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවයි. මේ අතර කලාපීය නොසන්සුන්තාව හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන්ද යළිත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලේක මිල 1.9% ඉහළ ගොස් සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 84.87 ලෙසයි.
0: නෙත් නිවුස්
5: නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අම්මා ආදරෙන් අපිට කවපු
8: ආරාධනා.

වෙලාව 12 විනාඩි 21යි. සතුටු සිතින් ෆැමිලි විටින් නහන දේදුණු මාවතේ තුන්වෙනි පැයට අවසාන පැයට තමයි අද දවසේ අපි හෙමීට දන්නේම නැතුව අඩිය තියලා ඇවිල්ලා තියෙන්නේ. ප්‍රවෘත්ති අහලා දේදුණු මාවතේ තුන්වෙනි පැයේ වැඩ ටික පටන් ගන්නකොටම මන් දන්නවා ඕගොල්ලෝ මේ පැත්තට දාපු WhatsApp message එක කීයටද කියවන්නේ කියලා බලාගෙන ඉන්නේ කියලා. messages ගොඩාක් තියෙනවා කට්ටිය කියවන්න. ඉතින් ඒ ටික කියවගෙන තමයි මේ පැයේ වැඩ ටික මම පටන් ගන්න කියලා මං හිතාගත්තා. ජනි අපිත් ඔයා වහගෙන ඉන්නේ කියලා ත්‍රිකුණාමලයේ පහේ කණු ඉන්න අපේ පුංචි බණ්ඩායියා message එකක් දාලා තියෙනවා. අම්පාර පරණ ගාමන් කන්දියේ helmet jacket කඩේ ඉන්න අතුකෝරලයිය කොහොමද අමතක කරන්නේ? හයි ජනි, ලස්සන සින්දුවක් දෙන්න. අපි ආයේ හමු නොවන සින්දුව දෙන්න බැරිද? අද අපි සංකගේ සින්දුවක් ඇහුවනේ කලින් පැයේ අවසානයේටම කල්ප කාලයක් පුරා. හෙට අනිවාර්යෙන් ඒ සින්දුව අරගෙන ඉන්න. ශෂික තමයි ගොඩකවෙල ඉඳන් මට message එක දාලා එහෙම ඉල්ලලා තියෙන්නේ. ශෂික ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට යන්න හදන්නේ කෑගල්ලට ගිහිල්ලෙන්න. කෑගල්ල ඉන්න අපේ විමේකා චමෝදි ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. එයාගේ චූටි ජනි පුතාවයි, හස්බන්ඩ් කවින්දවයි, බදුල්ලේ එයාගේ අම්මවයි, තාත්තවයි, අක්කවයි, නංගිවයි, අම්පාරින්න එයාගේ යාළුවා දිනුවයි එකතු කරගෙන මිරිස්ස පැත්තට යන්න හදන්නේ. මිරිස්සේ ඉඳන් අපිට message එකක් දාලා තිනවා භාෂිත. ලස්සන සින්දුවකට ඒගොල්ලන් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුවට. මකුලොරු රංජිත් දිසානායක අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. ජනී පුතේ, අද අපේ ලොකු පුතාගේ ඇනිවර්සරි එක. එයාට සුබ පතන්න. එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තින්නේ බදුල්ලේ බැද්දේගම මාලනී නැන්ද. එයා කියනවා පුතා නදුෂංකවයි, පුතා මදුෂිකාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඔන්න ජෝඩුවටම සුබ විවාහ සංවත්සරයක් වෙන්න කියලා net fm ටීම් එක වෙනුවෙන් මමත් ප්‍රාර්ථනා කරනවා. ජනි මල්ලි, ලස්සන සින්දුවක් දෙන්න. මගේ මහත්තයවයි පැටව තුන් දෙනාවයි එකතු කරගන්න. එහෙම කියලා අපිට message එක දාලා තියෙන්නේ ආකර්ෂ. ආකර්ෂද ආකර්ෂ නාද දන්නේ නැහැ. හලෝ ජනිත්, කොහොමද කියලා ජපානයේ සිට හැමදාම අපිට මෙසේජ් කරන අපේ ගාමිණී අයියා මෙසේජ් එකක් දාලා හලා තියෙනවා. මම හොඳින් ඉන්නවා. මං හිතනවා ඔයගොල්ලොත් සැපෙන් සනීපෙන් ඉන්න නැති කියලා. යාළුවා නිශාන්ත, ඒ වගේම තමයි වයිෆ් අරුණ සංජීවනි, පුතා ඖෂධ දුව සේනාශ්‍රී, ඒ වගේම තමයි අම්මා ගමේ ගොඩලින්ද ගමේ යාළුවෝ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ගොඩලින්ද ගමේ මලින්දු මෝටර්ස් අධිපති කුමාර ඇතුළු පවුලේ සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා මෙසේජ් එකේ දාලා තියෙනවා. මේ ගමෝ ටවුන් එකට ගිහිල්ලා සෙන්නැන්තනිස් පාරෙන් හැරිලා ගියාම අපේ ධනංජය බණ්ඩාරයගේ ගෙදරට යන්න පුළුවන්. එයාව සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. මේ මැසේජ් එක මට ඇවිල්ලා තියෙන 10:41ට. දැන් වෙලාව 12:24යි. කොහොමද ටයිම් ගැප් එක? ඉතාලිය මිලානෝ වල ඉඳන් රිෂෙන් පුතාවයි, සුබෝධන පුතාවයි, නංගි චන්ද්‍රවයි, දිමුතු පුතාවයි, සුබෝධනී දුවවයි, ඩුබායි ඉන්න අංජු පුතාවයි එකතු කරගන්න කියනවා. ඒ වගේම තමයි දන්කොටුවේ ශ්‍රී සුමංගල මාවතේ ඉන්න යාගේ අම්මවත් එකතු කරගන්නවා. ගොඩක් ආදරෙයි. මං යන්න හදන්නේ සඳරවල තේ කඩේට ගිහිල්ලා තේ එකක් බීලා ඉන්න. මොකද කෑම කන්න වෙලාවක් තාම මට නැති හන්ද. සඳරවල තේ කඩේ ගාමිණී අයියා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එයාත් අපි වහගෙන ඉන්නවලු. ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා වත්තේගම සනත් කඩේ ඉඳන් විමල වීරයියා. කට්ටියම net අහගෙන ඉන්නවලු. හින්දි සින්දුවක් ඕනි කියලා තිනවා. චන්ද්‍රසිරි මාමත් ඉන්නවලු. හින්දි සින්දුවක් දෙන්නම්. දැනට මේ සින්දුව අහන්න.

දැන් වෙලාව නම් 12:27යි. සමහර විට මේ වෙලාව ඒවා දවල්ට කෑම උයලා ඉවර වෙලා ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි ඉතින් රැට කෑම උයලා නැහැ කියලා නම් මම තක්කෙටම දන්නවා. ඔයාගේ ගෙදර හදන ඕනිම කෑම වේලක් රසවත් කරගන්න ෆ්‍රීලන් නිෂ්පාදන එකතු කරගන්නවා කියලා මම දන්නවා. ෆ්‍රීලන් නිෂ්පාදන අතරට අලුතින්ම එකතු වුණු අපේ මිත්‍රයා තමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ. මසාලා කිව්ව ගමන් ඉතින් තේරෙනවානේ ඉන්දියාවේ රසට නෑකම් කියන රසයක් තමයි හම්බ වෙන්නේ කියලා. අර ඉන්දියාවේද ගියාට පස්සේ අපි කණ්ඩාස කරන මසාලා රස ඉන්දියාවට යන්නේ නැතුව ලංකාවේදම්ම කන්න ලංකාවේම අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක අපිට පුළුවන්. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් දැන් වර්ග තුනකින් පාට තුනකින් එනවා. ඔයා හදන එළවලු ජාති වලට නම් පාවිච්චි කරන්න ඕනි ග්‍රීන් කරි මසාලා පවුඩර් එක. වටකවලට වෙන්න පුළුවන්, ඊට පස්සේ බෝංචි වලට, මෑකරල් වලට, ඊට පස්සේ අල වලට, ඕනි දෙයකට. එකී මෙකී නොකී එළවලු ජාති වලට ග්‍රීන් කරි මසාලා, මාළු ජාති වලට රෙඩ් කරි මසාලා. ඕනි මාළුවෙක් ආන මාළු නැතු මුහුදු මාළු, වැව් මාළු, ඕනි මාළුවෙකුට රෙඩ් කරි මසාලා පාවිච්චි කරන්න, ඕනිම මස් ජාතියකට බ්ලැක් කරි මසාලා පාවිච්චි කරන්න. මං අර හැමදාම ඔයාට කියන රහස, පොලොස් වලට, මෂ්රූම් වලට බය නැතුව බ්ලැක් කරි මසාලා පවුඩර් එක දාලා බලන්නකෝ. රස හිතා ගන්න බැරි වෙනවා. කොහොමත් හෙළ මසාලා පවුඩර් දාලා කෑම හදාගත්තා කියලා කියන්නේ කෑමට එකතු වෙන කට්ටියට පොඩි සර්ප්‍රයිස් එකක් වෙනවාමයි. දැන් ඔය ෆ්‍රීලන් නිෂ්පාදනය වෙන්නේ නම් ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින්. කෘතිම රසකාරක මුකුත් එකතු වෙන්නේ නැහැ. හැබැයි අපේ කෑම පුරුදු, අපේ ආහාර පුරුදුත් එක්ක ඔය කොහෙන් හරි කඩේකින් ගිහිල්ලා කනමුණා හරි වහන්දා කෘතිම රසකාරක ඒ වගේ දේවල් අපේ ඇඟට යන එක නවත්තන්න බෑ. එතකොට පුතෝ අපිට ඉතින් ලෙඩ වෙන එක නවත්ත ගන්නත් බැරි වෙනවා. දැන් ඉතින් වයස යන්නත් කලින් පුංචි වයසෙදිම නිකන් දෑවැදි හම්බ වෙනවා වගේ කැන්සර්ස්, ඊට පස්සේ ඩයබටික්, වකුගඩු රෝග ඔය ලෙඩ ලිස්ට් එක හැදෙනවනේ. ඒ ලෙඩ ලිස්ට් එක හැදුණු ගමන් කරන්නේ මොකද්ද? අපි මානසිකව වැටෙනවා. එහෙම වැටෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් සෙවනගල කිරිහිබ්බන්නාර බෝගහහන්දියේ ආයුම ආයුර්වේද වෙදමෙදුර තියෙනවනේ. එතන ඉන්නවා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් වුණු කමල් වන්දුල වීරපෙනු වෙද මහත්තයා. මං අර හැමදාම මතක් කරන්නේ සමහර අම්මලා තාත්තලා ගෙදර එහාට මෙහාට ඇවිද ගන්නවත් බැරුව ඉඳලා තමයි කමල් වන්දුල වීරපෙනු වෙද මහත්තයා හම්බ වෙන්නේ. මාසයක් හමාරක් හරියට බෙහෙත් ටික කරාට පස්සේ සීගිරිත් ගිහිල්ලා එනවා. ඊට පස්සේ සිරිපාද නැගලා එනවා. ඒනම් ඉතින් ලෙඩක් දුකක් තියෙනවා නම් කනස්සලු වෙවේ ඉන්නේ නැතුව යන්න තියෙන හොඳම තැන තමයි සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආජුමා ආයුර්වේද වෙදමෙදුර. 0777 300 940 කතා කරලා හරි 0773 273 540 කතා කරලා හරි ඔයාට වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න පොළොව. මේ සින්දුවට යන්න කලින් මට කෝල් එකක් ගත්ත කට්ටියක් එකතු කරගන්න තමයි හදන්නේ. ඇහෙනවනේ කොල්ලවල සද්ද? අපිට කතා කරා බදුරලියේ ඉඳන් ඉන්ද්‍රාණි අක්කා, කඹුරාවල ගමේ හැමෝමයි, එයාගේ දුවවයි පුතාවයි, මොරපිටියේ රාණි අක්කවයි සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. WhatsApp එක පැත්තට තමයි යන්න හදන්නේ. ඒ පැත්තේ තමයි ගොඩ දෙනෙක් බලාගෙන ඉන්න නම් කියනක. අපිට කලවානේ දැන් පුෂ්ප අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් ප්‍රියන්තවයි, දුවල දෙන්නවයි, ජනි ඔයාවයි සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුබදහවලක් ජනි, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ ඇහැලියගොඩ වෙලිගස් හන්දියේ රශ්මික මෝටර්ස් එකේ සෙට් එක. කටාණේ අරෝස් ටේලර්ස් එකේ කට්ටියත් එකතු කරගන්න ඕනේ. කෝන්ගස් හන්දියේ අරෝස් ටේලර්ස් එක තියෙන්නේ. ප්‍රසන්න, ධම්මිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, අරෝෂ් මේ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හයි හයි ජනි කොල්ලෝ, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. පයාගල ඉඳන් අපේ දෙනුවන් මල්ලි, ආච්චි අම්මවයි, සීයවයි, ඊට පස්සේ තාත්තවයි අම්මවයි කට්ටියම එකතු කරගන්න කියනවා සින්දුවකට. මාකොල ගල්පොත්ත හන්දේ ඉඳන් අපේ ප්‍රියන්ත සමරවීර අයියා, එයාගේ යාළුව කට්ටිය එකතු කරගන්න කියනවා 1981 අවුරුද්දේ. හොඳේ සබුගස්කන්ධ මහවිදුහලේ ඉගෙනම ගලපපු කොල්ලෝ සෙට් එක. ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අමිල හයි හයි හයි කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපි වහගෙන ඉන්නවානේ කුවේට් වල ඉඳන්, කුවේට් ඉඳන්ද මේ අහගෙන නැනේ, ඉතාලියේ මෙසීන වල ඉඳන් අපේ අනුර ලක්ෂ්මන් අයියා, එයාගේ යාළු හැමෝමත් සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. මේ දවස්වල ඉතාලි වලට හොඳටම රස්නේලු. සාමාන්‍යයෙන් අපි නිකන් දන්නේ යුරෝප් කන්ට්‍රිස් වලට සීතලයි කියලානේ. ඔන්න රස්නේලු මේ දවස්වල. බදුල්ලේ කැටවල සමන්ත සැලුන් එකේ සමන්ත අයියා තමයි මෙසේජ් එකක් දාලා තියෙනවා.
කේෂාන් මල්ලි හිරු තරු ස්ටෝසෙක ඉන්නවා විමලාවති නෝන නිසංසලා දුවල දෙන්න ලොකු දුව තරුන්දී පොඩි දුව ඉරන්දී එකතු කරගන්න කියලා කියනවා හයි හයි ජනි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කොත්මලේ ඉඳන් සුසන්තයි අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා එයාගේ අම්මා පොඩි මැණිකේ වයිෆ් රුවනි පුතා සිහින මල්ලි සුරංග මල්ලිගේ වයිෆ් සමුද්‍ර ලොකු දුව තරුෂි පොඩි පුතා කල්ප පොඩි දුව අභිලාෂි කොත්මලේ නව 35 ගමේ සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා කියනවා ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා බේරුවල ඉඳන් තනෝජක්ක මෙසේජ් එකක් දාලා තියෙනවා. හැමෝම එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. මීරිගම මදු ඔයාවත් එකතු කරගන්න අපි මේ අහන්න යන සින්දුවට.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: Belawa Dolahai Vinadi 36යි
2: හැමෝම බහගන්න රත්ති 3-in-1 බොන්න රත්ති 3-in-1 විතරයි
1: මල්ලි ඒ රත්ති 3-in-1 කම බොන්න කියන්නේ
2: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන් නේ
1: කාලේ හරි වටිනවනේ සර් රත්ති 3-in-1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා
2: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
0: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ දිනු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
4: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. finishing වහලක් නම් කලර් අප් තමයි.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
8: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
11: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
12: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
13: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
14: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-862-863-0776-716-3672

0: අනුවක විශ්වාසය
1: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
2: ජූලි 15 JJ Mills A6 අවිසාවෙල්ල ප්‍රධාන අනුග්‍රහය
3: මම අනිදි ගුණසේකර දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
1: රහත හතරක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි
4: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
1: ඕමිල් බේබි සබංජා තන්ත්‍ර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රෙකවර්නේ සමගින් ස්වභාවික ශාකසාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන් දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
7: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. Commercial credit.
9: වෙලාව 12යි විනාඩි 40යි. මේ වයිෆ්
10: මොකද හස්බන්ඩ්
9: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා.
10: අයියේ
9: රිස්ක් එක වැඩිනේ.
10: ඒ කිව්වේ?
9: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
10: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලා තියෙන මොකට කියලාද?
11: Paul ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
9: සින්දු වලට යන්න කලින් මතක් කරන්න ඕනි මේ දවස්වල අපි හැමදාම වගේ මං ඔයාලට මතක් කරනවානේ. ඔයාගේ ගෙදර අවට වටපිටාවේ තියෙන පිරිසුදුකම ගැන අපි නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ දවස්වල අපි හැමෝම ඩෙංගු මාරය පිළිබඳව කතා කරනවානේ. ඉතින් ඩෙංගු අවදානම අපේම කෙනෙකුට අපේ ළඟම කෙනෙකුට හැදෙනකම්ම අපි ඒක ගැන හැම ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒකට කලින් සූදානම් වෙලා ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරන්න කියලා තමයි හැම වෙලේම අපි ඔයාලට මතක් කරන්නේ. ටොපික් ඔලයක්වත් අඩුම ගානේ පාරේ බිමට දාන්න එපා. මොකද ඒකේ පුංචි වතුර බිඳුවක් රැඳුණත් ඒකත් ඇති මතුරේකට බිත්තර දාලා ලෙතනින් මතුරව බොහෝ වෙන්න. ඒක හන්දා ගෙදර අවට අනිවාර්යයෙන්ම වතුර පිරෙන තැන් තියෙනවා නම් මතක ඇතුවේ ඒ තැන් සුද්ධ පවිත්‍ර කරලා ඔයාගේ ආරක්ෂාව යාම සලස්ස ගන්න. ඒක අනාගතයට ගොඩක් වැදගත්. සින්දුවට යන්න කලින් මං කට්ටිය එකතු කරගන්න ඕනි කියලා කල්පනා කරගත්තා. ඉතින් දන්නවනේ ඉතින් කට්ටිය එකතු කරගන්න ඕනි කියලා. මට කෝල් එකක් ගත්ත ටයිටැනික් සැලුන් එකේ අපේ තුෂාර බෝයි. ඒගොල්ලන්ට කෝල් එකක් ගන්නවත් වෙලා නෑ. වැඩ අද එයයි කමලුයි විතරයිනේ සැලුන් එකේ ඉන්නවා කියන්නේ. යටියන්තර ටයිටැනික් සැලුන් එකේ ඉඳන් තමයි සෙට් එක අපි වහගෙන ඉන්නේ. ඉතින් සුන්දරම් බොස් සුපුරුදු පරිදි අදත් ඉතින් වැඩට ඇවිල්ලා නෑ. සුන්දරම් බොස් වැඩට ආවොත් තමයි පුදු වෙනේද? එහෙම තමයි බොස්ලා. හයි ජනි, මාත් හැමදාම වගේ net අහගෙන ඉන්නවා. මැසේජ් එකක් දාන්නේ නම් කලාතුරකින් ඔන්න අද මැසේජ් එකක් දැම්මා. ලස්සන සින්දුවක් අපිට දෙන්න කියලා පල්ලේ ගම ඉඳන් සඳමාලි මැසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් සුපොන්, දුව අකීෂා, අම්මා කාන්ති. අම්මගේ නම දාලා තියෙන කාන්ති නෙමෙයි කේන්ති කියලා. හරිද? අයියා ඉසුරු, ඊට පස්සේ ඩිලෝනා එක්ක net අහන සීලොම දෙනා එකතු කරගන්න කියනවා. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කෑගල් ඉඳන් පුෂ්පාංගණියක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. මහත්තය නිමල්, පොඩි අක්ක සුභද්‍රා, දුව කුමාරි සින්දුවකට එකතු කරගන්න කියලා කියලා තිනෝ. හයි ජනියයි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. ඇඹිලි පිටි ඉඳන් හේෂාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒෂානි එක මෙසේජ් එකක් දාලා බලලා තිනවා හා කියවන්නේ. තව මෙසේජ් එකක් දාලා බලලා තිනවා ඒත් කියලා නැහැ. ඔන්න තව මෙසේජ් එකක් දැම්මම තුන්වෙනි මෙසේජ් එකේදී තමයි මම කියවන්නේ නම්. ඇමිලි පිටියේ හේෂාලි, එයාගේ අම්මවයි අයියවයි අක්කවයි මල්ලිවයි මේ සින්දුවට එකතු කරගන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා රුවන්වැල්ලේ තරු ප්‍රභා ඉලෙක්ට්‍රිකල්ස් එකේ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා. රුවන්වැල්ලේ මොරාවත්තේ තමයි තරු ප්‍රභා එක තියෙනවා කියලා කියන්නේ. ලස්සන සින්දුවක් අපිට දෙන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා. වෙනදට නම් කෝල් කරන අපේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා. කෑගල්ලේ නිදහස්ම අවතේන ශාන්ත ටේලර්ස් එක තියෙන්නේ. ශාන්ත ටේලර්ස් එකට අල්ලපු යටේ තියෙන විහංග හෝටලේ ඉන්න නංගි බබාලා දෙන්නත් මතක් කරන්න කියලා කියනවා. ගාල්ලේ හියාරේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා තමරා. ආ නෑ නෑ නෑ නෑ. එයා ඉන්නේ සෞදි අරාබියේ රියාද් වල. ලංකාවේ නම් ගම තියෙන ගාල්ලේ හියාරේ කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ජනි සුදු මහත්තයෝ, අපි බෝකුන්දර නිවන් තිඩියේ දේවින්්‍ය ෆැෂන් එකේ ඉඳන් දීප්ති තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අනුෂා, ලලිතා අක්කා, මානෙල් අක්කා, නදීෂමිස්, අමන්දි, ක්‍රිෂාන්ත අයියා, චන්ද්‍රිකා අක්කා ඔයත් එකතු කරගන්නවා පැටියෝ කියලා මට මැසේජ් එක දාලා තියෙනවා. බලන්නේ ආදරේ. ජනි මල්ලි, මම දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ උපුල් අයියා. අපිත් සද්දෙනව net fm අහගෙන ඉන්නේ. අපිවත් එකතු කරගන්න. සමන්ත මහත්තයා, චමින්ද මල්ලි, ලසා මල්ලි, ගයන් මල්ලි, වසන්ත, ක්‍රිස්ටෝපර් සෙට් එකම එකතු කරගන්න කියනවා. ජනි මල්ලි, අද නම් මැසේජ් එකක් දාන්න පරක් වුණා. මාවත් සින්දුවකට එකතු කරගන්න. ඇමිලි පිටියේ ගල්වන්දුවේ ඉන්දික ටේලර්ස් එකේ ඉන්දික අයියා තමයි එහෙම කියන්නේ. පරක්ුණේ මං එකට කලින් මැසේජ් කරන හැමෝගම ගැන කියනවා. හයි ජනි අයියේ, අදත් ඔයාව සද්දෙට අහගෙන ඉන්නවා. චාමික වයි ගමා බේක්ස් හවුස් එකේ වැඩ කරන සියලුම දෙනාවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ගමා නෙවෙයිනේ, ගාම බේක් හවුස්. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, කොහොමද ලස්සන සින්දුවක් අපිටත් දෙන්න එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන රුවන්වැල්ලේ ඉන්න කුමුදු අක්කා. එයාගේ පුතාලා දෙන්න තුෂාන් සහ විසල් එකතු කරගන්න කියලා කියනවා. අයුබෝවන්, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. බොරලැස් ගමුවේ දිනිත, විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා එක්ක සරච්චන්ද්‍ර ඩයස් ඇතුළු සෙට් එක හැමදාම වගේ අදත් මැසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, මාවත් එකතු කරගන්න කියලා. සීගිරිය කලින් ඉඳපු, ඒ කියන්නේ කාශ්‍යප රජතුමාගේ කාලේ තමයි සීගිරිය ඉඳලා තියෙන්නේ. දැන් තංගල් ඉන්න අපේ අප්සරා මැසේජ් එකක් දාලා තියෙනවා. ජනි බොස් මමත් ඉන්නවා කියලා මාපලගම PLJ අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ප්‍රදීප් කංකානම්ගේ මන්දක Facebook post එකකටත් comment එකක් දාලා තියෙනවා. චාමර ස්ටෝස් එකේ කට්ටිය, කළුතර පනාපිටියේ තමයි චාමර ස්ටෝස් එක තියෙන්නේ. තනෝජා සහ චාමර දෙන්නව එකතු කරගන්නවා. තව පොඩ්ඩයි. ජපානේ නිශාන්ත කුමාරයියත් මැසේජ් එකක් දාලා තිනවා. යාළුවත් මැසේජ් එකක් දාලා තිබ්බනේ. ගාමිණී අයවයි ඉෂාන්වයි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ජනි කොහොමද මාවත් එකතු කරගන්න? ඩුබායි ඉඳන් අහගෙන ඉන්නේ කියලා දීපිකා අක්කත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට කළුතර ඉඳන් චන්දි මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවකට පවුලේ හැමෝම එකතු කරගන්න කියලා. යටියන්තොට නිතූ ගරාජ් එකේ කට්ටියත් මැසේජ් එකක් දාලා තියෙනවා. හොරන්දල තමයි නිතූ ගරාජ් එක තියෙන්නේ. කුමාර මල්ලිගේ පුතාගේ උපන්දිනේලුවද? කුමාර මල්ලිගේ පුතාගේ නම දාලා නැති එකනේ ප්‍රශ්නේ. සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝම අපේ කුමාර මල්ලිගේ පුතාට ප්‍රාර්ථනා කරනවා. අජිත් මාමා, ජයන්පති මාමා, සෙල්වම් මාමා, ලක්ෂාන අයියා, රුක්ෂාන අයියා මේ හැමෝම සුබ පතන්න එකතු වෙලා ඉන්නෝ යාට. ඊට පස්සේ අපේ ෂෙසි අපි වහගෙන ඉන්නේ සීදුවේ ඉඳන්නේ. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්න. මකුලලෝ රංජිත් දිසානායක අයියා ඉන්නවා. ජනි අපිටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා. මහවිල සඳමාලි, යටියන්තොට මහවිල ඉඳ. ඔමාෂදුව, රනිදු පුතා, රසින්දු පුතා, චූටි මැනික, චෙනූෂා, හබි, සුසන්ත ඔයාවත් එකතු කරගන්නවා කියලා මට මැසේජ් එකේ දාලා තියෙනවා. ලක්ෂ්ම, ලක්ෂපාන ඉඳන් යෙනුල බබා අපිට මැසේජ් එකක් දාලා තිනවා. එයාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. බුලත් බුත්තල ඉඳන් පැතුම් මැසේජ් එකක් දාලා තිනවා. එයාගේ අම්මා සීමතිවයි, තාත්තා ප්‍රේමසිරිවයි සින්දුවකට එකතු කරගන්න කියලා. කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

මොකද කියන්නේ මේ දවස්වල සල්ලි ප්‍රශ්නක් තියෙනවනේ. එහෙනම් ඉතින් දවල් එකේ ඉඳන් හතර වෙනකන් ජානු කෙල්ලගේ ගින්දර හැන්දෑව හන්න තමයි තියෙන්නේ. තෑගි යකාගේ රැවුලෙන් මැදගෙන වෙනද වගේ සුපුරුදු විදිහට මේ වෙනකොටත් මැදිරියට ඇවිල්ලා තියෙන්නේ. රුපියල් 12,000ක් විතර වටින මුදල් තෑගි අද හම්බ වෙනවා කියලා තමයි මට ආරංචිය හම්බ වුණ විදිහට. මෙහෙමයි ඉතින් හම්බ වුණොත් ආරංචිය දුන්නහන්ද මටත් කීයක් හරි දෙන්න ඉතින්. මේ පැත්තට කෝල් කරපු WhatsApp මැසේජ් ජවපු හැමෝටම ස්තුතියි කියන ගමන් හෙටත් උදේ 10ට ආයෙත් පාරක් දේදුණු මාවතෙන් හම්බ වෙන බලාපොරොත්තුයි. ගින්දර හැන්දෑවට අවස්ථාව දීලා ජනී කොල්ල යන්න තමයි හදන්නේ. හෙට හම්බ වෙමු. ගිහින් එන්න. මම ජනී.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. De Dunumavata.
1: Brought to you by
2: Akunulake Namahubavan Rakapuram Rasaganayana Aulesam Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250. මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 3036.
3: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන්, රෙඩ්, බ්ලැක්. ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.

0: කෝවිඩ් සතුල ට්‍රෙන්ඩ්.
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්.
1: සත් සමුදුරු අභිමවමින් අභිමානයෙන්
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: කිරි තේ සීනි එක පැක් එකෙනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
4: රත්ති 3-in-1 පැක් එක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
3: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
4: රත්ති 3

0: දවස අතරතුරේ බොන කිරිති.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
3: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
2: 769 වන වරටත් හෙළ පිඹ සොරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
3: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
2: අගෝස්තු 4 වනදා කෝල් මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුදදී
3: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
2: නීල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
3: මාත්‍ය සත්කාරය නෙත්‍යෆෙම් නෙත්‍යෆෙම්
2: බැතිබර දායකත්වය අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: දුනුකල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
5: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
6: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාල
7: අම්මලාගේ ආදරයට නියම පදමින් මාතර ෆ්‍රීලැප් ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පේරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර ගාල්ල
8: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
11: සුබ දහවලක් දවල් එකයි දැන්

0: විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන එන්නේ.
2: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ?
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. Serendip Green Plantation Private Limited.
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
0: බැයෙන් බැය අලුත් වන අලුත් බැයි විමසුම at news.
7: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. අනුරාධපුර සිරිමණිය වටරෝමේ බස් රථයක් සහ යතුරු පැදියක් ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අනුරාධපුර නගරයේ දෙස සිට පූජා නගරයේ දෙසට ගමන් කරමින් තිබූ යතුරු පැදියක් සහ සිසු සැරිය බස් රථයක් එකිනෙක ගැටී අනතුර සිදු ඇති බවයි net news වාර්තාකරු පැවසුවේ. අනතුර සිදුවන අවස්ථාවේ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක් යතුරු පැදියේ ගමන් කරමින් සිට ඇති අතර පිරිමි පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලට තුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. අපරීක්ෂාකාරී ලෙස බස් රථයේ ධාවනය කළ අදාළ බස් රථයේ රියදුරා අනුරාධපුර පොලිසිය මගින් අතරංගුවට ගෙන් තිබෙනවා. මිලඟ net news පසුරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: Net news, the truth people trust. FM 95, FM 94.8, Net FM.
8: ගින්දර හැන්දෑවා.
9: Brought to you by.
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
11: Fems ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
12: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
13: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී. අවතන්න 0711856956.
14: FM 95 94.8.

ZFM Kinderhändeva Vigiano. ZFM Kinderhändeva Vigiano.

0: yeah.
1: Kinder Hände war. Kinder Hände war.
2: Hi hi. Kinder Hände war. Dawale kai vinadi navayai velava. ඉතින් ඉතින් කොහමද කියන්න ඉතින් ඔය හිතේ මෙච්චර වෙලා තියාගෙන හිටපු ඔක්කොම දේවල් ටික හවස හතර වෙනකම් මගෙත් එක්ක. අදත් ඉතින් ගින්දර හැන්දෑව ඔයාගේ මගෙයි ගින්දර පැතුන වැඩ ටික පටන් ගන්න තමයි ළමයි මේ ලෑස්ති වෙන්නේ. මම මේ දවල් එකට කලින් මෙතෙන්ට ඇවිල්ලා ඉක්මනට ජනීව යවා ගත්තා දැන් මට දෙන්න කියලා. මොකද ඉතින් මං එන්නේ තනියම නෙමෙයිනේ. කවුරු නැතත් මේ යෝධයව අරගෙන ඇදගෙන එන්න ඕනේ. යකෙක්ව අම්බන් කරනවා කියන එකත් හරි අමාරු දෙයක්. එහෙනම් ඉතින් අදත් වෙනද වගේම හවස හතර වෙනකන් අපි දෙන්නට ගොඩාක් දේවල් දිනව ෂෙයා කරගන්න. ගොසිප් ගොසිප් ඉතින් වෙන මොනවද ඒ අතරේ දන්නවනේ ඔය ගොසිප් කතා කරන ගමන් හදාත් ඉතින් තෑගියකා ඉන්නවා මගෙත් එක්ක. හවස හතර වෙනකන් ඔයාට තෑගි පිට තෑගි දිනා ගන්න chance එක තියෙනවා. එහෙනම් ඉතින් අදත් වෙනද වගේම කාල් කරන්න message කරන්න. ඒ අතරේ තෑගියකා කෑ ගහනව ඇහුන ගමන්ම ගන්න phone එක අතට අරගෙන අපේ net fm facebook fan page එකේ wall post එකට ගිහිල්ලා වැඩි වැඩියෙන් comment කරන්න ඕනට තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාට whatsapp එකට ඔයාගේ message එක ඔයාගේ නම ගම විස්තර ටිකත් එක්ක whatsapp කරන්න පුළුවන්. විදහත් අනුපහට ඒ අතරේ අද දවසේ ආදරය කරන කට්ටියව සින්දුවකට එකතු කරගන්න බෝධි විශ්වකක් තියෙනවා නම් ඇනිවසර විශ්වකක් තියෙනවා නම් ඔය හැම දෙම මට කියලා එවන්න තමතක කරන්න එපා. මගේ හොට්ලයින් නම්බර් එක 0112553063 ඔයාට හවස හතරට කලින් පුංචි කෝල් එකක් දෙන්නත් පුළුවන්කම තියෙනවා. කෝ මට සද්දයක් ඕනි. ඔබනම් ඉඳලා හරියන්නේ නැහැ. සද්ද දාගෙන වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. මොකද අපි අද පටන් ගත්තෙම 18 වන්නම කින්නේ. එහෙනම් ඉතින් දැන් මේ කියන්න හදන්නේ ගෑනු ළමයි ගැන. පිරිමි ළමයි හිතාගෙන ඉන්න විදිහ ඉතින් අපිට නම් ඉතින් ඒගොල්ලන්ට තරම් සයිකෝ නෑ නේද? අපි හරිම සමකාමී ජීවිත ගෙවන මිනිස්සු. අර අපිට ගොඩාක්ම පිස්සු හැදෙන්නේ පිරිමි ළමයි එක්ක ඉන්න ගියාම තමයි. හරි, එහෙනම් ඉතින් වැඩි කතා වුණේ නෑ. ඉන්න හවස හතර වෙනකම් මං ඉන්නවත් එක්ක මේ පැත්තේ තෑගි තියනවා. ඒ අතරේ මගෙන් ඔයාට උම්මා ගොඩකුත් තියනවා. ඒ ඔක්කොම ටික ඕනේ නම් ආර මේ පැත්තට එන්නම වෙනවා. මැලැස්තිනේ මං එයාගේ ජාරු.

0: වාව්! ඇංකටින් එකක්?
1: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංකටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
2: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
3: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
4: දැන් ඕන්න නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
5: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
6: මම අනිදි ගුණසේකර. දන්නවද, මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
7: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
8: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි. අගය කරන්නට, තෑගි බෙදන්නට, වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
9: ජූලි 16 JJ Mill C8 අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
6: මම අනිදි ගුණසේකර. දන්නවද, මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
7: වසර 64ක් පුරා ලාංකේය සමය ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
10: කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා. රිච් ලයිෆ්
11: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්.
8: දැනුමයි සතුටයි වාසි පුරවගෙන නෙත් ඇංගලුම් චාරිකාව 2026.
12: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු.

0: අම්බෙ පුසුම්බ යක්කු යන්නේ පුළුට සුවඳට. ඒත් මේ වෙන මොකද්ද සුවඳකටනේ ආවේ? නරකනේ නරකනේ යකාවනි කොහොම හරි.
1: යක්කු නම් එනවා ඉතින් කොහොම හරි. අපිට ඉතින් යකෙක් ආවොත් තමයි නේද? අබරුදු මං කියන්නේ. යකෙක් නැතුව ලස්සන කුමාරයෙක් වගේ ආව කිව්වනම් නේද ඉතින්? දවල් එකයි විනාඩි 24යි. ඔන්න ඉතින් දවල් එකයි විනාඩි 24ක් වෙනකොට තෑගියක රුපියල් 12,000ක මුදල් තෑගි ගොඩකුත් අරගෙන දැම්මගේ ළඟ ඉන්නවා. දවල් එකයි විනාඩි 24යි කියලා ගන්න ෆෝන් එක වාගේ අතට. ඔයාගේ නම ගම විස්තර ටිකත් එක්ක අපේ නෙත් FM Facebook fan page එකේ wall post එකට comment කරගෙන යන්න ළමයි. එහෙමත් නැත්නම් WhatsApp messages එවන්නත් ඔයාලට පුළුවන්කම තියෙනවා. WhatsApp පැත්තෙන් 0 8 6 95 95 95. දැන් මට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඊළඟට WhatsApp මට මැසේජ් කරලා තියෙන කට්ටිය මතක් කරන්න තෝනි. ඒ ඇස්සේ මේ පැත්තේ හොට්ලයින් නම්බර් එක පුදුමාකාර විදිහට හොට් වෙලා තියෙන්නේ. දැන් මන් දන්නවා මට බනිනවා කියලා. ඒ කියන්නේ මේ මාත් එක්ක දැන් මේ කතා කර කර ඉන්න කෝල්ස් ගන්නවා. හරිද? පොඩ්ඩක් ඉන්නකෝ, මම පොඩි වෙලාවකින් අනිවාර්යයෙන් මේකට චාන්ස් එක දෙනවා. මුලින්ම කියන්නම් ඔයාට ආයුර්වේදයේ කියන නම ඇහුණ ගමන් ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන හොඳම තැන. ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන ඕනම කෙනෙක් මුලින්ම මතකයට ගන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේද? ඉතින් මේ විදිහට මෙච්චර දෙයක් හදවතේ ඇති වෙලා තියෙන හේතුව තමයි මේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් ඔයාගේ ළඟට එන ඖෂධ සියල්ලගෙන්ම 100% ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ඔයාට අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පොඩි කාලයක් නෙමෙයි, වසර 40ක අභිමානයක් තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට. ඉතින් මෙතනින් ඔයාට මෙන්න මේ විදිහට ඖෂධ ගණනාවක් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම දියවැඩියාව කියන රෝගය නිසා පීඩාවට පත්වලා ඉන්න කෙනෙක් නම් ඔයා කාලයක් තිස්සේ දියවැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක් නම් ඒත් ඒකට හරිම විසඳුමක් ඔයාට තාම හම්බෙලා නැති නිසා තමයි මම මේ ඔයාට කියන්නේ. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ සෙවනගල මධුමේහ හරණී කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. ඔයාට 100% ප්‍රතිඵල නම් අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. හරිද? ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස උන ඇගපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය කියලා කියන්නේ. ඒ වගේම ලිව එකේ තෙල් ෆැටි ලිව වලට කොච්චර නම් බයෙන්ද හිටිය ඔයා. කොච්චර බය වුණා නම් එච්චරක්වත් දැන් බය වෙන්න ඕනේ නැහැ ඔයාට. මොකද සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක ඔයාට පාවිච්චි කරන්න කියලා කියන්නේ 100% හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් නිසා. එහෙනම් පැටි ලිව වලට තිත තියන සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක අනිවාර්යයෙන්ම අරගෙන පාවිච්චි කරන්න. කෑම අප්‍රියයි, කොච්චර රස කෑමක් ගෙනලා දුන්නත් මේ ළමයි කන්නේ නැහැ. එහෙම කියලා කියන අම්මට තාත්තට. ඒ වගේම හැම වෙලෙම බඩ කැක්කුම බඩ ආජීර්ණය තියෙනවා නම් බඩ පිපෙනවා නම් 100% ස්වභාවික සෙවනගල අසමෝදකම් අරගෙන පාවිච්චි කරන්න ඔයාට ඔය හැම දෙම නැත්තරම නැති කර ගන්න පුළුවන්. මේ විදිහට නිෂ්පාදන ගණනාවක් තියෙනවා මෙයාලගේ. මේ සියලුම නිෂ්පාදන කමල් බඳුල වීරප්‍රම වෛද්‍යතුමාගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට අදම මේ දැම්මම කාල එකක් දෙන්න. අඩ හැමදේම දැනගන්න පුළුවන්. 0847 31 33 540 0847 31 33 540ට අදම මේ දැම්මම කතා කරන්න. ගොඩාක් ගැන ළමයින්ට පීරියඩ්ස් කාලය කියලා කියන්නේ කොයි තරම් නම් අපහසු කාලයක්ද. එහෙම දවස්වලට ඔයා දන්නෙම නැතුව ඔයාව මිස් වෙනවා. ඇයි එහෙම කරගන්නේ? ඒකට හේතුව තමයි හරිම පෑඩ් එක තාමත් ඔයාට තෝරගන්න බැරි වෙලා තියෙන එක. හැබැයි දැන් ඔයාට කියන්න බෑ හරිම පෑඩ් එක ඔයාට තෝරගන්න බැරි වෙලා තියෙනවා කියලා. මොකද පෑඩ් එකක් තෝරගන්නකොට අපි අනිවාර්යෙන් හිතන දේනේ මේක ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්න නැති ප්‍රශ්න තියෙන්න ඕනි. ඒ වගේම ඉතින් ගෙවන මිල ගැනත් අපි හිතනවා. ලොකෝ ගානක් දීලා අරගන්න පෑඩ් එකෙන් ඔයාට ඇඳගෙන ඉන්න කිසිම පහසුවක් නැත්නම් ලීක් වෙනවා නම් මොකටද ඕක අරගෙන? හැබැයි මං ඔයාට කියනවා බය නැතුව අරගන්න. සාධාරණ මිලකට දැන් වාගේ අතරපත් වෙන ෆෙම්ස් ඇය ගැනු ළමයි ළඟ තියෙන්න ඕන දේ තමයි ෆෙම්ස් ඇය කියලා කියන්නේ. මේ සියල්ල SLS සහ ISO සහතික සහිතව තමයි වාගේ අතරපත් වෙන්නේ. ඉතින් මේවා ගැන පිරිමි ළමයි දැනුවත් වුණා කියලා කිසිම වරදක් නැහැ. වාගේ පාර්ට්නර් හදිස්සිය කියනවා බබායනකොට පෑඩ් පැකට් එකක් අරන් එන්න කියලා. එතකොට ඉතින් ඔයා ගන්න ඕනි ෆෙම් සෑම තමයි අඳගෙන ඉන්න පහසුයි. ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක් සහ සෞඛ්‍ය ආරක්ෂිතයි. ඒ නිසා අදම අරගන්න දිවයින පුරා දින ඕනම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් ඔයාට දැන් සාධාරණ මිලකට ෆෙම්ස් අය අරගන්න පුළුවන්කම තියෙනවා. හරි හරි ගැන මතක් කරගෙන මම යනවා ටක් ගාලා. මට වට්ස්ඇප් මැසේජස් එවලා තියෙන කට්ටිය ඉක්මනට මතක් කරන්න. හයි, අපිව අමතක කරන්න එපා. ගලිගමුවේ බිස්සෝ වෙල දකුණ අරුණ දමයන් අනුරා දමයන්ති. මට ඔය අරුණ අනුර ඔය නම් පැටලෙනවා. හරිද? ඔන්න මං හරියට කිව්වා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න බෑ ඉතින් මේ කොල්ලන්ගෙන්. මට කෝල්ස් ගන්න ඕනේ වට්ස්ඇප් එකේ. වට්ස්ඇප් එකෙන් කෝල්ස් ගන්න නැතුව මට වට්ස්ඇප් මැසේජ් කරන්න. හරිද? අපිත් මේ වෙලාව වහගෙන ඉන්නේ. අපිම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලතර. හැබැයි ඕපු කොල්ලගේ හරි කෙල්ලගේ හරි නම නැහැ. ජයම වේවා ජනුරංගි. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ඇමිලි පිටිය ගල් වංගුවේ ඉන්දික ටේලර්ස් එකේ. ඉන්දික අයියා ජය වේවා. ගොඩාක් ආදරෙන් මම ඔබව එකතු කරගන්නවා. ආනන්ද අයියත් වැඩ හොඳේ. කවුද මේ කෝ බලන්න? ගුඩ් ආෆ්ටර්නූන් ජනුරංගි. කන්නතට ඉහළ ගම්බේ කරේ මගේ රසික අයියා මැසේජ් කළා තියෙන්නේ. නිලුගමටික පැත්තේ මම ඉන්නවා කියලා තියෙනවා. හරිනි. ඊට පස්සේ රේණු අක්කා කැලිමඩලෙන් ඉන්නවා. යටි අඳුරේ ටයිටනික් සලෝන් එකේ තුෂාර. මත්තමගොඩ සුනිල් කඩේ සුනිල් අයියා අක්කා එකතු කරගෙන ආනන්ද අයියත් වැඩ කරනවා. යවත් එකතු කරගෙන සිද්ධාක් අහමු කියලා තියෙනවා සෙට් එකටම. අද දවසම ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. එකතු කරගන්න හොඳද? ජානු මැනිකා. ජනියා ගියා විතරයි ජානු ආවා. අපි දැන්ව ගලපල නම් දෙක දාලා තියෙන්නේ. අනේ මාළබේට යනවා කෙල්ලේ. හතරට කලින් ආවත් ආයෙම මැසේජ් එකක් ගෙවන්නම් කියලා තියෙනවා. පරිස්සමට ගිහින් එන්න ඕනි හොකන්දර රුක්මණි අක්කා. ආපු ගමන්මට මැසේජ් එකක් දාන්නත් ඕන. හරිද? ආදරේ මිනි කැටේ කියලා තියෙනවා අම්මේ. අපිටත් සින්දුවක් දෙන්න. එමදුව දෙල්ගහතට ජානක කුමාර අයියා මැසේජ් කළා තියෙනවා. ආදරෙන් ආවේකතු කරගන්නවා. හයි, ගුඩ් ආෆ්ටර්නූන් චානු. මා තිනවා ගින්දර හන්දව වහගෙන මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ප්‍රදීප්, හයි ප්‍රදීප්, කොහමද? ඔයර මම රිප්ලයි එකක් දාන්නම් ඉතින්. මේ සින්දුවට එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවලිකායි විනාඩි 35යි.
4: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා. රිච් ලයිෆ්
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට්. ඔබත් අදම රස බලන්න.
7: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
8: ඒයි
7: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
8: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීපාරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
12: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
13: පෘථුවියෙන්ද ළඟහරට රේල් පාර? ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂ්‍ය පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
14: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
15: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
16: යුද්ධ මැද හැංගුණ ඉකනොමික්ස්.
17: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර
18: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
19: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්තානියෝජනින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
20: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
17: මේ අලුත් ඇපල් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
16: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
18: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
21: Brought to you by
22: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
23: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
24: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිස්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්ම අවතන්න. prime group 1322
25: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
19: ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
26: FM Algo Town
27: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
28: Hello.
29: ඔයාගේ call එකට, ඔයාගේ request එකට set වෙන හොඳම තැන. කින්දර හැන්දෑව

0: දවල් එකයි විනාඩි 45 වෙලාව. අහන්න දෙන්න ලස්සන සින්දු ටිකක් ලෑස්ති කරගෙන තියෙන. හැබැයි ඉතින් ඊට කලින් මං යන්න ඕනේ අවිස්සාවෙල්ල පැත්තට. ජීවය ඔබ ඉනෙත් FM ඇඟලුම් චාරිකා 2026 ඔන්න ඉතින් තුන්වෙනි දවස් දිනයට අද දවසෙත් ක්‍රියාත්මක වෙනවා සතුට විනෝදයේ තෑගි භෝග එක්ක අපේ කණ්ඩායම අද දවසෙත් ගිහිල්ලා ඉන්නේ ආයතන පරිශ්‍රයකට. අපි බලමු අද දවසේ කොහෙද ඉන්නේ, මොකද වෙන්නේ, හැමදේම විස්තර අරගෙන. අනුරංග ඉන්නවා. සුබ දහවලක් අනුරංග.
1: සුබ දහවලක් ගින්දර හැඳ වහන හැමෝටමත්. ඔයාටත් ගින්දරි ජානු. ඉතින් අපි ඇවිල්ලා ඉන්න අදවසේ වාකුවගේ අවිස්සාවේල්ලේ ආදරණීය අපේ හිතවතියන් හොයාගෙන ඇඟලුම් ක්ෂේත්‍රයේ ලංකාවේ වැඩිම විනිමය අනුපාතය ලංකාවට ගෙනත් දෙන්නේ උන් තමයි. ඉතින් දේශීය වශයෙන් වැදගත්ම තැනක් තමයි ඇඟලුම් කර්මාන්තය කියන්නේ අපිට. ඉතින් මේ ඇවිල්ලා ඉන්න JJ Mills C5 කියන ආයතනයට ඉතින් මතක් කරන්න ඕනේ අද දවසේ සතුට විනෝදයක් එක්ක අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ වෙලාවේ අපි අපේ අනුග්‍රහ භවතුන් ගැන විශේෂ මතක් කරනවා. අද දවසේ අපිත් එක්ක සම්බන්ධලා ඉන්නවා ඩාලි බට්ලර් නිෂ්පාදනයක් කරන Big 2 වෙනි රේසර් එක අපිත් එක්ක සම්බන්ධලා ඉන්නවා. ඒ වගේම ඒ වෙනුවෙන් ප්‍රියමාලි ආදරණීය අපේ රංගන ශිල්පිනිය මේ වෙලාවේ අපේ ආයතන පරිශ්‍රයට ඇවිල්ලා ඉන්නවා මේ කටයුතු සහායකත්වය ලබා දෙන්න. ඒ වගේම දවස් පහට රස පහයි රිච් ලයිෆ් කිරිරත්ය කියන ලංකාවේ කිරි නිෂ්පාදකයා තමයි දේශීය කිරි නිෂ්පාදකයා රිච් ලයිෆ් ඉන්නවා. ඒ වගේම මතක් කරන කුරුණෑගලෙන් අපිත් එක්ක වෙලා ඉන්නවා ට්‍රැඩෙක්ස් නැත්නම් ක්ලීනෝල් ෂැම්පෝ. ඒ වගේම සබන් වර්ග බේබි සබන් වර්ග ඔමිල් සබන් නිෂ්පාදන අපිත් එක්ක බඳන් ඉන්නේ. ඒ වගේම විශේෂ සිට දෙපළ දක්වාව ලස්සනට තියන්නේ ජනත් ආයුර්වේද නිෂ්පාදන අපිත් එක්ක බඳන් ඉන්නවා. අද චාරිකාව ලස්සන කරගන්න අපි ඇවිල්ලා ඉන්නේ ආවිස්සාවෙල්ල පුරවරයේ තියෙන JJ Mills C8 ආයතන පරිශ්‍රයට කර්මාන්තර පරිශ්‍රයට. ඉතින් මේ විදිහට තමයි පැත්තේ තියෙන්නේ සින් සතුට විනෝදයත් එක්ක ටෑගි බෝග බෙදා දෙන ගමන් තමයි මේ පැත්තේ ඉන්නේ.
0: හරි, බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි අනුරංග අද දවසේ විස්තර අපිට අරගෙන ආවට. ඉතින් ඒ විස්තරත් එක්ක මම ඊළඟට හැරෙන්න හදන මට කෝල් කරපු කට්ටිය මෙන්න මේ සින්දු සෙට් එකට එකතු කරගන්න. බලමු මට කවුද කතා කරලා තියෙන්නේ කියලා. හේලිතු ෆැෂන් කහපල අපේ කෙල්ල සෙට් එක මැද්දේ එකම එක අනංගෙක් ඉන්නවා. බලන්නකෝ ඉතින් මෙච්චර කෙල්ල ගොඩක් මැද්ද අසංක විතරයි. එහෙම ඉන්නත් කොල්ලනේ පින තියෙන්න ඕන හරිද? සමන්ති, අශාන්ති, මානෙල්, ජයශානි, අනුපමා, ප්‍රියදර්ශිනි, රූපා, නිශාන්ති, නිලු මේ කට්ටියත් එක්ක ඉන්න වන් ඇන් ඔන්ලි බොයි අසංක. කොහමද ඔයාවත් එකතු කරගන්නවා? උම්මත් දෙකක් ඕනි කිව්වා, දෙකක් ආදරේ කියලාත් කිව්වා. ඊළඟ එක මේක ස්පෙෂලි අසංකත හරිද? කට්ටියම එකතු කරගන්නවා. ජය වේවා සෙට් එකටම. මගන මෛත්‍රීපාලය කතා කරා, මංගලිකා, ඊට පස්සේ මදුකා, මදුරංග, මදුසංක. බලන්නකෝ මයන්නෙම්ම නම් ටික පටන් අරගෙන තියෙන්නේ. සෙට් එකම එකතු කරගන්නා. ඊට පස්සේ ගාලේ සීතාක කතා කළා, හස්බන්ඩ් ජයතිලක. ඒ වගේම බොකුන්දර චන්දිමාල හොටල්ස් එකේ ස්ටාෆ් එකේ කට්ටියවත් එකතු කරගන්න කියලා කිව්වා. ස්පෙෂලි සෙට් එකම එකතු කරගන්නා කට්ටියටම ජය වේවා. ඊළඟ සින්දු අහමු. ඒ අතරේ ඔයාට මෙන්න මේ ගැනත් මතක් කරන්න ඕනේ ළමයි. මේ ගැන නම් නොකියම බෑ. මට කියන්න තියෙන්නේ ඔයාට 25-26 කියන දවස් උනේ වෙන වැඩදාගෙන මෙන්න මේ විශේෂම දේ මග අරගත්තොත් අනේ අපරාධයක් උනේ කියලා වාට හිතේ. මේ මං කියන්නේ ඔය බලන් ඉස්සලාම හිතලා ඔයාටත් කාලයක් තිස්සේ බෙල්ල වේදනාව, කොන්ද වේදනාව ඇතුළු මොනෑම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශි වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩානතර නිසා ඇතිවෙච්ච ආබාධ, වයස්ගත වීම හින්දා ඇතිවෙච්ච දුර්වලතා, අංශභාගයේ පාකින්සන්, සුසුනාවේ ආබාධ, වෙනත් පැරලයිස් රෝග, මෙන්න මේ වගේ දේවල් වලින් ඔයත් පීඩාවට පතලා ඉන්න කෙනෙක් නම් මං ඔයාලට කියනවා 24-25-26 මේ දවස් තුන මග අරගන්න එපා. හරිම ප්‍රතිකාර ඔයාලට ගන්න තියෙන්නේ මේ දේවල් වලට දැන් ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානයේ. ඉතින් මෙතන විශේෂ වැඩක් වෙනවා. ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවේ ආවෙනුවෙන් මේ දවස් තුනේදී. ඒ තමයි නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා මේ රෝගී තත්ත්වය, ආගේ තියෙන සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් ලබා දෙන නොමිලේ ඔයාගේ ලෙඩ රෝග පරීක්ෂා කරලා ලබා දෙන සියලුම රෝග පරීක්ෂාවන් සඳහා සම්බන්ධ වෙන්න. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන සුදුසු ප්‍රතිකාර ක්‍රම, වටින සෞඛ්‍ය උපදෙස් මේ හැම දෙම ලබා ගන්න පුළුවන් 24-25-26 කියන දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවට ගියොත්. ඉතින් මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 5% පහළවක විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සදහා සිට 25ක වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් ඔපරුවෙන් සූදානම් කරලා තියෙනවා. පවුලේ අය වෙන්න පුළුවන්, දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්, මේ ඕන කෙනෙක් එක්ක යන්න 24 25 26 දන්නති කෙනෙක් ඉන්නවනම් මේ ගැන චුට්ටක් ඔයත් කියන්න. මම කිව්වා කියලාම කියන්න. එතකොට අනිවාර්යෙන් එනවා යන්න. යන්න ඕනේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවට. යන්න කලින් වැඩි විස්තර දැනගන්න දිනය වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් එක ලියාගෙන කෝල් එකක් දෙන්න. 0342 22 17 870 0342 22 17 0711 39 18 0711 39 18 අනිවාර්යම කෝල් එකක් දෙන්න ඕන, හරිද? යාමුද ඡග්ගල වට්ස්ඇප් මැසේජස් පැත්තට මෙන්න මේ කටියත් මේ සින්දු සෙට් එකටම ඔහොම්මම අපි දාගෙන යමු බලන්න. Good afternoon Chanu Manika thangale apsara ane thank you age comment ekata mata thadare hitenawa oya hommata kiwwama mawa lassara sindu ekata ekathu karaganna oyawat goda kadren ekathu karaganna kiyala thina thank you ane ඊට පස්සේ පැටියෝ කොමද සුන්දර ගින්දර හැන්දෑවක් වේවා. පස්සර නදී මසේජ් කියලා තියෙන අපි ටෙල ෂොපික වැඩ කරනක මම වහගෙන ඉන්නේ. අපේ ගිනි දෙවිවත් එකතු කරගන්න, නෙත් FM කාර්ය මණ්ඩලෙත් එකතු කරගන්න, ලස්සන සින්දු ඔක්කොටම එකතු කරගන්න කියලා තියෙනවා. ඔයත් සතුටින් හිනා වෙලා ඉන්න ඕනි රත්තරනේ. ජය වේවා ආදරේ මාත් ගඩාරියක්. ලස්සට වැඩ කරනවා අපි මොරන්තුඩුව රොෂාන්, ශ්‍යාමා, සෙනුක, රුෂිකා, ලක්ෂ්මන්. Thank you අයියා කමෙන්ට් එකට. ඊළඟ සින්දුවට එකතු කරගන්නම්, මවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා නෙතනි නිම්සරා මාවනල්ලෙ මෙසේජ් කළා තියෙනවා. ගෙඩා කදරෙන් මං ආව එකතු කරගන්නවා. Thank you මම වහගෙන ඉන්නවට. ඊට පස්සේ කවුද මේ ජානෝ හදත් සද්දට මහගෙන ඉන්නේ. Thank you කමෙන්ට් එකට. උමත් දෙකක් ඕනි කියලා මරිටේ සුජානි අක්කා මෙසේජ් කළා තියෙනවා. මේක ගොඩාක් ආදරෙන් දෙන්න, හරිද? සුජානි අක්කා හෙට මං එනකම් පරිස්සම් කළා ඔයද කරන් තියාගන්න ඕන, හරිද? එතකොට හෙට ඉතුරු එක.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න

0: ජාත්‍යන්තර තාක්ෂණයට සකසා ඔබ වෙතට ජැනට් පිම්පනල් පිම්පල් වලට සිම්පල්
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: වසර 90ක විශ්වාසය.
1: Wake up.
2: Saturday hormones. Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
5: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
6: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 31 33 540.
7: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලි සෞඛ්‍ය වැඩිමලුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පනිෂ් රේදී. අවතන්න 0711 856 0956.
8: FM 95 94.8 Net FM දිවයින පුරා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න. සුබ දහවලක් දවල් දෙකයි වෙනාඩිය කයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්දා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය.
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. ජයග්‍රහණයේදී මෙන්ම පරාජයේදීද හිස කෙලින් තබාගෙන ඊට මුහුණ දිය යුතු බවත් සිදුව වැරදි වලින් පාඩම් ඉගෙනගෙන සිය කණ්ඩායම නව බලාපොරොත්තු සමගින් ඉදිරි පරිච්ඡේද සඳහා සූදානම් වන බවත් ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නායක කිලියන් එම්බපේ පවසනවා. 2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පුර තරගයේදී ප්‍රංශය ලැබූ පරාජය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එම්බපේ මේ බව කියා සිටියා. ඇමරිකාවේ ඩලාසී පැවති අවසන් පුර තරගයේදී ස්පාඤ්ඤය හමුවේ ගෝල 2-0 ලෙස ප්‍රංශය ලැබූ දරුණු පරාජයට හේතුව සිය කණ්ඩායම අතින් සිදු වූ උපක්‍රමශීලී සහ තාක්ෂණික වැරදි බවයි ඔහු පවසන්නේ. පිටපිට තුන්වන වරටත් ලෝක කුසලානයක අවසන් මහා තරගයකට පිවිසීමේ සිහිනයේ බොඳ වී යාමෙන් පසුව ප්‍රංශයේ M6 නාලිකාව සමග පැවති සාකච්ඡාවකට එක්වමින් 27 හැවිරිදි එම්බාපේ මෙම අදහස් පළ කළා. අපි බලාපොරොත්තු ආකාරයේ ක්‍රීඩා විලාසයක් තරගය පුරා දියත් කිරීමට අපිට හැකිවුණේ නැහැ. ලෝක කුසලාන අවසන් පුර තරගයකදී කළ යුතු දේ නිසි ලෙස ඉටු නොකොළොත් ජයග්‍රහණය කළ නොහැකි බව අප වටහා ගත යුතුයි. ඉස්පාඤ්ඤ කණ්ඩායම සතු තරගයේ පාලනය කිරීමේ හැකියාව මැඩපැත්වීම සඳහා ඔවුන්ට මුල සිටම දැඩි පීඩනයක් එල්ල කිරීමට සැලසුම් කර තිබුණද එම සැලසුම් මුළුමනින්ම අසාර්ථක වූ බව අපි පිළිගන්නවා. විශේෂයෙන්ම සිය මැද පෙළ ක්‍රීඩකයින්ට ස්පාඤ්ඤයේ රොඩ්රි, ඩැනි ඔල්මෝ සහ ෆේබියන් රුයිස් යන ප්‍රබල ත්‍රිත්වයට එරෙහිව සාර්ථක වීමට නොහැකි වූ බවයි එම්බපේ පෙන්වා දී ඇත්තේ. මෙවර තරගාවලිය පුරා ගෝල 8ක් වාර්තා කරමින් ප්‍රංශයේ අවසන් 4 දිනාගේ වටේ දක්වා රැගෙන ආ එම්බාපේ මෙම පරාජය තමන් ඇතුළු මුළු කණ්ඩායමටම දරාගත නොහැකි දැවැන්ත කලකිරීමක් බවයි එහිදී වැඩිදුරටත් පවසා ඇතේ. මිලඟ net news පසර 3ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people we trust. FM Anupaha. FM Anuhadarai Dashma Ata. Net FM.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. දවල් 2:00 විනාඩි 6යි.
9: ඉන්දර හන්දාව
10: brought to you by
11: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ
12: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
13: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
14: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Rate. අවකන්න 0.71 856 0.956.
15: FM 95 94.8.

ZFM Kinder Händeva Vigiano. ZFM Kinder Händeva Vigiano.

தவால் தேகாய் வினாடி பஹல்லவாய் வெலாவா ඔයාට කිසිම පහසුවක් නැතුව ඇඳගෙන ඉන්න පුළුවන් පෑඩ් එකක් නම් දැන් ඔයාගේ ළඟ තියන්නේ. ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඔයාට ඕ මිස් වෙන්න කිසිම දවසක. අනිත් දවස්වලට වගේම ඔයාට ඔයාව මග අරගන්නේ නැතුව ඔයාගේ පීරියඩ්ස් දවස්වලට අද හැමදේම වෙනදා වගේම කරගන්න නම් ඔයා හරිම පෑඩ් එක පාවිච්චි කරන්නේ තමයි ෆෙම්ස් ඇය. ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි. ලීක් වෙන්න නැති ප්‍රශ්න තියන්න ඕනි. ඒ විතරක් නෙමෙයි ගෙවන මිලට උසස්ත්වයේ පෑඩ් එකක් වෙන්නත් ඕනි. සෞඛ්‍ය ආරක්ෂිත වෙන්නත් ඕනි. ඔය හැමදේම එක SLS සහ ISO සහතික සහිතව දැන් සාධාරණ මිලකට ඔයාගේ අතට පත් වෙනවා ෆෙම්ස් ඇය. ඉතින් තාමත් ඔයා මේක නෙමෙයි නම් තෝරගෙන තියෙන පෑඩ් එක අංගවාඩි කියනවා. පීරියඩ්ස් අවස්සල්ට ඔයාව මිස් කරගන්නේ නැතුව අනිවාර්යයෙන්ම ඔයාගේ ළඟ තියාගන්න ෆෙම්ස් ඇය. ගැන ළමෙක් වුණහම අනිවාර්යයෙන්ම තමන්ගේ ළඟ දිනපතා පෑඩ් එකක් තියෙන්න ඕනි. ඔය බෑග් එකේ අනිත් දේවල් දාගෙන ඉන්නවා වගේ තමයි. මේකත් අනිවාර්යෙන් ළඟ තියෙන්න ඕන දෙයක්. එහෙනම් ඉතින් ඔයා කඩේට ගිහිල්ලා ඔයාට මාසෙට අවශ්‍ය කරන දේවල් ගන්නකොට පෑඩ් පැකට් එකත් අනිවාර්යෙන්ම ගන්න ඕනි. එතකොට ඔයා ගන්න අනිවාර්යම ෆෙම්ස් ඇය සාධාරණ මිලකට ඔයාට දැන් ෆෙම්ස් ඇය මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. දිවෙන පුරා දින ඕනෑම සුපර් මාකට් එකකින් ඒ වගේම ෆාමසි වලින් ෆෙම්ස් ඇය දැන් ඔයාට අරගන්න පුළුවන්. Good afternoon, Janu Manika. Thangalin Apsara. Thank you, Ane. Mango yagi message ki isalat ki uwa damanda. Adarai hari da. Ilang sindhu ata goda kadarai mango awa ikatu kariganwa. ඊට පස්සේ අද මගේ උපන්දිනේ. ඒකට වාගේ විශ්වකකුත් තෝණි, ලස්සන සින්දුවකුත් තෝණි, උම්මයිකකුත් තෝණි. ජානු බබෝ මම කොස්ගොඩින් දිල්සාර. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you, happy birthday දිල්සාර. ගඩ්ඩා කාදරේ මංගවාඩ විශ් කරනවා හැපි බර්ත්ඩේ කියලා හිතේ තියෙන හැම දෙම ඉෂ්ට වෙන හොඳ අවුරුද්දක් වෙන්න ඕනි වාට මේ ලැබපු අවුරුද්ද. ජය වේවා. ඊළඟ සින්දුවට එකතු කරගන්නම් ඊතරින් පස්සේ. හයි මැනිකා, සුදු බෝලේ මාත් නැතහගෙන ඉන්නේ සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා ප්‍රියංගනි අක්කා. ප්‍රියංගනි අක්කා කෙටලින් ගොඩාක් ආදරෙන් මම ඔබව එකතු කරගන්නවා. තැන්ක් යූ මම වහගෙන ඉන්නවට. ඊතරින් පස්සේ තව කවුද ඉන්නේ? හයි ජානු බබා, කොහමද? මාත් වහගෙන ඉන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවල් තියෙනවා. ඉතින් මෙයාගේ නම නෑ. මං ඉන්නක කොහෙන් හරි නම හොයාගෙන කියන්නම් තව ටිකකින්. හයි ජන බෝලේ, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. බෝකුන්දර 10 කන උපාරි මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සාලියා මංගලි, ඊට පස්සේ ශ්‍රියන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත දිග උමකකෝනි කියලා තියෙනවා. දිග නම් මන් දන්නේ. ඉතින් චුට්ටක් ඇද ගන්න වෙන ඔය පැත්තෙන්. ඇති නේද? හෙට මං එනකම් පරිස්සම් කරලා අරන් තියාගන්න ඕනේ. හරිද? සදිටම මාත් අහගෙන ඉන්නේ අම්පාර පරිණ ගාමට හදිය හෙල්මට් ජැකට් කඩේ අත කොරලා මැසේජ් කියලා තියෙනවා. ගොඩාක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ හැමදාම වගේ අදත් අපි වහගෙන ඉන්නවා රීකිල්ල ගස්කඩ මයිලු පිටියා සලෝන් දිනේෂ් රීකි අපේ සෙට් එක. ගොඩාක් ආදරෙන් සඳීපණි අක්කා, ඊට පස්සේ නුවන්තික අක්කා, ශාමා විජේසිංහ අක්කා, හැමදාම ඔය විදිහට නෙතහගෙන ඉන්න ඕන. හරිය සෙට් එක නම් මේ සින්දුව. ජය වේවා.

0: දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady racer එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් කන්න.
5: Opals International, Moragayada Ratnapura saha Bandarawela, Tailoring Kalave niyama urumak karuwange siya wasaka visishtatwaya. Opals International.
6: 2026 FIFA Unusuma June 12 wenada sita sajeeviva. Pure Mobile app eke nominee balanna.
7: SLT Mobitel Pure TV. Neela Vikashaka.
8: Akma Vitel Fatty Liver. Baya wenna epa. Sivanagala Liver Boosting Capsule araganna. අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
9: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
10: ජූලි 16 JJ Mills C8 අවිසාවේල්ල ප්‍රධාන අනුග්‍රහය
0: මම අනිදි ගුණසේකර දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady racer එකට අදම මාරු Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න
11: වසර 64ක් පුරා ලාංකේය සමය ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් Janet Sri Lanka ඔබ වෙනුවෙන්මයි
12: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
13: ඕමිල් බේබි සබංජා තන්ත්‍ර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්
9: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum charikawa 2026

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
2: දබලෙකේ හොඳම vibe එක. හිතට දැනෙන melodies එක අහන්න. Net FM ගින්දර හැන්දෑවා. Kinder handa

0: මම කල්පනා කරෙමේ මම වැටුණු තැනක්. වෙනද යකෙක් දැක්කෝ දුවනවා. දැන් මාව පෙන්නලා කෑගි බෙදනවා. සෙල්ලන්ට යක්ෂ කරුණාව ඈ.
1: කවදාහරි දවසක අපිත් කියයි නේද අපිත් යක්ෂුන්ගෙන් තෑගි දෙන්න කියලා. නව දෙකයි විනාඩි 31යි. අන්න හරිම වෙලාව ඔයාට දැන් ඇහුණා. දවල් දෙකයි විනාඩි 31ක් වෙනකොට ගන්න ගන්න ෆෝන් එක හතට යන්න වට්ස්ඇප් පැත්තට ඊළඟ මැසේජ් කරන්න වගේ නමගම විස්තර ටිකත් එක්ක. එහෙමත් නැත්නම් අපේ වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරගෙන යන්න තියෙන්නේ ඔයාට. මේ විස්තර ටිකත් පැහැදිලිව සටහන් කරලා දවල් දෙකයි විනාඩි 31ට තැගියකා මේ පැය කෑ ගැහුවා කියලා. හරි, කාල් කරපු කට්ටිනා, මැසේජ් කරපු කට්ටිනා ගොඩාරියා කට්ටියටම ඊළඟ සින්දුව දෙන්නම්. ඊට කලින් මං කියන්න ඕනි කලින් පැයේදී ජයග්‍රහණය කරපු ජයග්‍රාහකයා ජයග්‍රාහිකාව කවුද කියලා. අචිනි රණසිංහ ගම්පහින් ඔන්න ඔයා අද දවසේ පළවෙනි පැයේ ජයග්‍රාහිකාව වුණා. ඒ වගේම චතුර ලක්ෂන් ඔයා තොන්න පළවෙනි පැයේ තැගියකාගෙන් තැගි දිනාගෙන තියෙනවා. ජය වේවා. දැන් මං කියන්නම් කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා. කෝ බලන්න කෝ බලන්න කෝ බලන්න මට කාල් කරපු කට්ටිය මුලින්ම මතක් කරලා ඉන්නම් නේද? ඒක ලේසි. අජිතය කතා කළා සෝරිය කන්දෙන් සින්දුවකට එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ ගාල්ල මාවත් අහන්දිය SF grocery ke Jay Singh uncle Saman Kumar Isuru Madhusanka Airangani Sandani set ekatama jaya veva ඊට පස්සේ මගේ රමණී අක්ක කතා කළා පොළොන්නරුවෙන්. ගොඩාක් ආදරෙන් මම ආව එකතු කරගන්නවා. ඊට පස්සේ ඉතින් හැමදාම වගේ ලියනාරච්චි අයියා ඉන්නවා. කාන්ති අම්මවයි ගාලේ සමන් මුදලාලිව එකතු කරගන්න කිව්වා. ඇයි මාව? මාවත් ඉතින් හැමදාම එකතු කරගන්න ඕනේ. ලියනාරච්චි අයියා අද නම් කිව්වේ ටිකක් හිතට තදින් දැනිච්ච දෙයක්. ආදරේ හොඳද? ඊට පස්සේ අශෝක අක්කා බදරලියෙන් අද චුට්ටක් වැඩිපුර මහන්සි වෙලා වැඩ ටික ඉවර කළා. අවිලා ඉඳගෙන ඔන්න මාව අහනවා, කෙල්ල දස්සයා. ගොඩක් ආදරෙන් ඔව එකතු කරගන්නවා මම, හරිද? ඊට පස්සේ මගේ කාන්ති අම්මා ඉනෝ මාබිමේ, එයාත් ඉතින් අද චුට්ටක් මහන්සි වෙලා ඉන්නේ. යනකු පැටියා, හිරානි දුව, සංගීත් පුතා, ලියනාරච්චි අයියා එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ වල්පිටමුල්ල උපාලි අයත් කතා කරා, වයිෆ් දාමිය අක්කා. ඊට පස්සේ තුෂාන් මිහිරංග පුතාලා දෙන්න එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ නෙත්මි ගර්ල් ඉන්ටර්වියු කතා කරා, අම්මා අයියා තාත්තා කට්ටියම එකතු කරගන්නවා. මේ හැන සින්දු සෙට් එක අහන්න. ඊට පස්සේ මතක් කරන්න ඕනේ ඔයාට, කාටත් ඉතින් ආයුර්වේද ඖෂධ කිව්වක මම මුලින්ම මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. මං කිව්වා කියන්නේ ඔයාට මතක් වෙන්න ඕනේ. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කියලා කියන්නේ හදවතේ ලිය විශ්ව ආයතනයක් වෙලා දැන්. ඒකට හේතුව ඉතින් ලැබෙන ඖෂධ වලින් 100%ක් හරිම ප්‍රතිඵල හම්බෙන නිසා. ඉතින් ඔයාට දැන් මෙතනින් හොඳම ඖෂධ 100%ක් ප්‍රතිඵල එක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දියවැඩියාව තියෙන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම දැන් තැන් තැන්වල දුවලා හරියන්නේ නැහැ සෙවනගල මදුමෙහහරිණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න 100%ක් ප්‍රතිඵල නිතාවටම සුව කරගන්න පුළුවන්. ඔයාට ප්‍රතික්ෂාව, කැස්ස, උනංගපත වේදනාව හැම වෙලෙම කැහැගහින් නැතුව, හැඹිරිස්සාව ඇඟ රිදෙන උණකේකින් නැතුව අරගෙන බොන්න. සෙවනගල මදුකා කැස්සට පණිය විතරක් නෙමෙයි, ලිවයිකේ තෙල් කැන පැටි ලිව තියෙන කෙනෙක් නම් දැන් ඕකට බය වෙන්න ඕනේ නැහැ ළමයෝ. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල අම්ල පිත්ත සුවය, සෙවනගල හන්දි රාජ තෛලය. ඒ වගේම මේ නිෂ්පාදන අතර තියෙනවා කොණ්ඩෙ ලස්සන්ට දිගට වැවගන්න කැමති කෙල්ලන්ට කොල්ලන්ට. ඔය යන කොණ්ඩෙට හොඳම විසඳුම සෙවනගල ශ්‍රේයා දේවී ආයිල් එක අරගෙන පාවිච්චි කරලා බලන්න ඕනේ කොහොමද ප්‍රතිඵල කියලා තේරෙයි. මේකින සිල්ම නිෂ්පාදක කමල් බඳුළු වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි සිද්ධ වෙන්නේ අපේ වෙදකම, අපේ උරුමය 40 සසරකා අභිමානය සෙවනගල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගම. කතා කරන්න 047 31 45 40 41 37 31 39 540 අදම මේ දැම්මම කාලෙකක් දෙන්න ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. හයි හයි සුදු බෝලේ, ආදරේ යන එහෙම කිව්වහම ආදරේ හිතනවා වැඩි වගේ. මම බුත්තලින් පැතුම්. මගේ අම්මා ආසීමදීවයි තාත ප්‍රේමසිරිවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න උම්ම එකකු තෝනි සුදු. එතනින් පස්සේ පොනිම සෙවන්දි සඳ ලංකාවෙන් ඉන්නවා. හයි, කොහමද මේ සින්දුවට එකතු කරගන්න ජනවාක්‍ය අපි හලියගොඩ නවෝදා ලීබඩු සාපුවේ සෙට් එක අපිටත් ලස්සන සින්දුවක් දෙන්න විශේෂයෙන් අපේ දුලියන් සුද්දව මතක් කරන්න. දුලියන් ඕ හරිම කැමති ඉතින් අපිතව කන්න. ගඩක් ආදරෙන් සෙට් එකම එකතු කරගන්න. ජය වේවා ජානුමැනික. අපි තහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න හස්බන්ඩ් අනුෂ්ක ලොකුදුව දම්සදී චොඩිදුව විශේලි එකතු කරගන්න. ගල්ලෙන් දිලිනි අපිට තෑගක් දෙන්න ජානු කියලා තියෙනවා. හයි හයි, කොහොමද චාමර ස්ටෝස් කළුතර පනා පිටියේ චාමර අයියා තනුෂක්කා සෙට් එකටම ජය වේවා. මේ සින්දුවටම එකතු කරගන්න. එතනින් පස්සේ මගේ ලක්මාලියක්ක කරවදීම මැසේජ් කළා තියෙනවා. ගුඩ් ආෆ්ටර්නූන් චානසුද්ධි, කොහොමද ආට අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කුමාරි මිස් දොල්මි ගයාන් දිනිදු එක ඔෆිස් එක හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. මං ඉතින් ඔයාව එකතු කරගන්න තුව කොහොමදනේ ජාන සුදු මැනික. අපිවත් කියන්න බෝකුන්දර නිවන් තිරියේ ඩිවින්යා ෆැෂන් එකේ මන්දීප්ති ඉනෝෂ සර් ඊට පස්සේ ලලිතා අනුෂාක්කා මනෙලක්කා සුදු මැනික වට උම්මා පැටියෝ මනෙලක්කටයි ඉනෝෂ් සර්ටයි උම්ම එකක් දෙන්න පැටියෝ බාගේ බාගේ බෙදා ගන්න දෙන්න. හරිද, හෙට වෙනකන් පඩිස්සමට තියාගන්නත් ඕනි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්නේ.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: 2:46 ආයේ. අනුත්තන කඩම මිලක් කසකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
6: වසට පිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
3: යහතුන වඩන අපේ රස විජේ.
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
8: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
9: හරි ගියේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න.
12: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
13: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
14: SLT Mobitel Pure TV නිල විකාශක.
15: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
8: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
16: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
17: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
18: FM 95.8 Net FM දිවයින පුරා.
3: දවල් දෙකයි විනාඩි 49යි. හා 24, 25, 26 වෙන වැඩදාගෙන නෑ නේද? තියෙනවා. මන් දන්නෑ. ඉතින් මං නම් ඕවට වග කියන්නේ නැහැ. මොකද 24, 25, 26 වෙන වැඩදාගන්න ළමයින්ට මම්මේ කියන්නේ හරිද? වෙන වැඩ හරියන්නේ නැහැ. ලෑස්ති වෙන්න, මෙන්න මෙතෙන්ට යන්න ඕනිය දාට. At Tubeless Center 2, හොරන ශාඛාවට ගියොත් ඉතින් ඔයාට වෙන්නේ හොඳ දෙයක්. ඔයත් කාලයක් තිස්සේ බෙල්ලේ කොන්දේ වේදනාව ඇතුළු මොනෑම හරි ස්නායු රෝගයක් නිසා පීඩාවට පත්ලා ඉන්න කෙනෙක් නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, වෙනත් සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, නහර ගැටගැසීම්, ක්‍රීඩා අනතුරු නිසා ඇතිවෙච්ච ආබාධ, වයස්ගත වීම හින්දා ඇතිවෙච්ච දුර්වලතා, අංශභාගයේ පාකින්සම්, සුසුම්නාවේ ආබාධ, හෙමන්ද තව වෙනත් පැරලයිස් රෝග, මෙන්න මේ දේවල් හින්දා පීඩාවට පත්ලා හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. උපතින්ම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් උපතින් පස්සෙ පුංචි දරුවන්ට ඇතිවෙච්ච ආබාධ තියෙන කෙනෙක් නම් කල්පවතින ශ්වසන ආබාධ වගේ මෙන්න මෙහෙම රෝග නිසා කාලයක් තිස්සේ දුක් විඳින ඔයාට හරිම අවස්ථාව. මග අරගන්න එපා කියලා මම මේ කියන්නේ. ජූලි 24, 25, 26 දවස් තුන පුරාවට Active Plus Center 2 හොරණ ශාඛාවේ ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. මිස් කරගන්න නම් එපා. හරිද? මෙතනදී ඔයගේ රෝගී තත්ත්වයන් ප්‍රවීණ භෞතික චිකිත්සක කණ්ඩායමක් විසින් ඔබලේ පරීක්ෂා කරනවා වගේම ඔබට සුදුසුම් ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම්මින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% විශේෂ වට්ටමක් සහ තවත් ප්‍රතිලාභ රැසක් වවණුවෙන් සූදානම් කරලා තියෙනවා. එනිසා අනිවාර්යයෙන්ම මේ මාසේ 24, 25, 26 ඇක්ටිව් ප්ලස් සෙට 2 ශාඛාවට, හොරණ තියෙන ශාඛාවට ඔයා අනිවාර්යයෙන්ම යන්න. මෙන්න මේ නම්බර්ස් එක ලියා ගන්නකෝ, වැඩි විස්තර දැනගන්න, දිනය වෙලාව වෙන් කරගන්න. ඔයාට පුළුවන් මේ නම්බර් එකට කෝල් එකක් දීලා 034-22-17-870 034-22-17-870 එහෙම නැත්නම් 077-511-39-18 077-511-39-18 මේ දැම්මම කෝල් එකක් දීලා ඔයාගේ දවස වෙලාව වෙන් කරගන්න. මේ මාසේ 24, 25, 26 මේ දවස් තුනේදී තමයි තියෙන්නේ ඒ හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 ශාගාවේ. හයි, කොහොමද ජානු මැනිකා? හයිරිම සතුටේ වාගේ හඬ ඇහෙද්දි මම තාම අහගෙන ඉන්නවා මොනවද ලස්සන සින්දක් කරන්නේ මේ වෙලාවේ නැත්නම් හැමෝම එකතු කරගන්න කියලා. කැටලි මගේ රුචියක්ම මැසේජ් කළා තියෙනවා ආදරේ. හරිද? Thank you මම අහගෙන ඉන්නවට. ඊට පස්සේ තව කවුද ඉන්නේ? පොඩක් කේන්ති ගිය කොල්ලෙක් ඉන්නවා. ජානු දැම්මට තරහ යනවා. හරිද? අපේ ලාල්ලාගේ තවගේ උම්මකක් දෙනවද නැද්ද? දෙයෝ දෙන්නම්. කටුනාගේ අපෝස් කැම්ප් එකේ කැන්ටින් එකේ වැඩ කරන ලාල්ලාయ్యා ඔයාව අහගෙන ඉන්නේ. හැමදාම එයාට ලස්සන සින්දුවක් එක්ක උම්මකක් දෙන්න කියලා තියෙනවා. කොකොකොකෝ ඊට පස්සේ මොනාද කියලා තියෙන්නේ? හරි හරි ඉන්න ඉන්න තරහ වෙන්න එපා. ලාල්ලාయ్యටයි ඔයාටයි දෙන්නටම දෙන්න. දෙන්නටම බෙදා ගන්න චුට්ට චුට්ට. එතනින් පස්සේ ජානු අක්කේ දෙන්නම් දෙන්නම්. කවුද මේ? ශශි කගොඩ වලින් මැසේජ් කරලා තියෙන ගොඩක වෙලින් ඔව අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. එතනින් පස්සේ හයි ජානු කෙල්ලගේ ගින්දර.

මං ඉතින් හොඳින් ඉන්නවා. එකතු කරගන්න කියලා තියෙනවා net එකේ හැමෝම. තනිදුක්ෂාන් දිනෝ දිනෝ යෝන් සෙනෙහස නවාතන අදෘසිතයි ගෲප්ස් දෙකේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. හරි, එහෙනම් ඉතින් කට්ටියටම

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දෙකයි විනාඩි 57යි.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
6: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
7: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD-Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD-Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774604397.

0: වසර 90ක විශ්වාසය
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න SLT Mobitel Pure TV නිල විකාශක
2: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්මා කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
3: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
2: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
4: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ
5: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හිර මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හිර මසාලා
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
8: ගින්දර හැන්දෑව
9: Brought to you by
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
11: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
12: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
13: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍ර වේදී අවතන්න 0711856956
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
16: සුබ සැඳවා කවස තුනයි විනාඩියකයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්දා LOLC එකෙන් ලෝන් එකක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් බය දිවස්ම ඇත්නියුස්.
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මාස 7 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණා. එෙහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මාස 7 වනදා දක්වා කල් තැබීමට නියම වුණේ 2014 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරමින් ඒ ගබඩා සංකීර්ණයේ කාපට් කිරීමේ කටයුතු පුද්ගලික සමාගමකට පැවරීමේදී එම සමාගමට වාසිදායක ආකාරයෙන් ක්‍රියාකිරීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම් විසින් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. මිලඟ net news පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: net news the truth people trust fm 95 fm 94.8 net fm
6: ගින්දර හැන්දෑව
7: brought to you by
8: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
9: ෆෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
10: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 044-31-33-540
11: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Ready. අවතන්න 071-856-956.
12: FM 95 94.8.

සුබසැඳවාගවසතුනයි විනාරි පහයි අපේ අන්තිම පෑටනේ ඇවිල්ලා තියන්නේ මේ පැදිත් ඉතින් කාල් කරන්න මසේජ් කරන්න එන්න මේ පැත්තට තැගියකම් මේ පැදි තැන ලෑස්ති වෙලා ඉන්නේ ඔන්න මම හොයාගෙන ආවා මේ පැයේදී කවුද තැගියකාගෙන් මේ පැයේ නෙමෙයි කලින් පැයේ කලින් පැයේ කවුද තැගියකාගෙන් තැගි දිනාගත්තේ කියලා ඒ දෙන්නව මේ පැය පටන් ගන්නකොටම කියලා ඉතුරු කට්ටිය ගැන කියන්නම් හරිද මැදවච්චේ ඉරේෂා කුමාරි ඔයා තමයි අද දෙවනි පැයේ පළවෙනි ජයග්‍රහිකාව ඊට පස්සේ ලක්ෂණී දිනෝෂා කොටිය කුමරෙන් ඔන්න ඔයා තමයි දෙවනි පැයේ දෙවනි ජයග්‍රහිකාව දෙන්නටම ජය වේවා කියන ගමන්ම මම යනවට ගලවත් සබ්මැසෙජස් පැත්තට මම සෙව්වන්දී යතියන්තටින් හස්බන්ඩ් අනුර අනුර නෙමේ අරුණ දුවල දෙන්නා ජෙනදී යහනි ෆොමල එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දක් දෙන්න ගින්දරී කියලා තියනවා ආදරේටලු මර ගින්දරී කියවේ මාත් ඉතින් ආදරේ හරිද මට එහෙම කියනකොට සින්දක එකතු කරගන්න කියලා තියනවා ඊට පස්සේ චතුරංග සුරංග චම්පිකා නිරෝධ මාලබේයේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න එම්පයර් සලෝන් එවගේම කොළඹ ට්‍රේඩින් ඉන්ටර්නැෂනල් එකේ කට්ටියත් එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම් මේ හැන සිඳු සෙට් එකටම. ඊට පස්සේ මාලිමේ කාන්ති අක්කා. හයි ජානු අපිවත් සිඳු කර එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන්ම මම එකතු කරගන්නවා. ඊට පස්සේ මාපලගම පියල්ජේ අයියත් මැසේජ් කියලා තියෙනවා සිඳු කර එකතු කරගන්න කියලා. Thank you මම වහගෙන ඉන්නවට. මේ සිඳුවටම එකතු කරගන්නම්. අයබෝන්. ආයුබෝ වේවා. මඩපති ලක්ෂ්මන් ඊට පස්සේ තමරා නිශානි චේතනා තේච අවෝර් පුංචි පුතා භාග්‍ය විෂ්ක කට්ටියම එකතු කරගන්න සේරුවිලා KDA සමර සිංහ එකතු කරගන්න කියලා මැසේජ් කියලා තියෙනවා මෙහෙන සිඳුවට එකතු කරගන්නම් රුචි අක්කා මගේ මැසේජ් එක ඔන්න හම්බුණා තැන්කියෝ කොයිට ඉඳලා මම වහගෙන ඉන්නවට ආදරේ හරිද ජනමණික අදත් අපි ගින්දර හැන්දාවට එකතු කරගන්න ඇහලියකට චමින්දා ය චමින්ද මෝටර්ස් එකේ බොස් චමින්ද සනාත් රසිදු කමරාව බින්ති නගා මාලින්ද කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා ඊට පස්සේ කොටි පිටියේ නංගි බලන්න ගිහිල්ලා කට්ටිය නංගි බලන්න ගියත් මොකෝ අපි සින්දුවක් දෙමු නිලෝ සමන්ත මන්දාරා කට්ටියත් බලංගොඩ ඉන්ද්‍රාණි අක්කයි දිස්නාකයි හොලංගස්සලුවේ චන්ද්‍රිකා චාරිකාවයි රුවන් යාලගේ දුව තර්ෂි මැගිනන්ද අල්ලපු ගෙදර ප්‍රියංගිකා ඊට පස්සේ සමාන් යාලගේ දරුවෝ වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ආපු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ආදරේ කට්ටියටම ජය වේවා ජනවා කියෝ අපි තව වහගෙන වැඩ කරන ගමන් ඉන්නේ අපිවත් සින්දුවක එකතු කරගන්න සීදුවේ ශේසී මැසේජ් කරලා තියෙන්නේ හායි අවගඩා කදරෙන් මම එකතු කරගන්නවා මේ සින්දු සෙට් එකදම මගේ චානනංගිට ජය සතුට ලැබේවා අනේ මට විතරක් මොකද ඔයාටත් එහෙමම වෙන්න ඕනි අඩ ගොඩාක් ආදරේ කටකම රඹුක්කන ධම්මිකක්ක මැසේජ් කරලා තිනා ධම්මිකා ජයසිංහ රඹුක්කන කාන්ති අම්මවත් එකතු කරගන්න කියලා තියෙනවා ආදරේ යනේ දෙන්නටම මේ සින්දු සෙට් එකට එකතු කරගන්නම් හයි ජානු මම කඩු ගන්නාවේ දඹකඩ ලාල් හයි ලාල් අයියා අපිවත් ලස්සන සින්දුකර එකතු කරගන්න මගේ වයිෆ් කාන්ති සුදුදුව ශනෂී නැලිගල සඳරුම් කලායතනී මිස් නිලුවත් එකතු කරගෙන දරුවනුත් සවත් එකතු කරගෙන සින්දුවක් හමු කියලා තියෙනවා කට්ටියම එකතු කරගන්නන් පස්රනාදී හායි පැටියෝ කොහමද ගින්දර හැන්දෑව අහගෙන ඉන්නේ අපේ ටෙලර් ෂොප් එකේ වැඩ කරන ගමන් අපේ ගිනි දේවිවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා මම මේ මැසේජ් එක කිව්වා නේද අසංක දික්වලේ මාතිනවා කියෝ ලස්සන සින්දුවක් දෙන්න මට කියලා තියෙනවා ෂුවර් මේ සින්දුව එකතු කරගන්නම් හයි හයි ජනු ඔයාට ගුඩ් ආෆ්ටර්නූන් අද මමත් අවහගෙන ඉන්නවා ගින්දර හැන්දෑවේ ලස්සන සින්දුවක් දෙන්න පස්සේ රමණී සුමේදක්ක මැසේජ් කියලා තියන්නේ ආදරෙන් එකතු කරගන්නම් අනේ ඔයාව ජනු අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ඕනි යරි අඳුර පීපල්ස් බැංක් එක ළඟ කොල්ල සෙට් එක චින්තන කස්සෝන් ලසන්ත අයියා මසේජ් කළා තියෙන්නේ අනේ අපේ තුෂාර ටයිටනික් සලෝන් එකේ එයාව කොහොමද ඉතින් අමතක කරන්නේ තුෂාර ඔයාවත් එකතු කරගන්නම් හොඳද ලසන්ත අයියා කිව්වා මට ඔයාව එකතු කරගන්න කියලා හයි ජාන කොහොමද අපිවත් සින්දුවකට එකතු කරගන්න අපේ කතියත් නෙත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා කවුද මේ
වඩමුලහදී එළවලු කඩේ ඉන්න මගේ සුදු මැණික ආදරෙන් එකතු කරගන්න කියලා කවශල්ලි මැසේජ් කළා තියන්නේ. මං ගොඩක් ආදරෙයි. කාටද? මටද සුදු මැණිකටද? සුදු මැණිකට නේද ඉතින්. සුදු මැණිකට තියන ආදරේ මට දීලා හරියනවද? කවන්න කවන්න සතුටින් ඉන්න කොහොඳේ?

0: ಬೇಬಿ ಸ್ವಾಭಾವಿಕಾಯಿ ಆರಕ್ಷಿತಾಯಿ
1: ಫಿನಿಶಿಂಗ್ ವಹಲ ಕ್ಲೇಸ್ ಕಲರ್ ಆಫ್ ಫ್ಲೋ ವಜಬೇನಾ ಸಿಟ್ ಬೆದಗನಿ ಕಲ್ ಪಾವತಿ ಅವಲಕ್ಷಣ ನೋವಿ ಓಯತ್ ವಹಲೆದ ವಶಿ ವಿನ್ನ ಫಿನಿಶಿಂಗ್ ವಹಲ ನಮ್ ಕಲರ್ ಆಫ್ ತಮೈ
2: ರಾಪುನ್ಸಲ್ ವಗೆ ಮನ್ನಂ ಇನ್ನೆ ಮಾವ ಬೇರ ಗನ ಕೌರು ತೆನಕ
3: ಅಪೇ ದರುವನ್ ಅಪಟ ವಡಾ ಇದಿರೇನ್ ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
4: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් ඔබේ ගෙදර අදම fiber fit කරගන්න
5: මාතර freelance cheese රස සොයා එකක රස බලමුද මාතර freelance cheese රසති සොයා meat වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
6: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි
7: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
8: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
10: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV නිල විකාශක.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
12: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 31 33 540
13: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
6: ජූලි 15 JJ Mills A6 අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය
14: මම අනුදි ගුණසේකර දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරු Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න
15: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසයේ තිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි
16: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
17: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රෙකවර්නේ සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්
13: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026
18: Dava leke mood boost

0: Api aku bolau, api aku ya keputu, ginder hendawet awat, api aku.
1: Demang hane, ya aku ke lapina dana da. Tunai, winadi visipahai. Ganne ting phone ekata da. Me antima paya. Me paye di tagi denanna. Oyata puluwan. Tangala phone ekata da aragena. Comment karanna wall post ekata. Wage namagama visuru tikat ekka. Ehemath naththam WhatsApp message karanna. Bindu 7595595. Tunai winadi visipaha da. Yakawa kiyala kiyanna. හරි මම දක්රණන් ඔයාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන දිය වැඩියාව ප්‍රශ්නයක් තමයි ඉතින් මේක නේද කොච්චර බෙහෙත් ගත්තා තාමත් වාඩි මේක නිට්ටවට සුව කරගන්න බැරි වුණානේ හැමදාම බෙහෙත් බිබින්නද කල්පනාව මං වාඩි කියනවා බය නැතුව සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතර තියන සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක හරගෙන පාවිච්චි කරන්න ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උනාගපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මදුකා කැස්සට පැනිය මේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතර තියන ඔඩ 100%ක් ප්‍රතිඵල ගෙන දෙන ඖෂධ ගැන මතක් කරන්නේ දිය වැඩියාව ප්‍රශ්නයක් සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක. වගේම ප්‍රතික්ෂාව කැස්ස උනාගපත වේදනාව තුරන් කරගන්න දිව්‍යම ඖෂධය තියෙනවා සෙවනගල මදුකා කැස්සට පැනිය. ඒ විතරක්ද පැටිලිව වලට බය වෙලා හිටපු ඔයාට සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක දැන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ හැම දෙයකටම තිත තියන්න. කැමෝප්‍රියයි බඩ පිපෙන ඔබට කැක්කුම බඩ ජීර්ණය. එහෙනම් 100%ක් ස්වභාවික. සෙවනගල අසමෝදකම් අරගෙන පාවිච්චි කරන්නකෝ. ය මෙච්චර දවසක් කන්න බෑ අප්පිරියයි කියක හිටපු කට්ටියට. සෙවනගල අසමෝදකම් පාවිච්චි කළා හරියම ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර සෙවනගල ශ්‍රේයා දේවිහාව ඉල්ලක තියෙනවා. අරගෙන පාවිච්චි කරලා බලන්න. ඔලුවේ කෙස්කස් 10යි තියන්නේ. ඒකත් යනවා කියන අයට. මම මේ කියන්නේ සෙවනගල ශ්‍රේයා දේවිහාව ඉල්ලක අරගෙන පාවිච්චි කරන්න කියලා. ඒ වගේම සෙවනගල ජීව ශක්ති රසායනය තියෙනවා. සෙවනගල ජීව බල අම්ල පිත සෝය තියෙනවා. සෙවනගල හඳි රාශි තෛලය තියෙනවා. ආයුර්වේදයේ හරිම ප්‍රතිඵල ගෙන දෙන ඖෂධ නිෂ්පාදනය කරන නිසාමයි ආයුර්වේද කියන නම ඇහුණ ගමම්ම සෙවනගල ආයුර්වේද නිෂ්පාදන ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම වාට දැන් මතක් වෙන්නේ. ඉතින් මේ සියලුම ඖෂධ නිෂ්පාදනය වෙන්නේ කමල් බඳුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ. අපේ වෙදකම අපේ උරුමය 40 වසරක විශ්වාසය 40 වසරක අභිමානය එක තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය වෙන්නේ. වැඩි විස්තර දැනගන්න කතා කරන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට විද 40 37 40 40 37 40 අදම මේ දැම්මම කාලෙකක් දෙන්න. ගැලු ළමයින්ට තමන්ව මගහැරෙන්න හොඳ නැහැ කිසිම දවසක. හැබැයි වුණාට පීරියඩ්ස් දවසට දන්නේම නැතුව අපි අපිව මගහැර ගන්නවා. ඇයි එහෙම කරන්නේ? හේතුව මොකද්ද? ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි තාමත් හරිම පෑඩ් එක හොයාගන්න බැරි වුණා කියලා. මොකද ඇඳගෙන ඉන්න අපහසුයි ඕමෙච්චර කාලයක් පාවිච්චි කරපු පෑඩ් එක. ඒ වගේම බයයි ලීක් වෙයි කියලා නේද? වැදගත්ම දවසක වැදගත්ම තැනකට යනකොට ආත් කොහොමද? එහෙම වුණොත් ඒකත් ඉතින් ප්‍රශ්නයක් තමයි. ඒ වගේම ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක් සෞඛ්‍ය ආරක්ෂිත විදිහට හම්බ වෙනවද කියලා තෝ හිතන්න ඕනේ. මේ හැම දෙම ගැන සලකලා බලලා තමයි ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස් තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් විදිහට දැන් SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට FMS අය ඔයාගේ අතටපත් වෙන්නේ. අරගන්න ගැනු ළමයි මේ ගැන දැනගෙනම ඉන්න ඕනි. ඇයි ගැනු ළමයි විතරක් පිරිමි ළමයිනුත් මේ ගැන දැනගන්න ඕනි. එයාට හිතේ යයි මොකටද කියලා. ආගේ පාට්නර්ට, ආගේ අම්මට, නංගිට, අක්කට කාට වුණත් කිව්වොත් එහෙම හදිස්සියේ පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා. මාකට් එකෙන් අරගෙන එන්න. ඔයාට ඕනම සුපර් මාකට් එකකින් ෆාමසි එකකින් දැන් අරගන්න පුළුවන් සාධාරණ මිලකට. ෆෙම්ස් අය ගැනු ළමයික ළඟ තියෙන මොනි පෑඩ් එක තමයි ෆෙම්ස් අය කියලා කියන්නේ. යන්ද WhatsApp messages පැත්තටයි කාල් කරපු කටියයි මතක් කරන්න. හයි හයි ඩෙලියා මලි සුබ දහවලක්. ඔය දන්නවද සුන්දරී මමත් ආසයි ඔයා වගේම රේඩියෝ එකේ කතා කරන්න. අනේ ඔයාගේ බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම විශ් කරනවා. යෂෝ කවදා හරි ඔයාගේ ටාගට් එකට යන්න පුළුවන් වෙන්න ඕනි. ගින්දර හැන්දව සද්දට මහනවා කියලා තියෙනවා. මායි අම්මයි මල්ලි රෝස මලීවයි ආයි නෙත්තික අනිත් හැමෝමයි එකතු කරගෙන ලස්සට සින්දුවක් දෙන්න හොඳේ කියලා තියෙනවා. ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ කවදින්නේ කොකොකොකොකෝ ඉතින් කෝමට මැසේජස් බලන්න දෙන්න ඇන මේ කාල් කරනවනේ වැඩියෙන්ම ළමයි කාල් කරන්න මේ පිරිමි ළමයි මොකද වෙලා තියන්නේ ලස්සට සින්දුවකට අපිවත් එකතු කරගන්න සිතුම් පුතා පියුමි එයාගේ චුරිපුතු කෙවින් මම ශ්‍රී කුමාරි රාජපක්ෂ වැලිමඩින් අනිවාර්යෙන්ම එකතු කරගන්නම් අපි තහගෙන ඉන්නවා ගින්දර හැන්දව කවුද මේ කො බලන්න අහංගම පංශාලියෙන් ඉරේෂා නිලන්ති අපේ බොස් සමනන්ද අයියා මම දිස්නාකා ජය වේවා එකතු කරගන්නම් මේ සින්දුවටම සුබ දවසක් අපි තහගෙන බලස්කම දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සරච්චන්ද්‍ර සරච්චන්ද්‍රයා ජය වේවා හොයාමත් එකතු කරගන්නම් මේ හැන සින්දුවටම එතනින් පස්සේ මකල ගල්පත හන්දියේ ප්‍රන්ත සමර වීරයියත් මැසේජ් කරලා තිනවා සින්දුවකට එකතු කරගන්න කියලා හයි ජානෝ වෙනදා වගේම අවහගෙන ඉන්නේ සන්දීපනි රත්මලානේ මැසේජ් කළා තියෙනවා ආදරේ යනේ ලස්සන ගෑනු ළමෙක් මම දැක්ක යාගේ ෆොටෝ එකක් එකතු කරගන්නම් මේ හැන සින්දුවටම අද මගේ උපන්දිනේ මම හසලකින් කුමාරී මට ලස්සන සින්දුවක් ඕනි ගෙදර හැමෝමයි ඔයාවයි නැත්නම් හැමෝම එකතු කරගන්නවා කියලා තියෙනවා Happy birthday to you Happy birthday to you Happy birthday kumari akka Happy birthday to you උපන්දිනේට මංගානේ හරිද සුබම සුබ උපන්දිනයක් වේවා කුමාරි අක්කා ගොඩාක් ආදරෙන් ආව එකතු කරගන්නවා ඊළඟ සින්දුවට අපි හොරගස් හන්දෙන් ලක්ෂ්මී අම්මවයි අනුෂනන්දවයි ඊට පස්සේ වයලටාචිවයි අමන්දි නිලුනන්දා ඊට පස්සේ නෙතුකිනංගි පහන් මල්ලි අදීෂණංගි සඳමිනි අක්කා මන්තරු සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා කාට්‍යම එකතු කරගන්න මේ හැන සින්දුවට එතනින් පස්සේ කාල් කරන්න මෙන්න මේ කට්ටිය රොබර්ට් ඩී මෙල් අංකල් කතා කළා කලතරින් උඹ එකකුත් ඕනි කිව්වා අංකල් ඔයාටයි ආන්ටිටයි ලීලාවති වයිෆ් ආන්ටි ආවත් එකතු කරගන්න ඔන්න උඹ එක දෙන්න බෙදා ගන්න ඕනි ඊට පස්සේ ඉරේෂ කතා කරා මැද වර්ෂයෙන් හස්බන්ඩ්වයි අම්මවයි තාතවයි අපේ ජානියාවයි ස්පෙෂලි එකතු කරගන්න කිව්වා ඊට පස්සේ හොරණි මාලිනී අම්ම කතා කළා සින්දුවකුත් කිව්වානේ ආදරෙන් එකතු කරගන්න මං ඔයාව අද මාවර මන්ටියේ රාණි අම්මගේ හැඩ තුන්වැනි බර්ත්ඩේ එක ඔෂාන් තමයි කතා කළා පණිවිඩේ කිව්වාගේ නංගිලා දෙන්න සුචීව සුමිත්‍රා ඔෂාන් හසින්දි ඩිලානි දීපානි කට්ටියම් විශ්කරන ඉතින් මාත් විශ් කරන්න ඕනි හැපි බර්ත්ඩේ ටු යූ හැපි බර්ත්ඩේ ටු යූ හැපි බර්ත්ඩේ හැපි බර්ත්ඩේ හැපි birthday to you ආදරෙන් එකතු කරගන්නවා මාත් වගේ ෆැමිලි එකේ හැමෝම වගේම ගොඩාක් ආදරෙන් ආඩ විශ් කරනවා එයාට විතරක් උඹ කන් නොදි බෑනේ birthday එකට මං ගානේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හවස 3යි විනාඩි 37 අය. අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල් ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
6: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් loan එක ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
9: LOLC Finance හරියන්න හරිම තැන
10: වැඩි විස්තර සඳහා 011 715555 අමතන්න
11: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Friday අමතන්න 071-856-956
12: ඕමිල් බේබි සබංජා තැන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරින් අඩංගු ඕමිල් බේබි සබන්
13: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
14: SLT Mobitel Pure TV නිල විකාශක
15: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් නැනකම්

0: දන්නවද මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
1: අක්මාවේ තෙල් Fatty Liver. බය වෙන්න එපා. සෙවනගල Liver Boosting Capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540. කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
2: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
3: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
4: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
1: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
5: ක්‍රිස්ටිනා කෝටින් අහනවා ඉතින් හිට වෙකම කාන්දා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
1: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
4: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
3: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
1: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
6: Brought to you by
7: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
8: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
9: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මව තන්න prime group 1322
10: දම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
11: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
12: FM Algo Town
13: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
15: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
16: තුනයි විනාඩි 41යි.
17: FM 95. FM 94.8. Net FM.

හවසතරයි විනාඩි 45 යන්නත් වෙලාව ටික ටික ටික ටික ලඟ වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් මෙන්න මේ කට්ටියත් මතක් කරන්න ඕනි. මෙන්න මේ පරිවිදේ ගැනත් ඔයාලට මතක් කරන්න ඕනි. මුලින්ම කියන්න හදන්නේ 24 25 26 Active Plus Send 2 හොරණ ශාඛාව යොවිනුවෙන් පැවැත්වෙන මේ විශේෂම වැඩේ ගැන කියන්න ඕනි. ඔයාටත් බෙල්ලේ කොන්දේ වේදනාවක් තියෙනවා නම්, එහෙම නැත්නම් මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම්, ආතරයිටිස් වෙන්න පුළුවන්, සඳි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩා නිතර නිසා දිවශ ආබාධ, වයස්ගත වීම හින්දා ඇතිවෙච්ච දුර්වලතා, කල්පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් හරියටම හරියන තැන තමයි ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානය කියලා කියන්නේ. ඉතින් එයාලා 24 25 26 ඔයා වෙනුවෙන් විශේෂ වැඩක් සූදානම් කරලා තියෙනවා. මේ අවස්ථාව නම් කිසිම විදිහකින් මිස් කරගන්න එපා. යන්න ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ තියෙන ශාඛාවට. ඔයාට නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ රෝගී තත්ත්වයන් ප්‍රවීණ භෞතික චිකිත්සක කඩයමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට අවශ්‍ය කරන සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ දවස් තුන පුරාවටම තවත් සුවිශේෂී දේවල් සූදානම් කරලා තියෙනවා. ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටම, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වට්ටම, ඒ වගේම තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම්. යන්න 24 25 26 වෙන වැඩ දාගෙන මිස් කරගන්න එපා. අර වැඩි විස්තර දැනගන්න දුරකථන ඇමතුමක් දෙන්න පුළුවන්. දිනය වෙලාව වෙන් කරගන්න, සහභාගී වෙන්න කලින් කතා කරන්න. 0347 27 17 770 0577 0577 0977 0577 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977 0977
මතක් කරන්නම්. එකට පිටිය කුසුමාවති අම්මා කතා කළා හස්බන්ඩ් කරුණාරත්න පැතුම්ගොඩ ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න කොස් සින්දුවකට. ඊට පස්සේ රාජංගනේ අනුරුද්ධ අංකල්, වයිෆ් ගීතාංජලි, සතිෂ් පුතා, ශාරුකා, තරුක්ෂි කට්ටියම එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. කිව්වේ නෑ නේද කියලා මොකද්ද මේ අහලා තියෙන්නේ? කෝ බලන්න කෝ බලන්න, දැන්නේ දැක්කානේ. චානුමැණික අදරන් හිනා වෙලා ඉන නියමයි. අපි කෑගල්ල තිමුදි කිෂන් එකේ දැන් අනේ දැක්කේ ඔයාගේ කචකචය අහගෙන අපි ෆන් එකේ වැඩේ. එහෙනම් එච්චරයි දෙයියෝ, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මේ වෙලාවේ. නැත්තහන හැමෝම එකතු කරගන්න. මම රසික, රසික ඩන්නොට්ටු නෑ එකතු කරගන්න මේ හැන සින්දුවටම. ජනු මතින කොට්ටාවෙන් කස්සුන්, මං ඉතින් පවුනේ දැන් අර නව කියන්නේ. කවුද මේ? ඔයා ලාලයට උම් එකක් දුන්නට පස්සේ කුමාර අයියා තඬනවා. අනේ අර උම් එකක් ඕනි කියලා. එයාවත් උම් එකක් දීලා සින්දුවකට එකතු කරගන්න. නැත්තම් මට ආයෙත් තරහ යනවා. හරිද? මේක හරි වැඩක් වුණානේ. මෙයාලා තරහ ගන්න, මං උම්මා දෙන්න, යාළු කරගන්න. හරි නේද? ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා නිර්මාණී මැසේජ් කළා තියෙනවා. ආදරෙන් මං එකතු කරගන්නවා ඩාලිං, ඔව් මේ ඇහෙන සින්දුවටම. ඊට පස්සේ හායි හායි සුදු බෝලේ, මං බුතලින් පැතුම්, මගේ අම්මා සීම සීමාවති නෑ සීමතිවයි, තාත ප්‍රේමසිරිවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න. මේ කොල්ලා හරි කබඩියානේ. ඉස්සල්ලම මේ මැසේජ් කෙවලා තියෙනවා. හරිද? මං ඒ මැසේජ් එක කියලා උම්ම එකකුත් දීලා තියෙනවා. දැන් ආයේ උම්ම එකක් ඕනි සුදු කියලා මැසේජ් එකක් කෙවලා. සුබ සැන්දමක් ජානු, ලස්සන සින්දුවක් දෙන්න. සද ලංකාවේ කමල් ජයසිරියයි මැසේජ් කියලා තියෙනවා. ගඩ්ඩාක් ආදරෙන් මං එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ඊට පස්සේ සරචන්ද්‍ර ඩයස් අයියා ගලේ කඩේ රයිගමින් මැසේජ් කළා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. මේ සින්දුවට එකතු කරගන්නා

බොහොම ස්තුතියි. එහෙනම් ඉතින් මාත් යන්නද? යන කලින් කියන්න ඕනි මේ පැය කවුද තැගි අකාගෙන් තැගි දිනාගත්තේ කියලා. කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නේ. නලී නනකර තමයි මේ පැයේ පළවෙනි ඡායාග්‍රාහකයා. දෙවනි ඡායාග්‍රාහිකාව ලීලාවතී රත්නායක මහියන්.

0: දවල් එකට එතකම් පරිස්සමට ඉන්න ඕනි. මන්දන උම්ම ටික පරිස්සම් කරගෙන, මන්ද නාදරිත් පරිස්සම් කරගෙන මං එනකන් හෙට ඉන්නවා. ගිහින් එන්නම් ඉන්න දිගටම නැත් එක්ක. සුබ සන්දවාක්. මං ආදරෙයි මං යාගේ ජානෝ.
1: Oops, sorry.

0: ක්ලබ්ස.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: හවස 3යි විනාඩි 58යි.
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: ඕමිල් කොහොම සබන් ස්වභාවික කොහොම තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් වෙනුමකට ඕමිල් කොහොම සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
7: කිරි තේ සීනි එක පැක් එකකිනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
8: රත්ති 3-in-1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
7: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිස.
9: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
10: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙල මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙල මසාලා.
11: බුදු පිළිවෙතින් පේවි උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවිවෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල

0: 8.898.
1: ඔයාට තියෙන සනීප වෙන්න නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: තාත්තාව හාර්ට් ඇටැක් එකක් හොස්පිටල් ඇඩ්මිට් කරා. ඊට පස්සේ ඩොක්ටර් කිව්වා බ්ලොක් හතරක් මේක මේ ස්ටෙන්ට් දාන්න වෙනවා. අපි කට්ටියම කතා කරලා ඊට පස්සේ අපි කවල් බන්ද කරා. තුන් සැරයක් ගියා. ඇවිදගෙන වත් දැන් හොඳින් ඉන්න. බෙහෙත් අරගෙන ඉවර වෙලා මේ අපි ආයිකෝ එකක් ගන්න. ඒකෝ එක තමයි මේ නෝමල් ටෙස්ට් එක.
1: කතා කරන්න 0777-300-940.
3: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
3: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් දෙක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
3: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
3: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
4: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
5: ජූලි 16 JJ Mill C8 අවිසාවේල්ල ප්‍රධාන අනුග්‍රහය
6: මම අනුදි ගුණසේක දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
7: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි
8: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
9: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්
4: දැනුමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026
10: ඉන්දර හැන්දෑවා
11: brought to you by
12: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
13: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
14: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447-31-33-540
15: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලි සෞඛ්‍ය වැඩිමලුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පනිෂ් රේදී අවතන්න 0711-856-0956
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: හැමතේකම එක වගේ නෙමෙයි ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න
18: සුබසන්නේ ඔබ හවස 4:02 දැන් හා

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ? මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crip.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crip sri lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සවා net news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මුදල් වංචාවක් සම්බන්ධයෙන් අතරංගොඩගත් හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක අපමත මුදාහැර තිබෙනවා. සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 10ක ශරීර අප දෙකක් සහ රුපියල් 50,000ක මුදල් අපයක් මත මුදාහැරීමටයි නියම කෙරුණේ. සැකකරු සුරාබදු බලපත්‍රයක් ලබා දෙන බව පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලිකුගෙන් රුපියල් 2,75,00,000ක මුදලක් ලබාගෙන ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ අනුවම කොට්ටාෂයේ මූල්‍ය සහ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු අතරංගොඩගෙන් තිබුණේ හඟුරංකෙත ප්‍රදේශයේදී. මිලගනෙත් නිවුස් පස්වර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust fm 95 fm 94.8 net fm
5: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
6: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් වවකමින්.
7: මරු බං

කතා කරන්න. 0111 55 33 63. WhatsApp 0111 95 95 95.

සුබසන්ධ්‍යා වක් හවස 4 විනාඩි 12යි වෙලාව. අපි බදාදා දවසේ 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ. අතිශය කාර්යබහුල දවසක ආගේ මහන්සිය තනිකම පාළුව නැති වෙලා ගිහිල්ලා ශිල්ලගේ හවසරේ වැඩ ටික කරගෙන යන්න හා වැඩිපුර ආදරය කරන කට්ටිය එකතු කරගෙන ආසම සින්දුරික අහන්න හවස 6 වෙනකම් මේ පැතරේ ඉන්න චාන්ස් එක තියෙනවා. 0711 95 95 95 නම්බරයකට අපිට කතා කරන්න මෙසේජ් කරන්න පුළුවන්. කතා කරන්න බෑ ඒකට. WhatsApp එකේ මෙසේජ් කරන්න විතරයි පුළුවන්. හරිද? කතා කරනවා නම් ඔය හොට්ලයින් නම්බර් එක දන්නවනේ නේ. ටග්ගාලා මෙසේජ් එකක් දාලා කෝල් එකක් අරගෙන මේ පැත්තට ඇවිල්ලා ඉන්න. හවස 6 වෙනකම් මේක ඔයගේ මගේ විතරමයි ඉන්නේ ටයිම් එක. ඒ නිසා අපි දෙන්නට කතා කරන්න දේවල් සෑහෙන්න තියෙනවා. මෙසේජ් වලින් කියන්න දේවල් සෑහෙන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට කම්මැලි නම් ඔයා යන්න දැම්මනේ FM official Facebook page එක පැත්තට. වෝල් පෝස්ට් එකක් දාලා තිනෝ පොඩි ජොලි ගේම් එකක් තියෙන්නේ. ඔයාලට ගිහිල්ලා ඒකට කමෙන්ට් ටිකක් තියන්නත් පුළුවන්. හවස්වරුවට සාමාන්‍යයෙන් කම්මැලි කමක් දැනෙනකොට අපි කරන්නේ ප්ලේන් ටිකක් බොන එක නේද? හැබැයි වුණාට ප්ලේන් ටිකක් බොන්නේ අපි ලේසියටනේ. අපි ගොඩක් ආසයි කිරිතේ එකක් බොන්න තිබ්බනම් නේද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කිරිතේ එකක් හදාගන්න සෑහෙන්න වෙලා යනවනේ. ඔයා හිතන්නකෝ දැන් වැඩ කරන තැන ඉන්නකොට ඊට පස්සේ ගෙදර ගොඩාක් වැඩ අසහිර වෙලා ඉන්නකොට කිරිතේ එකක් හදනවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙමෙයිනේ. ඒකොල හොයාගෙන ඊට පස්සේ කිරි හොයාගෙන ඊට පස්සේ සීනි හොයාගෙන අනම් මනම් වැඩ ගොඩාක් කරන්න වෙනවා. ඔය ටික කරන්න ගියාට පස්සේ ඉතින් කිරිතේ එකක් බොන්න තියෙන ආසාවත් යනවා නේද? අනේ නිසාම තමයි මම ඔයාලට කියන්නේ ගෙදර වුණත් වැඩ කරන තැන වුණත් ඔයා ඉන්නේ කොතන වුණත් ඔයාලට කිරිතේ එකක් බොන්න හදිස්සියෙම අවශ්‍යතාවයක් ආපු ගමන් ටක් ගාලා කිරිතේ එකක් හදාගන්න තියෙන හොඳම විදිහ තමයි රත්ති 3-in-1 කිරිතේ පැකට් එකක් අරන් ගිහිල්ලා තියාගන්න එක. දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ රෑට වැඩ කරන කට්ටියට නිකම් ප්ලේන් ටියක් බොනවට වඩා රෑට කිරිතේ එකක් තිබ්බනම් නියමයි නේ. හැබැයි වැඩ අස්සේ ගිහිල්ලා කිරිතේ හොය හොය ඔයාලට වෙලාව වෙන් කරගෙන වැඩ කරන්න වෙලාවක් නැහැ නේ. හැබැයි වුණාට රත්ති 3-in-1 කිරිතේ පැකට් එකක් ළඟ තියාගත්තොත් මෙහෙම කරද්දි ඔයාලට හදාගන්න පුළුවන්. මොකද විනාඩියක්වත් යන්නේ නැහැ. කැඩුවා දැම්මා බිව්වා එච්චරයි. හරිද? ඉතින් ඒ නිසා වැඩ කරන තැන වුණත් ගෙදර හිටියත් අතිශය කාර්යබහුල දාසනක වුණත් ඔයාලට විනාඩියෙන් දෙකෙන් කිරිතේ එකක් හදාගන්න තියෙන හොඳම විදිහ තමයි රත්ති 3-in-1 කිරිතේ පැකට් එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් දැන් ඔය උදේ පාන්දර නැගිටලා වැඩ කරන අපේ ගෘහණියන්ට හරිද පොඩි අයට කිරියක හදලා දෙන්න මේ කියන එක ටිකක් වෙලා යන වැඩක් නේ නේද? හැබැයි උනාට වැඩ 1000ක් අස්සේ උනාට ඔයාලට විනාඩියෙන් කිරිතේ එකක් පවුලේ ඔක්කොටම හදලා දෙන්න පුළුවන්. රත්ති 3-in-1 කිරිතේ පැකට් එකක් ගෙදර අරන් ගිහිල්ලා තියාගත්තාම ඉතින් ඒ නිසා ළඟම තියෙන කඩේට ගිහිල්ලා මුදලාලිගේ නම කියලා මිල්ලන්න මුදලාලි මට රත්ති 3-in-1 කිරිතේ පැකට් එකක් දෙන්න කියලා. අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් මෙන්න මේ කතාවත් අහගෙනම අපි සින්දුවකට යමුකෝ නේද? සාමාන්‍යයෙන් ගයක් හදනකොට අපි බලන දේවල් තමයි ගෙදර ලස්සනට තියෙන්න ඕන, පිළිවෙලට තියෙන්න ඕන. කවුරු හරි කෙනෙක් ආවහම ගේ දැක්ක ගමන් ඒගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ ගෙදර හරිම ප්‍රසන්නයි කියලා නේද? අනිත් එක තමයි ආකර්ෂණීය නිමාවක් තියෙන්නත් ඕනනේ. සාමාන්‍යයෙන් ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියාගන්න ඕන නිසා අපි සැහැන්න වියදම් කරලා ගෙදරට අල්ලන ටයිල් ටික උනත් ඊට පස්සේ ගෘහ විදුලි උපකරණ උනත් ඊට පස්සේ දොරරේදී අනම්මනම් මේ හැමදේම උනත් අද කාලේට ගැලපෙන ඩිසයින්ස් එක්ක හොඳම දේවල් දාන්න අපි ට්‍රයි කරනවානේ. මොකද ගේ ඇතුළත පෙනුම ලස්සනට තියාගන්න මේ හැමදේම පිළිවෙලට ඕන කියලා අපි දන්නවානේ. අනිත් එක තමයි ගෙදරක් හදනකොට පාවිච්චි කරන හැමදේටම දිගු කාලීන පැවැත්මක් තියෙනවද කියලා පොඩ්ඩක් වැඩිපුර බලන්නත් ඕන. මොකද මේක වා ජීවිත කාලෙම ඉන්න හදන ගේ, වා වියදම් කරලා හදන ගේ. ඉතින් එතකොට මාසෙන් මාසෙ එක එක දේවල් වලට ආයෙ ආයෙ සල්ලි වියදම් කරන්න වාගේ අතේ සල්ලි නෑනේ. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියාගන්න බලාපොරොත්තු වෙන ඔයාට දිගු කාලීන පැවැත්මක් තියෙන අද කාලේට ගැලපෙන අලුත් ඩිසයින්ස් වලින් ගේ ලස්සන කරගන්න හිතාගෙන ඉන්න ඔයාට වැදගත්ම දෙයක් තමයි ගෙදර සිවිලිම කියලා කියන්නේ නේද? ඉතින් එතකොට ගෙදර සිවිලිම ගන්නකොට දැන් ওই ඉස්සර වගේ කොහේ හරි තියෙන සිලින් ෂීට් එකක් අරන් ඇවිල්ලා ගහලා නම් හරියන්නේ නැහැ. ගෙදර සිවිලිමට දැන් අද කාලේට ගැලපෙන හොඳම ඩිසයින් එක තමයි සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ට්‍රයි කරනවා නැචරල් වුඩ් ලුක් එකක් අරගෙන එන්න නේද? ඉතින් අන්න ඒ නිසාම තමයි මම ඔයාලට මතක් කරන්නේ ගෙදරට ගැලපෙන හොඳම සිලින් ෂීට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක නැචරල් වුඩ් ලුක් එකක් එක්ක එන නිසා ඔයාලට මේක මාර ලස්සනයි ගෙදරට ගැහුවට පස්සේ. අනිත් එක තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන විදිහත් එක්ක මේක ෆික්ස් කරන්න හරිම ලේසි. දැන් ඔය සමහර වෙලාවට ගෙදර සිවිලිම ගැහුවට පස්සේ ගොඩක් අය දැකලා තියෙනවා මේ සීලින් ෂීට් එකතු වෙන තැන හිඩස් තියෙනවා. ඒක හරි කැතයි නේද? හැබැයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ෆික්ස් කරන්න තියෙන විදිහත් එක්ක මේක කොයිම වෙලාවකවත් මැද්දේ හිඩස් තියෙන්නේ නැහැ. ඊට පස්සේ හොඳ ආකර්ෂණීය නිමාවක් එනවා. විශේෂම දේ තමයි මේකේ මතුපිට තින්තාලේපණය සඳහා වසර 5ක වගකීමක් හම්බ වෙනවා.
තේක ඊට පස්සේ බුරුත ඊට පස්සේ මහෝගනි මේ වගේ වර්ණ ගණනාවකින් වාට ආකර්ෂණීය පාට ගණනාවකින් මිලදී ගන්නත් හැකියාව තියෙනවා. මේකේ දිගු කාලීන පැවැත්ම ස්ථිර කරලා තියෙන්නේ. මේක දිරන්නේ නැහැ, ඊට පස්සේ වේයෝ කන්නේ නැහැ. වා හිතන්නකෝ අවුරුදු 5ක් 6ක් 7ක් ගිහිල්ලා මේකේ පොඩ්ඩක් නිකන් ඩස්ට් එක බැඳිලා ඊට පස්සේ මකුළු දැල් බැඳිලා තියෙනවා කියලා. ලොකු දේවල් කරන්නේ නැහැ, තෙතරින්දක් දාලා පියදාන්න තමයි තියෙන්නේ. දැන් සමහර සීලින් ෂීට් තියෙනවා රස්නෙට හැඩේ වෙනස් වෙනවා, කාලයත් එක්ක හැඩේ වෙනස් වෙනවා. හැබැයි උනාට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකේ හැඩේ වෙනස් වෙන්නෙත් නැහැ, පාට වෙනස් වෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා ජීවිත කාලයට මේකයි. ඔයා වැඩි විස්තර දැනගන්න 011 5 748 738 ට දැම්ම කෝල් එකක් දෙන්න. ඒකවත් මතක් කරලා හවස 4 විනාඩි 17ක් වෙනකොට අපි හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. හවස 6 වෙනකන් හවස වරුවට ගැළපෙනම සින්දු ටිකක් අහගෙන ඔවා මාත් එක්ක ඉන්න ඕනේ. දන්නවනේ මේක වාගේ මගේ බෝරින් නැති ඉවනින් ඩ්‍රයිව් එක හතර වටේ with DJ Aza.

0: වාව්! ඇංක ටින් එකක්?
1: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංක ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න.
5: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
8: SLT මොබිටෙල් පියෝ TV. නීල විකාශක
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැස් සඳහා 14.5% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
10: තම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මිට දිවයින පුරා තම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
11: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
12: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි. අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
13: ජූලි 16 JJ Mills C8 අවිසාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
14: මම අනිදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරුයි. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
15: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
16: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා. රිච් ලයිෆ්
17: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්
12: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net ඇංගලොම් චාරිකාව 2026.
18: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
19: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

හවස 4යි විනාඩි 33යි ලස්සන සින්දුරයක් අහගෙන ඉන්න ගමන් WhatsApp එක පැත්තට පොඩ්ඩක් මං ඔලුව දාන්න හදන්නේ මේ වෙලාවේ කවුද ඉන්නේ කියලා බලන්න. අසා කොහොමද අපිත් මේ වෙලාවේ වාව අහගෙන ඉන්නවා කියලා සරචන්ද්‍ර මැසේජ් එකක් දාලා තිනවා. Thank you. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා DJ අසා. සුපුරුදු විදියට මා අපි අදත් වාව අහගෙන ඉන්නවා. ක්වෙට්වල ඉඳලා Wi-Fi ඊට පස්සේ පවුල හැමෝම එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තින්නේ චම්පික. Thank you. ජය වේවා. ඒ වගේම දංගොවිට පැත්තට ගියාට පස්සේ මේ වෙලාවේ ලලිත් ලයින් ස්ටාර් ටේලර්ස් එකේ සෙට් එකක් මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට බොහොම වටින කියන ආරංචියක් මේ වෙද්දී අපි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මොකද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට ප්‍රකාශයට පත් කළ මෙරට ජීවිත රක්ෂණ ඉතිහාසයේ බෝනස් මුදල වාර්තාගත විදිහට ඔන්න කෝටි 1460ක්ම වෙලා තිනවා. ඉතින් ඒ නිසා ඔයාලට හැමදාමත් රටේ ජනතාව වෙනුවෙන් වෙනස් වෙමින් පැවතුණු ආර්ථික හමුවේ වුණත් ඊට පස්සේ වෙළඳපොළ පරිසරයේ හමුවේ වුණත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් 2025 වසර ඇතුළේත් සිය මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය තවදුරටත් අහවුරු කරගත්තා. ඒ වගේම තමයි වසර අවසානයේදී සමාගමේ සමස්ත වත්කම් බිලියන 275 දක්වාත් ඒ වගේම ජීවිත අරමුදල රුපියල් බිලියන 244 දක්වාත් වර්ධනය කරගන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එකට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ අරමුදල හිමි සමාගම විදියට තමන්ගේ ප්‍රමුඛත්වය රඳවා ගන්නත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වලට හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසාම හැමදාමත් පාරිභෝගිකයා කේන්ද්‍ර කරගෙන සේවාවක් සපයපු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඔන්න 2026 අවුරුද්ද වෙන විට ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460ක්ම වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකනත් මතක් කරන ගමන් අපි ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න ඕන. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕන ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය රට පුරාම වාසනාවන්ත ජයග්‍රාහකීන් සොයාගෙන යන ගමනේ දවස ගානේ ඔයාලට වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්න තියෙන හොඳම අවස්ථාව තමයි සුබ දවසක් ලොතරැයි කියලා කියන්නේ. මුදල් තෑගි වලට අමතරව තවත් වටින කියන තෑගි දිනා ගන්න, ඉලෙක්ට්‍රික් ඊට පස්සේ බයික් එකක්, එහෙමත් නැත්නම් රුපියල් 1,05,000 මුදල් තියාග, එහෙමත් නැත්නම් රුපියල් 50,000 මුදල් තියාග, එහෙමත් නැත්නම් රුපියල් 25,000 මුදල් තියාග ඇතුළු තවත් තෑගි රසක් හිමි කරගන්න තියෙන හොඳම ලොතරැයිය තමයි සුබ දවසක් ලොතරැයිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔය පාරේ යමින් යමින් ගමන් ලොතරැයි කූඩුවක් එහෙම දැක්කහම ඔයාගිහිල්ලා නම කියලා මිල්ලන්න සුබ දවසක් ලොතරැයිය දෙන්න කියලා. එතකොට දවස ගානේ ඔයාට ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න පුළුවන්. ඒකනම් මතක් කරලා අපි සින්දුරියක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. හවස 4යි විනාඩි 35යි දැන්. සින්දුවක් අහන්න මේ පැත්තට එන කට්ටිය මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට. Facebook wall post එකක් දාලා තියෙනවා. ටැග් ගාලා ගිහිල්ලා කමෙන්ට් එකක් තියන්න. තව මතක් කරන්න දේවල් සෑහෙන්න තියෙනවා. සින්දුවක් අහලා මේ පැත්තට ඇවිල්ලා කතා කරමු.

0: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
1: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
2: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
1: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: कोविड से लड़ रहे हैं। अडू यदि मुख्य दिग्दर्शक क्या है कि अपेरा टेन शपादित एक मस्कूटे का केडी राइस वसर पहाक वगकीमा केडी राइस पुद्गल के समागम टक कथा करना बिंदु है हत्ता हताई हर सिया है यह हतलिस्तुनाई अनुहाता
1: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටින ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
2: නවීන තාක්ෂණයෙන් નિયම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: අලුතන කඩම මිලක් කසකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසකල ග්‍රීන් සුපර් කසකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
6: SLT Mobitel Pure TV නීල විකාශක
7: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
8: අදමින් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමින්
9: හා කොහෙද මේ දෙන්න උදේ වන්ද
10: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩ වලට වැලී සිමෙන්ති ටයිල් ඇඩෙසිව්ස් කීම් කෝට් වෝටර් ප්‍රූෆින් පේන් බඩු සේරම ගන්න යනවා දැන් කීයකට කියලා යන්නද
9: අයියෝ මොකටද වටේ යන්නේ අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ
11: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද
9: නෑ නෑ හැබැයි ස්විස් ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි මිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්
10: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් දීලා ගාවට යමු වැඩේ හරිනේ
12: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
13: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
4: පෘථුවියෙන්ද ළඟහරට රේල් පාරක් ඔන්න ඔහම තමයි මගේ පුතා හිතන්නේ හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න
14: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
15: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
16: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
0: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක කේඩී රයිස් වසර පහක වගකීමක් කේඩී රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 0777 400 643 97
8: අදමින් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමින්

0: හදරවටේ
1: හවස 4:00 විනාඩි 52 වෙලාව හදරවටේ අහගෙන ඉන්න ගමන් හොවාට මතක් කරන්න හදන්නේ දැන් සාමාන්‍යයෙන් හවස වරුවේ වැඩ කරන ගමන් ඉන්න ඔයා ඊට පස්සේ වැඩ ඉවර කරලා ගෙදර යන ගමන් ඉන්න ඔයා එහෙම නැත්නම් ගෙදරට වෙලාම ආවහගෙන ඉන්න ඔයාගේ ඔළුවේ අයිඩියා එකක් තියෙනවා නම් කාලයක් තිස්සේ තමන්ටම කියලා වාහනයක් ගන්න ඕනේ පොඩි බයික් එකක් හරි කමන්නේ ගෙදර පාවිච්චියට අරගන්න ඕනේ කියලා අයිඩියා එකක් තියාගෙන හිටියා නම් ඔයාට මේක සෑහෙන්න වටින කතාවක් කෙඩි රයිස් ගැන මේ වෙද්දි ඔයා දන්නවන්නේ නේද මොකද ලංකාවම මේ වෙද්දි කෙඩි රයිස් ගැන කතා වෙනවා කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක ගැන සෑහෙන්න කට්ටිය කතා වෙනවා ඒකට හේතුව තමයි මේ දවස්වල කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක ගන්නවාට හිතා ගන්න බැරි තරම් වාසි ගොඩක් හම්බ වෙනවා පළවෙනිම දේ තමයි කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක සාමාන්‍ය වෙළඳ පොලේ රුපියල් 796500ක් විතර වෙනවනේ හැබැයි වුණාට ඔන්න මේ දවස්වල බයික් එක ගන්නවාට රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා ඒ කියන්නේ 796500ට තියෙන බයික් එක දැන් ඔයාලට රුපියල් 696500කට ගන්න පුළුවන්. දැන් එතකොට එකපාර දීලා ගන්න අතේ සල්ලි නැති වෙනවා අපි කරන්නේ ලීස් එකක් දාලා ගන්න එකනේ. ඉතින් එතකොට ගෙවන ඩවුන් පේමන්ට් එක ටිකක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි උනාට ඔයා දන්නවද KD Rice Motor Company Private Limited වෙතින් ඔයාට KD Rice Leader 125 බයික් එකක් ගන්නකොට මේ ලීසින් බර සම්පූර්ණයෙන්ම සැහැල්ලු කරගන්න හිතා ගන්න බැරි සුවිශේෂී සහන රසක් හම්බ වෙනවා. ඒ නිසා ඔයා කාලයක් තිස්සේ ගෙදර පාවිච්චියට ඊට පස්සේ වයිෆ්ට එහෙම නැත්නම් ගෙදර වමනාවල් වලට ගන්න බයික් එකක් ගන්න අයිඩියා එකක් තියාගෙන හිටියා නා. ඔයාට දැන් තමයි හොඳම chance එක ඇවිල්ලා තියෙන්නේ. ඔයා KD Rice Leader 125 petrol bike එකක් ගත්තොත් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. මොකද මේක ඇවිල්ලා ලංකාවේ නිෂ්පාදනයක් නිසා ලංකාවේ ඕන තැනක අලෙවි නියෝජිතයන් ඉන්නවා. ඊට පස්සේ ඔයාට අවශ්‍ය කරන spare parts ඕනම තැනකින් ගන්න හැකියාව තියෙනවා. අනිත් එක තමයි මේක ඇවිල්ලා petrol bike එකක් වුණාට මේකට petrol වලට මහලුකු වියදමක් කියන්නේ නැහැ. ඔයා නිකන් ගත්ත කෙනෙක්ගෙන් අහලා බලන්නකෝ මේක නිකන් පෙට්‍රල් සුවඳටත් දුවනවා. අන්න ඒ නිසා ඔයාලට මේක තමයි තියෙන ගැලපෙන බයික් එක. වැඩි විස්තර දැනගන්න කතා කරන්න පුළුවන් 077යි 406යි 43.97ට. 077යි 406යි 43.97. KD Rice Motor Company Private Limited වෙතින් තමයි එන්නේ. KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක විතරක් නෙවෙයි. ඔයාට KD Rice ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එක ඊට පස්සේ ඉලෙක්ට්‍රික් බයික් එක මේ තුනම ලංකාවේ නිෂ්පාදනය කරන එකම ආයතනය තමයි KD Rice Motor Company Private Limited කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාලගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට වාහනයක් ගන්නව නම් ඔයාලට මේ දවස්වල තියෙන හොඳම තේරීම තමයි KD Rice කියලා කියන්නේ. සාමාන්‍යයෙන් හවස වෙනකොට කිරිතේකක් බොනවයි කියන එක අපිට පුරුද්දක් නේ. කියන්නේ තේකක් බොනවයි කියන එක අපිට පුරුද්දක්. මොකද දැන් තේකක් බොන එක පුරුද්ද බවට පත් වෙලා තින්නේ අපිට හදාගන්න ලේසිම තේකනේ නේ. කිරිතේකක් හදන්න ගියාම වෙලා යනවා. හැබැයි වුණාට ඔයාලට මම මෙන්න මෙහෙම දෙයක් කියන්නම්. දැන් කිරිතේකක් හදන්න විනාඩියක්වත් යන්නේ නැහැ. හිතන්නකෝ වැඩ කරන ගමන් ඉන්නේ කියලා ළඟ ගෙනල්ලා තියාගන්න රත්ති 3-in-1 කිරිතේ පැකට් එකක්. හරිද? ලොකු දෙයක් නැහැ. උණු වතුරකට කඩලා දාලා කලවම් කරලා බොන්න විතරයි තියෙන්නේ. රසය පාට සුවඳ මේ හැමදේම හරියටම තියෙනවා. අන්න ඒ නිසා අපේ ගෘහණියන්ට එහෙම මේක සෑහෙන්න ලේසි. මොකද උදේ පාන්දර පොඩි

0: අපි කමර්ෂල් බ්‍රේක් එකකට යන්න හදන්නේ. හවස 4:55 අපි ළඟ පැයදී හම්බෙමු.
1: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
4: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
5: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
6: කොහොමද දෙවිලා?
5: දෙවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
6: නුවන් මේ කහදලා බලන්නකො.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: තිබෙන්නේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
10: අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මමකමෙන්.
11: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
12: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.
13: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථාව.

0: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා. ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
2: මන්තරම්රේ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා. වෙකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්නශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය. ඇසල පෙරහර මංගල්‍ය
1: 769 වන වරටත් හෙළ පිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
2: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
1: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
2: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනවකයි
1: නීල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
2: මාධ්‍ය සත්කාරය නෙත් FM.
1: බැතිබර දායකත්වය අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: දුනුකල ඔසුවකි ආදිය ඍෂිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
4: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
5: වසර 90

0: විශ්වාසය.
1: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාන.
2: අම්මලාගේ ආදරයට නියම පදමින් කළ මාතර ෆ්‍රීල. ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
3: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ, වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ, බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල.
4: හැමතේකම එකම වගේ නෙමෙයි. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
5: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි දැන්.

0: විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන එන්නේ.
2: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crip.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crip ශ්‍රී ලංකා.
5: මොකද නිකන් ඩවුන් නේලා?
6: ක්‍රවුන් එකක් තිබ්බත් මට සෙට් වෙන්නෙම ක්ලවුන්ස් ලානේ.
5: අයියෝ වමනාද? අපේ සෙට් එකේ බ්‍රවුන් කලර් කොල්ලෝ දෙන්නේ කන්න බැලලා ටවුන් එකට.
6: කෝ? යංකෝ බලන්න.
7: අප්ටවුන් ඩවුන්ටවුන් හැම ටවුන් එකේම අප්ඩේට් රිදම් එකට සෙට් වෙන්න අපේ ටවුන් එකට එන්න.
8: සතියේ දවස් වල උදේ 7 ඉඳන් 10 වෙනකන්.
9: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සනා බෙත් නිවුස්.
10: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. හිටපොමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයෙකු වන සරත් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂය විසින් අත්අඩංගුවට තිබෙනවා. පොදු දේපළ පනත යටතේ වන චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාෂය පැවසුවේ. අද දවසේ 11:30 පමණ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවටගත් බවද පොලිස් මාධ්‍ය කොට්ටාෂය වැඩිදුරටත් කියා සිටියා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන අවභාවිත කිරීම සරත් වීරවංශ මහතාට එරෙහි එක් චෝදනාවක්. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30 බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
9: net news the truth people we trust. FM 95 FM 94.8 net FM.
11: Baru bang.

මොකද්ද වෙන්නේ කියලා නේද? දැන් එතකොට මෙච්චර දවසක් අපි දිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කරමින් ඉන්නේ තරඟකරුවන් අරගෙන ආවේ මේකට. එතකොට අපි අද මේ ඉන සිකුරාදාවේ පොඩි වෙනසක් කරනවා. අපි ඔන්න කණ්ඩායම් දෙකක්, ටීම් දෙකක් නෙත FM DJ Night මුහුණට මුහුණ සංග්‍රාමයට එකතු කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වගේම තමයි අතිශය ප්‍රථම වතාවට ලංකාවේ ලාබාලතම ෆීමේල් DJ ආටිස්ට්ලා දෙන්නෙක්ව අපි මේ සිකුරාදාවේ එකතු කරනවා. ඉතින් ඒ නිසා අපි ලෑස්ති වෙලා ඉන්න ඔන්න මේ සිකුරාදා DJ කිසා, ඒ වගේම DJ වාස් පළවෙනි කණ්ඩායම විදියට, ඒ වගේම DJ සයිරා, ඒ වගේම DJ තරුජේ, මේ දෙන්න ඊළඟ කණ්ඩායම විදියට කණ්ඩායම් දෙකක් අතර ඔයාලට හිතාගන්න බැරි විදිහ බැටල් එකක් බලාගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් නෑ නවී වෙදි ලෑස්ති වෙලා ඉන්න සිකුරාදා Facebook live එක අපි අරගෙන එනවා සුපුරුදු විදියටම. ඉතින් ඒ නිසා මෙච්චර දවසක් වගේම මේ සිකුරාදාට ඔයාගේ දරාගන්න බැරි තරම් ලොකු ආදරය අරගෙන ඔයා සිකුරාදා නවී වෙදි කියලා අපි බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ලංකාවේ ඉන්න DJ ආටිස්ට්ලාට මා වහගෙන ඉන්න ගමන් ඉන්නේ ඔයාලට මතක් කරන්න ඕන. දැන් ඔයාලට chance එක තියෙනවා ඔයා ලෝකෙ කොහේ හිටියත්. හරිද? FM අහගෙන ඉන්නවා නම්, හරිද? ඕගොල්ලෝ මොනවාම හරි DJ event එකක් plan කරනවා නම් ඒ පිළිබඳව අපිට කියන්න, අපි හරහා රටට කියන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔයා සංවිධානය කරන ඕනම event එකක් පිළිබඳව 0711 95 95 95ට WhatsApp කරන්න පුළුවන් විස්තර ටික. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් FM official Facebook page එකකින් අපිට message එකක් තියන්න. අන්න ඒ ගැනත් මතක් කරනවා. හරිද? ඒ ගැනත් මතක් කරලා ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින් non-stop එකක් තමයි කට්ටිය ඉල්ලලා තිබ්බේ. ඉතින් ඒ නිසා non-stop එකකට කට්ටිය එකතු කරගත්තා වගේම තව පොඩි කියන්න දේවල් ටිකුත් තියෙනවා. දැන් හවස්වරුව පටන් ගන්නකොට මම මේ වෙලාවේ වැඩිපුරම කතා කරන්නේ දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔයා ජීවිතය ගැන කල්පනා කරන වෙලාව නෙමෙයි. හරිද? ජීවිතය ගැන කල්පනා කරනවා කියලා කියන්නේ අපි කොහොමද තව කීයක් හරි වැඩිපුර හොයාගන්නේ, ඊට පස්සේ අපි කොහොමද අපි ඉන්න තැනට වඩා තව අඩියක් දෙකක් ඉස්සරහට යන්නේ. ඔය වගේ දේවල් සැහැන්න කල්පනා කරනවා නේද? මං කියනවට හවස වැඩ ඇරලා යන ගමන් ඔයා අරගන්නකො සුබ දවසක් ලොතරැයිය. මොකද සුබ දවසක් ලොතරැයිය අරගත්තට පස්සේ ඔයාගේ ජීවිතේට වාසනාව උදා කරගන්න එක හරි ලේසි. මොකද ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය හරහා හැමදාමත් ඔයාට තෑගි දෙනකොට සුබ දවසක් ලොතරැයියෙන් ඔයාට මුදල් තෑගි වලට අමතරව හිතා ගන්න බැරි වටිනා තෑගි ගොඩක් හිමි කර ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක්, ඊට පස්සේ ඔයාට රුපියල් 105ක මුදල් තෑගි, රුපියල් 50000 මුදල් තෑගි, රුපියල් 25000 මුදල් තෑගි ඇතුළු තවත් තෑගි රසක් ඔයාට හිමි කර ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා දකින්න පළවෙනි තප්පරේම ලොතරැයි කුඩුවක් ළඟින් යනකොට ආර ගන්න ඕන ලොතරැයි තමයි සුබ දවසක් ලොතරැයි කියලා කියන්නේ. ඒ ගැනත් මතක් කරලා අපි non-stop එකකට යන්න හදන්නේ හවස 5:13යි.

0: Net.
1: Meldol, Hisaratia, Una Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Ikman Sanya, Meldol, Parasitamol Vishishiki.
2: Manrapun Seldunana, Kunde Kapala, Janela Geta Gahala, Eka the Gibi Matabahina, Piraganakarutanakam Balangin in eh.
3: Ape Darwan Apatavadam Idirin, Itin Agi Katavalian, Ayata Idarin, Commercial Credit.
4: Vefak Vilak Langanura Paratavidinatur in Niskalankan in the Hasnavatana, Utura Dakuna Madi Makar and a Kadavatadi Vegi Pivisumatavinadi Tunai, Rupia Million at this Seke Sita Silu Pasukam Sahita, Surakshita Parisareka Pate, Superi Vatina Kamak Sahita, Apartment Ticker, Adamavin Karagana, Kadavata Lifestyle Residences, then Mamatana, Prime Group, Dhatuna Visideka.
5: SLT Mobitel Fiber together a fit Karan, Okuma devices connect Karan, Gaming World low latency, fast and stable, unlimited, Toragana package, Rasa, SLT Mobitel Fiber.
6: Mathra. Freeland Hal Messurasa Soya Meat. Kanakana Asa Hitina, Rasain Sagunin, Ihela, Mather Freeland Hal Messurasa Soya Meat. Oba Tadamarasa Balana.
7: Akma Vitil, Fatty Liver. Bayavin Nipa, Sivanagala Liver Boosting Capsule Laragan. Ape Vedakama, Ape Urumaya. Hatalis Vasaraka Abimanea, Sivanagala Ayurveda. Binduai Hatalisatai, Tisakai Tistunai Pansia Hataliha.
8: Tate, Miss Halitiaganako.
9: Tango Nadua. Union Bank pension loan making. Mama Pelatawan Patangatani.
10: Vishramajivite Barak Novi Balea Kragan. Rajasevaka Obata. Rupial Million Attakta Kwanaya. Union Bank pension loan.
11: Divine Vedima Vishwase Dinu Damro washing machine Sadha. Rupia Lata the Hasakwatina. Steam Iron Nikak Nomile. Sealuma Damro Pradarshanagaravalin.
12: Sri Lanka ve pratham vatavata rhino roofing within Hadunwa Dina. Rhino Premier Jala Pradirodi Matupita Arakshane Saita roofing sheet. Rhino roofing within Nadun Madina, Rhino Premier Roofing Sheet. Fetis Tresanha, Tahatunai Anuhaya Amatana.
13: Dedahas Visihaya FIFA Unusuma, Juni Doloswanadasita Saji Viva, Pure Mobile Applicate Nomine Balan,
14: SLT Mobitel Pure TV, Nila Vikashaka.
15: ඔබට ළඟම පිහිටි ජාතක ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතක හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
16: Asti Vedanavangin Pida Vindra over to Active Plus within Nobile Sauki Vadimuluak, Julie Visihatra Visibahasa Visihaya Horana Active Plus Center 2 Parish Rati. Pervarunavaya Tisita Ratriata Dakwa, Nomile Roga Parikshavasa Pratikar Sandha, Visheshavatam, Avatanda, Binduai Hatayekai, Atase Panasaya, Binduai Navasia Panasaya, Binduai Tisatarai, Visidekai, Haise Hattavai Hatalisaya.
17: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්.
18: ඔව් මන් දන්නවා. TravelNet.
17: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet තමතන්න 0112 863 363 0767 316 7672

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: දවස
2: අතරතුරේ බොන කිරිති
3: මහසිනුම ලක්ෂ දෙක හමාරක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
4: ඔයත් පහලට වකී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
5: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
6: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මවකමෙන්

බයික් එකක් ගන්න අයිඩියා එකක් තියෙනවද? රයිට්. එහෙනම් ඉතින් මේක ඔයාලට සැහෙන්න ගුඩ් නිවුස් එකක්. හරි. කෙඩි රයිස් බයික් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලට මේ දවස්වල දැන් හැමෝම කතා වෙන කෙඩි රයිස් ලීඩර් 125 බයික් එක ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. පෙට්‍රල් සුවඳටත් දුවන. ෂෙඩ් එකක් ගාවින් ගියත් නිකන් පෙට්‍රල් උනනවා වගේ වෙන. හරි. ලංකාවේ හැමෝම මේ දවස්වල කතා වෙන බයික් එක තමයි කෙඩි රයිස් ලීඩර් 125 බයික් එක කියලා කියන්නේ. මේ දවස්වල දැන් සාමාන්‍යයෙන් කෙඩි රයිස් ලීඩර් 125 බයික් එක වෙළඳපොළ වටිනාකම සාමාන්‍යයෙන් රුපියල් 796500ක් විතර වෙනවනි. හැබැයි දැන් ඔයාලට රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් එක්ක රුපියල් 696500කට ඔයාලට KD Rice Leader 125 බයික් එක ගන්න හැකියාව තියෙනවා. දැන් විශේෂම දේ තමයි ඔයාලට එකපාර සල්ලි දීලා ගන්න විදිහක් නැත්නම් ඔයා කරන්නේ ලීස් එකක් දාලා වාහනේ ගන්න එක නේද? එතකොට ලීසින් බර සම්පූර්ණයෙන්ම ඔයාගේ ඔළුවට දැනෙන්නේ නැති වෙන්න හිතා ගන්න බැරි වාසි ගොඩාක් හම්බ වෙනවා. KD Rice Motor Company Private Limited within ඔයා KD Rice Leader 125 බයික් එකක් ගන්නකොට ඒ විතරක් නෙමෙයි මේක ඇවිල්ලා ආරක්ෂාව උපරිමයි ලුක් එකත් මාර්ගතී. ඉතින් ඒ නිසා පවුලේ ඕන කෙනෙක්ට බය නැතුව අරන් දෙන්න පුළුවන් හොඳ බයික් එකක් තමයි KD Rice Leader 125 බයික් එක කියලා කියන්නේ. ඉතින් එන්සා ඔය පාරවල් ගානේ තවදුරටත් රස්තිය අදු වෙන්නේ නැතුව ඔයාගේ කාලය තවදුරටත් අපත යවන්නේ නැතුව ඔයාගෙම කියලා වාහනයකට යන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට තියෙන හොඳම තීරීම තමයි KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. දැන් මේ දවස්වල KD Rice ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක ගැනත් හැමෝම කතා වෙනවනේ. ඇයි ඒ? ඇතුලේ AC තියෙන ත්‍රිවිල් එකක් කොහෙන්ද අනේ හොයාගන්න තියෙන්නේ? හා KD Rice ලීඩර් KD Rice එකෙන් විතරම තමයි. හරිද? දැන් සාමාන්‍යයෙන් කාර් එකක් ගන්නවා කියන එක මේ දවස්වල අපිට පොඩ්ඩක් අමාරු වැඩන්නේ. හැබැයි උනාට කාර් එකක් තරම්ම සැප පහසුවට පවුලේ හැමෝටම ගමන බිමනක් යන්න පුළුවන් හොඳම ත්‍රිවිල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි KD Rice ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක කියලා කියන්නේ. ඉතින් එන්සා ආවන ත්‍රිවිල් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලට පුළුවන් KD Rice Motor Company Private Limited එකට කතා කරලා ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකකට යන්න. ඉතින් එන්සා පුංචි පවුල රත්තරන් කියලා වාට යන්න තියෙන හොඳම වාහනේ තමයි මේක. ගයක් දොරක් හදන කෙනෙක් නම් සාමාන්‍යයෙන් වැඩිපුරම හිතනවනේ ගෙදර ලස්සන පිළිබඳව නේද ආකර්ශනීය පෙනුමක් ගෙදරට ගන්න අපිට කරන්න පුළුවන් හැමදේම අපි කරනවනේ. ඉතින් ඒ නිසානේ ඔය බිමට අල්ලන ටයිල් ටික ඊට පස්සේ වහල්ට දාන රූෆින් ෂීට් එක ඊට පස්සේ දොරවල් ජනෙල් වලට දාන දොර රෙදි ටික නේද මේ හැම දෙයක්ම ගෙදරට ගෙන ගෘහ භාණ්ඩ ටික පවා හොඳට හිතලා බලලා අද කාලේට ගැලපෙන ඩිසයින්ස් එක ඊට පස්සේ දිගු කාලීන පැවැත්මක් තියෙන විදිහට අරගන්න යන්නේ නිසානේ නේද? ඉතින් ඒ නිසාම තමයි මම මේ වට මතක් කරන්නේ සාමාන්‍යයෙන් අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියාගන්න ඕන කියන අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට සිවිලිම අමතක කරන්න බෑ. ඉතින් ඒ නිසාම ගෙදර සිවිලිම ගහනවා නම් නැචරල් වුඩ් ලුක් එකක් එක්ක අද කාලේට ගැලපෙන ඩිසයින් එකකින් සිවිලිම ගහන්න අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට තියෙන හොඳම තීරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක අර නැචරල් වුඩ් ලුක් එක වගේම දිගු කාලීන පැවැත්මත් උස්තීර කරලා තියෙනවනේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා දිරන්නේ නැහැ, වේයෝ කන්නේ නැහැ. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ පරිසර උෂ්ණත්වය නිසා හැඩේ වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක නිකන් හරි හිතන්නකො ටික කාලයක් ගියාම මකුළු දැල් බැඳිලා දූවිලි බැඳුනොත් එහෙම සීට් එක සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේ නැහැ. වාඩි තියෙන තෙතර රෙද්දක් දාලා පිය දාන්න විතරයි. ආයි තිබ්බා වගේම තියනවා. තේන්ස ජීවිත කාලෙට මේකයි. වා අනිවාර්යෙන් ගෙදර සිවිලිම ගහනවා නම් ආකර්ශනීය පෙනුමක් එක්ක දිගු කාලීන පැවැත්මක් බලාපොරොත්තු වෙනවා නම් වාඩි තියෙන හොඳම තීරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. තේන්සයි ගැනත් මතක් කරලා සිංදුවකට යන්න තමයි හදන්නේ. මේ වෙලාවේ මම විරාගී අහගෙන ඉන්නවා. හායි කොහොමද? ස්පෙෂලි මම ලෑස්ති කරගෙන තියෙන සිංදුවට ඔයාවත් එකතු කරගන්නම්. Thank you.

0: internet. SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
2: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා

0: දැක්කතට කිරියුතුරුවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න. ඔබේ නව නිවස හෝ නව ව්‍යාපාරය සෞභාග්‍යයෙන් ඉතිරේවි. ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා. රිච් ලයිෆ්.
1: අලුතැන කඩුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2677 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 1322
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
4: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
6: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15% වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
7: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
8: SLT Mobitel Pure TV නිල විකාශක
9: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
11: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
12: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
13: ජූලි 16 JJ Mill C8 අවිසාවේල්ල ප්‍රධාන අනුග්‍රහය
14: මම අනිදි ගුණසේකර ගන්නත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරු Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න
15: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසයේ තිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි
0: එකතට කිරි උතුරුවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න ඔබේ නව ඇරඹුමට කිරි ඉතිරේවා රිච් ලයිෆ්
11: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්
12: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum charikawa 2026

0: sinu äänellä. Net FM. Hataravate.
1: හවසම 6 විනාඩි 43යි වෙලාව. හවසරේ ආසම සින්දුරික අහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ මාත් එක්කනේ අලු සෙට් එක මතක් කරන්න ඕන. මකුල්ලොලු රංජිත් දිසානායක. හායි ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම කළුතරින් නමන්දි දිලු බීට්ස් ගේ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හා මම try එකක් දෙන්නම් අනිවාර්යෙන් යන්න කලින් ඔයාලට දිලුගේ සින්දුවක් දෙන්න. ඊට පස්සේ කළුතර පැත්තෙම මේ වෙලාවේ චාමර එක්ක තනුජමා වහගෙන ඉන්නවා. ඔයාලවත් එකතු කරගන්නම්. ඒ වගේම හායි කොහොමද සා? අපි මේ වෙලාවේ වහගෙන ඉන්නවා කියලා අම්බලංගොඩින් මට message කරලා තියෙනවා. ඔයාගේ නමේ බල නැහැ. කමනි නේද? මම ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ දනංජය බණ්ඩාර මේ වෙලාවේ මාව වහගෙන ඉන්නවා කියලා තියෙනවා. Thank you දනංජය. මම ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම හායි කොහොමද සා? ඊ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මට චතුර මැසේජ් කරලා දිනවා. Thank you චතුර. ඔයාවත් එකතු කරගන්න. Right. ඒක මතක් කරන්න ඕන ශ්‍රී ලංකා ලයිෆ් ගැන සාමාන්‍යයෙන් දැන් රක්ෂණ ශාස්ත්‍රයේ හැමදාමත් ප්‍රමුඛ ස්ථානය අරගත්තේ දැන් අපි සාමාන්‍යයෙන් මෙහෙමනේ රක්ෂණ ශාස්ත්‍රය ගැන කතා කරද්දී හැමදාමත් ජනතාවගේ පැත්තෙන් ඉතලා ඊට පස්සේ පාරිභෝගිකයන්ගේ පැත්තෙන් ඉතලා හැමදාමත් හොඳම දේවල් දෙනවා කියන අපි නිර්ණායකය ගත්තොත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් හැමදාම තුඩින්ම හිටියා. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ දැන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට ප්‍රකාශයට පත් කරපු මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460 ඉක්මවලා තිනවා. ඉතින් ඒ නිසාම තමයි මතක් කරන්නේ දශක 6කට අධික ඉතිහාසයක් පුරාවටම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් තමන්ගේ පොරොන්දු ඉටු කරමින් ශ්‍රී ලංකීය પરම්පරා ගණනාවක විශ්වාසය දිනා ගත්තා. වෙනස් වෙමින් පවතින වෙළඳ පොළ හා ඊට පස්සේ ආර්ථික ගතිගත්වයේ මැදේ වුණා 2025 වසර තුල සමාගම තව තවත් ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරා. ඒ වගේම තමයි රුපියල් බිලියන 4.3ක බදු පෙරලාභයක් සටහන් කරගන්න හැකියාව ලැබුණා. ඒ වගේම තමයි ජීවිත රක්ෂණ වාරික ආදායම රුපියල් බිලියන 32.6ක් දක්වා ඉහළ ගිහිල්ලා. ඒ වගේම 124ක දැවැන්ත වර්ධනයක් වාර්තා කරා. වගේම නව ව්‍යාපාරික ආදායම රුපියල් බිලියන 7.56ක් දක්වා ඉහළ යමින් 142ක කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කරගන්නටත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාගමට හැකියාව ලැබුණා. ඒ නිසාම තමයි ඔන්න මේ අවුරුද්දේ වාර්තාගත බෝනස් ප්‍රකාශය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් විශ්වාසයක අගය අපමණයි කියන සන්නාමය සංකල්පය මැනවින් පිළිබිඹු කරමින් වාට අරගෙන එන්නේ. ශක්තිමත් මූල්‍ය පදනමක් වගේම අඛණ්ඩ වර්ධනයක් සහ උපුහිමියන් වෙනුවෙන් නොසැලෙන කැපවීමක් සමග ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඉදිරියටත් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ශාස්ත්‍රයේ ප්‍රමුඛයා විදියට ඉන්නවා. වගේම උපුහිමියන්ට සහ රටටත් දිගු කාලීන වටිනාකමක් නිර්මාණය කරන්න කැප වෙලා ඉන්නවා. ඉතින් එන්සයි ගැනත් මතක් කරන ගමන් සිංදුවකට යන්න හදන්නේ. හවස 5යි විනාඩි 45යි දැන්.

හවස 5යි විනාඩි 50යි වෙලාව. මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් ඔයාට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. පළවෙනිම දේ තමයි වැඩ ඇරිලා ගෙදර ආපු ගමන්ම නම් ඉන්නේ හදාගන්නකො රසමරස කිරිතේ එකක්. මහන්සි පිට කොහොමද අසා කිරිතේ හදාගන්නේ? එච්චර වැඩ කරලා ඇවිල්ලා මෙතනයි කිරිතේ හදනවා කියන එකත් ලේසි වැඩක් නෙමෙයිනේ කියලා. ඔයා කල්පනා කරනවා නම් මම මේ ඔයාට කියන්නේ ඔයා ගෙදර අරන් ගිහිල්ලා තියාගන්න රති 3-in-1 කිරිතේ පැකට් එකක්. විනාඩියෙන් ඔයාට කිරිතේ එකක් හරිම රසට හදාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ළඟම තියෙන කඩේට ගිහලා මුදලාලිට කියන මුදලාලි අපිටත් රති 3-in-1 කිරිතේ පැකට් එකක් දෙන්න කියලා. හරිම ලේසි විනාඩියෙන් රසම රස කිරිතේ එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාට මතක් කරන්න හදන මේ සිකුරාදාව ගැන. සිකුරාදරය නවයේ බෙදිලා ඇස්ති වෙලා ඉන්න net fm dj night face to face attack show එක අපි අරගෙන එනවා. පළවෙනි වතාවට කණ්ඩායම් දෙකක් අතර තමයි තරඟය තියෙන්නේ. dj kiza ඒ වගේම තමයි dj vas ඒ වගේම dj taruje ඒ වගේම dj zaira මේ සිකුරාදරය නවයේට net fm dj night එක හැඩ වැඩ කරන්න එනවා. ඒ වගේම යන්න කලින් මේ වෙලාවේ රිකිලගස්කඩ සැලොන් දිනශ්‍රී එකේ කට්ටිය මාව අහගෙන ඉන්නවා. සඳීපනී ඊට පස්සේ නුවන්තිකා ශාම කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් එක්ක අපි අදර වැඩේ ඉවර කරලා යන්න තමයි හදන්නේ. Thank you call කරපු message කරපු හැමෝටම. එහෙනම් ඉතින් ආයෙත් අපි හම්බ වෙන්නේ හෙට හවස 4ට වාගේ මගේ බෝරින් නැති විනින් drive එක 4 වටේ. එතකම් පරිස්සමින් ඉන්න. ජය වේවා. මම DJ Aza. Good night.

0: සිින්දරෙල්ලවගේ මන්නං ඉන්න මවබේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවලියන්න ඇයට ඉඩහරින්න.

0: තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
1: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
2: කොහොමද බෙරිවිලා?
1: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
2: මම මේක හදලා බලන්නකෝ. මං හදන්නා විජය කීරි මාළු කරි.
3: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල්ස් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
4: අත්තම්නේ මේ දෙක නම් හොඳට පෑහෙනවනේ.
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න.
8: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටින ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
9: අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මවකමෙන්.
10: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
11: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.
12: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙක

0: දැන් කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා. ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
2: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා. වෙකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්නශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය. ඇසල පෙරහර මංගල්‍ය
1: 769 වන වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
2: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
1: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුතදී
2: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
1: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
2: මාධ්‍ය සත්කාරය නෙත්FM. නෙත්FM
1: බැතිබර දායකත්වය
3: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: දුනු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ.
5: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා. වසර 90ක විශ්වාසය.
6: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා.
7: අම්මලාගේ ආදරයට නියම පදමි මාතර ෆ්‍රීලැන්.
8: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
9: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ, වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ, බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාඛා පාතකඩ පැල්මඩුල්ල.
10: Brought to you by.
11: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට

0: එක රෙඩි.
1: රත්ති 3-in-1. දවස අතරතුරේ බොන කිරිතේ.
2: සිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්සේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ.
3: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
4: අඩු වියදමකින් දිගදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
5: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමෙන්.

වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදේ අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගෑනු ළමයින්ට යාලුව මිස් වෙන දවස් තියෙනවා.
2: එහෙයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
1: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
6: දැන් ඕනේ නෑදුව. Union Bank-ේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
7: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
10: Opals International මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවිල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සියවසක විශිෂ්ටත්වය. Opals International.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
13: Big big dinumai bonanza bonanza.
14: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේස හෝ වික්‍රයිටවල ඇති Escort Dakia 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
15: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
5: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා. ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
16: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3672.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 ජූලි 15 දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. සිරස්තල. ඉරාන ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකක් මැද පෙරදිග අහසේදී අවදානමක. තවත් දරුණු ප්‍රහාර ගැන ට්‍රම්ප්ගෙන් ඉරානයට ජලි අනතුරු ඇඟවීම්. සරුංගලයක පැටලී රත්මලානයේදී ගුවන් යානයක් අනතුරක වෙන්න ගිය මහා විනාශයක් නූලෙන් බේරෙයි. කටුනායක වෙඩි තැබීමක්. පොලිස් නිලධාරියෙකුට තුවාල. හිටපු ඇමති SB ගේ සහෝදරයාට ඇප. රාජ්‍ය වාහන අවභාවිත කළයි හිටපු ඇමති විමල්ගේ සහෝදරයා රිමාන්ඩ්. වී දෙන්න ගබඩා නැහැ. ගොවීන්ගෙන් අදත් මැසිවිලි. ගබඩා ඇරලා වී අරන් එන්නයි රජය ගොවීන්ට කියයි.
0: Net News. The truth people trust.
5: ඉරාන අමරිකා යුදගැටම් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකක්ද මගින් 200කට වැඩි පිරිසක් සමග මැද පෙරදිග අහසේදී අද අවදානමකට ලක් වුණා. එසේ තිබේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඉදිරියේදී ඉරානයට තවත් තදින් පහර දෙන බවයි. මේ අතරතුර අද පස්වරුවේ කටුනායකදී වෙඩි තැබීමක් සිද්ධ වුණා. දවස උණුසුම් කළ සිද්ධීන් අතර අද පළමු සත්‍ය අනාවරණය ඒකෙනයි. කටුනායක දෙවමොට්ටාව ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදු වූ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පොලිස් නිලධාරියා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු දෙවමොට්ටාව ප්‍රදේශයේ විදුලි කණුවක් අසල ස්ථානයක සැක සහිත ලෙස හැසිරී තිබෙනවා. ඒ බව දුටු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එහි පැමිණ සිදුවන්නේ කුමක්දැයි පරීක්ෂා කර ඇති අතර එම අවස්ථාවේදී සැක සහිත ලෙස හැසිරීමෙන් සිටි පුද්ගලයන් දෙදෙනා ඔවුන් පැබදිනි යතුරුපැදියෙන්ම පලා ගොස් ඇති බවයි Net News කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ. කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් දෙදෙනාද ඔවුන් ලුහුබැද ගොස් ඇති අතර ඔවුන් නවත්වා අත්අඩංගුවට ගැනීමටද පොලිස් නිලධාරීන් සමත් වී තිබෙනවා. පසුව නිලධාරීන් දෙදෙනාගෙන් අයෙකු සැකරුවන් දෙදෙනා සමග නතර වී අනෙක් නිලධාරියා ඔවුන් සැක සහිත ලෙස හැසිරෙමින් සිටි ස්ථානයට වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවේ. එම අවස්ථාවේදී සැකරුවන් දෙදෙනා ඔවුන් සමග නතර වූ පොලිස් නිලධාරියාට පහර දී තිබෙනවා. මෙහිදී පොරබැදීමක් සිදු ඇති අතර පොලිස් නිලධාරියා සහය ඉල්ලා කෑගසා ඇති බවයි Net News කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ. නිලධාරියාගේ කෑගසුම් හඬ ඇසී අසල මාර්ග බාධකයක රාජකාරී යෙදී සිටි තවත් නිලධාරියෙකු එහි පැමිණ තිබෙනවා. එම අවස්ථාවේදී සැකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු නිලධාරියාගේ රාජකාරී ගිනිඅවි උදුරාගෙන වෙඩිතැබීම සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය කියා සිටියේ. නිලධාරියාගේ පාදයට වෙඩිවැදී ඇති බවද කෙසේ වෙතත් නිලධාරියාගේ තත්වය අසාධ්‍ය නොවන බවද ප්‍රකාශ කෙරුණා. ඉරාන ඩ්‍රෝන සහ මිසයිල් ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග ගුවනේදී අවදානමට ලක් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා දෙක නිරුපද්‍රිතව නැවත කටුනායක ගුවන් තුරුපළ වෙත පැමිණ තිබෙනවා. එම අවස්ථාව ආවරණය කළ Net News නියෝජිත TKG කපිල.
6: ඊයේ සවස 5:10 ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 229 දරණ ගුවන් යානයේ ක්වේට් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වුණා. ඒ සමගම හවස 6:36 ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 253 දරණ ගුවන් යානයේ සෞදි අරාබියේ දමාම් බලා පිටත් වුණා. මේ ගුවන් යානා දෙකම A321 නියෝ වර්ගයේ ගුවන් යානා දෙකක්. මේ ගුවන් යානා දෙකේම කාර්ය මණ්ඩලයේ 15 බැගින් 30 දෙනෙකුත් ගුවන් මගින් 200කට ආසන්න පිරිසකුත් ගමන් කරමින් සිටියා. මේ ගුවන් යානා දෙක මැද පෙරදිග කලාපයට ලං වෙත්ම එකවරම ඉරානය විසින් මිසයිල් සහ ඩ්‍රෝන භාවිතා කරමින් පහර දීම් ආරම්භ කර තිබෙනවා. ඒ සමගම කුවේට් සහ සෞදි අරාබි ගුවන් අවකාශය වසා තැබීමට ඒ රට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ නිසා මේ ගුවන් යාන දෙක පැයයි විනාඩි 10ක් මැද පෙරදිග කලාපේ අහසේ රවුම් ගසමින් සිට ගුවන් අවකාශය නැවත විවෘත කළ සැනින් කුවේට් සහ දමාම් ගුවන් තොටුපළ වෙත සුරක්ෂිතව ගොඩ බැස්වීමට ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් සමත් වුණා. ඉන්පසු මේ යාන ඒ රටවල ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා බලාපොරොත්තු වෙන සිටි මගීන් උත්හගෙන කුවේට් සිට උදේ 7:30ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. ඒ වගේම දමාම් සිට අනෙක් ගුවන් යානේ උදෑසන 6:04ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණා. මේ ශ්‍රී ලංකන් ගුවන් යාන දෙක පමණක් නෙවෙයි තවත් ගුවන් යාන විශාල ප්‍රමාණයක් මේ යුද ගැටුමට මේ අකරතැබ්බෙට මැදිහත් වෙලා තිබුණා, මැදි වෙලා තිබුණා. එනිසා ඒ ගුවන් යානත් මේ ආකාරයටම මැදපිරිතේ ගහසේ රවුම් ගසමින් තම අවස්ථාව තම වාරයේ නතුරු බලා සිටින්නට සිදු වී තිබුණා. මම TKG කපිල කටුනායක ගුවන් තොටුපළ සිට net news winwin
5: මේ අතර ඇමරිකාව සහ ඉරානය අතර යුදමය උණුසුම යලි දරුණු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ ලබන සතිය වන විට සාකච්ඡා මේසයට නොපැමිණිය හොත් ඉරානයේ පාලම් සහ විදුලි බලාගාර ඇතුළු සිවිල් යටිතල පහසුකම් වලට දෙවන්ත ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කිරීමත් සමගයි. විදේශ ප්‍රවෘත්ති නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට කිමින් ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානය තීරණයක් නොගත් හොත් ලබන සතිය ඔවුන්ට ඉතා නරක කාලයක් උදාවනු ඇති බවයි. කෙසේ වෙතත් සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය මෙවැනි ස්ථානවලට පහර එල්ල කිරීම ජාත්‍යන්තර නීතියට අනුව යුද අපරාධයක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වෝකර් ටර්ක් මීට පෙර පෙන්වා දී තිබුණා. මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන බාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් 20% ගාස්තුවක් අය කිරීමට මීට පෙර ගෙන තිබූ තීරණය ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. ඒ වෙනුවට ගල්ෆ් කලාපයේ රටවල් සමග ඇමරිකාවේ දැවැන්ත වෙළෙන් සහ ආයෝජන ගිවිසුම් ඇති කරගන්නා බවයි ඔහු පවසා ඇත්තේ. නමුත් ඇමරිකාව විසින් ඉරාන වරායන් වටලා පනවා තිබූ නාවික සම්බාධක සහ අවහිර කිරීම් නැවතත් ක්‍රියාත්මක කර තිබෙනවා. ඇමරිකානු මධ්‍යම අණදෙන බලකාය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අසල පිහිටි ඉරාන හමුදා ඉලක්ක රැසකට පැය 7ක් මුළුල්ලේ ප්‍රහාර එල්ල කර ඇති අතර එන් ඉරාන සෙබළුන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. මීට ප්‍රතිචාර දක්වමින් ඉරාන විප්ලවීය බලකාය ජෝදානය, කුවේට් සහ බහරේන් යන රටවල පිහිටි ඇමරිකානු ඉලක්ක වෙත මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර ද එල්ල කර තිබෙනවා. ඉරානයේ විසින් සිවිල් වෙළඳ නැව් 7කටද ප්‍රහාර එල්ල කර ඇති අතර එක්සත් අරාබි එමිරාජ්‍යයට අයත් තෙල් නැව් 2කට එල්ල වූ ප්‍රහාරවලින් ඉන්දියානු ජාතික නාවිකයෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි සඳහන්. පසුගිය සතියේ ඕමාන් වෙරළට ඔබෙන් ප්‍රහාරයට ලක්ව අතුරුදන් වූ තවත් ඉන්දියානු නාවිකයෙකුගේ මලසිරුරක්ද අද සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇමරිකාවේ මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් මීට පෙර දිරටතර ඇති කරගෙන තිබූ තාවකාලික සටන් විරාම ගිවිසුම බිඳවැටී ඇති බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසෙම් ගරිබාදියා පවසා තිබෙනවා. බලපෑම් කිරීම මගින් තමන්ව සාකච්ඡා මේසයට ගෙනා නොහැකි බවත් හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය දිගටම තමන් සතුවන බවත් ඉරානය අවධාරණය කරනවා. දිරටතර පවතින මෙම දරුණු ගැටුම්කාරී තත්ත්වයේ හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් නැව් ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ ඇනහිට ඇති අතර ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිලද සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රත්මලාන ගුවන් තොටුපළින් පොහුණුවීම් සඳහා අද ගුවන්ගත වූ Y12 වර්ගයේ ගුවන් යානයක සරුංගල් නූල් පැටලීම හේතුවෙන් මෙම යානය යළි ගොඩ බස්වා තිබෙනවා. ඉන් අනතුරුව සිදු කළ කාර්මික පරීක්ෂාවකදී අනාවරණ වී ඇත්තේ ගුවන් යානයේ වම්පස රෝදේ වම්පස එන්ජින් ප්‍රදේශයේ සහ තවත් කොටස් කිහිපයක සරුංගල් නූල් විශාල වශයෙන් පැටලී ඇති බවයි. ගුවන් යානයක එන්ජිමට හෝ එහි ක්‍රියාකාරී පද්ධතියකට සරුංගල් නූල් හෝ සරුංගල් කොටස් ඇතුළු වීමෙන් සමස්ත ගුවන් යානයේම දරුණු අනතුරකට ලක්වීමේ ඍජු අවධානමක් පවතින බව ගුවන් හමුදාව පවසනවා. ඒ අනුව පවතින සරුංගල් සමයත් සමග දිවයිනේ ගුවන් ධාවනපත් සහ ගුවන් තොටුපළ ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීම ඉහළ ගොස් ඇති බැවින් ගුවන් යානාවල ආරක්ෂාවට බරපතල තර්ජනයක් ද එල්ල වී තිබෙනවා. ලෝපුරා සිදුවන ගුවන් අනතුරුවලට ප්‍රධානතම හේතුවක් ලෙස ධාවනපත ආසන්නයේ සරුංගල් යැවීම හඳුනාගෙන ඇති අතර එය ගුවන් යානා පියාසර කිරීමේ කටයුතුවලටද ඍජු බාධාවක්. ඒ අනුව කටුනායක රත්මලාන හිඟුරක්ගොඩ චීනවරාය අනුරාධපුර පලාලි කටුකුරුන්ද කොග්ගල වවුනියා වීරවිල සහ මත්තලයන් ප්‍රදේශවල පිහිටි ගුවන් යානා ධාවනපත මෙලෙස බහුලව සරුංගල් ලැබීම මේ වන විට අධ්‍යාවදානම් තත්වයක් මතු කර තිබෙනවා. මෙමගින් විශාල ජීවිත සහ දේපල හානියක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා ඉහළයි. එබැවින් ගුවන් ගමන් ආරක්ෂාව තහවුරු කිරීම සහ මගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගුවන් ධාවනපත් සහ ගුවන් තුඩුපළ අවට පදිංචි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ එවැනි කලාප තුළ සරුංගල් යැවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසයි. වී මිලදී ගැනීමේ කටයුතු අදත් ප්‍රදේශ රැසක සිදු වුණා. ඒ අනුව යලකන්නේ වී අසන මිලදී ගැනීම සඳහා අම්පාරේද රජයේ වී ගබඩා කිහිපයක් අද විවෘත කර තිබුණා. එහෙත් අම්පාරේ ඇතැම් ප්‍රදේශවල වී ගබඩා විවෘත කර නොමැති බවටයි ගොවීන් චෝදනා කළේ.
7: ගබඩා වලට වී ගන්නවා කියනවා, තාම ගබඩා ඉස් කරන්නෙත් නැහැ. අර වන වී කිරනවා කියනවා, උගනට අපි මෙහෙ ඉඳලා ගෙනියන්නද වී? උන්ට පිස්සු මේ දමන දැන් මේ වී ගුවන් කපලා වී ස්ටොක් කරගෙන මිනිස්සු ගෙවල් අස්සේ ඉන්නවා. එතනිය තාම වී ටික මේ තියාගෙන ඉන්නවා. කයිරන් ගහනවා මහලොකුවට වී කිරනවා කියලා.
8: තෙල් 120ක වගේ හිතුවක්කාරී මිලක් තීරණය කරලා අපිට දීලා තියෙන්නේ. හැබැයි ඒ මිලටවත් ගන්න ගබඩා එකක්වත් විවෘත වෙලා නැහැ මේනකොට දමන කොටාසේ.
5: කෙසේ වෙතත් පොජ්ජන පෞර ජනතා ව්‍යාපාරයේ සභාපති අනිල් රත්නායක මහතා පැවසුවේ ආණ්ඩුවේ වී මිලදී ගැනීම අසාර්ථක බවයි.
9: ගොවියල කියනවා 120 දෙන්න එපාලු. ගිය අවුරුද්දේ එහෙම දෙන්න එපා කියලා ගෙවල් වල තියාගත්ත මේ ටික තාම ගොවියට විකුණා ගන්න බෑ. පිට රටින් ගෙනල්ලා හාල් ගොඩ ගහලා මේක නන්නත්තර කෙරුවා. අඩුවට ගන්නේ ඈත් වෙන්න එපාලු. මොම්මඩ දිරි මාර සැරනේ. ඕගොල්ලෝ තමයි කුචි කර්මාන්තේ විනාශකේ රාජංගනේ ඇල සුද්ධ කරන බුල්ඩෝසරේ ඇල ඇතුළම ගිනි තිබ්බේ. වහරි මාර්ග කාර්යාලයේ ගිනි තිබ්බේ. ඕගොල්ලෝ තමයි මේ රටේ කුචි කර්මාන්තේ විනාශ කරේ. මේක අපිට ඔක්කොම ගිනි තියලා
5: එහෙත් වියලවි මණ්ඩලයේ නියෝජ්‍ය සමන් අධිකාරී සමන් පාලිත බණ්ඩාර මහතා පැවසුවේ මේ දක්වා වී මෙට්‍රික් ටොන් 65ක් මිලදී ගෙන ඇති බවයි.
10: අපි 2026 අවුරුද්ද සඳහා වී මිලදී ගැනීම දැන් ආරම්භ කරා කිය 13 වෙනිදා අම්පාරෙන්. එතකොට ඒ අනුව අපි මේ අවුරුද්දේ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය විසින් මිලියන 6000ක් වියලවි මණ්ඩලය වෙත ලබා දීලා තියෙන වෙන් කරලා තියෙනවා. ඒ අනුව අපි මෙට්‍රික් ටොන් 40,000ක් ප්‍රමාණයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට ප්‍රමාණය තව අවශ්‍ය වුණොත් ඊට වැඩි කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අපි 2026 යලකන්නේ සඳහා ගබඩා 148ක් මේ සඳහා යොදවන්න බලාපොරොත්තු ඉන්නවා. දැන්ට අපි මේ අවස්ථාව වෙනකොට ගබඩා 37ක වී මිලදී ගැනීම කටයුතු ආරම්භ කරලා තියෙනවා. අම්පාරෙන් 7ක්, ත්‍රිකුණවලින් 2ක්, මණකල්පේ ගබඩා 4ක, හම්බන්තොට ගබඩා 1ක, කිල්නොච්චි ගබඩා 1ක්, වවුනියා ගබඩා 3ක, මුලිතිව ගබඩා 3ක, මන්නාරමිකක් සහ අනුරාධපුරේ 15ක වශයෙන් ගබඩා 37ක වී මිලදී ගැනීම මේ වෙනකොට ආරම්භ කළා තියෙනවා. ඊයේ දවසේ හවස වෙනකොට ඊට අපි ඔක්කොම මෙට්‍රික් ටොන් 65ක ඊතෝගයක් මිලදී ආරම්භ තියෙනවා. ඒකේ වටිනාකම වෙනවා මිලියන 7.8ක්.
5: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම් විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 7 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අල්ලස් කොමිසම් වෙනුවෙන් පෙනී සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසිත ඇන්තනී මහතාගේ මෙහෙවීම යටතේ සාක්ෂි දුන් ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පදන විධායක නිලධාරිනිය වශයෙන් කටයුතු කළ දීපිකා ඩයස් මහත්මිය 2014 වසරේ තමා ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන අංශයේ සේවය කළ බවත් එම වකවානුවේ එහි ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් විත්තිකාර කුමාර ජයකොඩි මහතා කටයුතු කළ බවත් පැවසුවා. පොහොර සමාගමේ ගබඩා සංකීර්ණයට කාපට ඇතිරීම වෙනුවෙන් ලන්සු කැඳවීම එම කටයුත්ත සිදු කිරීම සඳහා DS Construction නැමැති ආයතනයක් තෝරාගත් බවත් සාක්ෂිකාරයේ පැවසුවා. නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර අවම ලන්සු යටතේ එම ආයතනය තෝරාගත් බවත් ඇය සඳහන් කළා. ඉන් අනතුරුව 2014 වසරේ පෙබරවාරි මස 18 වනදා මීටදාල ගිවිසුම අත්සන් කළ බවත් එහිදී අත්තිකාරම් වශයෙන් රුපියල් 88,59,708 මුදලක් අදාළ සමාගමට ගෙවීමට කටයුතු කළ බව සඳහන් කළ සාක්ෂිකාරිය එහෙත් එම ක්‍රියාවලිය හරහා කාපට් ඇතරීම සිදු නොවූ බවත් ප්‍රකාශ කළා. ඉන් අනතුරුව විත්තිකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා මතු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය කියා සිටියේ මෙම සිද්ධියට දාළව අභ්‍යන්තර පරීක්ෂණයක් පැවති බවත් ඊට තමන් කට උත්තරයක් ලබා දුන් බවත්ය. එම කට උත්තරය ලබා දීමේදී ඇතැම් කරුණු සම්බන්ධයෙන් තමන්ට අවබෝධයක් නොතිබූ බැවින් වරින් වර විත්තිකාර කුමාර ජයකොඩි මහතා හමු වී කරුණු දැනගෙන කට උත්තරය ලබා දීමට කටයුතු කළ බවත් ඇය ප්‍රකාශ කළා. මෙහිදී විනිසුරුවරයා අල්ලස් කොමිසම වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සාක්ෂිකාරියගේ සාක්ෂි වෙලින් අනාවරණය වුණා මෙම කාපට් ඇතිරීමේ කටයුතු සඳහා අදාළ සමාගම තෝරාගත් ප්‍රසම්පාදන කමිටුවේ විත්තිකරු ඇතුළුව සමාජිකයන් 4 දෙනෙකු සිටි බවට. එහි සෙසු සමාජිකයන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පරීක්ෂණයක් නොකළේ ඇයි යනුවෙන් විමසුවා. ඊට පිළිතුරු දෙමින් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ සෙසු සමාජිකයන් මෙම කටයුතු වලට සහාය දීම පමණක් සිදු කර ඇති බවයි. ඉන් අනතුරුව තවත් සාක්ෂිකරුවෙකු වශයෙන් නම් කර සිටි ලංකා පොහොර සමාගමේ විශ්‍රාමික මුදල් කළමනාකරු වශයෙන් කටයුතු කළ පි සමරවීර මහතා සාක්ෂි දෙමින් මෙම කාපට් ඇතරීමේ කටයුතු වලට සම්බන්ධ වූ සමාගමට පොහොර සමාගම විසින් රුපියල් 88,59,708 මුදලක් අත්තිකාරම් වශයෙන් ගෙවා තිබෙන බවත් එම ගෙවීම් සිදු කරනු ලැබුවේ විත්තිකරු විසින් සකස් කරන ලද නිර්දේශයන්ට අනුව බවත් සඳහන් කළා. අදාළ මුදල ගෙවන ලෙස විත්තිකරු විසින් නිර්දේශ නොකළා නම් එම මුදල අදාළ සමාගමට ගෙවීමට අවකාශ නොලැබෙන බවත් සාක්ෂිකරු කියා සිටියා. මෙම කාපට් ඇතරීමේ ක්‍රියාවලියට සම්බන්ධ ප්‍රසම්පාදන කටයුතු සියල්ල සිදු වූයේ පොහොර සමාගමේ ප්‍රසම්පාදන අංශයෙන් බවත් මෙම අත්තිකාරම් මුදල් ගෙවීම සිදු කළද කාපට් ඇතරීමේ කටයුතු සිදු නොවූ බවත් සාක්ෂිකරු පැවසුවා. මේ නිසා අදාළ පුද්ගලික සමාගම විසින් ලබා දුන් අපකරය පොහොර සමාගම සතුකර ගැනීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ. ඉන් අනතුරුව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා මතු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු සාක්ෂිකරු මෙම ගෙවීම අනුමත කරනු ලැබුවේ ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා බව පිළිගත්තා. විත්තිකරු විසින් සිදු කළේ මෙම ගෙවීම නිර්දේශ කිරීම පමණක් බවත් එය අනුමත කරනු ලැබුවේ පොහොර සමාගමේ සභාපතිවරයා බවත් සාක්ෂිකරු විත්තිය හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් පැවසුවා. එම අවස්ථාවේදී විනිසුරුවරයා අල්ලස් කොමිසම වෙත යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, ස්වාමීනි, මෙම ගෙවීම නිර්දේශ කරලා තිබෙන්නේ විත්තිකරු විසින්. ඒ ගෙවීම සඳහා අනුමත කළේ සභාපතිවරයා යනුවෙන් සඳහන් කළා. මෙම අවස්ථාවේදී ගබඩා සංකීර්ණය කාපට් කිරීමට අදාළව පොහොර සමාගම විසින් අදාළ පුද්ගලික සමාගම සමග ඇතිකරගත් ගිවිසුමේ පිටපත පරීක්ෂා කළ විනිසුරුවරයා මෙම කාපට් ඇතිරීමේ ක්‍රියාවලියේ කටයුතු අවසන් කළ යුතු කාල සීමා පිළිබඳ එහි සඳහන් කර නොමැති බව පැවසුවා. මෙම නඩුවේ චෝදනා දෙකටම පදනම් වී තිබෙන්නේ එම කාල සීමාව. එය ඉතා වැදගත්. මෙම චෝදනා ඔප්පු කිරීම සඳහා අදාළ කාල සීමාව පිළිබඳ අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ පිළිබඳ සොයා බලන ලෙසත් අල්ලස් කොමිසමට දැනුම් දුන්නා. ඊට අමතරව අදාළ සමාගමට අත්තිකාරම් මුදල් ගෙවීම සම්බන්ධයෙන් අදාළ ගිවිසුමේ සදහන් නොමැති බවත් විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගයේ සැප්තැම්බර් මාස 7 වනදා දක්වා කල් තැබූ අධිකරණය එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් 2 දෙනෙකුට පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමටද නියෝග කළා. 2014 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරමින් සිටියේදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතරීමේ කොන්ත්‍රාත්තුව පුද්ගලික සමාගමකට වාසි සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම තුළින් රජයට රුපියල් 88,59,708 මුදලක් පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. බාල ගල්ලංගුරු ආනයනය කිරීම හේතුවෙන් මතුවී තිබෙන පාඩුව පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු වැඩි කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මාස 24 වනදා කැඳවල ලෙස අභියාචනා අධිකරණය නියෝග කළා. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම අද අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු රොහාන් තබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර ලේඛන ඉදිරිපත් කර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. කෙසේ වෙතත් බාල ගල්ලඟුරු හේතුවෙන් කිසියම් පාඩුවක් සිදු වී තිබේ නම් එය අයකර ගැනීම සඳහා නිසි පියවර ගන්නා බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එහි බර ජනතා මත පැටවීමට රජයේ ක්‍රියා නොකරන බවටත් සඳහන් කළා. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මාස 24 වනදා කැඳවන ලෙස නියෝග කළා. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා NSO සමාගම මහජන උපකිතා කොමිසම ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම්කරු කියා සිටින්නේ බාල ගල්ලංගුරු ආනයනය කිරීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 20කට අධික පාඩුවක් සිදු වී ඇති බවට මහජන උපකිතා කොමිසම නිකුත් කළ වාර්තාවක සඳහන් වන බවයි. එම පාඩුව ආකාර දෙකකින් පියවා ගැනීමට රජය උත්සාහ කරන බව පෙන්වා දුන් පෙත්සම්කරු විදුලි බිලි ඉහළ දැමීම හරහා ජනතා මත බදු පැටවීම හරහාත් එම පාඩුව පියවා ගැනීමට උත්සාහ කරන බව කියා සිටියා. එයනුව මෙම් පාඩුව පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීම සහ මහජනතා මත බදු පැටවීම වළක්වන ආඥාවක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස පෙත්සම් කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඊට අමතරව ඉක්ොත් මැයි මාස 9 වනදා විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ ක්‍රීඩා ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. එමෙන්ම මෙම බාල ගල්ලඟුරු ආනයනයේ හේතුවෙන් රජයට සිදු වූ පාඩුව ඊට වගකීතු දේශපාලන අධිකාරිය රජයේ නිලධාරීන් සහ එම ගල්ලඟුරු ආනයනය කළ සමාගමෙන් අයකර ගැනීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම් කරු අභියාචනා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. මුදල් වංචාවක් සම්බන්ධයෙන් අතරංගුවටගත් හිටපු අමාත්‍ය එස් පී දිසානායකගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක පැමත මුදා හැර තිබෙනවා. සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 10ක ශරීරැප දෙකක් සහ රුපියල් 50,000ක මුදල් ලැපයක් මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ. සැකකාර සුරාබදු බලපත්‍රයක් ලබා දෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලිකුගෙන් රුපියල් 2,75,00,000ක මුදලක් ලබාගෙන ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ අනුවම කොට්ටාශයේ මූල්‍ය සහ වාණිජ්‍ය අපරාධ විමර්ශනාංශය මගින් සැකරු අතරංගොඩගෙන ඇත්තේ හඟුරංකත ප්‍රදේශයේදී. මේ අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙනුයි ඔහුට එරෙහිව චෝදනා නගා ඇත්තේ. එම චෝදනාවට අදාළව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් සරත් වීරවංශ මහතා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය විසින් අත්අඩංගුවට ගත්තා. ජයග්‍රහණයේදී මෙන්ම පරාජයේදීද හිස කෙලින් තබාගෙන ඊට මුහුණ දිය යුතු බවත් සිදු වැරදිවලින් පාඩම් ඉගෙනගෙන සිය කණ්ඩායම නව බලාපොරොත්තු සමගින් ඉදිරි පරිච්ඡේද සඳහා සූදානම් වන බවත් ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නායක කිලියන් එම්බපේ පවසනවා. 2026 පිෆා ලෝක කුසලාන පාපන් තරගාවලියේ පළමු අවසන් පොර තරගයේදී ප්‍රංශයේ ලැබූ පරාජය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එම්බපේ මේ බව කියා සිටියා. අමරිකාවේ ඩලස්සී පැවති අවසන් පුර තරගයේදී ස්පාඤ්ඤය හමුවේ ගෝල 2.0ක් ලෙස ප්‍රංශය ලැබූ දරුණු පරාජයට හේතුව සිය කණ්ඩායමෙන් සිදු වූ උපක්‍රමශීලී සහ තාක්ෂණික වැරදි බව ඔහු පැවසුවා. පිටපිට තෙබන වරටත් ලෝක කුසලාන ඒක අවසන් මහා තරගයට පිවිසීමේ සිහිනේ බොඳ වී යාමෙන් පසුව ප්‍රංශය M6 නාලිකාව සමග අදහස් දක්වමින් 27 වැනිදා එම්බාපේ මෙම අදහස් පළ කළා. අපි බලාපොරොත්තු ආකාරයේ ක්‍රීඩා විලාශයක් තරගය පුරා දියත් කිරීමට අපට හැකි වුණේ නැහැ. ලෝක කුසලාන අවසන් පුර තරගයකදී කළ යුතු දේ නිසි ලෙස ඉටු නොකළහොත් ජයග්‍රහණය කළ නොහැකි බව අප වටහා ගත යුතුයි. ස්පාඤ්ඤ කණ්ඩායම් සතු තරගය පාලනය කිරීමේ හැකියාව මැඩපැවැත්වීම සඳහා ඔවුන්ට මුල සිටම දැඩි පීඩනයක් එල්ල කිරීමට සැලසුම් කර තිබුණද එම සැලසුම් මුළුමනින්ම සාර්ථක වූ බව අපි පිළිගන්නවා. විශේෂයෙන්ම සිය මැදපෙළ ක්‍රීඩකයින්ට ස්පාඤ්ඤයේ රොඩ්රි, ඩැනි ඔල්මෝ සහ ෆේබියන් රොයිස් යන ප්‍රබල ත්‍රිත්වයට එරෙහිව සාර්ථක වීමට නොහැකි වූ බව එම්බපේ පෙන්වා දී තිබෙනවා. මෙවර තරගාවලිය පුරා ගෝල 8ක් වාර්තා කරමින් ප්‍රංශය අවසන් 4 දෙනාගේ වටේට රැගෙන එම්බපේ මෙම පරාජය තමන් ඇතුළු මුළු කණ්ඩායමටම දරාගත නොහැකි දෙවන්ත කලකිරීමක් බවයි එහිදී වැඩිදුරටත් පවසා ඇතේ. මේ අතර ෆිෆා පාපන්දු ලෝක කුසලානයේ දෙවන අවසන් පුර තරගය හෙට අලුයම 12:30ට ආජෙන්ටිනාව සහ එංගලන්තය අතර පැවැත්වෙනවා. වසර 21ක් පුරා net news සෑම විටම පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වන මහා ශක්තියේ තවත් නොසැලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. net news අවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පනිමා කරන්නේ ඔහු ගැන සටහනක්ද සමකයි. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news අපගේ YouTube නාලිකාවට, net news Facebook පිටුවට හෝ net news tutorial කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
11: net news දිරිශක්ති
12: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
13: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා net news සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. එහි තවත් ප්‍රබල සමාජිකයෙක් දමිත් තිසර සිය පියාගේ අඩිපාරේ යමින් මාධ්‍ය ශේෂ්ත්‍රයට පිවිසි තවත් යවුන් මාධ්‍යවේදියෙකු ගැනයි අද කතා වෙන්නේ. ඔහු නමින් දමිත් තිසර
5: ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුවන ඕනෑම සිදුවීමක් ක්ෂණිකව රට හමුවේ තිබීමට නිරන්තරයෙන් කැපවන පොත්වීර ආරච්චිලාගේ දොන් දමිත්තිසර උපත ලබන්නේ 1995 වසරේ සැප්තැම්බර් මාස 29 වනදා මීගමුවේදී. ඔහු දුණගහ රණසිංහ මධ්‍ය මහාවිද්‍යාලයෙන් සහ මිනුවන්ගොඩ අලුතැපොළ වළගම්බා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. පාසල් අධ්‍යාපනයෙන් පසු මාධ්‍ය ශාස්ත්‍රයට පිවිසුණු ආකාරය ගැන දමිත්තිසර මෙලෙස විස්තර කළා.
6: මගේ තාත්තා ඇවිල්ලා මාධ්‍යයේ විද්‍යුත් මාධ්‍ය ආයතනවල කීපයක වැඩ කරනවා. තාත්තා

0: පටන් මේ මුලින්ම තමයි මද ජීවිතයට ආවේ.
1: වසර 15කට වැඩි දමිත්ගේ මාධ්‍ය ජීවිතයේදී බොහෝ බාධක සහ අභියෝගවලටද මුහුණ දීමට සිදු වුණා.
0: ගම්පහ බණනක ඉස්කෝලේදී ඉසුමලක් ගන්න කියලා ඇතුළු ප්‍රශ්නෙදී රෝහල් ගත වුණා. පහර දීමකින් ඒක තමයි ප්‍රධානම අමතක ගන්න බැරි වේ. ඊට අමතකව තියෙන රතුපත්වල වෙඩි තැබීම ඒකදී හිටියා. ඒ කිසිම මාධ්‍යෙට සමහර මාධ්‍යෙට පහර දුන්නා. ඒ වෙලාවේ කියනවා නම් ඇත්තටම මේ මාධ්‍ය කියලා බැලුවෙත් නැහැ. සමහර කට්ටිය අයිඩෙන්ටි බලන්න ඉස්සලා පහර දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපේ උඩ බිල්ඩින් එක උඩ නැගලා තමයි විෂුවල් ටයර් උප ගත කරේ. ඊට පස්සේ යාට කිසිම දෙයක් කාර්බර් ගියා. මගේ ඇස් දෙකෙන් දැක්ක සමහර මාධ්‍ය දෙන්න ඇඳුම් පොළ පෙන්නා ඉස්සෙල්ලා කැමරාවට ඉස්සලාම බටන් පොළෙන් පහර දීලා මාධ්‍ය දෙන්නත් එළවලු පහර දුන්නා.
1: ජනතාව විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙනෙන net news පිටුපස සිටින තවත් යෝධ ශක්තියක් වන දමිත්තිසර net news ගැන දක්වන්නේ මෙවන් අදහසක්.
0: net news කියන්නේ ඉතින් මම FM එක නිකුත් දුන්නා. මම විශේෂයෙන්ම අහනවා net එකේ news එකක් දී අහනවා. ඒ වගේම දෙන නිවුස් එක හරි විදිහට හරි දේ මිනිසුන්ට දෙනවා. සෑහෙන කොටසක් මේ අපේ පැත්තේ සෑහෙන කට්ටියක් net FM අහනවා.
2: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: FM 95 FM 94.8 net FM.
4: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් පෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.

0: පහසුව සලසයි සුහදව සලකයි LB රන්නය
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
2: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම අපේම දේශීය කුළුබඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
5: SLT Mobitel Pure TV නිල විකාශක
6: මම අනිදි ගුණසේකර මේ ශ්‍රී ලංකා කිරුළ මාව තරුවක් කළා දැන් ජීවිතේ හැමතැනම මට දිදුලන්න වෙලා දන්නවද මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady Racer එකට අදම මාරු වෙන්න Big Twin Lady ඔබත් සමින් දිදුලන්න
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.

හදවත මන්දිරේ දොරාරින්න. එතකට ඔබ කියාවි සමහර විට කෝ මගේ හදවතේ මන්දිරයක් තියෙන්නේ දුගී පැල්පතක් නේ කියලා. එතකට හොඳට ජීවිතේ දිහා අපස්සට හැරිලා කල්පනා කරලා බලන්න. ඔබ හැබෑවටම ප්‍රේමයට හේතුවක් වෙච්ච මනුස්සයෙක් නම් එතන තියෙන මන්දිරයක්. භෞතික ලෝකේ කාසි වලින්, යාන වාහන වලින්, විශාල ගෙවල් දොරවල් වලින් මිනිසුන්ගේ උස්මිටිකම් බැලුවට ආධ්‍යාත්මය ඇතුලේ හදවතක් මනුෂ්‍යත්වෙන් ප්‍රේමයෙන් කොච්චර පරිපූර්ණද කියන එක උඩයි දුගීද පොහොසත්ද කියලා තීරණය වෙන්නේ. එනිසා මෙතුවක් ඔබේ ජීවිතය ඇතුලේ ඔබ ප්‍රේමයට විශ්වාස නම් මං හිතන්නේ ඔබ තුලයි ආදරේ ලස්සනම මන්දිරේ තියෙන්නේ කියලා. ඉතින් අහන්නකෝ, අද අපි කතා කරමු ඔයා දැකපු ලස්සනම හීනයා. ඔයා තමයි මගේ ලස්සනම හීනය කියලා ඔයා කාට හරි කියලා තියෙනවද? ඒ ගැන කියන්න. ඔයාගේ හීනය වෙච්ච එයා ගැන කියන්න. 0711 95 95 95 නෙන්න. ඔයාගේ ආදරේ ලස්සනම හීනය එයාද?

0: மன்னாரம் ரேர் வித் தரங்கா.
1: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අවතන්න. Prime Group 13/22.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.

0: දහස් 25 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
2: Wake up. Saturday Hormones Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins Alpha Studio.
2: Yes, yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම තරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
3: 769 වන වරට එළපිඹ සොරකින දිවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
7: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
3: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
7: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
3: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙලිය සුරකින උපුල්වන් දෙවි අසිරි තකින්න ඔබත් දෙවිනුවරට එන්න.
7: මාත්‍ය සත්කාරය NetFM. NetFM.
3: බැති පරදායකත්වය අනුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
8: දුණු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ.
9: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා. වසර 90ක විශ්වාසය.
10: අපේ අම්ම හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාන.
11: අම්මලාගේ ආදරයට නියම පදමි මාතර ෆ්‍රීල.
12: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
13: 30 වසරක පළපුරුදු සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ, වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ, බදුවත්ත හන්දිය ඇලිය ගොඩ, ශාකා පාතකඩ පැල්මඩුල්ල.

ආදරණීය තරංගාට දැනුම් දෙමයි. සමාන්තර විශ්වයක සිටින ඔබට මේ කවිය ඔබට මේ කවි මා ඔබට ආදරය වග පවසීමට සමහර කවි මාගේ පපුව දරාගත නොහැකි ප්‍රේමයෙන් බල වූ විටලියෝ කවිය. තව කවි දෙක තුනක ඇත්තේ වෙල්වට් තවරු ප්‍රේමයයි. ඔබ මට ලස්සන හීනයකි. දනිමි මම ඔබ මට ලස්සන හීනයක් පමණක්ම බව. මාගේ ප්‍රේමය ඔබට දැනුණු බවද මා දනිමි. කෙදිනක හෝ දැනුණහොත් ආදරයක් ක්ෂණිකව එන්න අප අවසන් වරට හමු වූ ඒ හමුවීම් ක්ෂිතිජයට බලාකුළු ආදරව.

එයා හරිම හොඳ පිරිමිළමෙක්. මං වෙනුවෙන් එයා ගොඩාක් දේවල් කරනවා. අපිට එකතු වෙන්න පුළුවන් වෙයිද නම් දන්නේ නැහැ. මොකද අපි දෙන්න හසයි පොළවයි වගේ. හැබැයි ක්ෂිතිජයක් හමු වෙයි අපි දෙන්නට. මං එහෙම විශ්වාස කරනවා. ඊ හරිම ලස්සන දවසක් අපි දෙන්න පළවෙනි වතාවට කෑමකට ගියා. අතින්වත් ඇල්ලුව නැත්තේ ඕනෙ නැති නිසාවත් ආදරේ නැති නිසාවත් නෙවෙයි. මං ගැන ඕනවටත් වඩා හිතන නිසා කියලා මං දන්නවා. කවුරු හරි මං අඳුරන කෙනෙක් දැක්කොත් කියලායි ඒ මං දන්නවා. එයා තමයි මම හැමදාම හීනෙන් දැකපු හැබෑවුන මගේ ලස්සනම හීනය. ගොඩාක් ආදරේ මමත්. නිර්නාමික පණිවිඩයට සුබ පැතුම්.

0: rõm rã,
1: anh ta rõm rã,
0: manda rõm rã with Taranga, Taranga.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස්නම තැනක් උතුර දකුණ මැදමෙ ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 13/22
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව pure mobile app එකේ නොමිලේ බලන්න SLT Mobitel Pure TV නිල විකාශක
8: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

මගේ සේපාලිකා මලට. මමද පාරෙද්දි පුංචි ලස්සන සේපාලිකා මාලක් නටුවෙන් බිමට වැටෙන්න ඔන්න මෙන්න තිබුණා. මම ඒක හරි පරිස්සමෙන් අතට අරගෙන චුට්ටක් වෙලා ඒක ලස්සන බලමින් ඉඳලා නාසයට ලං කරලා ඒ පුංචි මලේ සුවඳ වින්දා. දන්නවද මගේ රත්තරන්, එවෙල මට තේරුණා නුඹ රෝස මලක් නුව සේපාලිකා මලක් බව. ඒ සුවඳ අද පත්ලටම දැනුණා. වෙනම ලෝකෙක අතරමං වුණා වගේ හැඟීමක්. කවදාවත් රෝස මලටවත් නුඹ කැමති අරලිය මලටවත් ඒ තැන ගන්න බැරි වුණා. ආදරේම හොයලා පියඹන්ගේ රෝස මලත් සොහනෙදි පවා තනි රැක්ක අරලිය මලත් සේපාලිකා මල දෙස දහස් ගුණයකින් ඉදිරියට ඇවිත් පැරදුවා. ඔවුනුඹ සේපාලිකා මලක් සුවඳ විහිදන මාව ළඟට අරන් ආත්ම ගානකට නිවන නුඹ සේපාලිකා මලක් වෙන මල් කැකුළු කුමට. සේපාලිකා මං ආදරේ නුඹට. රැයේ හැංගිලා අඳුරට පෙම් නොකර එන්න මල් ළඟට. මම අලව්වෙන් කවිකාරී.

ඔයා තමයි මන්දකපු ලස්සන මෙහීනය. මගේ ජීවිතය ලැබුණු වටිනාම තෑග්ග. ඔයාගේ පුංචි ඉනාවේ මගේ ලෝකෙ මැලිය වෙනවා. ඔයාගේ සතුට තමයි මගේ සතුට. ඔයාගේ ජයග්‍රහණය තමයි මගේ ආඩම්බරය. ජීවිත මොන ප්‍රශ්න මොන අභියෝගාවත් තාත්තගේ ආදර සහ ආශිර්වාද හැමදාම ඔයා එක්කමයි. මගේ පුංචි රත්තරම් පුතේ, ඔයා තමයි මගේ හදවතේ සදාකාලික ආදරය. මිලන් මාලක තමයි එහෙම කියන්නේ. ආයුබෝවන් තරංගා, හැඩකාර ලස්සන හීන හැමදාටම තියාගෙන කෝලන් නොකර මන්දිරේ හිඳපන්. එහෙම කියන්නේ ඉන්දික. තරංග, මම හැමදාම මගේ අහිමි ආදරය ගැන කියනවා. අදත් එහෙමයි. මගේ අහිමි ආදරේ ඇයි මේ තරම් ලං වෙන්නේ? ගතින්නම් අපිට ලං වෙන්න බෑ මේ භවේ. ඒත් හිතවලින් අපි ගොඩාක් දුර ගිහින්. අනේ මගේ මකර පැටියා මගේ වුණා නම් මේ ආදරේ කොයි තරම් හොඳද? ඒ රෝම පිරුණු පපුවට තුරුල් වෙලා ඒ වනහුමෙන් මගේ පෙනහල පුරව ගන්න තිබුණා. මේ ආත්මෙට ඇති වෙන්න ඒ හුස්ම පොදක්වත් ගන්න මට අවසර නැහැ.

0: ఇది మొబిటెల్ ఫైవ్ బై యొక్క గెదరమ ఫిట్ కరన్ ఒక్కొక్క డివైసెస్ కనెక్ట్ కరన్ గేమింగ్ వరల్డ్ లో లేటెన్సీ ఫాస్ట్ అండ్ స్టేబుల్ అన్లిమిటెడ్ తోరగాన ప్యాకేజ్ రసక్ SLT మొబిటెల్ ఫైవ్
1: వెఫక్ విలక్ లంగ నూర పారట ఎవిదిన తురిన్ నిస్కలంక నిదహస్నవా తన ఉత్తర దక్కున మాధ్యమ ఆకరణ కడవ తాదివేగి పివిసుమట వినాడి తునాయి రూపాయల మిలియన 31 సిట సీలు పాసుకం సహిత సురక్షిత పరిసరేక పేటి సుపిరి వటినాకమక్ సహిత అపార్ట్మెంట్ ఎక అదమ వెన్ కరగన్న కడవత లైఫ్ స్టైల్ రెసిడెన్సీస్ దన్మావ తన్న ప్రైమ్ గ్రూప్ 1322
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
3: SLT Mobitel Pure TV නීලවිකාශක
4: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි
5: Cowen Gate 4 හි අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A C යකඩ ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
3: SLT Mobitel Pure TV නිල විකාශක
7: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
8: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
9: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
10: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ
7: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
11: ක්‍රිස්ටිනා කෝටකින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනය අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
7: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
10: මේ අලුත් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
9: ඔය ඕන එකකින් update වෙන්න.
7: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් AlgoTowමට tune වෙන්න. Tune වෙන්න.
12: Brought to you by
13: අලුතන කඩම මිලක් කසාගල green super ශාක මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
14: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
1: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස්නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 1322.
15: දම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම්. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
16: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
17: FM Algo Town.
18: මන්දාරම් රෑ විත් තරංගා
19: සුබ මන්දාරම් රාත්‍රියක් වේවා තරංගා ලස්සන ඇස්පිහාටු ඇහැපිය ගැහන ලස්සන ඒස් කොනෙන් බලන බැල්ම මට මාව අමතක කෙරේවාද මන්දා ඔය රූපේ දකිනකල් පුදුම හදිසියක් තියෙන්නේ මටන ඇයි දන්නවද මගේ ඇස් යටට හැමදාම තීන ගේනවනේ ඔයා ඒකයි රාත්‍රියට තමයි මං ගොඩාක් මාස් එයයි දන්නවද ඔයා තමයි මගේ ඇස්වලට ලස්සම හීන ගේන්නේ ඔයා තමයි මගේ ලස්සම හීනේ මතකද මං ඔයාට කිව්වා ඒ ලස්සනම හීනේ බලලා ඉවර වෙන්න කලින් ඇත්තටම මගේ ඇස් අගට හීන ගේන නුඹ මට හීනයක් වේවිද නුඹ මට හීනයක්ම වේවිද කමක් නැ හීනෙන් හරි නුඹ මගේ වෙනවනේ නේද ජනා කමක් නැ හීනෙන් හරි නම්ම මගේ වෙනවනේ

හීනස් ඇවිදින මතක් කරවන අපේ සේපාලිකා මලේ ඔයාට සුබ මන්දාරම් රැයක් වේවා. ඒ සුදු කමිස වැසියා හරියට සුදු පාට හිම පියල්ලක් වගේ අහසින්දන් හරීම ලස්සනට පාවෙලා ඇවිත් මගේ හිත උඩට වැටුන විදිහ කොහොමනම් විස්තර කරන්නද? ඇත්තටම මං සුදු හිම කැන්දක් වුණා නම් ඒ හිම පියල්ල නිකම්ම නිකන් සුදු පාට හිම කැටියක් වෙන්න තිබුණා. හැබැයි මේ කොළු පරාණය හිමින් ඇවිත් නැවතුනේම කොළඹ කොළපාට මගේ හිත උඩමන. ඉතින් නිකන් හිතලා බලන්න, කොළපාට අතර සුදු පාට ඒ ලස්සනම ලස්සන හිම පියල්ල කොච්චර නම් ආදරණීයව දැනෙන්න ඇතිද කියලා. ඇත්තමයි ආදරේ අශු මාත්‍රයක්වත් නෝඩුව ග්‍රීක පිළිරුවක් තරම්ම මනරම් සාමකාමී පිරිමි හිතක් මගේ මේ නිස්කලංක හිතේ රතු පාටින් නිල් පාටින් ගහ පාටින් ලස්සන රට අඳින්නතු හිටියානම් කොච්චර ලুকু පාඩුවද දෙයියනේ. ඇත්තමයි මට දැනෙන්නෙම වේලනෝ ඩැන්ඩේලියන් මලක් මහා විශාලට හැදුණු පයිනස් ගඟක් පයිනස් ගහක් යට ආරක්ෂිතව hina වෙනවා කියලාමයි. ඉතින් මට කල්පයකුත් මදි වෙයි මගේ සොඳුරම සුදු නිල් කොළ හීනය ගැන අකුරු කරන්න. ඉතින් ආදරේ කියන්න ඔලියා වෙනකමක් ලියන්නද මං?

සමහර අය කරන රඟපෑම් දිහා නිහඬව බලන් ඉන්නකොට එයා හිතුවෙම රැවටිලා කියලා. ඒත් ඇත්තටම උනේ ඒ අය ගැන හිතේ තිබුණු වටිනාකම එයාලා විසින්ම නැති කරගත් එක. ආදර තරංගා, මම ලාලනී.

හැමදාම ආදරෙන් නොයාව හනවා තරංගක්ගෙ. ඕ මාත් ලස්සන හිනයක් දැක්කා. ඇහැරෙන්න ලෝ බෙහිතන තරමටම අවුරුදු 15කට කලින් ඒ හින හැබැවුණ. දැන් දරුවෝ දෙන්නත් එක්ක ඒ ලෝකෙ තවත් ලස්සන වෙලාක්කෙ. ඒ හිනෙන් හැමදාම මාව ජීවත් වෙනවා. ඒ හින මගේ හුස්ම, මගේ අම්මා.

ඇතාතරේ පස්සේ මගේ හොඳම ආරක්ෂකයා වුණෙත් එයා. වාසනාවන්තගේ නම රාගම රසී. ආදරණීය මන් දරම් රාත්‍රියක් වේවා තරංගා. කාලෙකට ඉස්සර තැලුණ රිදුණ පොඩි වුණු හදවතක් මටත් තිබුණා. රිදුණා ගලවන් යන්න තරම් මේ හදවත. අමාරුම දවස්වල දරාගෙන මං හිනා වුණා. එපා නෙත් කිසි දිනක කඳුලකින් පුරවන්න. කෙනෙක් නෑ ඔබ තරම් මේ හින හැඩ කරන. තරංග හර්ෂණී මාදිපොලින් තමයි එහෙම කියන්නේ. ආදරණීය තරංගා, හදවතේ හැඟීම් ඔයා ඒ විදියටම කියන්නේ ඒ හැඟීම් වලට පණ දෙන්න වගේ. එකෙල්ල බලන ගැඹුරු තීව්‍ර ඇස් නිසා තමයි මං එයට වශී වුනේ. වෙලාවකට යකෙක් වගේ තරහ යනවා. ඒක ඉක්මනින් නිවෙනවා. මං එයාගේ ළඟින් ඉද්දි එයා අද මගෙන් ගොඩාක් දුරක ගිහින්. හිතින් විතරක් අපි හැමදාම හමු වෙනවා තරංග. ආපහු ඔයා ඉක්මනින් එනතුරු මං බලාගෙන ඉන්නවා. මගේ සනසිල්ල ඔයා විතරයි. නේත්‍රාංජලී.

බිඳන හදවත් සුවපත් කරන්නේ ආදර තරංගාකාර සුබමන්දරම් රැක් වේවා. එයා තමයි මගේ ඇස් නොනිදා රැකගත් ලස්සනම හීනය. හීනයක් කියලා දැනගත්තත් ඒක හැබෑවක් කරගන්න මං හිතේ මුළු ලෝකෙම කැප කළා. ඒත් සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ සදාකාලිකව ළඟ ඉන්න නෙවෙයි. ආදරය කියන වචනේ වේදනාව කියලා දීලා යන්න. අදත් මං තනිවම හස දිහා බලාගෙන ඉන්න වෙලාවල් තියෙනවා. ඒ තරුවතර ඔයාගේ හිනාව හොයනවා. මගේ අත අතහැරපු ඔයාට ඒක එක තීරණයක් වෙන්න ඇති. ඒත් මට ඒක මගේ මුළු ජීවිතෙම වෙනස් කරපු මොහොත. කාලය ගෙවෙනවා, මිනිස්සු වෙනස් වෙනවා. ඒත් ඇත්තටම ආදරය කරපු හදවතක් නම් අමතක වෙනවට වඩා මතකෙක ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. ඔයා ආයෙත් නොවන බව දන්නවා. ඒත් අදටත් මගේ ලස්සනම හීනේ ප්‍රධාන චරිතය ඔයයි. එහෙම කියන්නේ ලෙරංගනා. ආදරණීය තරංග, ඔයාට සුබ මන්දාරම් රැයක්. නේන්න ලස්සන ගැඹුරු කටහඬකින් අපි ලියා එවන පද ලස්සනට ගොතනවා. නාවත් හිත ළඟ ඉන්නවා. අපි වෙනම ලෝකෙකට යනවා. ඔයාට ගොඩක් පින්. ස්තුතියි කුමාරි රාජපක්ෂ, ගොඩක් ස්තුතියි. සියල්ල අහිමි වෙලා ජීවිතේ විතරක් ඉතිරි වෙද්දි මහපොළවේ යථාර්ථයක් කරන්න වැරදරන මගේ ආදර හීනය. මම ආදරේ කරන්න මගේ පුංචි ව්‍යාපාරයට තරංග. වෙන කිසිම ආදර කතාවක් එක්ක මට හරියට බැඳෙන්න බැරි වුණා. ආදරේ, එහෙම කියන්න මනෝජි, මිනිස්සුන්ගේ ආදරේ විවිධ ප්‍රභේද තියෙනවා. එක එක තැන්වල නැවතිලා අපි ආදරේ කරනවා. හැබෑවටම ආදරේ ජීවිත මහපොළවේ යථාර්ථයක් කරගන්න බැරි වුණාට පස්සේ තමන්ගේම ව්‍යාපාරයට ආදරේ කරන්න පුරුදු වෙච්ච ඔයා අපි හැමෝටම හරි ලස්සන පාඩමක් කියලා දෙනවා.

හිමි වුණත් ලං නොවන, ලං වුණත් හිමි නොවන, මතක සටහන් නැතිව මතකයන්ට එකතු වූ නුඹයි මගේ මතක සිත්තරා. මගේ ආදරණීය දඩම් ගෙඩිය, දන්නවද අමතක නොකර ඔයාව මං කොයි තරම් මතක් කරනවද කියලා.

0: මාස්ටර් ගේට් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගේට් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
4: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමුග ව්‍යාපාරයේ වෙතින්

Prayer with Taranga. Mandaram re. ආදරණීය තරංගකේ අයිති නැති දේවල් හරීම සුන්දරයි. සමහර විට ඒ දේවල් ඒ තරමටම සුන්දර වෙන්නේ අපිට අයිති නැති නිසාම වෙන්න ඇති. මම නිලු හිස්වන හිතක තනිවුණු මතක විතරක් ඉතුරු කරලා ඔයා නිහඬවම යන්න ගියා. මං තවමත් ඒ හිනාසේ ඔයාවමයි හොයන්නේ. නුමුදුන්නු ආදරේ තරමටම මේ විරහව හදවත පාරවනවා. නෙත් කොනින් වැටෙන හැම කඳුළු බිඳක්ම අපේ ලස්සන අතීතේ මට මතක් කරවනවා. නෑ මන් ඔබට වෛර කරන්න. හිත රිදුනත් මගේ පන තරමටම මගේ හුස්ම නතර වෙනකල්ම මන් ඔබට ආදරේ. ඔබටත් රහසින් ශාලින් ඩි සිල්වා.

ගක්ක අද වගේ ප්‍රශ්නයට අදාළ නැතුව ඇති මේ මගේ කතාව ඒක මට කියන්න ඕන කියලා හිතුණා ආදරය කියන්නේම මමත්වයක් අපි කෙනෙක්ට ආදරය කරනවා කියලා කරන්නේ අපි අපිටම ආදරය කර ගැනීමක් ඒත් ඒක ඇත්තම ඇත්ත ආදරයද එතන ආදරයට වඩා මමත්වයද වැඩි කෙනෙක්ගෙන් බලපෑමක්වත් බලාපොරොත්තු නොවි ඒ ජීවිතයට සෙත් පතනවා නම් අවංක වේකෙනාගේ ජීවිතේ සාර්ථකත්වයේ සතුට දැකලා සතුටු වෙන්න පුළුවන් නම් ඒකයි මම දකින ඇත්තම ආදරය ඒක හරිම පිවිතුරු හැඟීමක් තරංගක්ක ඒ හැඟීමට කල්ලිකුත් වීමක් නෑ එහෙම කියන්නේ නිමා ආදරණීය තරංගක්ක මගේ හිත නිවපු ඇස් පියාගෙන හැම රැයකම හදවත තුල හිනහන ලස්සනම මතකයේ එයා මගේ ජීවිත පොතේ ලස්සනම පිටුව මගේ ප්‍රාර්ථනාවල නිහඬ වචනය ඉතින් අදත් හෙටත් හැමදාමත් මම නුඹට කියන එකම දේ ඔයා තමයි මගේ ලස්සනම හීනය මගේ හදවතින් මකන්න බැරි ලස්සනම හීනය හොරණින් ලාලනී එහෙම කියන්නේ ආදරණීය තරංගා එයා කිඩාරම් මලක් සුවඳ වැඩි නිසා මට ලං වෙන්න බැරි එයා සේපාලි කමලක් අවෙලාවෙ මං අසල පිපෙන එයා අරලිය මලක් උසම අත්තක පිපෙන මට නෙලා ගන්නවත් බැරි කොටින් මෙයා මගේ අහිමි නපුරු කුමාරයා කවදාවත් මෙහිමි නොවෙන තරණිය කළ චමරේ

na tubi, tute na maybe. Obat kadila, mamat kadila. Kedi kedi, api adre karala. Adreniya taranga, hunga davasakata passe oya wæhuwat. Oyage handat ekak mandaram rathamat lassanai. Mage ekama prarthanawa ලස්සන හේන එකමතර මං වෙලා ඉන්න ආදරය ආදරණීය පුංචි හදවත්වලට ඒ හැම හේනයක්ම හැබෑ වෙන්න කියලා කොච්චර හේන ගොඩක්ද ආදරය අවංක වෙන තරමට දකින්න පුළුවන් බලංගොඩින් ලක්මාල් කාලෙකට පස්සේ එහෙම කියනවා පාළු මන්දිරයක අඳුරු මුල්ලක නිසල දේහයක් ළඟ දන බිම සුදුසලු හැඳි හඳුනන්නේ නැති කෙනෙක් නිදයි අවට නම නොදත් කුසුම් සුවඳ විහිදේ. දොරකඩ කහට පැහැ රෝස ගොමුවක් යට. නැටුම් ශිල්පීන්ගේ සෙවනැලි නටයි. කිසිවෙක් මව ඔසවන්නේ නැත. ලංවන්නේ නැත. මම සිතමි. නුඹේ දෙනෙතට පමණක් මම පෙරෙන බව. සිනාසෙන්නද හඬන්නදයි නොදැන. මම හිස් මිනිසෙක් වී ආත්මය දිරන්නට හැර සිටිමේ. වරද සමහර විට මගේ සියලු වැරදි නිවැරදි කළේ නොබයි. ඒ දිරණ හිස් බව අස්සෙන් නොබේ සිනහවේ රාවේ ඇසේ. හිස පසු පසට දමා ලෙලදෙන අවරණ හඬ නගා සිනාසෙන විට ඒ නාදය සුළඟේ මුසුවේ නින්දක් නැති කළුවර රෑක. නොබේ සියුම් එක බිඳමේ දෝන් කාරය ඇසේ මට දින ගණන් නිදිමත අහිමි වෙයි. ඉතින් මට මෙයා අදහා ගත නොහැකි සිහිනයක්. ජනනී භවන්තිකා.

මම සෙව්වන්දි. මගේ මහත්තයාමට ගොඩක් ආදරේ. මගේ දරුවන්ටත්. එයාගේ නම අරුණා. හැමදාම සතුටින් ඉන්න තිබුණොත් ඒ හොඳටම ඇති. ජීවිතේ සතුට විතරක් අරන් ආවේ නෑ. දුකක් තිබුණා. හැබැයි අපි ඒවට උරුත්තු දුන්නා. සුබ මන්දාරම් රැයක් තරංගා. ජීවිතේ හරි ආදරෙන් රැකපු එයාගේ හැමදේම. කතා බහ ලස්සන හිනාව. මට මගේ හදවතේ එල්ලිලා තියෙවියේ. අම් මතකේ එල්ලාගෙන ඉන්නවා. එයාගේ හැම හිනාවක්ම. හැම කතාවක්ම. මං ශාමා.

හිතම අස්වද්දා නුඹ දිනගත්තල පාළු වී ගිය තුන් හිතම අස්වද්දා තනෝ කැම්බිම නුඹට නම් තහනම් දැන් නුඹට හරි තහනම් ස්නේහේ පිනිදියෙන් නහවා පුරන්වන්නට නොදී වපුල සෙනෙහස රනින් අස්වන තාම තනියට ඉන්නා දුර පාව යන්නට මද සුළඟ හායතේ නුඹ නොයන මැන මේ ගමන බෝදුර වැඩි හසකැනින් හිත් මලදවා හඬන්නට ඉඩ නොදී ළඟ රැදුණු හන්දා රන් වැටක් වේ මම නුඹට හිමි නැති මල් සුව විඳින්නට අයිති නැති බව හැඟී හිත දවාලන්නට එපා මගතොටක වත් රැඳී අවකනින් සුන්දර කවිකාරිය හැම කියනකට මං යනවා හර්ෂි ළඟට හර්ෂිගේ දිග අකුරු කියවන්න ආදරණීය මගේ ආත්මය වෙත කවදාවත් නොහිතපු තැන්වලින් ජීවිතේ මාව නවත්තල ඇහුවා තවමත් ඔයාට හීන තියනවද කියලා කැඩුණු හීන අතරින් මං හෙවේ අවසානයක් නෙවෙයි මාවමයි වෙදදුරෙක් වෙන්න පුංචි කාලේ ඉඳන් හීන දැකපු මං දවසක මගේම මනසත් එක්ක සටන් කරමින් රෝහලේ සයනයකට සීමා වුණා. ඒත් එතනින් අවසන් වුණේ මගේ ජීවිතය නෙවෙයි. එතනින් පටන් ගත්තේ මගේ අලුත් ගමන. මාවම සුව කරගන්න ඉගෙන ගත්ත මං. මගේ මනස මගෙත් එක්ක කරන සෙල්ලම ගැන ඉගෙන ගත්ත මාව. අද අන් අයගේ හිත සුවපත් කරන මනෝ උපදේශිකාවක් බවට පත් කළා. අලුත් වෙන ලෝකයක් එක්ක අලුත් තීන දකින්න බය වුණු මාව. තාක්ෂණයේ අලුත් මානයන් සමග ලෝකය වෙනස් කරන්න හීන දකින AI ඉංජිනේරුවරියක් වෙන දවස ටිකෙන් ටික ලංකලා. පුංචි කාලේ ඉඳන් පොත් අතර ජීවත් වුණු මං ඒ පිටු අතර සැඟවුණු අසීමිත ලෝකවල සැරිසරපු මං. අද මගේම සිතිවිලි ලෝකයත් එක්ක බෙදාගන්න ලේඛිකාවක් කවිකාරියක් කළා. එදාමට අහිමි වුණේ එක හීනයක් විතරයි. ඒත් ඒ වෙනුවට මට ලැබුණා තවත් ජීවිතයකට බලාපොරොත්තුවක් වෙන්න පුළුවන් හදවතක්. එකම දෙයක් පමණක් කරන්න පුළුවන් කියලා රාමුවකට කොටු වෙලා හිටපු මාව මගේ හැකියාවන් හඳුනා ගන්න නුඹ මට ඉගැන්නුවා. මාව පරාජය කළ දවස්වලට ස්තුති. මාව රිදපු දවස්වලට ස්තුති. ඒ දවස් මාව ශක්තිමත් කළා. මාව දිනවපු දවස්වලට ස්තුති. ඒ දවස් මාව කඳුළු අත්‍රින් නැවත සිනාසෙන් ඉගැන්නුවා. මාව අතර මංකල මාර්ගවලට ස්තුති. ඒ මාර්ගමට මගේම මාවත හොයාගන්න උදව් කළා. අද මන් දන්නා සමහර දොරවල් වැහෙන්නේ අපි වහිර කරන්න නෙවෙයි කියලා. අපිට ගැලපෙන ලස්සනම දොරක් විවෘත කරන්නයි කියලා. ඉතින් ජීවිතේ නුඹ දුන්න හැම වේදනාවකටම මං ආදරෙයි. මොකද මම දැකපු ලස්සනම හීනය නුඹයි. හර්ෂි අකුරක් හලන්නේ නැතුව මං කියෙව්වා. වැටිච්ච තැන්වලින් නැගිටින්න බැරුව ඉන්න අයට ඒ වචන හරි ලස්සනට දැනේවේ.

රතු ගුරු මඟක ඇහැළමල් වියන් යටින් දෙයත් ගෑවි නොගෑවි දරා අත් සුදු නෙළුමින් ජය බෝමලුවේ බෝසෙමින් නැවිද ගිය සිහිනේ හිටපු මම තමයි මන් දැකපු හොඳම සිහිනයා. එහෙම කියන්නේ නාලක. කළුපාට දිග ඇස් මං ගාවින්ම මැවුණා. දිගු අතැඟිලි නුඹේ මගේ මුළු හිතම ගත්තා. ආදරේ මැණිකෙ මං නුඹ මගේ දෙතුල් ලිම්බා. හීන හීනම නෙවෙයි මං හැබැයින්ම දැක්කා. සචි නාවල ඉඳලා එහෙම ලියන්නේ. ආදරණීය තරංග සුබ මන්දාරම් රැක් වේවා. මාත් මට අයිති නැති ජීවිතයක මගේ ජීවිතේ හෙව්වා. මම අතර මංගුණා. ඒත් මම එයාට ආදරය කරපු තරම එයා දන්නේ නැහැ. මං දන්නෙත් නැහැ කොච්චර එයාට ආදරය කළාද කියලා. හැමදාමත්ම බොරු කරන්න බෑ. කවදාහරි බොරුව එළියට එනවා. අපි දැන් එකම ආයතනයක වැඩ කරන්නේ. එයාව දකින්නකොට මම ගැස්සෙනවා, හිත හිර වෙනවා. මට කරපු බොරුව නිසා මම පැත්තකට වුණා, ද්වේෂ කළේ නැහැ. දවසක මගේ ආදරය තේරුම් ගත්තද? එදාට බොහෝ කල් ගෙවි යාවි. අපි වයසට ගිහින් තියෙවි. දැන් මට හිත නිවා ගන්න ඕනේ තරංගා. කාටවත්ම මම විඳපු විඳවන දුක නම දැනේවා. එයයි මගේ පැතුම නිර්නාමිකයි. සුබ මන්දාරම් රැක් වේවා. ආදරයෙන් මට ඉතිරි වුණේ කඳුල සුසුම වේදනාව පමණයි. මන්දාරම් රාත්‍රියෙන් හිතට දැනෙන සතුට සුවය වචන වලට පෙරලා කියන්න මට තේරෙන්නේ. ස්තුති ආදරෙයි සන්ධ්‍යා. වීසි කලෙමි මං සත්තයි, හද ගැබ තුල මැව් හීන. නෑ තව පතන්නේ පැතුමන්, මනසට වෙහෙසක් ගේන. නොකියම ගියත් මා මග හැර ආපසු නෑන. නුඹේ කවි මතුවටත් ඔයතින් ලියවෙන්න මෝනේ. පුරහඳ පාය නැතිදාට කළුව රහසේ පේන තරුමල් අතර සිට නුඹ වත දෙස බැලුවාම නුඹ ලියූ කවි දෙක තුනක් ඇත පපුවේ හංගාන. හැමදාම මගේ නුඹ මට කවියක් වෙන්න මෝනේ. කුමාරි පෙරේරා. මම ජීවිත වැඩියෙන් මාදරය කළේ ඔහුට. ඔහු කවුද දන්නාද? ඒ තමයි මම. මාව අගය කරන්නත් මාව රැකගන්නත් මට ආදරය කරන්නත් මුලින්ම ඉගැන්නුවේ මම. මොකද තමන්ට ආදරය කරන හදවතක් තමයි අනිත් අයටත් සැබෑ ආදරය දෙන්නේ. නිර්නාමිකයි.

0: මගේ හිතනෙවපු ඇස්පියාගෙන හැම රෑකම හදවත තුළ ඉනහන ලස්සනම මතකය ඔයයි. මගේ ජීවිත පොතේ ලස්සනම පිටුව ඔයයි. මගේ ප්‍රාර්ථනාවල නිහඬ වචනය ඔයයි. හදවතින් මා කන්න බැරි ලස්සනම හීනය ඔයයි. හොරණින් ලාලනී මන්දාරම් රෑ 8:48.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර ගාල්ල.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: වෙකම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
2: 769 වන වරට එළ පිඹ සුරකින දිවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
1: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹා ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
2: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුතදී
1: දෙවෙනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
2: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙලිය සුරකින උපුල්වන් දෙවි අසිරි තකින්න ඔබත් දෙවෙනුවරට එන්න.
1: මාත්‍ය සත්කාරය නෙත්‍යෆෙම් නෙත්‍යෆෙම්
2: බැතිබරදායකත්වය අනුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: දුනු කල ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
4: සිද්ධාලේප සෑමගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
5: අපේ අම්ම හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුපට දාන
6: අම්මලාගේ ආදරයට නියම පදමින් මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
7: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
8: ආදරණීය තරංග AS ඒ හිත මාව නිවන එකම තැන මගේ ජීවිතේ හමුවුණු සුන්දරම ආත්මය ආදරේ අවසන් හුස්ම යන කල්ම මට හිමි නොවුණත් තරංග අහම්බෙන් හමුවුණු නුඹට මේ හිත බැඳුනේ ඇයි කියන්න දන්නේ නැහැ එයා අරලිය මලක් වගේ උඩ අත්තක පිපි සුවඳ දිදි ඉන්නේ මට ලං වෙන්න බෑ මගේ නොවුනට නුඹ මං ආදරේ සුදු රත්නපුරේ ඉරේෂා ආදරණීය තරංග උපතම රැවටීමක ප්‍රතිඵලයක් වෙනකොට කොහෙද සදාකාලික ආදරයක් මුළු ලෝකෙම ආදරේ කිව්වත් වැඩක් තියනවද ඕනිම හදවත ප්‍රතික්ෂේප කරද්දී මට මම්ම විතරයි ආදරේ ඒ තමයි සනාතන උරුමය අවංක සම්බන්ධකම් හරියට වතුර වගේ පාටක් නෑ හැඩයක් නෑ තැනක් නෑ රසක් නෑ ඒත් ජීවිතේට ඒ සම්බන්ධකම් නැතුවත් බෑ එහෙම කියන්නේ සමිතා

මට කවදාවත් මගේ හීන දකින්න මගේ හිත මේ වෙනකල් අවස්ථාව දීලා නැහැ. හැමදාම කළේ අනුන්ගේ හීන හැබෑ කරන එක විතරයි. මං ඉන්දික සමරනායක.

ඔබේ නවාතැන්පලට සඳ ආවත් නාවත් එකමත් එක සෞම්‍ය රාත්‍රියක නවාතැනට වැටුණු සඳ එළිය සේයාවන් ඒ සඳට ස්තුතිවන්ත වෙන්න තරංග.

0: FM 94.8 Net FM දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: Wake up.
2: Saturday hormones. Alpha Studio.
1: දවසට මෝන කරන විටමින්ස්. Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
3: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාවයි.

0: නිත්‍යෆම් ධර්ම දක්ෂිණාවේ දේශකයන්න් වහන්සේ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු
1: අයිබෝවන් තෙරුවන් සරණයි නෙතෆෙම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නටයි ඔබ සූදානමින් ඉන්නේ උතුම් ධර්මානුශාසනාව ආරම්භ කරන්නට මත්තෙන් අපි ඔබට මතක් කරන්නට ඕනේ මෙවර ඇසල පුර පසළොස්වක පොහෝදා ජූලි මාසයේ 29 වන පදාදා නෙතෆෙම් ශ්වේත පූජා සජීවී

ගම්මාලාව පැවැත්වෙන්නේ බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ. අපි කවුරුත් දන්නේ පින්වත්ත පන්සල කිව්වහම එතෙම උදෑසන 6 සිට අෂ්ටාංග සීල සමාදන් කරවීම පටන් රාත්‍රී 9 දක්වාම ඔබට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා, ආශිර්වාද මහා ගිතෙල් පහන් පූජා ආදී නේකවිද පින්කම් දක්මින් අනුමෝදන් වෙන්නට අපි ආරාධනා කරනවා. එන්න කියලා ඇසල පුර පසළොස්වක පොහෝදා බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි තමයි මේ උතුම් වූ පින්කම් පැවැත්වෙන්නේ. ඒ අතරේ නෙත FM රේඩියෝව මගින් ප්‍රචාරය කරන මේ උතුම් වූ ධර්මානුශාසනා සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන්. ඔබ කතා කරන්න අපේ කෞෂිත 0777 275 214 අංකයට 0777 275 214 අංකයට. එහෙමනම් අපි උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. වැඩම අවදාළ වන්දනීය පූජනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්වක පාද අභිවන්දනයෙන් ආරාධනා කරනවා උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

ලෝකයම සද්ධර්මයෙන් සනසවා වදාළ ලොවේ ලෝතුරා අමාමෑණී බුදුහිමියනි, අදත් ධර්මය දේශනා කරන්නට මට අවසරයි. අද අපිව අහගෙන සිටින ගෙදර සිටින ආලින්දයේ රැකියා ස්ථානයේ මග තොටේ ආරක්ෂක අංශේ රෝහලි. මේ රාත්‍රී කාලේ සමහර වෙලාවට ගෙදර වැඩක් කරන ගම, රෙදි මහන ගමන්, මොනවා හරි වෙනත් කෑම වර්ගයක් හදන ගමන්, සමහර ව්‍යාපාරික කටයුත්තක් කරන ගමන්, විවිධ වූ වැඩ කටයුතු කරන ගමන් මේ රාත්‍රී කාලේ නතර වෙලා අපි වහගෙන ඉන්න පින්වතුන් වගේම අපි වහගෙන ඉන්න පින්වතුනි අපේ හාමුදුරුවනේ, පුංචි හාමුදුරනේ මෙහෙණින් වහන්ස. පින්වතුනි, අදත් අපි ඔබව සොයාගෙන ඔබ සිටිනා තැනට වැඩම කළා. ඉතින් පසුගිය සතියක් දෙකක් අපි වැඩියේ නැහැ. තර්මක් විතර රෝගාතුර තත්ත්වයට පත් වෙලා ඔබ සොයාගෙන වඩින්ට ලැබුණේ නැහැ. ගොඩාක් අය ඇයි හාඳුරු බණට වැඩියේ නැත්තේ කියලා සොයා බැලුවා, විමසුවා. බොහොම කනගාටුවෙන් හිටියා බණ ටික අහන්න නැති වුණානේ කියලා. ඉතින් අපි තර්මක් රෝගාතුර තත්ත්වයට පත් වෙලා හිටියත් කල්පනා කළා වඩින්ට ඕනේ කියලා. ඔබේ දැඩි ඉල්ලීම, ඕනෑකම, උනන්දුව මේ හැමදේම නිසා ඒ වගේ අවස්ථාවල පින්වත්නි ඔය ඇත්තන්ට මේ දේශනාව කොච්චර වටිනවද කියලා අපිට දැනෙන්න ගත්තා. මේ දේශනාව දේශනා නොවෙනකොට සමහරලාට ඒ අඩුව ඔය ඇත්තෝ ප්‍රකාශ කරන්න ගත්තා. අපිටත් දැනුණා පින්වත්නි අපි මෙච්චර දෙයක් net නාලිකාව විදියට, වරායායි සමිත හාමුදුරු විදියට අපි මෙච්චර දෙයක් ඔය ඇත්තන්ගේ ජීවිතවල කරාද කියලා, මෙච්චර පරිවර්තනයක් කළාද කියලා, මෙච්චර වෙනසක් කළාද කියලා අපිටම අදහා ගන්නට බැරි තරම් තත්ත්වෙට පත් වුණා ඔය ඇත්තන්ගේ ඒ ප්‍රකාශ තුලින්. මෙච්චර වැඩක්, මෙච්චර වෙනසක්, මෙච්චර පරිවර්තනයක් සහ ඔය ඇත්තන්ගේ හදවත්වලට මෙච්චර සමීප වීමක් අපි මේ ගුවන තුලින් සවන් අතරින් කළාද කියන සතුට ආසාව අපේ හිතට ආවා. ඉතින් අද අපි වහගෙන ඉන්න පින්වතුනි, අද මං ඔයත්තන්ගේ ගෙදරට වැඩියා වාගේ. සමහර අයත් කිව්වෙත් එහෙමයි, ආන්දනේ බදාදට අපේ ගෙදර බණ ගෙදරක් වගේ අපි බණ අහගෙන ඉන්නේ. හරියට පොයේ දවසේ පන්සලකට ගිහිල්ලා බණ අහනවා වගේ බණ අහගෙන ඉන්නේ බදාදට හාමුදුරනේ කියලා. එනිසා ඔබේ ගෙදර පැවැත්වෙන දේශනාවක් වාගේ, අම්මා අපච්චි දුවේ පුතේ, ඔබේ ගෙදර පැවැත්වෙන දේශනාවක් වාගේ, ඔබ සංවිධානය කරපු දේශනාවක් වාගේ, ඉතින් මේ දේශනාව අසන්න, ඔබේ ජීවිතේ තබා ගන්න කියන ආරාධනාව අදත් අපි දේශනාව ආරම්භයේම තබනවා. ඉතින් ඉදිරියට වස් කාලය එනවා, ඇසල පුරපසළොස්සක පෝය එනවා, මෙහෙර විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා වස් සමාදන් වෙනවා. ඉතින් බොහෝම පින්කම් කරගන්න පුළුවන් කාලයක් තමයි අම්මා අපච්චි දුව පුතා එළඹෙමින් තියෙන්නේ. සමහරලාට ධර්මදේශනා පවා ගොඩාක් අහගන්න පුළුවන්. දැන් මේ දවස්වල ධර්මදේශනා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරනවා. අපිටත් බොහෝ ආරාධනා ලැබෙනවා සමහරට බොහෝ ඈත පළාත්වල, ලංකාවේ හා කෙළවර. නිසා අපිට තේරෙනවා, පේනවා ගොඩාක් පින්වත්නි ධර්මදේශනාමය පින්කම් දැන් ඉදිරියට එළඹෙන තුන් මාසේ පුරා පවත්වන්නට බොහෝ අය සූදානමින් සිටිනවා. ඒ නිසා ධර්ම සම්නිවේදනය, ධර්මය අහන්නට දැන් ඉදිරි කාලය වෙනදාටත් වඩා ලොකු අවස්ථාවන් උදා වෙමින් පවතිනවා. මේ ධර්මය කෙතරම් මැහුවත් පින්වත්නි එය ප්‍රායෝගික නොවෙනවා නම් එතන ගැටලුවක් තියෙනවා. අපි සමාජයේ දිහා බලනකොට ඇත්තටම බණ අහනවා, සමහර අයට බණ අහනවා නෙවෙයි බණ ඇහිලා වගේ. බණ ඇහුණට වැඩක් නැහැ, බණ අහන්න ඕන, අහගන්න ඕන, හිතේ ධාරණය කරගන්න ඕන, තමන්ගේ වැරදි අඩුපාඩුකම් ඒවා නිවැරදි කරගන්න ඕන, නිවැරදි මනුස්සයක් බවට, මනුස්සයන් බවට පත් වෙන්න ඕන. සමාජයේ දිහා ඇස්සරලා බලනකොට පේනවා නේද පින්වත්නි කොයිතරම් ප්‍රශ්නද කියලා, කොයිතරම් අරබුදද කියලා. ගිහි ගෙවල් වල ඔයත් ගත කරන මේ ජීවිත කොයිතරම් අරබුදද, කොයිතරම් ප්‍රශ්නද, කම්කටොළුද. සමහරලාට ඒවා ඒ ප්‍රශ්න ඇති වෙන තැන් වලින් ගලාගෙන ගිහිලා තව තව අයටත් අර අපි කිව්ව ඉහඳ කියලා නේද, තුවාලයකට ඉහඳ ගැහුවට පස්සේ පණුව ගැහුවාම ඒ ඕජස් ගෑවෙන අයගේ ඇඟවල් වල තුවාල හැදෙනවානේ කියනවානේ. ඒ වගේ තමයි පින්වත්නි, එක තැනක ප්‍රශ්නයක් ඇති වුණාම අම්මා ඒ ප්‍රශ්නය අනිත් අයටත්, පවුල් පරිසරවල අයටත්, ඥාතීන්ටත්, ඔයත් ළඟ සමීපතයන්ටත් ප්‍රශ්නයක් විදියට බලපානවා. ඒ නිසා
ගැටලු නිරාකරණය කරගන්න, ප්‍රශ්න නිරවුල් කරගන්න, සාමකාමීව ජීවත් වෙන්න ධර්මයට සමීප වෙන්න ඕනේ. ධර්මය අසන්න ඕන. ඒකයි ඔය ලේලිලා බෑනලා ගෙවල් ඇතුළට වෙලා ඉන්නේ නැතුව, ජංගම දුරකතන ඔබෝබා ඉන්නේ නැතුව, ටිකක් ලං වෙලා සමීප වෙලා මේ බණ ටික අහන්න ඕන. මම කියන්න ඕන දෙයක් තමයි Net FM YouTube නාලිකාවේ මේ දවස්වල නේත්‍රාලෝක කියලා, ඈ නේත්‍රාලෝක කියන YouTube නාලිකාව තුලින් මේ වෙලාවේ සජීවීව මේ බණ බලන පිරිසක් ඉන්නවා. අම්මා ඊළඟට ලෝකේ ඉන්නවා බොහෝ රටවල් වල. පස්සේ මේ දේශනාව හෙට උදේ සමහරලාට මේක විකාශය වෙලා දවසක් අමාරක් ගියාට පස්සේ නැවත නැවත මේ දේශනාව නේත්‍රාලෝක කියන YouTube නාලිකාවට ගිහිල්ලා හැම සතියකම වාර්තාගත පිරිසක් නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් බදාදා ධර්ම දක්ෂිනාව අහන බව අපිට දැනිලා තියෙනවා. පින්වත්නි, කන්ති පරමං තපෝ තිතික්කා නිබ්බානං පරමං වදಂತಿ බුද්ධා නහි පබ්බජිතෝ පරූපගාති සමනෝ හෝති පරං විහෙතයන්තෝ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මයි පුතා දුව, දැන් ඔයාලා තමයි පුතේ විශේෂ වශයෙන් මේ බණ අහන්න ඕන. මොකද ජීවිතේ ජීවත් වෙන කාලේ ඉතුරු වෙලා තිනෝ ඇත්තන්ටනේ, ඈ. ඉතින් ඔයාලා මේ බණ ටික අහන්න ඕන. අද සමාජයේ මේ අහන දකින දේවල් දැක්කට පස්සේ පුතා විසින් අම්මා තාත්තා ඝාතනය කරන පැත්තට ඇවිල්ලා තියෙනවා. සැමියා විසින් බිරිඳ මරණ තැන්ට ඇවිල්ලා තියෙනවා. පෙම්බතා විසින් පෙම්බතිය මරණ තැන්ට ඇවිල්ලා තියෙනවා. එකක් දෙකක් නෙමෙයි, අමානුෂීයයි. ඉතින් ඒ වගේ මහා ඛේදනීය දේවල් දැන් පසුගිය සතිවල අපිට අහන්න ලැබුණානේ නේද පින්වත්නි? මහා ඛේදනීය දේවල්, අසංවරක දේවල්, අනිත් අයට දුක් ගෙනල් දෙන දේවල්. බලන්න දැන් අර සමහර බන්ධනාගාරයක පින්වත්නි මහා ඛේදනීය තත්ත්වයක් ඇති වුණා. සිරකරුවෝ මැරුණා, නිලධාරීන් මැරුණා. මේ මැරුණු ජීවිත අතරේ පින්වත්නි හරි මේ ඛේදනීය කතා තිබුණා, දුක්ඛිත කතා තිබුණා. සමහර මැරිච්ච හැටි ඔලු පොඩි කරලා, ඈ ඒ වගේ ශරීරයේ විවිධ කොටස් කපලා, ඒ වගේ පිනවත්නි හරි අමානුෂික ලෙස නිකන් නිරපරාදේ උදේ වැඩට ඇවිල්ලා හවස ගෙදර යන්න හිටපු මිනිස්සු මරලා දැම්මා. සමහරලාට තමන්ගේම අය තමන්ගේම අතින් මැරුණා, රැඳවියෝ මැරුණා. සමහරට පොඩි මුදලක් ගෙවා ගන්න බැරුව හිරබත් කන්න ගියපු අය එයා මරණයෙන් වන්දි ගෙව්වා. මැරුණේ කවුරු වුණත් ජීවිත කාගේ වුණත් වටිනවා පිනවත්නි. මැරිච්ච කෙනාගේ තනතුරු අනුව නෙමේ ජීවිත කාගෙත් වටිනවා. එනිසා ඉවසීම තිබුණා නම්, ධර්මය තිබුණා නම්, සැනසීම එතන තිබෙන බව ලෝකෙ ගොඩක් මිනිස්සුන්ට තේරුන්නේ, අවබෝධ වුන්නේ. ඒ නිසා සමහර අප්පච්චිලා තමන්ගේ චූටි දරුවෝ මැරුවා, චූටි දරුවන්ට වද දුන්නා. දැන් බලන්න මයි පුතා, මේ තරුණ දරුවෝ මේ අහගෙන ඉන්න අය, ඔය අහන් ඉන්න තරුණ දූල පුතාලා, විශේෂයෙන් ඔය තරුණ අම්මලා තාත්තලා, කවදාවත් ඔයාලගේ ජීවිතේ ඔයාගෙලාගේ ප්‍රියතමයන්ට ආදරණීයයන්ට වදයක් වෙන, හිංසාවක් වෙන ජීවිත පැවැත්මක් ගෙනියන්න එපා. ප්‍රියතමයන්ට ආදරණීයයන්ට. තමන්ගේ අය නැති ලෝකේ මොකටද අපච්චි? නේ? ඔයාගේ ලෝකේ අපච්චි, ඔයාගේ දරුවෝ ටික, දැන් ඔය දරුවෝ ටික නැත්තම් ඔයාගේ බිරිඳෑ නැත්තම් ඔයාගේ ලෝකේ පුතා, ඔයාගේ මිනිසු නැත්තම් මොකටද පුතා? වැඩක් තියෙනවද? ඔයාගේ ලෝකේ ඔයාගේ මිනිසු නැත්තම් වැඩක් තියෙනවද? අම්මා අප්පච්චි ඝාතනය කළා මරලා සැනසීමක් තියෙනවද පුතා? කර්මය පරිසම් දෙන්න නෙමෙයි, හිතට කල්පනාවක් ආපු හැම වෙලාවකම තමන්ගේ අත් දෙක දිහා බලනකොට මේ අත් දෙකින් අප්පච්චි මැරුවා නේද, අම්මා මැරුවා නේද කියලා හිතෙනකොට සසර මොන කතාද, මෙලොව මෙලොව ගිනි ගොඩක නේද පුතා? ඈ ඒ නිසා තප්පති කියලානේ කිව්වේ, ඉද තප්පති කියලා කිව්වේ. මෙලොව තැවෙන දේවල්, පරලොව තවන දේවල්, මෙලොව පුලුස්සන දේවල්. මෙලොව පුලුස්සන්නේ මොනවද? ඔබව පුලුස්සන දේවල්, අභ්‍යන්තරිකව ශරීරයේ ඇතුලේ පතුලේ ගිනි හටගෙන ඒ ගිනි වලින් පුතා මුළු ඇඟම පුලුස්සන දේවල් කරන්න එපා. ලෝකෙ මේ හඬ කොහේ අහගෙන හිටියත්, කොතන අහගෙන හිටියත්. කන්ති පරමං තපෝ තිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා නෙහි පබ්බජිතෝ පරූපගාති සමනෝ හෝති පරන් විහෙතයන්තෝ. ඉවසීම නැමැති ශාන්තිය උතුම් තපසකි බුදුවරු නිවන උතුම් කොට ප්‍රකාශ කරයි. අනුන් නසන්නා පැවිද්දෙක් නොවේ, අනුන්ට පීඩා කරන්නා මහණෙක් නොවේ. ආන්න බලන්න, ඉවසීම යනු පුතා, දැන් ඉවසන තැන ඉවසලා කියන සමහර සායනහස ඉවසුවා මේ ඉවසීම ඉවර වුණා කියලා නේද? දැන් ඔය සමහර ඇත්තෝ අද නිර්මාණය වෙමින් යනවා පින්වත්නි, මේ අද අම්මා තාත්තා සලකන්නේ නැහැ, ගුරුවරයා සලකන්නේ. මගේ හාමුදුරුවෝ ගැන මම ඒක පැත්තකින් තියන්නම්කෝ, ඈ හාමුදුරුවන්ට සලකන්න කියන තැන මම ඒක පැත්තකින් තියන්නම්කෝ අම්මා, ඈ ඔය ඇත්තන්ගේ ජීවිතයේ අඩුම තරමේ අම්මා තාත්තාට ගෞරවය දීලා සලකාගෙන, ගුරුවරයාට ගෞරවය දීලා සලකාගෙන, නැන්දා මාමා ආච්චි සීයා කියන මෙන්න මේ රාමුව ඇතුලේ යුතුය අයුතුකම් තේරුම් අරගෙන අඩුම තරමේ ඔය කට්ටියටවත් ගරු කරගෙන තැනක් ජීවිතේ දීගෙන ජීවත් වෙන්නකෝ පුතා. මං හාඳුරු කියන එක පැත්තකින්ම තියන්නම්කෝ, තෙරුවන් කියන එක පැත්තකින්ම තියන්නම්කෝ. ඊළඟට අන්නේ ගමන යන ඇත්තෝ ඊළඟට තෙරුවන් තුනුරුවන් දෙවියන් බුදුන් අදාගෙන කියලා අනේ අපි කියන්නේ අම්මා නේ. දෙවිවරු මේ ලෝකේ ඉන්නවා, ලෝකපාලන දෙවිවරු, පින්වන්ත දෙවිවරු. දැන් අද ගොඩක් අය ඉන්න දෙවියෝ ඉන්නවද? දෙවියෝ ඉන්නේ කොහෙද? දෙවියෝ අහසේද? එහෙම සමහර ප්‍රශ්න අපෙනුත් අහන අය ඉන්නවා පින්වන්දි. ඈ සමහර අය අහනවා මේ සායනහස, දැන් මේ ළඟදී එක මිනිස්සෙක් මට හම්බුණා, එක පාට සායනහස ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මං කිව්වා මහත්තයා මේ ප්‍රශ්න අහන වෙලාවක් නන් නෙමෙයි, මම බොහෝම අමාරුවෙන් ඉන්නේ, මොකද්ද මහත්තයා සායනහස පරලොවක් තියෙනවද කියලා කිව්වා. මං කිව්වා මේ අපේ මහත්මයා ඕක මේ ඔබතුමාටයි මටයි මේ යන ගමන් කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි, ඕක පුළුල් විමර්ශනාත්මක පුළුල්ව කතා කරන්න ඕන දෙයක්. මං කිව්වා මෙහෙම හිතා ගන්න ඔබතුමා, තිබ්බා නැතා හරි එක කමක් නැහැ, ඔබතුමා හොඳට ජීවත් වෙන්නකෝ පන්සිල් ආරක්ෂා කරගෙන, ඈ බැරි වෙලා හරි පරලොවක් තිබ්බොත් කියලා හිතාගෙන ජීවත් වෙන්නකෝ. පරලොවක් තියෙනවද නැද්ද කියන එක පුළුල්ව සාකච්ඡා කරන්න ඕන, විග්‍රහ කරන්න ඕන දෙයක්. ඒක මහා බර අභිධර්මයත් එක්ක එකතු කරගත්තු දේශනාවේ බොහෝ දේශනාවන් ස්පර්ශ කරමින් විග්‍රහයන් වලට යන්න ඕන දෙයක්. ඔබතුමයි මමයි මේ යනවා, ඔව් මාත්‍යා පරලොවක් තියෙනවා කියලා කියන එක නෙමෙයි, කරුණු දක්වමින් පරලොවක් තියෙනවා නම් තියෙන බව, පරලොවක් නැත්තම් නැති බව සනාථ කරගන්න. මොකද එච්චර දුරට ඔබතුමා කල්පනා කරන්න එපා. ඔබතුමා ඒක කල්පනා කරන්න අවස්ථාවක් ආවොත් කල්පනා කරන්න, දැනට දරුවන්ට හොඳට ආදරයෙන් සලකලා, බිරිඳට හොඳට ආදරයෙන් සලකලා, පන්සලට ගිහිල්ලා දානමාන කටයුතු කරලා, තියෙන දෙයින් අනිත් මිනිස්සුන්ට උදව් කරලා, සතාසිව්පාවාගේ පවා නිදහස තහවුරු කරලා, ආරක්ෂාව තහවුරු කරලා, පංචශීල ප්‍රතිපදාව ඇතුලේ සීලවන්තව ඔබතුමා ජීවත් වෙන්න තිබ්බොත්, ඔබතුමා හිතන විදියට තිබ්බොත්. දැන් ඔය තියෙනවද කියලා අහන්නේ නැහැ කියලා හිතාගෙනනේ, පරලොවක් නැහැ කියලා හිතාගෙනනේ. තිබ්බා නැතා මාත්‍යා ඔබතුමාට සිතට සැනසීමක් ලැබෙයි කියලා මං යවස්ථානුකූලව උත්තරයක් දුන්නා. ඒ නිසා සමහර ඇත්තෝ ඉන්නව අද කාලේ පින්වත්නි, මේ පිම්පව් තකන්නේ. ඒ හැබැයි ඒ ගොඩාක් අයට පුතා පිම්පව් මතක් වෙන වෙලාවක් එනවා, ඈ නැති වෙලා බැරි වෙලා. මම මේ නැති බැරි කියන්නේ මුදල් නැති බැරි වීම නෙමෙයි, කර කැවිලා වැටෙන වෙලාවල් එනවා. සමහර ජීවිත නිකන් සරුංගල් වාගේ ගෙවලා පුතා අන්තිමට මොකද වෙන්නේ දන්නවද? ලෙඩවල් දුකවල් හැදිලා බින්දුවට අසරණ වෙලා අර තර්ක කරපු පරලොව, අර තර්ක කරපු බුදුන්, අර නිවන තර්ක කරපු සමහර, තර්ක කරපු පිම්පව් ගැන තර්ක විතර්ක ගෙනාපු ඇත්තෝ අත් එකතු කරලා, ස්වාමීනි දැන් නම් මරණයේ ඇස් පිට පේනවා ස්වාමීනි, ඈ කුණු ගඳ ස්වාමීනි දැනෙනවා නාහෙට, වෙන කාගේවත් නෙමේ තමන්ගේ. තමන් ටික ටික කුණු වෙනකොට සායනහස ආදරණීයන් පවා ඈතට යනවා සායනහස, අනිත්‍ය වැටහෙන්න ගන්නවා සායනහස. මේ ලෝකේ පරම ගම්භීර සත්‍යයක් නේද සායනහස මේ වෙනස් වීම, විනාශ වීම, නැතිවීම කියලා කියන්නේ, අනිත්‍ය කියලා කියන්නේ සායනහස කියලා. අන්න එහෙම පින්වත්නි තේරුම් ගන්න
වෙන වෙලාවල් තියෙනවා. එතකොට අසරණයි. එතකොට අසරණයි. ඉවසීම නැමැති ශාන්තිය පුරුදු කරා. සමහර වෙලාවට මේක මේ නිවන් මගට යනකම් ඒ කියන්නේ පින්වත්නි සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරහත් තත්ත්වයට යනකම් ලොකු ප්‍රගුණ කිරීමකට යන්න බැරි වෙන්න පුළුවන්. පාලනය කර ගැනීම මට කියන්නේ ඉවසීම ඉවසා ගැනීමෙන් පුරුදු කරන්න කියලා මට කියන්න වෙන්නේ පුතා. ඈ සමහල්ලාට බෝසත්වරු වගේ ඉවසන්න බැරි වෙන්න පුළුවන්. එහෙමයි කියලා ඔය ඇතු එතන ඉවසන්න ඕන තැන අතහැරලා දාන්න එපා. ඉවසන්න ඕන තැන බෝසත් කෙනෙක් වගේ ඉවසන්න බලන්න. බෝසත් කෙනෙක් වගේ ඉවසන්න ඕන තැන ඉවසන්න. පලිගැනීම් වලට යන්න එපා පුතා. ක්‍රෝධයට යන්න එපා.

බැරි වෙන්න පුළුවන්. එහෙමයි කියලා ඔයතු එතන ඉවසන්න ඕන තැන අතහැරලා දාන්න එපා. ඉවසන්න ඕන තැන බෝසත් කෙනෙක් වගේ ඉවසන්න බලන්න. බෝසත් කෙනෙක් වගේ ඉවසන්න ඕන තැන ඉවසන්න. පලිගැනීම් වලට යන්න එපා පුතා. ක්‍රෝධයට යන්න එපා.

යන්න එපා පුතා. ක්‍රෝධයට යන්න එපා. බලන්න පෙනවා දේශනාව. ඊළඟට කියන්නේ මොකද්ද? ඊළඟට මෙතන කියනවා වානිජෝ බයං මග්ගං අප්පසංතෝ මහද්දනෝ විසං ජීවතු කාමෝ පාපානි පරිවජ්ජයේ. ඔන්න දැන් අපි මෙතනින් දේශනාව ඇතුළට එනවා. අපි දැන් මෙතන මේ ගාථා ධර්මයන්හි විස්තරත් අපි ක්‍රමයෙන් ඉස්සරහට බලමුකො පින්වත්. ඔයතු කල්පනා කරන්න පුතා, විස දුරු කරන්න ඕන ජීවිතේ. දැන් ඔයතු විසක් කියලා දැනගත්තොත්, දැන් කෑමක් ගත්තත්, නොදන්නා ගෙඩි වර්ගයක් ගත්තත්, කොළ වර්ගයක් ගත්තත්, නොදන්නා ආහාරයක් ගත්තත්, ඒක විසයි නම් ඒක පරීක්ෂණය කරලා බලලා, ඉඹලා බලලා, සත්තු කනවද බලලා, සතෙක් කාලා විනාශයක් වෙන්නේ නැද්ද බලලා, සත්තු ඇවිල්ලා ගිරව් විවිධ සත්තු ඇවිල්ලා කනවනම් අපිට පොඩි නිගමනයක් තියෙන එක, සත්තුත් කනවා අපිට තාපත්තියක් වෙන එකක් නැහැ කියලා. සමහර ගහක සත්තුවත් වහන්නේ නැත්තම් නැත්නම් ඒ ගහේ තියෙන ගෙඩි වර්ග, කොළ වර්ග සීමා සහිත සත්තු ප්‍රමාණයක් විතරයි නං කන්නේ. එක සත්තු ප්‍රමාණයක් වර්ග දෙකක් වගේ නං කන්නේ. අපිට පොඩ සැකයක් ඇතුන වැඩි සත්තුවත් මේ ආහාරය ගන්නෙ නැහැ. දැන් අපිට තාපත්ති වෙයිද කියලා. විස විස දුරු කරනවා නම් ජීවිතේ පින්වත්නි, විස දුරු කරනවා නම් යම් කිසි කෙනෙක් විසක් දැකලා ජීවිතේ ඒ විස දුරු කරගන්න උත්සාහවත් වෙනවද, අන්න ඒ වගේම පාපයෙන් ජීවිතේ ගලබ ගන්න උත්සාහවත් වෙන්න කියලා මගේ බුදුරජාණන් වහන්සේ පින්වන්ත චූටි පුතේ දුවේ දේශනා කළා. චූටි පුතාලා දූලට තේරෙනවා නේද? ඈ, විසක් අපි අයින් කරනවා වගේ පාපයෙන් කියන්නේ විසක් තරම්ම බරපතල විනාශයක් පාපය කරනවා. ඒක මෙහෙමයි, විසක් තරම් කියන්නේ පුතා. දැන් විසකින් නම් නැති කරන්නේ පුතා මේ ජීවිතේනේ හානි කරන්. දෑතට, දෙපයට, දෑසට, ජීවිතේට හානි කරයි. දැන් පාපයෙන් හානි කරන්නේ පුතා මේ ජීවිතේට විතරක් නෙමෙයි, සමහර මේ ජීවිතේට හානියක් නැති වෙන්නත් පුළුවන්. පාපයෙන් හානි කරන්නේ මේ ජීවිතේට නෙමෙයි පුතා, කල්ප ගණන්, කල්ප සිය දහස් ගණන් සසරට තමයි පාපයෙන් හානි කරන්නේ. අන්න ඒකයි පාපය නැමැති විස පුතා හරි බරපතල් වෙන්නේ, හරි උග්‍ර වෙන්නේ, හරිම විනාශකාරී වෙන්නේ. ඒකයි පාපය කියන්නේ විසක් කියලා හිතලා අර විස දුරු කරන්නා වාගේ විස දුරු කරන්න. බුදුහාඳුරන්ගේ කාලේ පින්වත්නි, ඔය ඉස්සර තිබුණ අතීතේ වෙලෙන්ද හිටියා, වෙලඳාමි ගියා, ගැල් කරත්ත ගියා වෙලඳාමි අරගෙන නේද? දැන් අද වුණත් වෙළඳාම් තියෙනවා. අද ගොඩාක් වාණිජ වෙළඳාම් තියෙනවා නේ. ඉතින් අද වෙළඳ සැල්වලත් මේ බණ ටික අහගෙන ඇති මුදලාලි මහත්තුරුවෙම කැෂියර් එක ළඟින්ම සමහර වෙලාවට ජංගම දුරකථනේ තියාගෙන දුරකථනය ඔස්සේ මේ බණ ටික අහගෙන ඇති, නැත්නම් රේඩියෝ එකක් තියාගෙන net ගුවන් විදුලිය සුසර කරගෙන එන පාරිභෝගිකයන්ට එහෙමත් අහන්ට දීලා පාරිභෝගිකයොත් දැන් වාඩි වෙලා බණ ආනෝ ඇති. මෙයාට ඇයිනෝ පොලි මේ බඩු ගන්න ඉන්න ගමන් ආගෙන ඉන්නවා. සම ඩිස්පෙන්සරි එක මේ යන්න අහගෙන ඉන්නවා, වෙනත් තැනක ආගෙන ඉන්නවා. එතකොට දැන් මේ වෙළඳාමය කියලා කිව්වට පස්සේ පින්නත් ඒකත් හොඳ ධාර්මිකව කරන්න පුළුවන් ව්‍යාපාරයක්. සමහරට ඒක ඇතුළෙත් පින් සිද්ධ කරගන්න පුළුවන්, මානසිකත්වය ගොඩනගා ගන්න පුළුවන්, හොඳ ආකල්ප ගොඩනගා ගන්න පුළුවන්, ප්‍රියමනාපව හිනා වෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. තමන්ගේ වෙළඳ සැලට සල්ලි ටිකක් අරගෙන බඩු ගෙනියන්න ආවම ඒ මනුස්සයාට තමන්ගේ තියෙන මේ කුලයේ තියෙන ලොකුකම්, පවුලේ තියෙන ලොකුකම් ඒවා පෙන්වන්නේ නැතුව, තමන්ගේ තියෙන ධන ධාන්‍යවල ලොකුකම් වත් බෝසත්කම් පෙන්වන්නේ නැතුව, මොකද පාරිභෝගිකයා නිසාම තමයි තමන් ඒ යාන වාහන අරගෙන ලොකු තත්ත්වෙට ඉන්නේ. පින පාරිභෝගිකයා නාවානම් එහෙම තත්ත්වයක් මුදලාලි මහත්මයාට උදා වෙන්නේ නැහැ ව්‍යාපාරිකයාට. එනිසා ඔය ව්‍යාපාර කරනවායි කියලා කියන්නේ පිනවත් පොඩි කාරුණික කමක්. ඈ, පාරිභෝගිකයා එක්කත් ගොඩාක් කාරුණික වුණොත් බෑ, මුදලාලි බංකොලොත් කොල්ලා තමයි නතර වෙන්නේ. ඒවත් දැනගෙන, හැමදේම දැනගෙන, කලමනාකරණය කරගෙන එන ඇත්තන්ටත් ආදර ගෞරව සම්ප්‍රයුක්ත ඇතුව ව්‍යාපාරයක් කරන. දැන් අතීතයේ ව්‍යාපාර තිබුණේ පිනවත් ගොඩාක් වෙළඳ සැල් වශයෙන් තිබුණ අඩුයිනේ. අපිත් දැකලා තිබුණා අපේ කුඩා කාලේ ඔය විවිධ වාහනවල තොරොම්බෝල් කරත්ත, තොරොම්බෝල් කාරයෝ බයිසිකල් වලින් ඔළුවේ තියාගෙන ඔය මාල වලලු ගන්න ඒ කාලවලට, අවුරුදු කාලවලට චීත්‍රෙදි ආදිය තියා

ආගෙන බෙත් සීට් ආදී තුආදී අරගෙන එක එක අය එනවා ගම් වලට බඩු මුට්ටු අරගෙන ඈ ඒවයින් තමයි ගන්නේ ගෙදර කඩුල් ළඟට එනවා හාටි වලන් අරගෙන ඔය මේ මේ මේස වලට දාන රෙදි අරගෙන ඔය වයසක අම්මලාට මතක ඇති නේ කාලේ නේද ඈ මට වඩා ඔය ඇත්තන්ට මතක ඇති ඉතින් දැන් මේ ව්‍යාපාරයේ ගුවම ගොඩක් මේ අතීතයේ තියෙනවා දැන් මේ තියෙනවානේ සේරි වාණිජ වාගේ කතා ජාතක කතා ඒ වගේ බණ කතාවල ගොඩාක් තියෙනවා පින්වත්නි මේ ඔය කතා ඊට පස්සේ දැන් ළමා කතාවල තියෙන ඔය තොප්පි වෙලෙන්දගේ කතාව එහෙම තියෙනවා ඒ බණ කතාවල තියෙන දේවල් සමහර දේවල් ඉතින් දැන් මේ වෙලෙන්දෝ ගැන වෙලඳා මේ ගිය තොප්පි ගොඩක් දාගෙන භාජනයකට පෙට්ටියකට දාගෙන ඒක ඔළුවේ තියාගෙන වෙලඳා මේ ගියා ඊළඟට තොරොම්බෝල් දේවල් අරගෙන සමහරලාට කාන්තාවන්ගේ නියාලේපන තොල් ආලේපන මූණු ආලේපන මූණ බලන කණ්ණාඩි ඔවගේ දේවල් ඊළඟට සබන් කැටයක් එහෙම කිව්වම ඉස්සර නේ ඉස්සර කියන්නේ විදේශ රටවලත් රජමාලිගාවලත් කාන්තාව ඇඟේ ගාන සමන් පිච්ච මල් සුවඳ සබන් ඔහොම කියලානේ කියන්නේ ඉතින් අර කොළ කෑල්ල කොතලා සබන් කැටේ එන්නේ සමහරට විදේශ රටකින් හරි කොහෙන් හරි ගෙන ආපු එක ඒ සබන් කැටයක් කියන එකත් හරි දුර්ලභ අරුම පුදුම කාලයක් තිබිලා තියෙනවා අපිත් නොදන්න කාලේ ටිකක් ඈතට ඈ අපිත් නොදන්න කාලේ ඒ කියන්නේ මිනිස්සු ඇලට ගිහිල්ලා හොඳට ඇඟ අතුල්ලලා නානවා මිසක සබන් කියලා දෙයක් ගාලා නැහැ ඔය කහා මොනවා හරි මේ ගානව උරච්චි කරලා මොනවා හරි එහෙම ගා ගන්නවා මිසක ඇඟ අතුල්ලලා නාලා කරලා එනවා මිසක පස්සේ තමයි මිනිස්සු ඔය ඇඟේ විවිධ වර්ග ගාලා නාන්න පටන් ගත්තේ ඒවා ආපු කාලෙත් නිකන් අරුමයක් පුදුමයක් විදියට ඇවිල්ලා තියෙනවා පිටරට වලින් ඇවිල්ලා පිටරට ගිහින් ආපු කෙනෙක් දීලා ඒක ඔය ඉංග්‍රීසි ලන්දේසි පෘතුගීසි විවිධ අය මේගේ පැමිණීමත් එක්ක ඒ කඳවුරු වල ඉන්නකොට ඒ බලකොටු වල වැඩට යන අය ගෙවල් වල වැඩට යන අය අරන් එනවා ඒ තැන් වලින් ඔන්නෝම ක්‍රමවලින් තමයි ඔයවා ලැබිලා තියෙන්නේ ඉතින් එතකොට පින්වත්නි බලන්න වෙළඳාමේ යනවයි කියන එක අතීතයේ ඉඳලා අපිට දකින්න තියෙනවා මානවයාගේ ආරම්භයේ ඉඳලා දකින්න තියෙනවා තැනින් තැනට යනවා තමන්ගේ ගාව තියෙන බඩු මුට්ටු අරගෙන ඉස්සර දන මේ ඔය ධාන්‍ය වර්ග අරගෙන කුරහන් අරගෙන ඒත් ළමං ළඟ තිබුණු දේවල් වීහාල් පොල් අරගෙන යනවා ගිහිල්ලා බාණ්ඩවලට හුවමාරු කරගෙන කරත්තවල යන්නේ ඈ බඩු කරත්ත යන්නේ ඔය ඇත්තට මතකද අපි නම් දැකලා තිබුණා අපි කරත්තවල ගිහිල්ලා තිබුණා ඈ ගොම්බාන් මේ ගොම් ගොන්නු දෙන්න ගැට ගහලා තව ගොන්නේ ගොනෙක් පිටිපස්සෙන් ගැට ගහගෙන එක තනි ගොනා ගැට ගහගෙන යනවා තව ගොනෙක් ගැට ගහගෙන අර කරත්තේ තියෙනවා අම්මා යට ගෝණියක් දාලා කරත්තේ යනකොට ওই ගෝණිය ඇතුලේ නිදා ගන්න පුළුවන් ඕකේ නිදා ගන්න පොඩි ළමයි හරි ආසයි සමහර බඩු මුට්ටු ඕකේ දාගෙන යනවා කරත්තේ නැවැත්තුවාම ඒ කරත්තේ අරගෙන යන මිනිස්සයා නිදාගන්නේ ඕකේ ආරක්ෂිතව ඉතින් මොකද කරත්තේ බඩු පටවලා තියෙනවා කරත්තේට ලාම්පුවක් තිබුණ එකකෝ කරත්ත ලාම්පුව කියලා නේද කරත්තේ තිබුණ ලාම්පුව කරත්ත ලාම්පුව කිව්වා ඔය ගැල් ගිහිලා නවත්තලා පුතා හදන ඔදි වර්ග ව්‍යංජන වර්ග එළවලු වර්ග ඒවට කියන කරත්ත හොද්ද කියලා කියනවා ඒවා වෙනම විශේෂ රසක් තියෙනවා ඒවා හදන්නේ කරත්ත කරුවෝ තමයි හදන්නේ ගැල් ගියේ 500,000 ගියේ දිග කරත්ත පෝලිං ගියා එච්චර ලොකු කරත්ත පෝලිං අපි දැකලා නැහැ කරත්ත හතර පහ එනවා නම් අපි දැකලා තියෙනවා ඉස්සර ගම්මානවලට ওই විවිධ නාට්‍ය කණ්ඩායම් එනවා කරත්තවල නැගලා එක එක උත්සව කාලවලදී ගොයන් කැපෙන කාලවලදී මිනිසුන්ගේ අතේ තල්ලි තියෙන කාලවලදී කරත්තවල නැගලා එනවා සමහරලාට ඔය විවිධ ජන කොට්ටාස එනවා ශාස්ත්‍ර කියන අය නයි නටවන අය රිලා නටවන අය ඒ වගේ අයත් එනවා පොඩි පොඩි කරත්තවල එයාට ලොකු සංවර්ධිත කරත්ත නැහැ පොඩි පොඩි කරත්ත තියෙනවා ඒවා එනවා මේ ඒ සත්තු අරගෙන තවලම් විදියට එනවා තවලම් විදියට ඒ සත්තුන්ගේ පිටේ බඩු දාගෙන තවලම් විදියට එනවා ඉතින් ඒකෙත් පොඩි සුන්දරක් තියෙනවා සින්දුවක් කිය කිය කවියක් කිය කිය එයාලා රබානකට ගගහා එයාලගේ සුවිශේෂී එයාලට ආවේනික සංගීත භාණ්ඩ තියෙනවා දැන් අදත් ඒ වගේ ජනතාව මේ බණ අහගෙන ඇති ඒ මම දැක්ක ඡායා මාත්‍රේ තමයි මේ කියන්නේ ඒ කුඩා කාලවලදී ඈත දැකපු ඡායා මාත්‍රේ එයාලගේ විවිධ ජන සංගීත හරි ලස්සන ජන සංගීත එයාලා හදාගත්තු සංගීත භාණ්ඩ තියෙනවා අන්න ඒවත් වාදනය කරමින්
ඒ කණ්ඩායමක් ගමට එනකොට ඕන්න අපිට පේන ඕන්න ඇවිල්ලා තොරම් බෝල් කරත්තය ඇවිල්ලා ඕන් නාට්‍ය කණ්ඩායම ඇවිල්ලා ඕන් අසවල් ජන කණ්ඩායම ඇවිල්ලා සර්කස් පෙන්නනවා විවිධ දේවල් ඒ ගමට ඇවිල්ලා ඒ දේවල් කරනවා. ඉතින් මේ දරුවෝ මේව දැනගන්නවා. අද නම් ඉන්ටර්නෙට් තියෙනවනේ නේද? අද මේ ඉන්ටර්නෙට් එක විසින් මිනිහා පාලනය කරන තැනට ඇවිල්ලා තියෙනවා පින්නවාදී. දැන් අද පොතක් පතක් පෙරලා තොරතුරක් හොයන්න කරන්න අවශ්‍ය නැහැ. දැන් මෙතන ඉඳගෙන ඔයත්තන්ට ওই මං ගියපු ටික හොයන්න පුළුවන්. ඈ අනාගතේ මොන තත්ත්වයකට පත් වෙයිද මං දන්නේ නැහැ පුතා. ඔම ගිහිල්ලා ඈ මොන තත්ත්වයකට පත් වෙයිද මම දන්නේ නැහැ. අන්තිමට පින්නවාදී අන්තර්ජාලය විශාල විදියට මිනිහා පාලනය කරන යුගයක් එන්න බැරි නෑ. මිනිහා පාලනය මිනිහට අන්තර්ජාලය නැතුව බැරි වෙනවා. කසාදයක් බඳිනවා වගේ නිකන් අන්තර්ජාලය ඕන වෙනවා. අන්තර්ජාලය නැතුව බැරි වෙන තත්ත්වයටපත් වෙනවා. මිනිහට තනියෙන් හොයා ගන්න තේරෙන්නේ නැති වෙනවා. පොතක් බලන්න අකුරු කියව ගන්න බැරි වෙන තත්ත්වයටපත් වෙනවා. අන්න එහෙම වෙන්න පුළුවන් අනාගතේ පුතා. දැන් පුතේ මතක තියාගන්න ජීවිතේ මේ වෙළඳ කණ්ඩායම යන්න සූදානම් වුණා. මේ වෙළඳ කණ්ඩායමේ ප්‍රධානියෙක් ඉන්නවා. මේ අය හිටියේ බුද්ධ කාලේ බුදුහාඳුරු ඉන්න කාලේ බොහොම සාධාරණයි, ගුණගරුකයි, ගුණ යහපත්, නිහතමානී මේකේ නායකයා. ඉතින් වෙළඳ නායකයෙක් වුණාම ඉතින් සල්ලි බාගේ තියෙන්න ඕනනේ නේද? දැන් ගොඩාක් වෙළඳ නායකයෝ ඉන්නවා. සමහරට මේ පාරිභෝගිකයා හුරං කරනවා විතරක් නෙමෙයි, වෙළඳ ඒ ආයතනවල සේවය කරන සේවකයන්ගේ මේ ශ්‍රමය හුරා කරනවා පින්වත්. නිසි වැටුපක් දෙන්නේ නැහැ. පොඩි සොච්චම් මුදලක් දැන් අද කාලේ හැටියට ජීවත් වෙන්න බෑ. පාන් රාත්තලක මිල කීයද, ලූණු කිලෝ එක මිල කීයද, අල කිලෝ එකක් කීයද, ඒවා නිෂ්පාදනය කරන්න යන මිල කීයද, සමහරලාට සේවකයා සේවය කරන්නේ වැටුප කීයද, එයාට දරුපවුලත් එක ගිහිල්ලා හැන්දෑවට බත් කටක් කන්න මුදලක් ලැබෙනවා. එතකොට හාම්පුතා කල්පනා කරන්න ඕන මේ මුදල් ටික එයාටත් තියෙනවා, බදු ගෙවන්න තියෙනවා, ව්‍යාපාර කරන අයටත් බදු ප්‍රශ්න නොයෙකුත් ඒවා කඩ. ව්‍යාපාරිකයා මහන්සියලා ව්‍යාපාරයක් කරනකොට පින්වත්නි, එයා ඒ හම්බ කරගන්න මුදල් ටික උදුරන් දුවන්නත් වෙනම කණ්ඩායමක් ඉන්න. නිකන් ඉඳලා බදු සමහරලාට එයාට අවශ්‍ය සාහනය දෙන්නේ නැහැ, එයාට අවශ්‍ය ණය මුදල දෙන්නේ නැහැ, එයාට අවශ්‍ය මැෂින් එක නැහැ, එයාට බඩු ටික අරන් යන්න පාරක් නැහැ, හොඳ තාර දාපු හොඳ පාරක් නැහැ, එයාට වතුර පහසුකමක් නැහැ, විදුලි පහසුකමක් නැහැ, ඒවට සහනාධාර නැහැ. සමහරලාට එයා අමාරුවෙන් ওই ටික විඳ දරාගෙන ඒවටත් බදු ගෙවමින් අමාරු බොරළු පාරක කරෙන් අරන් ගිහිල්ලා මුදලක් හොයලා ගෙදරට ගේනකොට ව්‍යාපාරික මේවත් කල්පනා කරන්න. කණ්ඩායම් වෙනම ඉන්නවා අර නිකන් මේ පින්වත්නි අල්ලස් ගන්නෝ වාගේ බදු අය කරන්නෝ ඇවිල්ලා එයාලා ඒ හරියට බදු අය කරන්න ඕන. නැත්තම් මොකද කරන්නේ? අපි හිතන්නකො පින්වත්නි, දැන් අපි මේවා රටක් විදියටත් කතා කරන්න ඕන. අපි හිතමුකෝ අපේ ගමේ ඉන්නවා ඉවත දාන මේ දෙයකින් හොඳ නිෂ්පාදනයක් කරන මිනිස්සේ. එයාගේ ළඟට ඇවිල්ලා සම්පත්දාරියෙක් කිව්වේ නෑ, ඔයා මේ ඉවත දාන භාණ්ඩෙන් මේ නිෂ්පාදනය කරන්න. අපි නිකන් අපි කියමුකෝ කෙසෙල් පොතු කියලා කියමුකෝ. දැන් ඔය කෙසෙල් මේවා වලින් පිඟන් හදන අය ඉන්නවනේ. ඒ වගේ දැන් අද ගොඩක් අර නිර්මාණය කරන අය බී වෙලත් නූල් හදනවා කෙසෙල් බඩ වලින්. එහෙම අපේ රටේ නම් තියෙනවද නැහැ? ලෝකේ රටවල තියෙනවා. ඈ ඉතින් අන්නේ වගේ අපි නිකන් ගමු සමහරලාට මේ කොළපතෙන් පිඟන් හදනවා. පුවක් කොලෙක් කොළපතෙන් පිඟන් හදනවා. එතකොට දැන් මේ මනුස්සයට කවුරුවත් ඒක ඉගැන්වුවේ නැහැ, කියලා දුන්නේ නැහැ, ඒක හදන මැෂින් එක දුන්නේ නැහැ, මේ මනුස්සයාට අවශ්‍ය සම්පත්තික දුන්නේ නැහැ, අඩුම තරමේ මේ ටික අරගෙන යන්න පාරක් මේ මනුස්සයාට හදලා දුන්නේ නැහැ, වාහනයක් දුන්නේ නැහැ, මොකාවක් නැහැ. මේ මනුස්සයා විසින් ගිහිල්ලා කොළපත් ටික හොයන් ඇවිල්ලා මැෂින් එකක් හොයන් ඇවිල්ලා අවශ්‍ය දැනුම හොයන් ගිහිල්ලා එයාට ණය මුදලක් ගන්න ආයතනයක් තිබුණේ නැහැ. ණය මුදලක් ගන්න ගියාම යාගෙන් මේ ඉල්ලනවා සමහරට මෙහෙ විස්තර නෙමෙයි, සමහරට හඳේ විස්තරත් ඉල්ලනවා. ඉතින් ණය මුදල ඒ කියන්නේ නොදෙන තැන්ට තමයි ඒකේ වැඩ කටයුතු ටික ලෑස්ති කරන්නේ. ඉතින් ඔන්නෝ වගේ ප්‍රශ්න දරාගෙන මේ මිනිස්සයා අපි කියමුකෝ කොළපතකින් පිඟානක් හදනවා. ඈ ඒ කොළපත් වලින් පිඟාන දැන් ඔය අද ළමයි ඉන්නේ කොස් වලින් කෑම වර්ග හදන ළමෙක්. මම දැක්ක ඔය මිද්දෙනිය පැත්තේ ඉන්නවා කිරම කියලා, මිද්දෙනිය පැත්තේ කටුවන පැත්තේ. කටුවන පැත්තේ දරුවෙක් ඉන්නවා, ගෑනු දරුවෙක්. ඒ දරුවා හදනවා කොස් වලින් කෑම වර්ග විශාල ප්‍රමාණයක්. අන බලන්න කාටවත් ඒක කල්පනා වුන්නේ නැහැ. එම මේ පොඩි පොඩි ළමයි ඉන්නවා, පොඩි පොඩි දරුවෝ දැන් අද බිහි වෙලා තියෙනවා. මේ පොඩි පොඩි ළමයි බිහි වෙලා තියෙනවා, මේ තරුණ ළමයි. කල්පනා කරලා ටිකක් වැඩි හිටියෝ ඊට තැන්ට වඩා ටිකක් මේ ටිකක් පීවර කීපයක් කල්පනා කරලා තියෙනවා. එහෙම දැන් අපේ ස්වාමීන් වහන්සේලාත් ඉන්නවානේ, අපේ සඳගිරි මේ මහා විහාරේ හාමුදුරුවෝ, අන්තානේ හාමුදුරුවෝ කියලා කියන්නේ නේ. අපි මේවා බණවලට කියන්න ඕනේ නේ.
අපි කියන්නේ හන්තානි හාමුදුරුවෝ ගංගසිරිපුර හාමුදුරුවෝ කියලා කියනවා. හන්තානි හාමුදුරුවන්ගේ හන්තානි හාමුදුරුවෝ සිවුරක් දරාගෙන ගමින් ගමට ගිහිල්ලා පුතා ගංගොල මිනිස්සුන්ගේ ඇඟවල් ඇතුලේ හැංගිලා තිබුණු ශක්තියින් වලට ජීව ගුණයක් දුන්න හන්තානි පොඩි හාමුදුරුවෝ. අඬ බලන්න ඈ සමහර ඒවටත් කිව්වා මේ ආඳුරු දානියක් කනදාගෙන පන්සලට වෙලා ඉන්නේ නැතුව මොකද මේ ගංගොලට ගිහිල්ලා ව්‍යාපාර කරන්න මේ කියා කියා යන්නේ කියලා ඒමත් සමහර මිනිස්සු කිව්වා. ඈ හන්තානි හාඳුරු නතර වුණේ නේ හන්තාණෙන් මේ පණිවිඩය අරගෙන ගියා. බලන්න දැන් මේ මේ මේ පිබිදීම තුල ඒ වගේ සාමීන් වහන්සේලා ගිහි ඇත්තෝ යම් යම් අය මට මේ මතක් වුණු නිසා මං ඒ කාරණා මොකද අපි පින්වත්නි ගුණය කියන්න ඕනනේ හොඳ කියන්න ඕනනේ. දැන් ඒ නිසා බලන්නකෝ පොඩි පොඩි කණ්ඩායම් ගංගොල මං හිතන්නේ රටක රාජ්‍යකින් කරන්න ඕන. දැන් ඔහට පඩි ගෙවලා ඉන්න නිලධාරිත් ඉන්නවනේ පින්වත්නි. එහෙම නිලධාරිත් අද බනාගෙන ඇති හැබැයි අම්මා ඈ සමහරට ඒ ඇත්තන්ට වැඩ කරන්න බෑ. තනතුරු තිබ්බට අතපය ගැට ගහලා ඈ සමහර මේ මේ කොන්දේසි රෙගුලාසි තියෙනවා ඈ. හැබැයි අන්තානි ආන්දුරන්ට කොන්දේසි තිබ්බේ නෑ රෙගුලාසි නෑ. උනාසේ ගමින් ගමට ගියා ගිහිල්ලා අලුත් අදහසක් තියෙන තරුණයෙක් තරුණියක් වැඩිහිටියෙක් හිටියේ කොතනද ඒ අලුත් අදහසට උන්වහන්සේ පෝර ටිකක් දාලා ජවයක් දීලා ශක්තියක් දීලා අලුත් අදහස ලෝකෙට ගෙනියන්න මේ සමාජ මාධ්‍ය ජාලා භාවිතා කළ ශක්තිය දුන්නා. දැන් මම මේ ව්‍යාපාර ගැන කියනකොට මේ වෙළඳ මුල කණ්ඩායම ගැන කියනකොට අද මේවා අම්මලා ගෙදර කල්පනා කරන්න ඕනේ. දැන් අම්මලා උනත් ගතානුගතික විදියට දියුණු වෙන්න කල්පනා කරනකොට නිකන් මේ අපි බයිට් හදනවා කියන තැන නෙමෙයි. අම මේ වටපිට බලනකොට ගස්වල තේන පුවක් ගෙඩි ටික බලනකොට ඈ වටපිටාවේ තියෙන දේවල් බලනකොට බෝංචි ටික පැහිලා තියෙනවා. ඒ බොංචි ඇට ටික තියෙනවා නම් මෝරච් මෑකරල් ටික පැහිලා නම් ඒකේ ඇට ටික තියෙනවා නම් මුං ඇට ටික තියෙනවා නම් අම්මා චුට්ටක් කල්පනා කරලා බලන්න. ඔය ආර ගතානුගතික විදියට අපි බයිට් හදනවා විකුණනවා ආම්දුරනේ කියන තැන නෙමෙයි. අම්මලාට පුළුවන් මේ අම්මලා වටපිට හොඳට ඇස්සරලා බැලුවොත් අලුත් නිර්මාණයක් අලුත් සංකල්පයක් පෝෂදායි සංකල්පයක් හොඳ දෙයක් සමාජයට දෙන්න සමාජගත කරන්න හොඳ ආකල්පයක් රෝපණය කරන්න ඔයාට පුළුවන්කම ලැබෙයි. ඉතින් අන්න ඒකයි මම මේ කිව්වේ. අද අර වගේ කණ්ඩායම් නැගී සිටලා තියෙනවා. මම අර කිව්වෙත් පින්වත්නි මිද්දෙනිය පැත්තේ පින්වත්නි එක දරුවෙක් හිටියා දුවෙක් හිටියා. එයා කොස් වලින් නිර්මාණය කළා. කොස් වලින් විවිධ කෑම ඇදුවා. තව පළාත්වල අනන්ත ළමයි හිටියා. ඒ ළමයි විවිධ ජාති වලින් ආහාර වර්ග හැදුවා, බෑක් වර්ග හැදුවා, පබළු වලින් බෑක් වර්ග හැදුවා, රෙදි මැහුවා, ඈ විවිධ print වර්ග කරලා විවිධ නිර්මාණ කළා. අන්න මේ ව්‍යාපාර ගැන අද බණ කියනකොට මම මේ ඔයත්න්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ ගතානුගතික සම්ප්‍රදායානුකූල දේශනාවක් නෙමෙයි. මේ බණ අහගෙන ඉන්න ඔයාගේ ඇතුලේ පුතා ඈ ඔයාගේ ජීවිතයේ ඇතුලේ දැන් බලන්න සමහර කෙනෙක් තනමල් විල පොලට ගිහිල්ලා එහෙම නැත්නම් තවකෝ යාරි පොලකට ගිහිල්ලා මොරණාගල පොලට ගිහිල්ලා ගෙදර හදන මිරිස් කුඩු කියලා තුන පහ කියලා කිව්වොත් බලන්නකෝ දැන් ඔයත්තන්ගේ ගම්වල තියෙනනේ රස රෙසිපි තියෙනවා ඈ ආච්චිලා සීයලා ළඟ තියෙනවා ඔයත්තන්ගේ කුල પરම්පරාවල තියෙනවා ගම් මිරිස් කුඩු හදන තුන පහ කුඩු හදන විවිධ රෙසිපි වර්ග විවිධ ක්‍රමවේද හොඳ රස කෑම හදන ක්‍රමවේද අන්න ඒක ඔයා ලෝකෙට ගෙනියන්න මම මේ වෙළඳ කණ්ඩායමක් ගැන කියන බණේදී ඔය ඇත්තෝ සාදු කියලා අනේ එහෙම වෙළෙන්දෙක් හිටියාද ඒ කාලේ කියලා බණ අහන එකම නෙමෙයි පුතා මම බලාපොරොත්තු වෙන්නේ. ඔයාගේ ඇතුලේ ඉන්න සජීවී මිනිහා අවදි කරවන්න මට මේ දේශනාවේ පුළුවන්කම ලැබුණොත් අන්න ඒකට තමයි මම මේ උත්සාහවත් වෙන්නේ. මේ හඬ ඈතින් අහගෙන ඉන්නවනම් ව්‍යාපාරිකයෙක් අහගෙන ඉන්නවනම් ඈ කොයාරි තැනක ඉඳගෙන මේ අහන් ඉන්නවනම් ඔයාගේ ඇතුලේ නැකිටින්න බැරුව මිනිස්සෙක් ඉන්නවනම් අන්නේ මිනිස්සයාවගේ ඇඟ ඇතුලේ නැකිට්ටව ගන්න. ඒ තමයි අලුත් අදහස් තුලින් ලෝකයට යන ක්‍රමවේදයක් වැඩපිළිවෙලක්. ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන ඒ ක්‍රමවේදය නැකිට්ටවලා ඔයා ලෝකෙට අලුත් අදහසක් අරගෙන යන දියුණු මිනිස්සෙක් බවට පත් වෙන්න. ඉස්සර ගැල්වල අරගෙන ගියාට දැන් ව්‍යාපාරීට වඩා දියුණුයි. ඔන්ලයින් තාක්ෂණේ ඇඟිලි තුඩෙන් අද ව්‍යාපාර කරන්න පුළුවන් තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අතරේ සමහර අය ඉන්නවනේ පින්නද දැන් අලුත් නිර්මාණ කරන්න ගියාම සමහර තරුණ අය ඉන්නවා නෝනව වීඩියෝ කරලා විකුණන අය ඉන්නවා. මාත්‍යාගේ ෆොටෝ ගහලා විකුණන අය ඉන්නවා. ඉතින් එහෙම පින්නාදී පාපකාරී අයත් ඉන්නවා. මේ ලෝකේ වෙළඳ ව්‍යාපාරයේ දිනු වෙනවා කිව්වාට පස්සේ පින්වත්නි නිකම් ඉඳලා සල්ලි හොයන්න සමහර අය පාපය සාපය තමාට කුල ප්‍රවේණියට නිඳා අපහාස ගෙන දෙන විවිධ වූ දේවල් ඒ හරහා කරන අයත් අපිට නැතුවා නොමේ දකින්න පින්වත්.
දැන් මේ ව්‍යාපාරිකය භවතා එහෙම නැත්නම් සිටුවරයා පින්වත්නි ව්‍යාපාරයට යන්න ගෑල් 500ක් අරගෙන ගොනුන් අරගෙන කෑම බීම සියල්ල අරගෙන යන්න ලෑස්ති වෙලා මෙයාගේ ළඟ හොඳ නායකත්ව ලක්ෂණයක් තිබුණා. ওই ව්‍යාපාර කරන අය ළඟ පින්වත්නි හොඳ නායකත්ව ලක්ෂණ තියෙන්න ඕන. අර සේවකයන්ට හොඳට සලකන්න ඕන. එයාගේ සතුට ගැන බලන්න ඕන. ඔයා දියුණු වෙනවා වගේම ඒ සේවකයාට නිවසක් හදලා දෙන්න. ඒ වගේ යම් යම් දේවල් වලට කොටස් වෙන් කරන්න ඕනේ. එහෙම සමහර සේවස්ථාන තියෙනවා පින්වත්. අපි දැකලා තියෙනවා. අපිට ඒවයි නංගම් කියන්න බෑ. සමහර සේවස්ථාන අපි දැකලා තියෙනවා. සේවකයාට ගෙවල් හදලා දෙනවා. සේවකයාගේ ගෙදර විපතක් වුණොත් ඒකට බලනවා. පෙර වාසනාවකට එහෙම හාම්පුතාලා තාම ඉතුරු වෙලා ඉන්නවා පින්වත්. ඈ තමන්ගේ සේවකයා ගැන සේවකයාගේ දරුවා විභාගයෙන් පාස් වුණාම සේවකයාට ලෙඩක් දුකක් හැදුනාම නිවැරදි වේතනයක් දෙනවා. සමහරලාට ආහාර මල්ලක් දෙනවා. ඈ එන්න වාහනයක් නැත්නම් පුට් සයිකලයක් හරි දෙනවා. එහෙම සේවාස්ථාන එහෙම නායකයෝ තාම වාසනාවට බිහි වෙලා තියෙනවා. ඉන්නව ඉතුරු වෙලා අන්න ඒ අයට එහෙම අය අද බණ අහගෙන ඉන්නවා නම් ඒ අයට මගේ ප්‍රණාමය ස්තුතිය අනුමෝදනා. මොකද පින්වත්නි අපි මේ මොනවා කළත් මැරෙන්න ඕනේනේ. මොකද ලොකු ව්‍යාපාරයක අයිතිකාරයෙක් වුණාය කියලා නොමැරී ඉන්න බෑ. නොමැරී ඉන්න බෑ මැරෙන්න ඕන. මැරෙනකොට මැරෙන්න ඕන. මට ලොකු ව්‍යාපාරයක් තිබුණා ලොකු සල්ලි තිබ්බා කියලා නෙමෙයි, මම ලොකු ව්‍යාපාරයක් කළා ලොකු සේවයක් කළා කියලායි මැරෙන්න ඕන මැරෙනකොට. ඉතින් දැන් මේ වෙලෙන්දා පින්වත්නි බොහොම සාධාරණයි, ගුණගරුකයි, නිහතමානී කෙනෙක්, ඊළඟට පාරිභෝගිකයාට හරි ලෙන්ගතුයි, හරි ආදරණීයයි. ඉතින් මෙයා පින්වත්නි එදා පින්වත්නි මොකද උනේ, වෙලඳා මේ යන්න ලෑස්ති වෙලා යන්න සූදානම් වුණා. බොහොම දුර යන්න ලෑස්ති වුණා. ගැල් 500ක් අරගෙන අවශ්‍ය ද්‍රව්‍ය අරගෙන වෙලඳා මේ යන්න ලෑස්තිලා පන්සල පැත්තටත් නිකන් ගියා. පන්සල පැත්තට මෙයාට සිතුවිල්ලක් ආවා පන්සල පැත්තට යන්න. මොකද සිතුවිල්ල ගිහිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා, භික්ෂුන් වහන්සේලාට වන්දනා කළා. මෙයා මෙන්න මෙහෙම ආරාධනාවක් කළා. මොකද ඒ ආරාධනාව? ස්වාමීන් වහන්ස, භාග්‍යතුන් වහන්ස, කවුරු හරි මෙන්න මේ මාර්ගේ යන්න බලාපොරොත්තුෙන් වඩින්න බලාපොරොත්තුෙන් ඉන්න ස්වාමීන් වහන්සලා ඉන්නවද? බොහොම දුර මාර්ගයක්. ඒකේ වන දුර්ග තියෙනවා, ගිරි දුර්ග තියෙනවා, ගම්බිම් තියෙනවා, කැලෑවල් තියෙනවා, සමහරලාට කාන්තාර වගේ අහුවෙන තැන් තියෙනවා, ආහාර අඩු තැන්. මම මේ කියන මේ ඈත යුගයේ කියන්නේ වන සතුන්ගෙන් බොහෝ දුර පැමිණෙනවා. ඉතින් මේ සමහර සායනහසලා ඉන්නවද භාග්‍යතුන් වහන්ස, ස්වාමීන් වහන්ස මේ කියන මාර්ගයේ වැඩම කරන්න? ඔන්න ස්වාමීන් ඒ ස්වාමීන් වහන්සලාට මං ආරාධනා කරනවා, කැමැතිනම් මා සමග වඩින්ට කියලා, මගේ ගැල් 500 සමග වඩින්ට කියලා මං ආරාධනා කරනවා සයන්හස. එහෙම වඩින හාමුදුරුවන් වහන්සේලාට මම දානීය පූජා කරනවා සයන්හස කියලා කිව්වා. බලන්නකො මේ ව්‍යාපාරික භවත කල්පනා කරපු දෙ වෙන ව්‍යාපාරික භවතෙක් නම් කල්පනා කරයිනේ හාමුදුරුවරුත් එක්කලාසු කරගෙන දානීය පූජා කර කර මෙව්වා කරන්න බෑ. ඈ මෙව්වා කරන්න බෑ. දැන් සමහර තැනක වෙළඳ සැල් තියෙනවා පින්වත්නි සායනහන්සේ නමක්. දැන් ඔය මම දැක්කා පසුගිය දවසක පින්වත්නි, ඔය පිළියන්දල පැත්තේ එක වෙළඳ සැලක් තියෙනවා. ඒ වෙළඳ සැලේ කෑම තියලා තියෙනවා ඉස්සරහයි. ඈ මේ පින්වත්නි දොලේ කනත්ත කියලා, පිළියන්දල පැත්තේ දොලේ කනත්ත කියලා ප්‍රදේශයක ඒ වෙළඳ සැලේ තියලා තියෙනවා පින්වත්නි කෑම ඉස්සරහා. ඒ කෑම තියලා හැමදාම ඒකේ බෝඩ් එකක් ගහලා තියෙනවා, ඔයාට බඩගිනි නම් දරුවෙක් ලැබෙන්න ඉන්නවා නම් බඩගින්න දරා ගන්නම බැරි නම් සල්ලි එපා, මෙතනින් කෑම එකක් අරන් යන්න. හැමෝටම කරන්න බැරි වෙයි පුතා. ඒ වුණාට මේවා මාර දේවල් නෙමෙයිද? මම මේවා බනට කියන්න හොඳ නැද්ද පුතා? ඉතලා බලන්න, මේ වගේ මිනිස්සු නෙමෙයිද අපි? අපි මේ වගේ මිනිස්සු නෙමෙයිද? හන්දියක් හන්දියක් ගානේ මෙබඳු මිනිස්සු බිහි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ නැද්ද? එහෙම තව ඕනතරම් තැන් තියෙන්න පුළුවන්. අද මේ බනාගෙන ඉන්නකොට සමහර අය කියන සයන්ස පිළියන්දල විතරක් නෙමෙයි අපි ගමෙත් තියෙනවා. සයන්ස අපේ පළාතෙත් තියෙනවා. සමහරට ඔබතුමා ගියයි සයන්ස මමත් එයිමයි. මගේ පාමසියේ ඖෂධ ටිකක් තියලා මම මේ ඖෂධ ටික ළඟ ගාලා තියෙනවා සයන්ස බෝඩ් එකක්. හැමදාම සල්ලි වලට බේත් ගන්නවා. ඔයාට ඔලුවක කියනවා නම් ඔයාට වේදනාවක් තියෙනවා මෙතන ඖෂධ තියෙනවා. ඔයා නිකන් අරගෙන බීලා යන අවංක. හැබැයි ගන්න කෙනත් අවංක වෙන්න ඕන මෙතෙන්.
බඩගිනි නම් පමණයි. ඒ විනෝදයට නෙමෙයි. ඈ උසුළු විසුළුවට නෙමෙයි. ඒක විනෝදයක් පිණිස නෙමෙයි. ඉතින් අපේ මිනිස්සු එක්කත් එහෙම දේවල් කරන්න අමාරුයිනේ. සමහරලාට ටැප් එකක් පාරට දැම්මොත් ගිහිලා හරක් නාවනවා, බල්ලු නාවනවා, වාහන ඕදනවා. වතුර ටිකක් බොන්න ටැප් එක පාරට දාන්නේ. පින්තාලිය දාන්නේ වතුර ටිකක් බොන්න. ගිහිල්ලා එක්ක කකුල් මදිනවා. බ්‍රෂ් එකක් අරන් ගිහිල්ලා එතන පින්තාලිය ළඟට ගිහිල්ලා කකුල් මදිනවා. බල්ලා අරගෙන ගිහිල්ලා බල්ලා නාවනවා. ඉතින් ඒ වගේ මිනිස්සු ඉන්න ලෝකෙක පින්වත්නි, අර වගේ ආකල්ප තියෙන අය නේද? අර වගේ ආකල්ප තියෙන අය දැන් ස්පිරිතාලයක් ළඟ නම් ඔබ ඉන්නේ උණු වතුර ටිකක් ගත්තාම ඇත්ත වතුර බිලක් යනවා. මාසේ අන්තිමට බැලුවාම දර ටිකක් යනවා, ගෑස් ටිකක් යනවා. හැබැයි තමන්ගේ දරුවා, තමන්ගේ මනුස්සයා, තමන්ගේ අම්මා තාත්තා ඈත පිට ඉඳලා ඇවිල්ලා දැන් ওই ලොකු ස්පිරිතාල ළඟ තියෙනවානේ පින්වත්නි වෙළඳසැල් සමට ගහලා දුන්න උණු වතුර ගන්න සල්ලි එපා. මම මේවා අද බණට කියන්න ඕන. එබඳු වෙළඳ සැලක අද බණාගෙන ඇති. එබඳු රෝහලක මේ අද බණාගෙන ඇති. ඈ සමහර ලාට ඔය අපේසා රෝහල ළඟ වගේ තැන්වල ආහාර දෙනවා නොමිලේ. කෑම දෙනවා නොමිලේ. එව්වා නේද පින්වත්නි? එබඳු මිනිස්සු නේද අපි වැඩි කරගන්න ඕන. සමාජයේ වැරද්දට බයිනකොට අප්පච්චි අම්මයි මරපු පුතාලා ඉන්නවායි කියලා බයිනකොට පින්වත්නි අපි හදා ගන්න ඕන මෙන්න මේ වගේ බෝසත් ගුණ නෙමෙයිද? අපි මේ වගේ දේශනාවලින් ඒ අයට පින්වත්නි ශක්තියක් දෙන්න ඕන නේද? ඒ හොඳ ආකල්ප තව දුරටත් ආරක්ෂා කරගන්න අපි ශක්තියක් දෙන්න ඕන නේද? කල්පනා කරලා බලන්න. දැන් සමහර ලාට ඔය ධම්මානවල ඉන්නවා පින්වත්නි මේ පිංගංකෝප ධර්මාසන වගේව සකස් කරලා තියෙනවා, මුතු කුඩා ආදිය සකස් කරලා තියෙන ඒ ඇත්තෝ කියනවා සායනාස යම් කිසි තැනක පිංකමක් වුණොත් අපි ධර්මාසනය මුතු කුඩ ටික ඒ පිංගංකෝප ස්වාමීන් වහන්සේලාගෙන් නොමිලේ ලබා දෙනවා, අපිට රුපියලක්වත් එපා කියන මිනිස්සු මේ ලංකාව පුරාම ඇති, ලෝකෙ පුරාම ඇති. එහෙම මිනිස්සු ඉන්නවා. අන්න අපි අගය කරන්න ඕන පිනා. සමහර වෙලාවට ගෙදරක අයාමයක් වුණා, මලගයක් වුණාම සමහර ආයතන තියෙන සායනාස තේ ටික හදන මැෂින් එක අපි නිකන් දෙනවා, පුටු ටික අපි නිකන් දෙනවා. අපි ඕන තැනක සායනාස මලගයක් වුණා මේ වැඩේ ටික කරලා දෙනවා, කෑම ටික ගිහිල්ලා හදලා දෙනවා. අන්න ඒ වගේ හොඳ බෝසත් ගතිගුණ තියෙන මිනිස්සු තමයි පුතා ලෝකේ ලස්සන කරන්නේ. මයි පුතත් ඔය වාඩි වෙලා ඉන්න පුතේ ලෝකේ කොයිතරම් අපහාස නින්දා ප්‍රශ්න ගැටලු ආවත් කමන්නේ, ඔයාගේ හිතේ තියෙන හොඳ ගති නම් මරා ගන්න එපා පුතේ. ඔය වගේ හොඳ ගතිගුණ ඔයාගේ ජීවිතේ තැති කරගන්න. ප්‍රශ්නේයි පුතා, නිකං දේවල් කරන්න ගියාම, උදව් කරන්න ගියාම පාරා බලලු ඇවිල්ලා ඔයාගේ කරට වැටේ. හැබැයි මොන ප්‍රශ්න ආවත් පුතා හොඳ විතරක් නවත්තන්න එපා. දැන් මේ වෙලෙන්ද ආරාධනා කළා ස්වාමීන් ස්වාමීන් වහන්සේලා දැන් ඔන්න විශාල ප්‍රමාණයක් එකතු වුණා. අපිත් එනවා කියලා එකතු වුණා. පින්වත්නි මහකම නැතුව නිහතමානීව ඈ සමංගේ සේවකයන්ට සලකගෙන සාධාරණව පින්වත්නි, ඉතින් ඔය වගේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් නම් ව්‍යාපාරත් දියුණුයි, තමනුත් දියුණුයි, ලෝකෙට ලස්සන වෙනවා. මනුස්සකම තියෙන්න ඕන, හිත හොඳ වෙලඳාම් තියෙන්න ඕන, හිත හොඳකම් තියෙන්න ඕන. හිත හොඳ නැතුව වැඩක් නැහැ පිනදී. අපිත් කඩයක් දානවා, අපිත් ව්‍යාපාරයක් කරනවා, අපිත් බිස්නස් එකක් කරනවා කියවට වැඩක් නැහැ. එතන හිත හොඳකම තියෙනවද බලන්න, මානුෂීය පැත්ත තියෙනවද බලන්න, ඈ යහපත් පැත්ත තියෙනවද බලන්න පින්වත්නි. දැන් මහා සංඝ පිරිසක් වඩම්වාගෙන සංඝ පිරිසත් එක්ක පින්වත්නි දැන් මෙයා ගමනට පිටත් වුණා. මේ වෙළඳ මහත්මයා එන බව, ව්‍යාපාරිකයා එන බව ආරංචි වුණා පින්වත්නි සොරමුලකට. දැන් සාමාන්‍යයෙන් හොඳ වැඩක් කරන්න ගියාම ඔය ඇත්තෝ බලන්නකො පින්වත්නි, හොඳක් කරන මිනිහාටමනේ මොකක් හරි ප්‍රශ්නයක් එන්නේ. ඈ සමහරලාට බල්ලෙකුට කන්න ටිකක් දෙනවා නම් ඒ ළඟ ගෙදරක කෙනෙක් කෑ ගහනවා. සමහරලාට බල්ලොන්ට කන්න දෙන්න එපා මෙතන, ඔයාලාවිල කන්න දීලා යනවා, මේකේ බල්ලෝ බෝ වෙනවා කියලා අන්නේ. දැන් ආර්යා සත්භාවයෙන් ඒක කරනවා. හැබැයි මොකක් හරි හොඳ කරන මිනිහටම තමයි පුතා බුදු වෙච්ච අයටනේ ගල් පෙරළුවේ. නිකං නිකනුත් ගොඩක් අය හිටියා. තව ආගම් 60 ගානක් තිබ්බානේ. අපි අහලා නැහනේ වෙනත් අයට ගල් පෙරළුවා කියලා. බුදු වෙච්ච කෙනාම තෝරලා තමයි ගල් පෙරළුවේ. එනිසා පුතා ලෝකේ හොඳ කරන්නත් අමාරුයි. හොඳ අය නැහැ වගේම තමයි හොඳ කරන්නත් අමාරුයි, හොඳ කරලා ඔළුව ගහගෙන ඉන්නත් අමාරුයි. ඊළඟ එක තමයි හොඳට මේ ඉවසීමෙන් කරුණාසාගතව ඉන්න බෑ පින්වත්නි. එහෙම ඉන්න ගියත් ඔය ඇත්ත බලන්න පින්වත්නි කොහෙන් හරි කරකැවිලා තරහකාරී කවුරු හරි අඩුම තරමේ අල්ලපු ඉඩමට හරි එනව නේද අම්මා තරහකාරී. ඈ ඔය ඇත්ත ලස්සනට ඉන්න හැදුවාම, හොඳට ඉන්න හැදුවාම, යහපත් ජීවත් වෙන්න හැදුවාම
කොහෙන් හරි ඇවිල්ලා තරහකාරයෙක්, වෛරීකාරයෙක්, ක්‍රෝධකාරයෙක් කොහෙන් හරි ඇවිල්ලා පින්නත් ඔය ඇත්ත ළඟට ලං වෙනවා. ඒත් පුතා, ඔය ඇත්තන්ගේ තියෙන ಗುಣධර්ම නම් නැති කරගන්න එපා. යහපත්කම් නැති කරගන්න එපා. ඒවා ස්වභාව ධර්මයට පහ මේ බාර දීලා ඉන්න. පින්වත්නි, කවදා හරි දවසකේ ප්‍රශ්න විසඳේ. ඔයාගේ හොඳ ගතිගුණ නැති කරගෙන හොරබොරු වංචාවල් පාපකාරී ක්‍රෝධකාරී සිතුවිලි ඔයා තුල ගොඩනගා ගන්න එපා. පින්වත්නි, දැන් ඔන්න මේ වෙළඳ කණ්ඩායම යනවා. යනකොට දැන් ආරංචි වුණා පින්වත්නි අර සොරමුලට. සොරමුල සූදානමින් ඉන්න, සොරමුල සැලසුමක් ඇදුවා. සම්පූර්ණම මේ වෙළඳ නායකයා පැහැර ගන්න, කඩා වඩා ගන්න. එහෙම ඉන්නවනේ පින්වත්නි, කෙනෙක් දිනු වෙනවා නම් බලාගෙන ඉන්න බෑ. එයා මංකොල්ල කනවා, එයා කඩා වඩා ගන්නවා, එහෙමයි ඉන්නවා. දැන් පින්වත්නි, මේ වෙළඳ නායකයා ගිහිල්ලා ගිහිල්ලා යන්නේ ස්වාමීන් වහන්සේලාට දන් පැන් පූජා කරගෙන. එහෙම තමයි යන්නේ. එයාගේ ගමනේම දැන් කැලෑවකට ළඟ ගම්මානෙක නතර වුණා. කැලෑවට ළඟ. එයා ගුව ගිමන් ඇරලා යමු. ඔන්න බලන්න, පින්වන්ත කම තුල තමන් ආරක්ෂා වෙන හැටි. හොඳ සිතිවිල්ල තමන් ආරක්ෂා කරන හැටි. පින්වත්නි, එයා කැලේ ළඟ නතර වුණා. ඒ ගම්මානි නතර වුණා අන්තිම ගම. එයා කල්පනා කළා අද විතරක් ඉන්නවා කියලා හිතලා, අද ඉඳලා හිතුවා නෑ තව දවස් දෙකක් ඉන්නවා. සොරු රැන් රැකගෙන ඉන්නවා එනකන් තාම නෑ. ස්වාමීන් වහන්සේලාට දැන් පැන් පූජා කරමි. මේ වෙලෙන්දා බොහොම නිවි හැනයිල්ලේ ගමන යනවා. හොරු කල්පනා කළා තාම නෑ මේ වෙලෙන්දා. එක හොරෙක් ගමට ආවා. ඇවිල්ලා තමන්ගේ ඒ සොර කණ්ඩායමට හිතවත්කමක් තියෙන තැනකට ඇවිල්ලා, නිවසකට ඇවිල්ලා ඇව්වා, අර වෙලෙන්ද තාම යන පාටක් නැද්ද? නෑ, තව දවස් දෙකක් තුනක් ඉඳලා තමයි යන්නේ කියලා කියනවා. ඉතින් අර හිතවතත් ඇහුවා, මොකද හොයන්නේ කියලා. කිව්වා, අපි පොඩි දෙයක් සැලසුම් කරලා තියෙනවා. අපි ඔය සැලසුම් ඔය වගේ සැලසුම් වලට නම් ගොඩක් දක්ෂ අය ගම්වල ඉන්නවනේ නේද පින්නත්? ඈ, අපි පොඩි වැඩක් සැලසුම් කරලා තියෙනවා. මේ මොකද්ද? මෙයාව සම්පූර්ණ පැහැර ගන්න කැලෑවිදි කියලා කිව්වා. එහෙම සැලසුම් මදන්න නම් හොඳ මිනිහෙක් ඉන්නවා නම් ඒ හොඳ මිනිහට අංචිය අදින්න. ඈ, ඒ කියන්නේ පින්වතේ ගමේ අයහපතක් තියෙනවා නම් ඒ අයහපතට විරුද්ධ වෙන්න කෙනෙක් නැහැ. දැන් මේ දවස්වල අපි දේශනා කරනකොට ලංකාවෙම තියෙනවා ඩෙංගු අවදානම. ඩෙංගු අවදානමක් තියෙනවා. දැන් ඔය ඇත්ත උනත් ගේ දොර පිරිසිදු කර ගන්න ඕන. මේ බණට අපි මේවා කියනවා. ගේ දොර පිරිසිදු කර ගන්න ඕන. අල්ලපු ගෙදර කෙනාට මේ ඩෙංගු උවදුර ඇදෙයි කියලා මේ හැදෙන්න දෙන්න එපා. අල්ලපු ගෙදර අයව ආරක්ෂා කරගන්න. පොඩි වතුර ඩිංගේ තිබ්බත් මදුරුව බෝ වෙන බව දැනගන්න. දැන් සමහරලාට ගෙදරකට ගිහිල්ලා අවවාදයක් දෙන්න ගියොත්, නෝනා මේ මල් පෝච්චියේ වතුර ටිකක් තියෙනවා නේද, ඩෙංගු බම් මදුරු ඉන්නවා නේද කොම, අර යන නිලධාරී එක ගාගෙන මේ වතුර ඩිංගයි තිබුණේ පොඩි අතපසු වීමක් උනේ ඈ කියලා මරාගෙන බැනගෙන ගහගෙන අන්නේ වාගේ ඉවසීමක් නැති මිනිස්සු පින්වත්, අන්න එහෙම ඉන්නවා ඈ. එහෙම නෙමේ අම්මා, ගමම එකතු වෙලා හෙට උදේම මේ ගෙවල් වල දොර වහගෙන ඉන්න එපා. ඔබටද අල්ලපු ගෙදරටද කාටද මේවා රජේවල් වලින් කරන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නත් එපා. සමහර අය ඉන්නවනේ පින්වත්නි නේද? එහෙම සමහරලාට අදහස් තියෙනවා එක එක ඇරියස් පිරිමහනවා. සමහරලාට ආර්යා කරනකන් ඉන්නවා, මියා කරනකන් ඉන්නවා. ඒක අහවල්ලු කරන්න ඕන එකක්. ඒ නිලධාරි කරන්න ඕන එකක්. ඒකට තමයි අපි PH අයලාපත් කරලා තියෙන්නේ. ඒකට තමයි ග්‍රාම සේවකලාපත් වෙලා තියෙන්නේ. ග්‍රාම සේවක ඉන්නේ වෙන ගමක. මදුරුව ගෑවක් කන්නේ ඔය ඇත්තෝ. මලොත් මැරෙන්නේ ඔය ඇත්තන්ගේ දරුවෝ. ඈ, අන්නේ වගේ ඇයි මිනිසුනේ සාමකාමී සාධාරණ ගමම කතා වෙලා දවසක් නිවාඩු දාලා මුළු ගමම එකතු වෙලා මුළු ගමම සුද්ධ කරන්න. බලන්නකෝ, ඒ පාරවල් ළඟ දාලා තියෙන කුණු ගොඩවල් කොච්චර කැතද ඔයාගේ ගමේ. ඔයාගේ ගමට ඒ කුණු ටිකවත් හරි විදියට දාගන්න බැරි නම් ඔයාගේ ගම කොච්චර අප්‍රසන්නද ඉතල බලන්න. ඇයි ඒවට එකතු වෙන්න බැරි? ඒවට නම් එකතු වෙන්නේ නැහැ පින්නාදි. අර වගේ හොඳ මිනිස්සෙක් හොඳ යහපත් දෙයක් කරනවා නම්, හොඳ වැඩක් කරනවා නම්, හොඳ ත්‍යාගශීලී වැඩ, ඒවට අංචිය අදින්න. කතන්දර හදන ඔය දැන් සමහර ගම්වල ඉන්නවා නේද උපාසකම්මලා කියන අම්මන්ඩි ලබින්නද? අනුන්ගේවා හොයලා තමන්ගේ හත් කූරුවක් જાති තියෙනවා ඈ, හොයා ගන්න හදා ගන්න. අනු අරයගේක මෙතන හොයලා අතන ගිනි තියෙනවා, එතන හොයලා මෙතන ගිනි තියෙනවා, අතන හොයලා අතන ගිනි තියෙනවා. හැබැයි උන්දගේ ගෙදර තියවල් තියෙනවා, ඒවා කවදාවත් කියලා හලන්නේ එළියට කියන්නේ. ඊට වඩා දේවල් සමහරලාට සමහර අයගේ තියෙනවා පින්නාදී. ඒ නිසා ගංගල ජීවත් වෙන්න පුතා අමාරුයි, අපහසුයි. හැබැයි මයි පුතා හොඳනම් නසා ගන්න එපා. දැන් මේ සොරා ඇවිල්ලා ගෝ අපි වැඩක් ලෑස්ති කරලා තියෙන්නේ. එහෙම ඉන්නවා. ඔය ඇත්තන්ට හොඳ යහපතක් වෙන්න වැඩ ලෑස්ති කරන්න කෙනෙක් නැහැ. අයහපතට ඉන්නවා පින්නාදී. ඉතින් පින්වත්නි, මේ විදියට කිව්වාම අර කෙනා කල්පනා කළා, මම දැන් මොන පැත්තද ගන්නෙ? මම දැන් සොරාගේ පැත්ත ගන්නවද,
අර පින්වන්ත මිනිස්යාගේ පැත්ත ගන්නවාද? ගිහිල්ලා අර මිනිස්යාට කිව්වා මම ගන්නව නම් ගන්න ඕන පින්වන්ත මිනිස්යාගේ පැත්ත. අර සොරා කියපු දේ කිව්වා. අන්තිමට ස්වාමීන් වහන්සේලාට කිව්වා ස්වාමීන් වහන්ස මම මෙතනින් ගමන නතර වෙනවා. ඔබ වහන්සේලා නැවත වඩින්න විහාරස්ථානෙට. මට උවදුරක් තියෙනවා. තව දින ගාණක් මම මෙතන ඉඳලා ආපස්සට යන්නයි සූදානම්.

සේ දේශනා කරනවා පින්වත් මහණනි පින් ඇති මිනිසයා නිරන්තරයෙන්ම දෙවියෝ විසින් ආරක්ෂා කරනවා දෙවියන්ගේ රැකවරණය තියෙනවා දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා පින් ඇති මිනිසයාට උවදුරක් පැමිණෙනකොට විපතක් පැමිණෙනකොට ඒක දෙවියන්ට ඉවෙන් වාගේ දැනෙනවා පින්වත්නි ඒ මිනිසයා ආරක්ෂා කරනවා පින්වත්නි අර අපි කියන්නේ කීමටත් පින්වත්නි යමං තමන්ගේ හිතේ හොඳ සිතුවිලි තියෙනවා නම් ඒ සිතුවිලි තමන්ට වාසනාව ගෙනල්ලා දෙනවා කියලා ඒ නිසා පින්වත්නි මතක තියාගන්න ජීවිතේ කවදාවත් කිසිම කෙනෙකුට විපතක් කරන්න එපා විපතක් පමුණුවන්න එපා තුන් හිතකින්වත් අරයට මෙයාට කියලා පින්වත්නි විපත් පමුණුවන්න එපා ජීවිතේ පෙර මුනිවරු පෙර බුදුවරු දේශනා කරපු දෙයක් තමයි පින්වත්නි හොඳ ගුණධර්ම ඇතුව යහපත්ව ජීවත් වෙන කෙනා පින්වත්නි දීර්ඝායස ලබනවා දෙවියන් විසින් ආරක්ෂා කරනවා පින්වත්නි ඔය දේශනාවේ තියෙනවා අරක කියලා සාස්ත්‍රූවරයෙක්ගේ කාලේ වයස අවුරුදු 60,000ක්ලු තිබුණේ පින්වත්නි ඒ කාලේ පරමායස මේ වයස අවුරුදු 60,000ක් ලෙඩහයයිලු ඒ කාලේ තිබුණේ මොකද්ද තිබුණු ලෙඩාය පිපාසය සීතල උණුසුම ඊළඟට වැසිකිලි යනවා ඊළඟට වැසිකිලි ගැසිකිලි යෑමයි ඔන්න ඔය වගේ ලෙඩ ටිකක් මේ තමයි තිබුණයි කියන්නේ පින්වත්නි වෙන ලෙඩ තිබුණ නැහැලු. ඉතින් මොකද මිනිස්සු ධාර්මිකව ජීවත් වුණා. දීර්ඝ ආයුෂක් භුක්ති විඳා. හොඳට ජීවත් වුණා. ඒ නිසා සාස්ත්‍රූවරයන් වහන්සේලා යහපත්ව ජීවත් වෙන ආකාරය තමයි අපිට දේශනා කරන්නේ හොඳින් කටයුතු කරගන්නා විදිය පින්වත්නි යහපත්ව මුදල් හම්බ කරගන්නා විදිය ගිහි ජීවිතය ගත කරන විදිය තමයි සාසුන් වහන්සේලා පින්වත්නි අපිට දේශනා කරන්නේ ඒ නිසා ඔයත් මතක තියාගන්න ව්‍යාපාරයක් කළත් ගේ දොර කටයුතු කළත් නිරන්තරයෙන්ම තව කෙනෙකුට සේවයක් සැලසෙන පින්වත්නි තව කෙනෙකුට යහපතක් ගෙනල්ලා දෙන හොඳ දෙයක් කරන්න පින්වත්නි අපි ලෝණපල සූත්‍රයෙන් බුදුහාඳුර දේශනා කළා පින්වත්නි කර්මයේ අඩු වැඩි වෙන ආකාරය පිළිබඳව මේ ගැල් සාත්තුව මුල් ගෙන දිග දේශනාවක් භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා ජීවිතයේ අනිත්‍යතාවය පිළිබඳවත් ඒ වගේම තමන් ආරක්ෂා වෙන හැටි පිළිබඳවත් ඒ වගේම තමයි පින්වත්නි තමන් හොඳ දෙයක් කරාම ඒ හොඳ දේ විශ්වාස කරගෙන ඉන්න කොයි වෙලාවක හරි පින්වත්නි ඒ හොඳ දේ ඉදිරියට ඇවිල්ලා තමන්ට ප්‍රතිඵල ගෙනල්ලා දෙනවා තමන්ට යහපත ගෙනල්ලා දෙනවා අන්න ඒ කාරණාවන් පින්වත්නි ඔයතු ජීවිතේ මතක තියාගන්න ලෝණපල සූත්‍රයේ බුදුහාඳුරෝ දේශනා කළා පින්වත්නි පින් කරන්න ප්‍රමාද වෙන්න එපා පින් කරන්න ප්‍රමාද වෙන්න එපා ඊළඟ එක තමයි පුතා අම්මේ තාත්තේ පව විසක්සේ සලකලා පව ගැන කල්පනා කරනකොට කල්පනා කරන්න ඕන පව කියලා කියන්නේ විසක් කියලා කල්පනා කරන්න විසක් නම් අතින් ගන්නෙ නෑ විසක් නම් දුරු කරනවා ඒ නිසා පව විසක් කියලා කල්පනා කරන්න පව විසක් කියලා කල්පනා කරලා පව දුරු කරන්න විසක් නම් පින්වත්නි ප්‍රවේසම් වෙන්නටම ඕන පවෙ මේ විසේ ස්වરૂපය තමයි පින්වත්නි සංසාරෙම නැති කරනවා ආත්ම ගණන් නැති කරනවා කල්ප ගණන් නැති කරනවා අන්න ඒකයි මේ විසේ ස්වરૂපය වානිජෝව බයං මග්ගං අප්ප සත්තෝ මහද්දනං විසං ජීවතු කාමෝච පාපානි පරිවජ්ජේ විස දුරු කරමින් ජීවිතය රැකගන්න ගලවගන්න යමෙක් උත්සාහවත්ද පාපයෙන් ජීවිතය ගලවගන්න එතරම්ම උත්සාහවත් වන්න කියලා භාග්‍යවතුන් වහන්සේ ලස්සන දිග දේශනාවක් දේශනා කොට වදාලා මේ ගැල් සාත්තු එහෙම නැත්නම් මේ වෙලෙන්දා මුල් කරගෙන දා භික්ෂුන් වහන්සේලාට සංසාරයේ බිය පිළිබඳ ලස්සන දේශනාවක් දේශනා කළා. ඒ නිසා සසර බිය පිළිබඳව තේරුම් ගන්න යහපත් දෙයක් කරන් අනිත් අයට උදව් කරන්න උපකාර කරන් හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. අදත් දේශනාව මෙතනින් නතර කරන ලබන සතියේ තව ලස්සන දේශනාවකින් මුණ ගැහෙන බලාපොරොත්තු වෙමි. තුනුරුවන්ගේ සරණ වේවා, දෙවියන්ගේ පිහිට වේවා, නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා, වාසනා ගුණ භාග්ය වේවා. විශේෂයෙන්ම අද දවසේ බණ ඇසූබ හැම දිනාටම ලෝතුරා සුවේ නිවන් සුවේ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි ආරාධනා කරනවා ඉදිරියට එළඹෙන්න තියෙන වස් කාලේ. ඉතින් හෝමගම හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ අපේ කුඩා විහාරස්ථානය අභිනවයෙන් හදාගෙන යන විහාරස්ථානයේ අඩුපාඩුකම් බොහොමයක් තියෙනවා. ඉතින් මේ වස් කාලේ ඔයත්තන්ට උදව් උපකාර කරන්න අවස්ථාව තියෙනවා. ඇත්තටම මේ දවස්වල ඒ ඉදිකිරගෙන යන කටයුතු වල මැදට විතර අපි දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට ද්‍රව්‍යමය වශයෙන් සීට් කොළ පොල්ලි වර්ග ඊළඟට ටයිල් වර්ග වගේ දේවල් අවශ්‍යයි වැලි අවශ්‍යතාවයන් තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා ඒ කටයුතු මේ වස් කාලේ ඉවර කරගන්න අපිට උදව් කරන්න.
අපි දැන් ඒ කටයුතුවල බොහෝම මැද තැනකට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා දැකලා ඔයත්තන්ට උපකාර කරන්නත් පුළුවන්. ඉතින් ඒ කාරණාව අපි ඉතාම පිං සිතින් යුතුව සිහිපත් කරනවා. 0.71 2.5 0.3 අපිට කතා කරන්න

අපේ විහාරස්ථානයේ ඒ ගොඩ නැගෙන කටයුතු වලට විශේෂයෙන් විෂ්ණු කතරගම දෙවියන් වෙනුවෙන් හදන දේවල් දෙකක් මේ දවස්වල හදාගෙන යනවා. ඉතින් ඒ කටයුතු ආරම්භ කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට ඔයත්න්ගේ උපකාරයන් කරන්න කියන සිහිපත් කිරීමත් අපි සිහිපත් කරගෙන යනවා. ඉතින් 071.25.03 අපිට කතා කරන්න 071.25.03 අපිට කතා කරන්න කියන පින්වන්ත ආරාධනාවත් කරමින් අදත් ප්‍රාර්ථනා කරනවා ඔයත්න්ගේ ජීවිත සාර්ථක වේවා කියලා මේ විදියට.

0: ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම නිවන් සුව ලැබේවා.
1: සාදු සාදු සාදු. උතුම් වූ ධර්ම දක්ෂිනාව අවසන් වූ මොහොතේ වැඩම අවතාල පින්වත් මහා සංඝරත්නයට අපි නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි ප්‍රාර්ථනා කරමු. නෙතෆම් රේඩියෝ සමග මහා පින්කම් සිදු කරන්නට ඔබට හැකියාව තිබෙනවා කියලා අපි නිරන්තරයෙන් මතක් කරනවා. එවැනි පින්කමක් පැවැත්වෙනවා අගෝස්තු මාසේ 25 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී BMICH දී පැවැත්වෙන්නේ උදැසන 9:00 සිට කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කමඨානාචාර්ය වන්දනීය පූජනීය උඩුතුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ තමයි අභිධර්මය සිහිය භාවනාව සහ ජීවිත අවබෝධය ඇසුරෙන් අතික්‍රමන සංසාරික සීමා ඉක්මවා යාමට මේ උත්තම ධර්මානුශාසනාව පවත්වන්නේ. ඒ අතරේ නිත FM රේඩියෝව ශ්වේත පූජා පින්කම් මාලාව ඇසලපුර පසළොස්වක බොහෝදා පවත්වනු ලබන්නේ බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී. ඔබටත් පුළුවන් ඔබේ ප්‍රදේශයේ විහාරස්ථානයේ මෙවැනිම ශ්වේත පූජා පින්කම් මාලාවක් පවත්වන්නට 077-41-52-272 අංකයෙන් කතා කරන්න අපේ දර්ශනට අපේ සඳහත් ආරාධනා කරන ගමන් ඔබට දිගින් දිගටම නෙත FM රේඩියෝ ඇසුරේ දහම් පවසිනවා ගන්නට රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: අද නෙත FM ධර්ම දක්ෂිනාවට වැඩමවා වදාළ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. ඔබ සැමට තෙරුවන් සරණයි.

NetFM Spirit Mandapil ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

Nit FM. Spirit Mandapil. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණයකුට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් එතෙරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පානාදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

අධර්ම ධර්මය නිවා ධර්ම මේගයින් හැම තැන සුවපත් කරන්නට නන්දුක්කම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත් දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදුගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

කවදත් අලුත් කාගෙත් නෙත්. දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දුරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ චලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා දෙපා සිව්පා බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රය කලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පද්මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.